බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් යටිහිතේ භාෂාවක් තියෙනවා.
1: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
0: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
1: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
0: ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
3: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
4: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
3: අතික්‍රමණ අතික්‍රමණ
4: අගෝස්තු 25 වෙනිදා උදෑසන 9 සිට
3: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
4: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
3: විමසීම් 0760 980 980
4: අතික්‍රමණ
3: සාංසාරික සීමා ඉක්මවා යාමට
5: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න මාධ්‍ය සවිය net fm net fm
6: කවදත් අලුත් කාගෙත් net
7: කාගෙත් net
3: දහම් සෙවන
8: සෙවන
3: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
9: ප්‍රේමවන්ත දරුවෙනි
10: ඔන්න සමිදානන් වහන්සේගේ ජීවිතයේ අපූර්ව සිද්ධියක් මම ඔබට මතක් කරනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේෙහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිදානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා අප සමිදානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යෙන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත්කිරීම. යුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමැති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා. මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට අවනත වූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණ අපේ ජීවිතයට ගමු. දෙවි සමිදානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු. මේ මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිහිටයි.
3: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
11: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, ඵල පුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසි ලබා ගත යුතුයි. එක් ගමක දරපල්ලෙන්ෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දර පලනවා. ඒකට පස්සේ ඒ වයසක මිනිසයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දර පලලා දෙනවා. නමුත් ඒ නිවස්වල ඉන්න අය කියනවා ඉස්සර අපේකිනේට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණතර පරණා ළඟට ගිහිල්ලා ඇහුවා, "ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ?" කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තරුණයා ඇවිල්ලා කිව්වා, "අපි තරඟයක් තියමු කවුද වැඩියෙන් දර පලන්නේ කියලා." හරි, දවසක් තරඟයක් තිබ්බා. දෙපැත්තෙම දර තියලා තිබ්බා. වේගයෙන් වැඩිම ප්‍රමාණය දර පලන්නේ කවුද කියලා බලන්න. තරුණයා වේගයෙන් පල්ලාගෙන පලාගෙන ගියා. නමුත් අර වයසක මිනිසයා විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල්ලා. මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ලා තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිසයා තමයි දර වැඩියෙන් පල්ලා තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බැගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ ඒක වෙන්නේ බෑ කියලා ඇහුවාම ඒ වයසක මිනිසයා කිව්වා, "මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ." ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
3: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cassini and Lehansa.

0: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: Hello, very good morning. Oyala hamotama. Good morning, Kasuniaki.
2: Very, very good morning. Uday hayai vinadi hayai velava. Didas visse haye. Agosto daha venida. Itin nata vibhaga katiyutu valete ana. Ape aadraniya yalo hamotam. Lehansa gyakkana yalata. Ape daru anta. Ape suba petum mekatu kirana. Huntata vibhaga katiyutu valete muhuna denna. Shaktiya ogulanta teno. Itin e shaktiya huntata meheva gana. Kalamana karane karagana vibhaga. ගෙට පරිස්සමින් ගෙහින් එන්න ඕන. ඊළඟට අපේ ශිෂ්‍යත්ව යාළුව ටික
1: කොහොමද විභාග ලෙසිද?
2: මම දැක්කම ගොඩක් අය අපිත් එක්ක මේ ඒ සතුටේ උද්‍යෝගය මොකද වුනේ, විභාග කටයුතු කොහොමද, ඒව අපිත් එක්ක බෙදාගත් අපේ පොඩ්ඩෝ ටික. මොකද දැන් සෙනසුරාත ඉරිද කියලා කියන්නේ ලෙහන්සා කලබල පැංච තියෙන වෙලාවනේ උදේ මේ වෙලාවට. ඉතින් එතකොට කෝල්ස් ආවා, ඊළඟට මැසේජස් ආවා. දැන් ඊයේ විභාග ඉවර වෙලා ඔන්න ඔහොම හුස්මක් ගත්තා. හැබැයි මේ සමහර පළාත්වල පුංචි ප්‍රශ්න ඇති වෙලා තිබුණා. ඉතින් ඒක එහෙම තමයි නේද? අපි ඒ දේවල් වලට මුහුණ දීලා දරුවන්ට කවදාවත් නරකක් වෙන්න ඉඩ තියන්නේ නැහැනේ ගුරුවරු. එතකොට අපේ මේ ඉන්දිකා මහත්මිය ඇතුළු ඒ සියලුම දෙනා, සියලුම කාර්ය මණ්ඩලය කවදාවත්, ඒ කියන්නේ විභාග කොමසාරිස් ජෙනරාල් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය කවදාවත් දරුවන්ට අහිතක් කරන්නේ නැහැ. ඒ වගේම දරුවන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ දේවල් හොඳට හොයලා බලලා හොඳ අවධානයෙන් තීන්දුව තීරණ ගන්නවා. ඉතින් එතුමිය කියනවා ඉතාම ඉක්මනින්ම හිතා ගන්නත් බැරි ඉක්මනින්ම ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙනවා කියලා. කොහොමද?
1: හරිම සතුටුයි. මොකද මන් දන්නවා කසුනියකි, දැන් අපිට මේ සාමාන්‍යයෙන් ඕ ලෙවල්ස් වල ප්‍රැක්ටිකල් තියන්නේ අපි විභාග ලියුවට පස්සේනේ. හැබැයි මේ පාර අපි තමයි පළවෙනිම කණ්ඩායම, අපි ඕ ලෙවල්ස් ලියන්න කලින් අපි ප්‍රැක්ටිකල්ස් වලට මුහුණ දෙන්න ඕනි. ඉතින් ඒ මං හිතන්නේ විභාගයේ ලකුණු කලින් එවන තමයි.
2: හරියටම හරි. ඉතින් එතුමිය ඇතුළු මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා හරිම හොඳ වැඩපිළිවෙලක ඉන්නවා. ඉතින් දැන් ඊයේ දවසේදී මේ දේවල් ගැන කතා කරනකොට ඉන්දිකා මහත්මිය කියපුම දේ තමයි, ඉතාම උද්‍යෝගයෙන් එතුමිය කිව්වා අපි ඉතාම ඉක්මනින් දරුවන්ටවත් ගුරුවරුන්ටවත් හිතාගන්න බැරි විදිහට, දෙමව්පියන්ටවත් හිතාගන්න බැරි විදිහට මේ පාර ඉතාම ඉක්මනින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගේනවා කියලා. ඔන්න අපි තමයි නෙත ෆිම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් තමයි ඒක මුලින්ම කියන්නේ. හරියටම දවස කියනවා අද නෙත් නිවුස් ඇහුවොත් කවද්ද ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙන්නේ කියලා. හරියටම දවස කියනවා, විශ්වාස කරන්න පුළුවන්ද?
1: බෑනියනේ මාත්මේ ඇස් සදා ගන්න බැරුව ඉන්නේ.
2: අද අහන්නක නෙත් නිවුස් උදේ 6:45ට. ඒක තමයි ඉතින් විශ්වාසවන්ත තොරතුරු කියලා කියන්නේ. හරි හරි. එහෙනම් ඒ උද්‍යෝගයත් එක්ක අපි අද දවස නියමිතම පටන් ගමුද ලෙහන්ස?
1: පටන් ගමු. හැබැයි කසුනියකි, අද කසුනියකිට තමයි වැඩිපුර කතා කරන්න වෙන්නේ.
2: මට තේරුණා ඒක. ඒකනේ සිකුරාදා විභාගෙට ලෑස්ති වෙන්නයි, ලෙහන්සට ඔය අසනීප තත්වයේ සුව වෙන්නයි ඔක්කොටම හරියන චුටි නිවාඩුවක් දුන්නේ. පොඩක් මටත් තිබුණනේ මතකද, ඔය උගුරේ අමාරු. ඉතින් ඒක ආවම හරි අමාරුයි. දැන් මේ දවස්වල ඒ දේවල් තියෙනවා. සමහර පැතිවලට තද්දට වැස්ස, සමහර පැතිවලට තද්දට පායනවා. ඉතින් අපි ඒ දේවලුත් විඳ දරාගෙන ඉස්සරහට යමු. ආපහු කියනවා ජය වේවා, සුභ වේවා. අත විභාගයට යන ඔයාට පරිස්සමින් ඒ දේවල් කරගන්න හැකි වෙන ශක්තිය තමයි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් මේ දෙන්නේ.

0: දවස් 21ක් කරන්න අපි ලස්සන දෙයක් අගෝස්තු මාසෙ පටන් ගන්නකොට මොයාට කිව්වා. ඉතින් මතකද?
1: මතකයි. දැන් කසුනියා කී දවස් 21ක් ගිහින් ඇද්ද?
0: දවස් 21ක් තාම නෑ නේද 10 වෙනි දවසනේ. ඉතින් මේක කරනකොට ඒ කියන්නේ ප්‍රායෝගිකව මේක අත්විඳිනකොට තමයි ඒකේ ස්වභාවය කොහොමද කියලා දැනෙන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ මලක් අතට ගත්තාම මලේ සුවඳ විඳිනකොටනේ ඒකේ සුවඳ කොහොමද, ඒකේ පෙති කොහොමද, ඒ සුමුදු බව, සුසිනිදු බව ඔක්කොම අපිට දැනෙන්නේ. කන්දක් මුදුනට ගිහිල්ලා ඈත බලනකොට තමයි තේරෙන්නේ ආනේ කඳ මුදුනේ ඉඳලා මෙච්චර දේවල් අපිට පේනව නේද කියලා. හරියට දැන් ඇල්ෆා ස්ටුඩියෝ එකේ ඉඳලා 11 වෙනි තට්ටුවේ ඉඳලා අපි මේ බලාගෙන ඉන්නවා වගේ වටපිට නේද. ඉතින් අන්න එහෙ වගේ තමයි මෙන්න මේ කියන දේවල් ප්‍රායෝගිකව විඳිනකොට තමයි ඒකේ ස්වභාවය කොයි වගේද කියලා තේරෙන්නේ. ඒ හැඟීම මෙන්න මෙහෙමයි කියලා කියන්න හරි අමාරුයි. ඒ නිසා අදත් අපි දෙයක් ඒ වගේ කියනවා. මේක ඔයා ආසම කරන දෙයක්.

0: නවා මේකත් අර අපි කියපු දේටම එකතු කරගෙන තවස් විස්ස එකක් කරල බලන්න.
1: එහෙනම් අපි පටන්ගමුද.
0: ඔන්න එකයි දෙකයි තුනයි. මං ආස කරන ධනවත් ජීවිතය ගත කරන්න මම සුදුසුයි.
1: මගේ ආර්ථිකය දැන් ශක්තිමත්.
0: දවසින් දවස තව තව මගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා.
1: මම පහසුවෙන් මුදල් ආකර්ෂණය වන චුම්බකයක්.
0: ධනය මගේ ගාවට ආලෝකයේ වේගයෙන් ළඟා වෙනවා.
1: මම වාසනාවන්තයි.
0: මම හිතන පතන විදිහට හැමදේම ඉෂ්ට වෙනවා.
1: මම කරන හැමදේම හරියනවා.
0: මගේ අතේ මුදල් ඕනෑතරම් ගැවසෙනවා.
1: මම ධනය පහසුවෙන් ආකර්ෂණය කරන චුම්බකයක්.
0: මහා පරිමාණයෙන් ගලන සල්ලි සාර්ථකත්වය මම නිසියාකාරයෙන් කළමනාකරණය කරගන්න දන්නවා.
1: මගේ මේ ධනවත් සාර්ථක ජීවිතයට මම ස්තුතිවන්ත වෙනවා.
0: මගේ මේ ධනවත් සාර්ථක අති සාර්ථක ජීවිතයට මම ස්තුතිවන්ත වෙනවා. මෙන්න මේක දවස් 21ක් ඔය ඔයාටම කියන්න ඕන. වෙලාවක් වෙන් කරගන්න. උදේ බලන්නකෝ දැන් මේක කරන්න මහලුක වෙලාවක් ගියාද අපි දෙන්නට?
1: කොහෙත්ම නෑ. අපි දෙන්න නම් උදේම ඇවිල්ලා ඒ affirmations කියනවනේ.
0: ඔව් එක එක ඒවා. අපිට හිතෙන අපි ආස කරන දේවල් අපි කියනවා. ඉතින් ඔයා ඔයාටම කියාගන්න ඕන. ඔයාලග තියෙනවා කියලා හිතාගෙන ඔයා ඔයාටම ඒක කොඳුරන්න ඕන. ඒක තමයි affirmations කියලා කියන්නේ. තහවුරු කිරීම කියලා කියන්නේ. මම මාව තහවුරු කරගන්නවා. එතකොට ඒක හරියනවාමයි සුබ වෙනවාමයි. ලෙහසට මේ දේවල් කරනකොට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?
1: ඇත්තටම කසුනියකි, මම ඇත්තම කතාව කිව්වොත් දැන් ඕකෙ වෙන්නේ අපි අර තහවුරු කරගන්න එකනේ. මට ඇත්තටම දැනෙනවා සැකයක් නෑ. මම මෙන්න මේ තරම් ලස්සනයි, මම මෙන්න මේ තරම් දක්ෂයි. අර අපි කියන්නේ මානසිකව ලොකු සතුටක් මට ලැබෙනවා.
0: අන්නේ සතුට ඔයත් භුක්ති විඳින්න. කරේ නැත්තං අදම්ම කරන්න පටන් ගන්න.

0: කොහේදානේ තනිකමක් තියෙන මේ අපි දෙන්න ඉන්නකොට උදේම උදේම ඉතින් කුරුළු ජෝඩුවක් කිචිබිචි ගානෝ වගේනේ ඔයාට ඇහෙන්නේ ඇත්තද? දැන් මේ ශිෂ්‍යත් දරුවන්ට ඔන්න අපි අවස්ථාව දෙනවා ඔගලන්ට කොහොමද කියලා අපිට කියන්නකො. ඊයේ විභාගෙවර වෙලා මොනවද දැනුනේ ඒ වගේම අපි අහන්නේ නෑ ඉතින් පේපර එක ලේස දේව උනනේ අපි කතා කරන්න. අපි ඊළඟ ප්ලෑන්ස් මොනවද කියලා කතා කරමු නේද? විභාගෙන් පස්සේ මොකද කරන්න කියලා. දැන් ලෙහන්සා අද ඒලබල්ස් වලට යන උසස් පෙළට යන ලෙහන්සගේ අක්කලා අයියලටත් අපි අර කියපු දේ කරන්න පුළුවන් නේද? ඒක එක එක අයට ගැළපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කතා කරේ සල්ලි, ධනවත් ජීවිතය, සතුට, සෞභාග්‍ය, සශ්‍රීකත්වය ගැනනේ. එතකොට අපි හිතමු ස්වයං රැකියා කරන අය අපි වහනවා, අපි දන්නවා කොච්චර ඉන්නවද එහෙම. ඊළඟට අපි හිතමු රැකියා කටයුතු වලට යන ගුරුවරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොනවා හරි රැකියාවක් රියදුරු මහත්තයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ආවේනික විදිහට එයාලට ඒක හදාගන්න පුළුවන් එයාලගේ ජීවිතයට ගැළපෙන විදිහට.
1: දැන් උදේම මමයි කසුනියක්ගේ ඔය ඇෆර්මේෂන් සහද්දී කසුනියක්ගේ මට හැම වෙලේම කියනවා, බබා ඔයා ගිහිල්ලා ගෙදර ගිහින් අර ඔයාගේ අධ්‍යාපනයට සම්බන්ධව වැඩිපුර කියලා. ඒකේ කසුනියකේ තියෙනවා මට හැම විෂයකටම වැඩිම ලකුණු තියෙනවා. අන්න ඔය වගේ අපේ හිතට දැනෙනවා. අනේ ඔව් මට දැන් හැම විෂයකටම වැඩිම ලකුණු තියෙනවා කියලා. ඒක නිකන් දැන් ඔන්න එහෙම හිතනවා එහෙම නෙමෙයි. ඇත්තටම ඔයා චුට්ටක් හිතලා බලන්න. ඒක මන්නම් ඇත්තටම කසුනියකේ අත්දැකීමෙන්ම කියනවා. ඒක ඉෂ්ට වෙනවාමයි. හැබැයි ඔයා මුළු හිතින්ම හිතන්නත් ඕනේ.
0: හරියටම හරි. දැන් අපි අද උපන්දින සුබපැතුනුත් කියන්න ලැස්ති වෙලා ඉන්නේ වගේම හොඳේ. උදේ 6:30ට අපි සුබ පැතුම් එකතු කරනවා අපේ ශිෂ්‍යත් පැටවුනොත් එකතු කරගෙන ඒ සැමරීමත් එක්ක. ඒ වගේම උසස් පෙළට යන ඔයාවත් මතක් කරලම තමයි මේ කේක් එක කපන්නේ. දැකද ෆොටෝ එකක් දාලා තිබ්බනේ ගිය අවුරුද්දේ ලෙවල් සිවර වෙලා අපි කියලා.
1: ඔව් අනේ.
0: ෂොක් ෂොක් ෂොක්. ඉතින් ඒ සතුටත් අපිත් එක්ක බෙදා ගන්න. ඔයා කැමතිම ෆොටෝ එක එවන්නකෝ අපි බලමු.

0: Bet FM Alpha Studio with Cosmi and Lehansa.
1: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
2: උදැසන 6යි විනාඩි 26යි
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
8: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: NetFM Alpha Studio with Kosuni and Lehansa.
1: Betik ke kapamu e kapana kamang shishato yalu yu saspele yalu yu kumata karamu meka satuta samari me cake ek kiyala api hitagamu
2: aniwaryenma meka avilla ada api kapanne triple xl cake ekak
1: oh ada kattiya godak innawa mulima gampaha gotami kanishtha vidyale 9 wasara igena ganna inashi vandana hima hanshi babage birthday ek oniya gachi ammai paule hemomai එයාට විශ් කරනවා
2: හිමහංශි
1: ගල් නෙළුව මැදගම විද්‍යාලයේ විදුහල්පතිතුමා KKG ශාන්ත කමල් මහත්මයාගේ 59 වැනි උපන්දිනය අද.
2: හානේ ශාන්ත කමල් සර් සුබ උපන්දිනයක් වේවා අල්ෆා ස්ටුඩියෝ එකෙන් හද පිරි සුබ පැතුම්.
1: නාතන් ඩිය පිරා කටු මුල් අවිෂ්ක ලක්ෂන් පුතාගේ බර්ත්ඩේ කාද මෙන්න විජේ සිංහ පවුලේ හැමෝම සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
2: 8 වෙනිද උපන්දිනය සමරලා තියෙනවා පස්සිඳු මාමා කියලා තියෙනවා නේද? මං හිතන්නේ චූටි පුතෙක් වෙන්න ඕන මේවල තියෙන්නේ.
1: අද මගේ දුවගේ 14 වෙනි උපන්දිනය ගම්පහ කැපටිපොළ මහාවිද්‍යාලයේ 9 වැනි පන්ති ඉගෙන ගන්න ජයනි ගංගාධරී රූපසිංහ හරිම ලස්සන නමක් අනේ. ඔන්න එයාටත් පවුල හැමෝම විශ් කරනවා. අපිට තව චූටි නාගි කෙනෙක් එවලා තියෙනවා කසුණියක්කි. ඊයේ අපේ නැන්දගේ මාමගේ ඇනිවර්සරි එක කියලා කේක් කපන්න ඕන දෙයක් නේ. එහෙනම් අපි කේක් එක කපමු. තව මම රුවනි කඩුවලින් අද මගේ පුංචිගේ උපන්දිනය, පුංචිගේ දුවගේ උපන්දිනය. එයාගේ නම නෙතු. ඔන්න නෙතුටත් සුබම සුබ උපන්දිනයක් වේවා.
2: 31 වෙනි උපන්දිනය සමරන කෙනෙක් හිටියා නේද? 31 වෙනි උපන්දිනය සමරන්නේ කවුද?
1: දිනුෂා මදුෂානි.
2: එයා කවුද කියලත් එවලා තිබ්බනේ.
1: ඉලක් කුඹුරු ඉලෙක්ට්‍රික් ටෙක් ආයතනයක් වෙන්න ඕනේ. ඒකේ චීෆ් ඇඩ්මින් ඔෆිසර්.
2: අපිට කේක් ඕන. උපන්දිනයක් වේවා. හරිද? එහෙනම් අපි කපමුද?
1: හා කපමු.
2: Happy birthday to you. සුබ වේවා හැමදේම හරියන්න ඕනේ. හිතේ තියෙන විදියටම ඉටු වෙන්න ඕනේ. එහෙනම් සද්ද වැඩි කරගන්න බලන්න. දැන් මෙහෙම නිවාඩු කාලේ මේ ඉන්නේ අනිත් අය, විභාගෙ නැති අය, ලෙහන්ස වගේ අය. ඉතින් ඒ නිවාඩු හොඳට හිතේ හැටියට ගත කරමු. හැබැයි පාඩම් වැඩ අමතක නොකර. මොකද ලෙහන්සලටත් විභාගෙ ළඟ මේනවනේ. ඒ වගේම අද වැඩට යන ඔයාට ජය වේවා. ඉතින් වාහනේ යන ගමන් වෙන්න පුළුවන්. කෝච්චිය අපි වාහන යන ගමන්, එතකොට එහෙම නැත්තම් බස් එකේ වෙන්න පුළුවන්. පරිපයින් යන ගමන් පරිස්සමින්

ලෙහසා ඔන්න කවියක් කියන්නයි හදන්න යන ඇතට මේ වචන දැක්කහම කියන්නතුව ඉන්න හිතෙන්දම නැහැනේ ද හරිම ලස්සනයි හරිම ලස්සන ඒකත් ලොකු හැකියාවක්න ලෙහන්ස මිච්චුරට ලස්සන්ට වචන් ලියන්න පුළුවන් කියලා කියන්නේ කෙනෙක්ට එක මාර්ම හැකියාවක් ලෙහන්සා මෘදු සුළඟක් වේ හදට පිවිසෙයි වියලියගේ මනසක නහර පද්ධතියට ඇය ගලා යවන්නේ ප්‍රේමේ සහකරුණාවේ නිසංසල සිනිතුතිය තහරකි ඇල්ෆා ස්ටුඩියෝ මැදිරිය යනු කසුනිගේ බුද්ධිය කැපුම් පහරින් සමාජයේ මුහුණු ආවරණ ගැලවී යන එමෙන්ම ලෙහන්සාගේ සංවේදී ස්පර්ශයෙන් ඒ තුවාල මත බෙහෙත් බැඳෙන අපූර්ව සංවාද භූමියකි. හරිම ලස්සනයි. ඉතින් මේ වචන බොහොම ස්තුතියි අපිට එවනවාට. මෙන්න මේ වචනත් හරිම ලස්සනයි. අහලා බලන්නකො මේ සින්දුව. සද්ද වැඩි කරගමු නේද? වැඩ කරන ගමම්ම

0: ලුණු
1: මාත් එයාද කේක් කන්නවත් ආවේ නෑනේ
2: මට උණා වගේ සේන
1: ලින් පස් පංගුව බමු
2: සෑහෙන වෙලාවක් යයිනේ
1: මොන ගත්තා තැඹුවා සුටුසු ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
3: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එකට පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01162863076676762.
6: මම කේ ජයසූරිය ලුණම අම්බලන්තොට මම බයිපාස් කරලා අවුරුදු 4යි වෙන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනගල කමල්බන්ද වේද මහත්තයා ගාවට ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්ද වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්ද මහත්තයාගෙන් ගන්නයි කියලා.
7: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම ව෈ද්‍යතුමාට කතා කරන්න. 077 32 73 540
8: Net FM Alpha Studio with Cosmi and Lehansa
9: ඔක කියති අපේ අම්ම කුස්සේ ඉඳන් අහන ඔයා දුව ලියන්නේ පුතා
10: දැන් නම් වෙන පුතා මාට්ටු වෙන්න යන්නේ
9: ඔව් පුතාට ලොකු හැකියාවක් තියෙනවා අම්මා ලස්සනයි නිතින් නේද අම්මලාට සතුට වෙන්න පුළුවන් දරුවන්ගේ මේ හැකියාවන් අවහනකොට දකිනකොට ඉතින් පුතා ශිෂ්‍යත ප්‍රතිපල ඉක්මනින්ම කියනවා කියලා ඔන්න කියනවා හැබැයි අද net news අහන්නකො හරියටම කවද්ද කියන්නේ කියලා කියනවා පුතා එහෙනම් අපි යමුද
10: යන් මට අද ඔයාලට ලස්සන කතාවක් කියන්න බැරි වුණානේ මං හෙට එන්නංක කසුණියා කියුණ හොඳ කරගෙන
9: ජය වේවා මම කසුණි
10: මම ලෙහන්සා

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3672.
0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 10 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
4: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. උසස් පෙළ විභාගය අද ඇරඹේ. අයදුම්කරුවෝ 103කට වැඩි පිරිසක් විභාගයට. නීති රීති තදින්ම ක්‍රියාත්මකයි. ඉලෙක්ට්‍රොනික උපකරණ ශාලාවට ගෙනීම සම්පූර්ණයෙන්ම තහනම්. කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුම් පිළිබඳ වාර්තාව අද පොලිසියට. වසර 8ක් තිස්සේ ගමන් දීමනාව රුපියල් 600යි. ග්‍රාම නිලධාරීන් අද සහ හෙට වැඩ නැහැ. ඉල්ලීම් දිනා ගන්න වෘත්තීය සටනක. අලකලංචියක් කුණු රජනියන්ගේ ගැටුම ගැන ක්‍රිකට් විනිසුරුවෝ කතා කරති. වෙච්ච දේ මුල ඉඳන් කියයි.
4: Net News, the truth, people we trust.
0: උසස් පෙළ විභාගය අද ආරම්භ වෙනවා. මේ පාර ආයුධම්කරුවන් 103කට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටිනවා කියලා විභාග දෙපාර්තමේන්තුව කිව්වා. විභාගයට පෙනී සිටින සියලු ආයුධම්කරුවන්ට Net News අපින් සුබ පැතුම්. මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ලබන 20 වනදා ආරම්භ වෙනවා. ඒ අනුව ප්‍රතිඵල දෙන දවස ඇතුළුව දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. උසස් පෙළ විභාගය අද ආරම්භ වනවා. එය ලබන සැප්තැම්බර් මස 5 වනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2532 පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 340,525 දෙනෙකු සුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන 32ක්ද පිහිටුවා තිබෙනවා. මේ අතර විභාග කාලසටහන කෙරෙහි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟාවන ලෙසයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සියලු අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ. එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්වරලොසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙනීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි Net News YouTube නාලිකා වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඇය පැවසුවේ.
5: පෑම් පෑන්සල් ටික, මක්කන කෑල්ල, ඒ වගේම කටර එකක් අවශ්‍ය නම් එය අඩියෝලක්, එවැනි දේවල් පමණයි. එක විනිවිද පේන පර්ස් එක දාගෙන යන්නට පුළුවන්. ඒ සමගම අනන්තා පත්‍රය, ප්‍රවේශ පත්‍රය ගෙනියන්නම ඕනේ. හැබැයි ගෙනියන්නට බෑ ජංගම දුරකථන.
6: වතුර බෝතලයක් ගෙනියන්න පුළුවන්.
5: වතුර බෝතලයක් පුළුවන්, විනිවිද පේන බෝතලයක අරගෙන යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. නමුත් අර වෙනත් පාට බෝතල් වල ඒව දාගෙන එහෙම අරන් යන්නට බෑ. පෙන්සිල් කේස් උනත් වෙනත් ඒව අරන් යන්නට බෑ. විනිවිද පේන එකක් විතරයි පුළුවන්. එතකොට මේ ජංගම දුරකථන ගෙනියන්නට බෑ. ඒ වගේම බ්ලූටූත් උපකරණ, වෙනත් කැල්කුලේටර්ස් වගේ දේවල්, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ, ඊළඟට සටහන් පොත්, සටහන් ලියපු කොළ, පුංචි කඩදාසි කෑලි, කෙටි සටහන් එහෙම ළඟ තියාගන්නට බෑ. ඒ නිසා ඒ කිසිදු අපි තහනම් කළ තියෙන දෙයක් විභාග ශාලාවට ගේන්න එපා. පාසල් ළමයන් නිල ඇඳුම් අඳින්න ඕන. පෞද්ගලික ඇඳුම් කරන කැමති විභාග ශාලාවට ගැලපෙන ඇඳුමක්. ඒ වගේම ස්මාර්ට් වොච්, වොච් කියන්නේ සාමාන්‍ය මේ කටු කරකින ඔරලෝසුවක් බඳන් ගියට කමක් නැහැ බලන්න වෙලාව. ශාලාවෙත් වෙලාව ප්‍රදර්ශනය කළ තියෙන ඔරලෝසුවේ. නමුත් ඩිජිටල් වොච් භාවිත කරන්නට බැහැ. මේ කියන ආකාරයේ කිසිදු උපකරණයක් ශාලාවට අරගෙන යන්න එපා කියලා මතක් කරනවා.
0: விபாக நீதி ரீதி வல்ட அனுகூலவ கட்டயத்து கிரமின் விபாக வஞ்சாவலின் வழக்கினலை சார் பசுகிய வசரவலது விபாக வஞ்சாஹேத்வின் சிசுன் ரசகே பிரதிபல அத்துட்டுவீமட சிதுபவன் விபாக கமிசாரிஸ் ஜெனரால் வரிய சந்தஹான் கலா
5: දැන් ජංග දුරකථනයක් වගේ ළඟ තියාගෙන ඉඳලා අහුණත් භාවිතා කරත් ඒ දෙකම වරදක් වෙනවා.
1: يعني ගේ පාරත් එහෙම කට්ටිය අහුණාද?
5: ඔව්. අල ප්‍රමාණයක් අහුණා දරුවෝ අපි පරීක්ෂණ නිරීක්ෂකවරුන්ට උපදෙස් දීලා තියෙනවා. මේ පරීක්ෂණ නමුත් යම් කිසි ආකාරකින් ඔවුන්ගේට නොපෙනෙන්නට ඒව ශාලාවට අරන් ගිහිල්ලා සාක්කුවල දාගෙන ඉඳලා අධීක්ෂණ කණ්ඩායම එහෙම අහුවෙලා තියෙනවා. ඒ ඒගොල්ලන්ගේ ප්‍රතිඵල අපි අත්හිටවනවා. සම්පූර්ණ සමහර අවස්ථාවල ජංග දුරකථනය භාවිතා කරලා තියෙනවා සම්පූර්ණ විභාගෙම. එදා එක දවසක් අහුණත් යාලිව සියලුම විෂයන්ගේ ප්‍රතිඵල අවලංගු
1: කරනවා. අයි පාරක් ලියන්න පුළුවන් නැත්නම්
5: අත්හිටෝ දනුවම් දෙන්නේ. ඒතර නැවත වාරයක් ඔවුන්ට විභාගේ ලියන්න පුළුවන්. නමුත් මේ වසරේ ප්‍රතිඵල කිසිවක් නිකුත් කරන්නේ අවලංගු කරනවා. නැවත වාරයක් විභාගේ ලිව්වත් එවැනි වරදක් කරොත් ඔවුන්ට ජීවිත කාලය පුරාම විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාග සඳහා පෙනී සිටින්නට නොහැකි වෙන ආකාරයේ තහනමක් යදනවා.
1: පර්ස් එකේ මරයන් යන්න පුළුවන්නේ.
5: පර්ස් එක කියන්නේ මම කිව්වේ අර විනිවිද පේන පර්ස් විතරයි. අර සල්ලි දාන මේ
1: ඒ
5: වරන් යන්නට බෑ. ඒව එළියෙන් තියලා යන්න කියන ශාලාවේ විභාගයට පෙනී සිටින කාලය තුල ඇතුළට ගෙනියන්නට බෑ. එළියෙන් බෑග් එක තියලා එන්නට.
0: උසස් පෙළ විභාග කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් ඇතිවහොත් විභාගයට පෙනී සිටින අයිදුම්කරුවන් වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ඊයේ පැවති පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ලබන 20 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ඇගයීම් කටයුතු ලබන 25 වනදා සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වනදාට පෙර නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ. කොරුවිට පල්ලන් සේන හා නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාව අද දිනේදී පොලිසියට ලැබීමට නියමිතව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා සඳහන් කළේ මේ වන විට බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කර ඇති විමර්ශනයේ වාර්තාව මෙලෙස ලැබෙනු ඇති බවයි. මේ අතර සියලු බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව තවදුරටත් යොදවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනපුරා ග්‍රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සංධානය පවසනවා. එම සංගමේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන් සඳහා වෙන් කර ඇති රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8කින් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
6: රුපියල් 600 ගමන් වියදම් දීමනාව අවුරුදු 8ක් තිස්සේ වැඩි නොකිරීමත් 2024 වර්ෂයේ කැබිනට් අනුමැතිය ලැබී එම දීමනාව වෙනුවට ඉන්ධන ලීටර 20ක සමාන දීමනාවක් දීම සඳහා ලබා දී තිබූ කැබිනට් අනුමැතියෙන් ලබා දීමට නියමිත තිබූ මුදල මේ වෙනතුරු ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීමට විරෝධය දැක්වීමක් වශයෙන් ග්‍රාම නිලධාරී උත්ති සමිති සන්ධානය තන්දා සහ 11 වෙනි අඟහරුවාදා අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට මේ වෙනුවට තීරණය කළා තිබෙනවා. ඒ අනුව 10 ලංකාවේ කිසිම ග්‍රාම නිලධාරීවරේ රාජකාරියට වාර්තා කරන්නේ උන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයේ ඉවත් වී සිටින බව මේ මොහොතේදී අපි දන්වා සිටිනවා. මේ වෙනතුරු පවතින රජයේ සහ පරිපාලන බලධාරී එය දිනෙන් දින කල්යවමින් කල්මරමින් ප්‍රමාද කරමින් ග්‍රාම නිලධාරීන්ට මෙම දීමනාව ලබා නොදීමේ ප්‍රතිවලයක් ලෙස ඊට විරෝධ දැක්වීමටයි 10-11 කියන මේ දෙක තුළ ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා කරන්නේ නැත්තේ.
0: ඒ අනුව අද සහ හෙට කිසිදු ග්‍රාම නිලධාරී කාර්යාල රාජකාරියක් සිදු නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
6: කිසිම ග්‍රාම නිලධාරීවරයෙක් කිසිදු රාජකාරියක් කරන්නේ නැහැ. ඔවුන් සියලුම රාජකාරියවලින් ඉවත් වෙලා මේ සඳහා විරෝධ දැක්වීම කරනවා කියන එක දෙමෝජේදී අන්වාස දිනවා. එනිසා අපි කනගාටු වෙනවා අපේ සේවාලාභීන්ට අපේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඔවුන්ට යම් අපහසුතාවයක් පත් වෙනවා නම් ඔවුන් අපි මේ මොහොතේදී අපේ සේවාලාභීන් වෙනුවෙන් මේ මොහොතේ කනගාටු ප්‍රකාශ කරනවා. ශ්‍රේෂ්ඨ රාජකාරී බහුතරයක නිරත වෙන විශේෂ නිලධාරියෙක් විදියට ග්‍රාම නිලධාරීවරයාට සොච්චන් දීමනාවක් ලබා දීලා වෙනත් ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට රුපියල් 6000ක 7000ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් අපටත් ගැටලුවක් තියෙනවා. මේ නිසා තමයි අපි දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග නිරත වෙන ඉල්ලසෙන්නේ අපටත් සෙසු රජයේ නිලධාරී ශිෂ්‍ය නිලධාරීන්ට වගේම අපටත් ආදරණීය දීමනාවක් එකට ලබා දෙන්න කියන එක අපේ බලධාරීකින් ඇහුවොත් බලධාරීන් මේ බෝලේ මුදල් අමාත්‍යාංශයට පාස් කරනවා. මුදල් අමාත්‍යාංශයට පාස් කරොත් දේශපාලන අධිකාරියට පාස් කරනවා. දේශපාලන අධිකාරියට පාස් කරොත් ඒක 2027 28 26 6 වැයින් දෙනවා කියලා 6 වැයට පාස් කරනවා. ඉතින් මේක අර බාලගිරි දෝෂය වගේ තමයි.
0: ♪ මොරටුව වේල්ස් කුමරී විද්‍යාලය සහ කොළඹ යසෝදරා විද්‍යාලය අතර පැවැත්තුණු තෙවන බැටල් ඔෆ් ද කුයින්ස් සෙවත් රජිනියන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට තම සංගමය විනිසුරුවරුන් ලබා නොදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය පවසනවා. එහි සමාජික සමන් හේවා විතරණ මහතා පැවසුවේ මුල් අවස්ථාවේදී එම තරගයට තම සංගමයෙන් විනිසුරුවරුන් ඉල්ලා සිටියත් පසුව එම ඉල්ලීම එක් පාසලක් විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවයි.
7: නිවේස් කුමාර විද්‍යාලයේ විදුහල්පතිනිය 7 මාසේ කියන්නේ ජූලි මාසේ 16 වෙනිදා ලිඛිතව අපෙන් ඉල්ලීමක් කරනවා විනිශ්චයකාරවරුන් 3 දෙනෙක් සහ තරඟ තීරකවරේ එම තරඟය සඳහා ලබා දෙන්නට කියලා. විනිශ්චයකාරවරුන් 3 දෙනෙක් සහ තරඟ තීරකවරේ සූදානම් කරලා තිබ්බා ඒ තරඟයට යැවීමට. ඒ කියන්නේ ඒ විදුහලේම නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ අත්සනින් ලිපියක් එනවා යසෝදරා විද්‍යාලය අපෙන් විනිශ්චයකාරවරුන් ගැනීම පිළිබඳව කැමැත්තක් නැහැ. එම නිසා අපි ඒගොල්ලන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විනිසුරුවන් ලබා ගන්න කියන ඉල්ලීම තමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපිට විනිශ්චයකාරවරුන් එවන්න එපා කියන ඉල්ලීමක් කරලා තමයි එවලා තිබ්බේ. ඒ නිසා අපි විනිශ්චයකාරවරුන් ඒ සඳහා යෙදවීමක් කළේ නැහැ. මේ ගැටුම් අවම කරගන්න නම් ඕගොල්ලෝ දන්න තැනින් විනිශ්චයකාරවරුන් ගන්න. දැන් මේක යනකොට ඇත්ත වශයෙන්ම පුංචි පුංචි කඩවල් බිහි වෙනවනේ. අපි රුපියල් 50ක් අඩු කරලා දෙන්නම්, අපි 100ක් අඩු කරලා දෙන්නම් අපෙන් ගන්න කියලා. එම නිසා අපි කවදාවත් ඉල්ලන දෙන්න දෙන්නේ නැහැ. අපි තමයි කමිටියක් හැටියට තීරණය කරන්නේ කවුද විනිශ්චයකාරවරුන් යොදවන්නේ. අන්න ඒ අවස්ථාවල අපිව මග හැරලා ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය තැන් වලින් ගැනීමේ ක්‍රමවේදය නිසා තමයි මං හිතන්නේ මේ තත්ත්වයට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ.
0: ගාසා තීරයේ සටන් විරාමය සඳහා අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් යෝජනාවලිය ඊශ්‍රායලයේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කරන්නේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම ආයුධ අතහරින තෙක් තම හමුදාවන් ගාසා තීරයෙන් ඉවත් කර නොගන්නා බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රහාර සම්පූර්ණයෙන්ම නවත්වා සිය හමුදාවන් ගාසා තීරෙන් ඉවත් කරගන්නේ නම් පමණක් බරමෙවලම් සහ ආයුධ භාර දීමට සූදානම් බව හමාස් සංවිධානය පවසනවා. මෙම තත්ත්වයේ හමුවේ දෙපාර්ශ්වය අතර ඇති වී තිබෙන මෙම මතභේදාත්මක තත්ත්වයේ හේතුවෙන් ගාසා තීරයේ මතු ඇති අර්බුදයට විසඳුම් සෙවීමේ සටන් විරාම වැඩපිළිවෙල යලිත් අර්බුදයකට ලක් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලියට සාම කටයුතු නිරීක්ෂණය සඳහා සාම මණ්ඩලයක් පිහිටුවීම, හමාස් සංවිධානය ආයුධ අතහැරීම, ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් ඉවත් කර ගැනීම සහ ගාසා තීරයේ නැවත ගොඩනැගීමද ඇතුළත් තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. නෙට් නිවුස් ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
9: Paata hate tagi pirunu fun idirena paya

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: දෙවන්ද රස වතාවට අවස යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
2: මන්තාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
3: FM 95 94.8 Net FM Divaina Pura.
1: Good morning. දැන් වෙලාව උදේ 7:00.

0: අසුබ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba
5: Melwa Eka Lankawa Eka
6: The Palace Gampaha Avasana Nivasa 25 Denma Katha Karanna 0.71 66 222 Prime Residences
7: Rhino roofing within Hadunwaden. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Petty Stress and Hal. Dahatunai Anuhaya Amatana.
8: Damro Vasara Meda Sale. Graha Bhandi Saha Vidulupakarna Sadaha Visheshavattam. Sieluma Damro Pradarshanaga Ravalin.
9: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117388388 අමතන්න.
11: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
12: හොට්ස්පොට්? අයියේ.
11: දේටා නෑ අනේ.
12: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
13: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් වෙන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරගවන්නකො දවසේ මෝනින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
14: Neither ready for this war.
15: Squash the bad Hitler's Nazi Congress comes to an end.
16: Gather on a day of profound joy and soaring hope.
17: The day a planet stops for a game.
1: Net FM. Algo Town.

0: Good morning. වෙලාව දෙ 7යි විනාඩි 8යි. අලුත්ම අලුත් සතියක තුන්දෙනාම ආවා. Algo Town අරගෙන.
1: ඔව්නේ. අලුත් සතියක්.
2: අලුත්
1: වෙලියකින්.
2: අලුත් ජාලයක් එක්ක. අදත් නගරයේ කතා බහ ආරම්භ කරන්නයි යන්නේ.
0: ආරම්භ කරන්න හදන්නේ ඊට කලින් සබා එල් කහීර් අති නුවා.
1: සබා එල් කහීර්.
0: කොහේ ගියද හිතන්නේ?
2: පොඩි අරාබි ගතියක් තියෙන බව දැනෙනවා. නිකන් මැද පෙරදිග කලාපෙන් ආපු එකක් වෙන්න ඕනේ.
0: ඊජිප්ෂන් වලින්.
2: ආ ඊජිප්තු.
0: Good morning.
2: පොඩි නිකන් ඊජිප්තු කියන්නේ මැද පෙරදිගට එහා පැත්තනේ.
1: ආවනේ.
2: ඔව්. සම්බන්ධයක් තියෙනවා. මේ ඊජිප්තු කිව්වම මතක් වුණේ. අද ඊජිප්තුවේ ඊජිප්තු කිව්වම අපිට මතක් වෙන්නේ කාරණා තුනක් තියෙනවානේ.
0: ඔව්.
2: එකක් තමයි පිරමිඩ්.
1: පිරමීඩ.
2: ඔව්. මීට අවුරුදු 5000කට විතර කලින් හදපු.
1: ඔව්.
2: අද ලංකාවේ නම් ජාවාරමක් බවට පත් වෙලා
1: තියෙනවා. පත් වෙලා තියෙනවා. ඔව්.
2: ඊජිප්තුවේ තාම තියෙන වැජබෙන මේ තාම අබිරහසක්ව පවතින.
1: පවතින. ඔව්.
2: ලංකාවේ ජාවාරමක් වෙච්ච මේ පිරමීඩ් තමයි මතක් වෙන්නේ.
1: මතක්.
2: ඊළඟට මමි මතක් වෙනවා. මමි කියන්නේ අම්මා නෙමේ.
1: ඔව්. ඒ මමි නෙමේ.
2: ඒ මමි නෙමේ.
1: මමි කරන එක.
2: උදන් කාමන්.
1: ඔව්.
2: මේ ලවගේ උදවිය ඒ අවුරුදු 5000කට විතර කලින්.
1: කලින්.
2: ඊළඟට මතක් වෙන්නේ සහර වගේ ලස්සන කාන්තාවක් නේ.
0: බුදු අම්මෝ ලස්සනයි කිව්වමද කොහෙද මේ මාස ගන්න. කමන්නේ thank you.
2: ප්‍රසිද්ධියේ. නේද? මේ ඉතින් ඒ ලස්සන කාන්තාව තමයි ක්ලියෝපැට්‍රා.
1: ක්ලියෝපැට්‍රා.
2: නිකන් මොකද්ද රූප සුන්දරියන්ගේ බලාපොරොත්තු වනේ නේද? ඇයව තමයි මේ මිනිම් දණ්ඩ හැටියට භාවිත කරන්නේ ලෝකේ රූපය පිළිබඳව.
1: ඒ වගේ වෙන්න.
2: ඔව් ඉතින් ඇය ඇත්තටම දැන් සොෆියා ලොරෙන් ඔය මේ මොනවාද ජුලියට් මේ ක්ලියෝපැට්‍රාගේ භූමිකාව කරපු හින්දා අපිට සොෆියා ලොරෙන් තමයි ක්ලියෝපැට්‍රා කියලා දැන් මතක් වෙන්නේ.
1: මතක් වෙන්නේ.
2: හැබැයි රෝම කාසිවල ක්ලියෝපැට්‍රාගේ මේ රූපේ තියෙනවා. ලංකාවෙනුත් හම්බ වෙනවා ක්ලියෝපැට්‍රාගේ රූපේ තියෙන රෝම කාසි.
1: ආහහ.
2: එතකොට ඇය ලස්සන ඇති ඉතින් කාසියක ඉන්නකොට අපිට කාසි වටිනාකමනේ පේන්නේ.
1: ඔව් නේ.
2: කාන්තාවගේ වටිනාකමට වැඩිය. ඉතින් ඒකෙන් හින්දා මේ හැබැයි ලෝකේ අද ඉඳන් එදා ඉඳන් අද වෙනකම්ම ලෝකෙ හිටිය ලස්සනම කාන්තාව බවට කියන්නේ මේ ක්ලියෝපැට්‍රා.
1: හැබැයි
2: ක්ලියෝපැට්‍රා මේ දැන් ඊජිප්තුව සම්බන්ධයෙන් ක්ලියෝපැට්‍රාව මේ මතක් වුණාට ඇය ඇත්තටම මේ ඊජිප්තු පාරම්පරික කාන්තාවක් නෙමෙයි. ඇය එන්නේ ටිකක් පල්ලැහැන්. ඒ කියන්නේ ග්‍රීසිය මැසඩෝනියාව පැත්තෙන් තමයි ඇගේ පවුල ඇවිල්ලා මේ ඊජිප්තුවේ බලය අල්ලගන්නේ. 12 වෙනි ටොලමි තමයි මේ ඇගේ තාත්තා. ඉතින් තාත්තා ඔය කලාපේ පාලනය කර කර ඉන්නකොට තාත්තා මිය ගියන් පස්සේ ඇයටත් ඇගේ බාල සහෝදරයා 13 වෙනි ටොලමිටත් මේ ඊජිප්තුවේ පාලනය හම්බ වෙනවා. ඉතින් ඒ සම්ප්‍රදායන් අනුව මේ කියනවා සහෝදරයයි සහෝදරි විවාහ වුණා කියලා. හැබැයි වෛවාහක සම්බන්ධතාවයක් තිබිලා නැහැ. නිකන් නමට විවාහ වෙලා තිනවා බලය වෙනුවෙන්. මේ කෙසේ හෝ අවසානයේදී මල්ලිට මේ අක්කට වැඩිය බලයක් ඕන වෙනවා. බලයක් ඕන වුණාම ඇය ඊජිප්තුවෙන් පලා යනවා. පලා ගියාම දැන් මල්ලිනේ පාලනය කරන්නේ. දැන් ඊජිප්තුවට කඩාවා දිනවා රෝමෙන් සෙට් එකක් ඇවිල්ලා. රෝමෙටත් ඕන නැති දැන්
1: ඕන නැහැ හැමතැනම
2: රින්ගන. ඔව්. හරිද? එන්නේ ජුලියස් සීසර්. ක්ලියෝපැට්‍රා බලනවා අඩේ නියම අවස්ථාව කියලා. ක්ලියෝපැට්‍රා දැන් කොහොමද ජුලියස් සීසර් හම්බෙන්න යන්නේ? ජුලියස් සීසර්ව හම්බෙන්න ගිහිල්ලා තියන්නේ ඇයව රහසිගතව ජුලියස් සීසර් වෙත ගෙනියන්නේ කාපට් එකක උතහගෙන. ජුලියස් සීසර්ට කොහෙන් හරි ලැබිච්ච ලොකු කාපට් එකක් විදියට ජුලියස් සීසර් ඉදිරියට කාපට් එක ගිහිල්ලා දිග ඇරිය හැටිය මෙන්න මතු වෙනවා ගංග පලාගෙන මහා සද්දයක් දා. නෑ නෑ නෑ ඒක
1: වෙනවා. ඒක වෙනවා. පැටලුණා. කතා දෙයක්
2: නෑ නෑ. මේ මේ ක්ලියෝපැට්‍රා මතු වෙන්නේ.
1: ක්ලියෝපැට්‍රා එන්නේ.
2: මේ සමහර කතා ටග් ගාලා එනවා.
1: ටග් ගාලා මාරු වෙනවා.
2: මාරු වෙනවා. මේ I think අර පහනේ භූතය වගේ එහෙම එකක් නෙමේ. ක්ලියෝපැට්‍රාව කාපට් එකේ හංගගෙන
1: ආවා. කාපට් එකේ මතු වුණා.
2: කාපට් එකේ මතු වුණා. ඉතින් ඇගේ රූප ස්වභාව දැක්කම ඕන රජෙක් ඉතින් පොඩ්ඩක් පදිරි වෙනවා.
1: ආයිතින් සීසර් කියලා.
2: ආයි සීසර් කියලා නෑ. ඔය ජුලියස් සීසර් වලින් ඉස්සෙල්ලාම සීසර් කරලා ගත්තේ.
1: ආහ්.
2: ඔව් ඒක තමයි සීසර් කරන කියලා
0: කියන්නේ. ඔව්
2: සීසර් කියන කතුරටත් ඒ කතුරටත් ඒ නම එන්න ජුලියස් සීසර් හේතු වුණා කියලා කියනවා මන් දන්නේ නෑ. ඉතින් ඕව.
0: අපේ ගෙදර බහුවගේ නමත් සීසර්.
2: සීසර්ද? ආ ඒක තමයි.
0: සීසර්ලා එහෙම සීසර් කරලා
2: දැක්කේ. හැබැයි ඒක කිලෝමීටර්ලා එහෙම ළඟපාතේ ඉන්නවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් තියාගන්න. මේ කෙසේ හෝ අවසානයේදී දැන් ඇත්තටම ක්ලියෝපැට්‍රාට අවශ්‍ය වෙන්නේ මේ තමන්ගේ බලය පිහිටවන්න. හැබැයි සීසර් මේ දැන් මේ වෙනකොටත් රෝමේ හිටිය බිරිඳක්. හැබැයි දැන් රජවරුන්ට ඉතින් බිරිඳවරුන් ඕන තරම් ප්‍රමාණයක් තියාගන්න පුළුවන්නේ. ක්ලියෝපැට්‍රාට ජුලියස් සීසර් වහවැටෙනවා. වහවැටිලා මේ අවසානයේදී ඔහු ක්ලියෝපැට්‍රාව පෙළවහට ගන්නවා. ඔහුට සහ ක්ලියෝපැට්‍රාට දාව උපදිනවා 15 වෙනි ටොලමි කියලා. දැන් ටොලමි කිව්වම ලංකාව මතක් වෙනවා නේද? අපේ සිටිය මැන්ද පරම්පරාවනේ. දැන් ක්ලියෝපැට්‍රා කිව්වමත් ලංකාව මතක් වෙන කාරණයක් තියෙනවා. ඒ ටොලමිලා කාලෙටම සම්බන්ධයි තමයි. ඒ කියන්නේ ක්ලියෝපැට්‍රාගේ ලස්සන රූසපුව තියාගන්න මේ රහස් වට්ටෝරු පාවිච්චි කරා කියලා කියනවානේ. ඒ අතරින් විවිධ දේවල් තියෙනවා. සමහර ඒවා මේ ප්‍රසිද්ධියේ රේඩියෝ මාධ්‍යයක කියන්න බෑ. ඒවත් ඇත්තටම රහස්. හොයලා බලන්න. මේ ඒ කියන්නේ සමහර අයගේ ශරීර වලින් ගන්න දේවල්. ඒ අතරින් මේ මොනවාද බූරුවන්ගේ කිරි වලින් ඇය හැමදාම මේ නෑව කියලා
1: කියනවා.
2: හරිද? එතකොට කොච්චර වටේ බූරුව ටිකක් හිටියද කියලා හිතාගන්න
1: පුළුවන්. නාන්නතරම් ඉඳලානේ.
2: ඉඳලානේ. බූරුවනේ බීරියෝ නේද? කිරි දෙන්න නම් ඉතින් බීරියෝ නේ ඉන්න ඕනේ.
1: ඔවනේ.
2: බූරුව ඉඳලා හරියන්නේ.
1: බූරු දෙනක්.
2: කිරි එරෙන්න නම් ඉතින් බූරුවෙකුත් ඉන්න ඕනේ. ඒක වෙනම කතාවක්.
1: අපිට වෙන ප්‍රශ්න.
2: අපිට වෙන ප්‍රශ්න. මේ සහාය

0: කුරුඳු ප්‍රයෝගික කරගත්තා කියලා මේ රෙසපිස් හදන්න. ඉතින් ඒවා අපි පස්සේ වෙලාවක හොයලා බලමු. අවසානයේදී මේ ක්ලියෝපැට්‍රා මේ අවසානයේ ජුලියස් සීසර් ඝාතනයට ලක් වෙනවානේ. ලක් වුණාන් පස්සේ ඒ බලය ගන්න එන මාක් ඇන්ටනි ආයෙ වහ වැටෙනවා. කාටද? ක්ලියෝපැට්‍රාට. ඉතින් කොහොම රූප ස්වභාවයක් තියෙන්නේ ඇද්ද කියලා හිතන්නකෝ. ඉතින් අවසානයේදී මාක් ඇන්ටනි ගාවම හිටිය මාක් ඇන්ටනිට සපෝට් කරන් හිටිය ජුලියස් සීසර් හදාගත්ත දරුවා අවසානයේදී මාක් ඇන්ටනිව ඝාතනය කරලා මාක් ඇන්ටනිට අවසානයේදී මාක් ඇන්ටනි ඉල්ලා සිටින්නේ මේ ක්ලියෝපැට්‍රා ළඟ මැරෙන්න අවසර දෙන්න කියලා. ඉතින් ඒ විදිහට අවසන් සුස්ම හෙලනවා. ක්ලියෝපැට්‍රාත් මේ මොනවාද රෝම අධිරාජ්‍යයට යටත් වෙන්න තියෙන අකමැත්ත හින්දා අර අපි කිව්වනේ ලෝකෙ හිටිය ලස්සනම කාන්තාව පිළිබඳව ගිය සතියේ මැන්රින් මොන්රෝ ඈත් සිරි වෙනසාගත්තනේ. ඒ වගේම ක්ලියෝපැට්‍රාත් වයස අවුරුදු 39 හරියටම දෙන්නගේ සමානකම් තියෙනවා මැන්රින් මොන්රෝගේ ක්ලියෝපැට්‍රාගේ වයස අවුරුදු 39 සර්ප විෂක් දෂ්ටනය කරගෙන පානය කරලා කියනවා දෂ්ටනය කරගෙන කියනවා ඇයත් අවසන් සුසුම් හෙලනවා. ඉතින් අවසානයේදී ඇයවයි මාක් ඇන්ටනීවයි මේ මොනවාද ඝාතනයට ලක් කළා සිය දිවි නසා ගන්න හරි කොහොම හරි කළා. අවසානයේදී බලය පැහැර ගන්න එක්කෙනා රජ වෙනවා ආය සීසර් නමකින්. එයා අපි කවුරුත් හොඳටම දන්න ඔගස්ටස් සීසර් තමයි රෝම අධිරාජ්‍යයේ ප්‍රබලම පාලකයා කියලා කියන්නේ. ඔගස්ටස් සීසර්ගේ කාලේ තමයි අර ජේසුතුමන්ගේ උපතට සංගරණයක් කරන්න මේ මරියතුමීටයි ජුසේතුමාටයි මේ යන්න වෙන්නේ බෙත්ලෙහෙම කරා. ඔගස්ටස් සීසර් තමයි ඒ කාලේ තමයි ඒක වෙන්නේ. ඉතින් බලන්න අතීතය සම්බන්ධ වෙලා එන්නේ. සමහර අය වරදවා වටා ගන්නවා මේ පිරමිඩ තිබුණේ ක්ලියෝපැට්‍රා කාලේ කියලා. නැහැ, දැන් අපි ඉන්න කාලේ ක්ලියෝපැට්‍රා කාලේ අතර පරතරයක් තියෙන අවුරුදු 2500ක් විතර. ක්ලියෝපැට්‍රා හිටිය කාලේ පිරමිඩක් තියෙන කාලේ අතර ඒ වගේම එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ක්ලියෝපැට්‍රා හිටියේ ක්‍රිස්තු පූර්ව මුල් යුගයේ, කියන්නේ 29-30 වගේ කාලේ. හැබැයි ක්‍රිස්තු පූර්ව පිරමිඩ තිබුණේ ක්‍රිස්තු පූර්ව 2450 විතර. 2500 විතර. ඉතින් කොච්චර පරණයිද? ඉතින් ක්ලියෝපැට්‍රාත් මේ අපිට ක්ලියෝපැට්‍රාව පේනවා වගේ තමයි ක්ලියෝපැට්‍රාට පිරමිඩ පේනවා. 2000 ගණක් එහා පැත්තේ කොහොම වුණත් ඉතින් අපෙන් මොකක් හරි තිබ්බොත් අපිත් කොහෙන් හරි ගහවෙනවා. අපේ මුතු බෙල්ලෙක් හරි ඇයව ලස්සන කරන්න ගියා. ඉතින් රූසපුව කියන්නේ රජවරුන් පවා මවිතයට ලක් කරන, මවිතය දනවන මේ හරිම මොකක්ද ඒකට වචන නැහැනේ රූසපුව විග්‍රහ කරන්න. ඔව්, මට ඉතින් මේ කතාව කියනකොට මතක් වුණේ අද අගෝස්තු 10 වෙනිදා තමයි ක්ලියෝපැට්‍රා
1: මොකද උනේ
0: සමුගත්තා, ජීවිතෙන් සමුගත්තා කියලා කියන්නේ. අගෝස්තු කියන නම හැදෙන්නේ ඔගස්ටස් කියන අධිරාජ්‍යය හින්දා. ඉතින් අද වැනි දිනක ලෝකයේ ලස්සනම කාන්තාව පිළිබඳව මතක් කරගෙන ඇල්ගොටවුන් ආරම්භනවා. මේ ඇහෙන යටින් ඇහෙන සින්දුව මට ඇහෙනකොට මතක් කරනවා, මට මතක විදියට 1988 හරි 89 හරි මේ සින්දුව කරස් විජේවර්ධන මුල්වරට ගායනා කරේ BMICH එකේදී. මගේ මතකේ හරිනම් එදා ලංකාවේ රූරජිනියෝනේ දීප්ති අලස් මේ එතන හිටිය රූරජිනියන් ළඟට ගිහිල්ලා හරිම ලස්සනට කරන්ස් ගිටාරයක් වයමින් මේ ගීතය ගායනා කළා. හැබැයි අද ඒ ගීතය ගායනා කරන්නේ මේරියන්ස්ලා.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura
1: Udah hatai minat visi hatrai dan
2: Enggak patuh kumari denu ammi Hita gedara nama tinnu vei wagi
3: Eta kutar duhut porondu ne udeh meinu wagi
2: Amma te ekat teho na
3: Uta link pas bangu abon Hita udeh negi tinnu pulwaan rajek wagi
4: Negi te ganna nang link pas bangu vitaramai
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: කඩේත් ලොකු කරලා නේද?
10: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residences.
13: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
14: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125 සිවිසිපා
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
16: Diva Fresh Daily Alert එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
17: අගෝස්තු 10 වෙනිදා ඉබ්බංගම පොලාසල
16: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: දෙහතයි විනාඩි තිහායි අල්ගොටාම වෙලාව ඔය දෙන්නට වෙලා තියෙනවාද
1: නෑ
0: සිද්ධ වෙලා තියෙනවා කෑමක් මොක්කරි පෙරුම් පුරාගෙන කන්න බලාගෙන ඉඳලා එහෙම නැත්නම් මොක්කරි බීමක් එක්ක ඔය කඩේ වහලා එක්ක ෆ්‍රිජ් එකේ එක හංගල ගියපු තැන එක නෑ එහෙම වෙලා
2: තියෙනවා
1: ඒවා තමයි වෙලා තින්නේ
0: මට අද
1: ඒවා අපි කියන්නේ විශේෂ සිද්ධිවිල සලකන්නේ
2: නෑ සලකන්නේ ඒවා අපිට සාමාන්‍ය අන්න තිබ්බොත්
1: ඒ කියන්නේ අපි තියලා ගිය තැන ඒක තිබ්බොත් අපි ඒක විශේෂ සිද්ධියක්ද සලකනවා
2: ඒකට විශේෂයි
0: කෑමනේ කෑම වලට ඕක
1: විශේෂෙන් කෑම
2: ඔව් කෑම
1: හා විශේෂෙන් දැන් අපි මේ දවස්වල නම් වැඩි අතනම් පෑන් පාවිච්චි කරන්නේ
2: නැහැ නෑ නේ
1: කෑම සහ පෑන
2: පෑන් එහෙම ටිකක් අමාරුයි
1: පෑන කිව්වම පෙන් ඩ්‍රයිව් උත් අයිති එක
2: නේ
0: කොහොමරි මගේ සතිය පටන් ගත්තේ එහෙම මේ
1: වාසනාවන්ත සිද්ධියකින්
0: කමක් නෑ අපි හිතමු සතිය හොඳට යයි කියලා නේද
1: යනවා වෙනවා කියන්නේ වාට මුළු සතියම ඔයා බොහොම කල්පනාකාරීව වැඩ කරනවා කියන එක
2: අන්න ඒකනේ තව නැති වෙන්න පුළුවන් නැත්තම්
0: හිතනවා නේ නේද හරි අපි යන්න ඕනේ ගම්පහ පැත්තට මොකද දන්නවද වීකෙන්ඩ් එකේ මම ගියානේ ගෙදර ගෙදර ගිහින් ආවහම මට තේරුණා මේ කමියුනිටි එක ඉන්න එක කොච්චර මේ හිතට නිදහස්ද කියලා
1: අන්න ඒක නේ
2: ඒ කියන්නේ දන්න අතුරුණ
1: කට්ටිය ඒක මෙහෙමයි ඒ කියන්නේ එක කමියුනිටි එකේ ඉඳන් තව කමියුනිටි එකට ගියාම ඒක තව එකක්
2: අවුනේ
1: නේද ඔව් කොහොම හරි කමියුනිටි එකක ඉන්න එක තමයි වැඩේ
2: වැඩේ වෙන්නේ
0: ඔව් කොහොම හරි අපිට ගැළපෙන කමියුනිටි එකක් හොයාගන්න ඕනේ අපි වගේම කට්ටිය නේ නේද නැත්නම් මේ දන්නනේ ප්‍රශ්නේ
2: ඔය. ඒ කියන්නේ මෙහෙමයි සාර. දැන් සමහර දැන් තියෙනවා අපිට දැන් අපි වගේම අය හම්බෙන්නේ නැහැනේ ලෝකෙ.
1: අපිට ගලොක් හොයාගෙන තමයි ඉන්න වෙන්නේ.
2: හැබැයි ගියාට පස්සේ ඒගොල්ලෙක් ඉන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ.
0: ඉන්න ලේසි.
2: එහෙම පොඩි කමියුනිටි එකක් තියෙනවා කට්ටිය එකතු වෙලා වැඩ කරගෙන සතුටින් සහයෝගයෙන් සමාදානෙන් එහෙම ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්න පුළුවන් වටපිටාවක තමයි වට ජීවත් වෙන්න ලේසි වෙන්නේ. අපි අර කියන්නේ කතාවට නෑයන්ට කලින් මේ අසල්වැසියුනේ දුවගෙන එන්නේ කරදරයක් වුණාට පස්සේ. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ දැන් මේ ගම්පහ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙනවා ද පැලස් එක. මේක මේ කමියුනිටි කන්සෙප්ට් එකට තමයි හදලා තියෙන්නේ.
0: රයිට්.
2: කියන්නේ බොහොම ඔයාට අර සතුටින් සහයෝගයෙන් හැමෝම එක්ක එකමුතුව ජීවත් වෙන්න පුළුවන් ලස්සන වටපිටාවක තමයි මේක තියෙන්නේ. අර වටපිටාව ලස්සනයි කිව්වට පස්සේ මේ අපි මේ කියන්නේ මේ අර බලන හැම තැනම කොළපාටයි කියන එක විතරක් නෙමෙයි. බොහොම සුන්දර මිනිස්සු ඔයාට හම්බ වෙනවා. උදේ පාන්දරනේ දොර අරගෙන එළියට බහිද්දී හම්බෙන කට්ටිය
0: ගුඩ් මෝර්නින් කියන කට්ටිය අඩුයිනේ.
2: එයාලගේ මූඩ් එක කොහොමද කියන එක දවසම තීරණය කරන්න බලපානවනේ. ඔයා උදේට එළියට එද්දී නිකන් හිතන්නකෝ බුම්බගෙන් නම් ඉන්නේ, ඉනාවෙන්නෙත් නැත්තම් කතා කරන්නෙත් නැත්තම්. නේ මේ දොරයි අර දොරයි තරහයි නං. වැඩේ අමාරුයිනේ.
0: ලොකු ප්‍රශ්නයක්.
2: ඉතින් එහෙම තැනක් නෙමෙයි මේ තැන. ඒකයි අපි කියන්නේ මේකට ද පැලස් කියලා. මේ මාලිගාවක් වගේ තැන. ඉතින් ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඔයාට නිදන කාමර දෙක නැත්නම් නිදන කාමර තුන විදිහට අවශ්‍යතාවය අනුව අපාර්ට්මන්ට්ස් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිලියන 25න් තමයි වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ ලක්ෂ 250 ඉඳලා ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න බොහොම සුවපහසුව සැහැල්ලුවෙන් සුඛෝභෝගීව අර අපි කියපු විදිහට කමියුනිටි එකක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට හරියනම තැන තමයි ප්‍රයිම් ලගේ මේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක වෙන ද පැලස් කියලා කියන්නේ. ඉතින් ඉක්මනින් කෝල් එකක් දෙන්න මොකද දැන් අපාර්ට්මන්ට් ඉවර වෙලා තියෙන. අපි පටන් ගනිද්දි කිව්වා 25ක් විතර තියෙනවා කියලා. ඒ සෑහෙන්න කාලයකට කලින්. හරිද? දැන් ඒ 25ක් හොයාගන්න නැහැ කොහොමත්. ඒකින්ද මෙන්න මේ නම්බර් එකට ඉක්මනින් කෝල් එකක් දෙන්න 0810යි 63යි 2A3 0810යි 63යි 2A3
0: right then අපි ඉන්නේ අගෝස්තු මාසෙනේ.
2: අද විභාගේ
0: A level
1: පටන් ගන්න නේද
2: බලන්න.
0: අම්මට මතක් වුණා මම A level ලියපු විදිය.
2: ආ එහෙමද? ඒ කියන්නේ ලියලා තියනවා නේද?
1: මටත් මතක් වුණා A level ලියපු විදිය. මට නම් මේ කොහොමත් මේ කියන්නේ ලියපු විදිහට වැඩිය ලියපු විදිහ මතක්ුනේ රිසල්ට් ආපු දවසේ.
2: ලියුවේ කොහොමද?
1: අද නේ මේ මතක්ුනේ රිසල්ට් ආපු දවසේ.
0: තාම
1: කියන්නේ මම විතරක් නෙමෙයි මුළු ඉස්කෝලේම විශ්මයට පත්
2: වුණා ඒක දැකලා.
1: කොහොමද? අදටත් විශ්වාස කරනවා මේ කියන්නේ මම පැහැදිලිවම මට මතකයි මම අහලා තිබිච්ච ප්‍රශ්න වලට නෙමෙයි ලිව්වේ. මේ මම ලියපු දේවල් තියෙනවානේ ඒවට ඒගොල්ලෝ ප්‍රශ්න හදන්
2: බැලුවා.
1: මේ
2: වෙලාවේ බොහොම ගෞරවයෙන්
1: මම ලියපු දේවල් වලට මේ මිනිස්සු මොනවාරි ප්‍රශ්නයක් හදලා බැලුවා.
2: මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන අනුවාගේ මේ ප්‍රශ්න පත්‍රේ බලමු.
0: මේ අහන්නකෝ දැන් ඔය විභාගේ ලියන්න යන ළමයි තාම මග මේක අහගෙන යනවා.
2: දැන් බස්සලා.
1: ඒගොල්ලන්ට කියන්නේ හොඳට ලියන්න. මේවා බල්ල කට්ටිය ප්‍රශ්න හදාගෙන හරි බඩයි.
2: බලයි.
0: මේවා මේ උදාහරණ විදිහට ගන්න එපා. පාඩම් කරපු ටික පුළුවන් විදිහට පුළුවන් උපරිමයෙන්ම ලියලා එන්න නේ.
2: නෑ අපි මේ වාව මේ සතුටෙන් විභාගයට යවන්නේ. බය වෙන්න ඕනේ නෑ.
1: අයියෝ බය වෙන්න එපා.
2: තව තව පැයකින් පටන් ගන්නවා නඩා මාට්ටන විභාගය පටන් ගන්න.
1: මොකද මේ ඔය විභාග නෙමේ ජීවිතය කියන්නේ.
2: ඔව්.
0: අනිවාර්යෙන්.
2: ඒකින්ද මේ පාඩම් කරපු දේවල් ඒ විදිහට මැනේජ් කරලා උදේ උත්තර ලියලා එන්න. සතුටින් ඉන්න. ඇලගටවුන් අහන්න.
1: අධ්‍යාපනය කියන්නේ විභාග නෙමේ. සමහරලාට ඔබට ඕන අධ්‍යාපනයේ විභාගෙන් පස්සේ හම්බෙන්න පුළුවන් පස්සේ හම්බෙන එක වෙනම වැඩක් අද විභාගෙ හොඳට ලියන්න ඕනේ
2: ඒ උනාට ඒකයි පස්සේ බලාපොරොත්තු වෙන අද ලියන්න තියෙනවා
1: මොකද අටක් අරගන්නේ ඕකනේ
2: ඔව්නේ මෙහෙම කිව්වා කියලා අද ලියන්න නැතුව આવොත්
0: හරි අපි ඉතින් සුබපතන අපේ නංගිලා මල්ලිලාට හොඳට ලියලා ඒ තුනේම ගොඩක් හම්බ වේවා ඒ තුන නෙමෙයි S3 ආවත් ඉතින් කමක් නැහැ ඊට පස්සේ ප්ලෑන් එක ඔයා හදාගන්න
1: අපි කියලා දෙන්නම් net fm අහගෙන ඉඳලා අල්කෝ ටවුන් අහන්න ඇල්ෆා ස්ටුඩියෝ අහන්න අපේ ධර්මදේශන අහන්න නේද
0: අනිවාර්යෙන්
1: ඔව් මේ ජීවිතේ එහෙම දැන් දැන් කරපු මේ දෙයින් මේ මොනවද උපරිම දේ කරන්න
0: රයිට්
1: ඒක බැරි වුණා හරි මොනෝ හරි වුණා කියලා ඉවරලා කම්පා වෙන්න දෙයක් නැහැ. ජීවිතේ ඊළඟ පියවරට
2: ලෑස්ති වෙන්න.
1: දැන් මේ මොහොතේ අද මං හිතන්නේ ඉක්කොන්ද කොහෙද තියෙන්නේ නේද?
2: ඉක්කොන්නේ. සාමාන්‍යයෙන්
1: පළවෙනි දවසේ ඉක්කොන්. ආර්ථිකෙන් තමයි පටන් ගන්න.
2: ආර්ථිකෙන් තමයි පටන් ගන්න.
1: ඔබේ ආර්ථිකය හදන්නේ අද පේපර් එක නෙමෙයි.
2: නෙමෙයි.
1: ඒක හොඳට මතක තියාගන්න. ඔයාගේ අනාගත ආර්ථිකය හදන්නේ අද ලියන ඒ ලෙවල් වල පළවෙනි පේපර් එක ඉක්කොන් වුණාට. ඒ ලෙවල් පාස් වෙන හරි ෆේල් වෙන හැගේ ආර්ථිකය හදන්නේ ඉක්කොන් පේපර් එක නෙමෙයි.
2: පේපර් එක නෙමෙයි. ඔව්. හැබැයි ඔය මේ
1: ඒක ඔළුවේ තියාගෙන අද ඒකට හොඳට ලියන්න.
2: හොඳට ලියන්න මේ ඔය ඉගෙනගත්තු දේවල් මේ ප්‍රායෝගික ජීවිතේ වැදගත් වෙනවා.
0: අනිවාර්යයෙන්.
2: ආර්ථික විද්‍යාවනේ.
0: අන්න
1: ඒක ඒ තැනක් හරි දාගන්න පුළුවන්.
2: ඒ තැන් වල ඇප්ලයි කරන්න ඕන.
1: හරියට හරි.
2: මේ ලියනකොට ඉතින් පාඩම් කරපුවා ලියන්න.
0: පාඩම් කරපුවා ලියන්න.
2: ඔය පිටේ වල ලියන්නත් එපා. ලවුණු දෙන්න.
0: ඒකට ප්‍රශ්නයක්. මේක ප්‍රශ්නයක්.
2: හරි.
0: හරි දැන් මේ අගෝස්තු කියන මතක් කරෙන් මම මේ අපි ජූලි මාසෙ මතක් කරානේ දැන් 7 වෙනි මාසෙ යන්නේ. ඔයාගේ ප්ලෑන් එක වෙනස් කරන්න ඕන නම් ඔන්න හොඳම කාලේ අවුරුද්දේ මැද ආයිනාට ප්ලෑන් එක වෙනස් කරන්න පුළුවන් කියලා.
2: ඔව්.
0: තාම පරක්කු නෑ මං කියන්නේ. ඔයාගේ ගෙදරට පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්න හිතාගෙන හිටියානම් බෙඩ්රූම් එක අලුත් කරන්න, කිචන් එක පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න, ඔයාගේ ගෙදර ඔෆිස් ස්පේස් එකක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න හැම හිතුවනම් හිත හිත හිටියානම් මං කොහෙටද යන්නේ කියලා වැඩි හිතන්න එපා. යන්න දම්රොයකට. මොකද දම්රොයකේ මේ දාසල මිඩ් ඉයර් සේල් එකක් තියෙනවා.
2: ඔවුනේ. ඔයාට මේ වට්ටම් ගණනාවක්, ඩිස්කවුන්ට් ගණනාවක් දැන් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රොයකට ගියොත්. කොතනින්ද අපි වටම් ගන්න කියලා මේ කල්පනා කරේ. ඒ තරම් ඔයාලට ඩිස්කවුන්ට් ප්‍රමාණයක්
0: තියෙනවා.
2: හරිද? මෙන්න මෙහෙමයි. දැන් නිදන කාමර කට්ටල සඳහා ඔයාට විශේෂ වට්ටම් ලැබෙනවා. ඒ වගේම තමයි දැව නිමාවෙන් යුතු අල්මාරි ඔයාට රුපියල් 30,000 ඉඳලා මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි.
2: ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳම් ඔයාට රුපියල් 34,000 ඉඳලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා. රුපියල් 29,000 විතර තමයි වෙන්නේ. ඒ වගේම තමයි අපි කියන්න ඕන ඔයාට නවතම මාදිලියේ බොහොම සුවපහසු සෝෆා තියෙනවා. රුපියල් 69,000 ඉඳලා. විවිධ මාදිලි වලින් තියෙනවා. මොඩල්ස් එක එක ඒවා තියෙනවා. ඔය මොඩල් එක මැටීරියල් එක වෙන් වෙද්දී ඒවයි ගණන් වෙනස්. හරිද? අපි මේ කියන්නේ 69,000 ඉඳලා පටන් ගන්නවා. ඒ වගේම තමයි කෑම් මේස කට්ටල තියෙනවා රුපියල් 87,000 ඉඳලා. ඒ වගේම තමයි කාර්යාල මේස තියෙනවා රුපියල් 15,000 ඉඳලා. ඒ වගේමයි කාර්යාලීය පුටු. කැරගෙන පුටු තියෙන අපේ කැමර තිය ඔෆිස් චෙයර්ස් තියෙන අන්න ඒවා තියෙනවා. රුපියල් 9,900 ඉඳලා මේ ඕන දෙයක් ඔයාලට ගන්න පුළුවන් දම්රෝ එකෙන්. ඉතින් මිඩ් ඉයර් සේල්ස් දැන් ඔන්න පටන් අරගෙන තියෙන්නේ. යන්න ළඟම තියෙන දම්රෝ එකට දම්රෝ ප්‍රදර්ශනාගාර මේ වෙනකොට තියෙන 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම මේ ඕන තැනකින් ඔයාට මේ ඩිස්කවුන්ට් අත්විඳින්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ. ඒ නිසා දම්රෝ එකට යන්න අද සතියේ මුල
2: අද යන්නේ
0: ටූඩූ ලිස්ට් එකක් තියෙනවා.
2: ඔව් නේ.
0: ඒකේ දාගන්න. දම්රෝ එකට යන්න ඕනේ කියලා.
2: ඊට පස්සේ තියෙන්නේ සතිය පුරාම ටික් කර කර ඉන්නේ කොහොමද?
0: ටික් කර කර ඉන්න. ඒ වගේම තව යන්න ඕන තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් එක කියලා කියන්නේ. මාකට් එකට වඩා දේවල් අඩුවෙන් ඔයාට ගන්න ඕන නම් යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. මම වැඩිපුර මතක් කරේ මොකද දන්නවද? සඳදානේ. කට්ටිය දැන් හෝ හෝ ගාලා බඩු ගන්න.
2: බඩු ගන්න.
0: ඔව් සුපර් මාකට් වල ඉතින් කට්ටිය පිරිලා.
2: ඔව්.
0: වැඩිය මේ එතකොට අර බිලාවට පස්සේ බොරි වෙන්න ඕනේ ආ මෙතනට ගියොත් මොකද ඔයාට අඩු මිලට ගොඩක් දේවල් ගන්න පුළුවන්
2: පුළුවන් හැකියාව තියෙනවා ඉතින් කොළඹ අවට ඉන්න කට්ටිය ඔන්න අතුරුගිරිය මුල් ඒරියාව ඒ වගේම තමයි ගම්පහ පැත්තේ කට්ටියට ගණේ මුල්ල තියෙනවා කුරුණෑගල කට්ටියට නාරම්මල තියෙනවා නුවර පැත්තේ කට්ටියට ඔන්න ගම්පොළ තියෙනවා ඒ වගේම තමයි මාළබෙත් තියෙනවා රටමැද මාතලෙත් තියෙනවා
0: රයිට්
2: මේ ඕන තැනක තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවකින් ඔයාට පුළුවන් ඔයාට ඕන දේවල් මිලදී ගන්න

0: FM 94.8 Net FM Divainapura.
1: Udah hatai minari hatalis pahai.
2: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112127388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාව කපදින්චි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
5: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0.1 1 2 7 7 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් වව් ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
6: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0.7 7 3 523 535
7: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DSCC කරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DSCC බැංකුව ඔබේ වර්ධනයට
8: Diva Fresh Daily Alert. Edinada obandina priyathama andumala kolayage saha attyata daadiya saha duwili pallam saha anikut edinada pallam obata prashnayakda. Edinada kunu pallam walata hondama visunduma strength fighter taakshane samaga ena nama Diva Fresh. Wedi mahasiyak nathuwa adu viyadamakin wedima pirisidu bawak labenawa. Edinada pallam walata hondama visunduma nama Diva Fresh gana danwat karanna api enawa obe nagareta.
9: Agustu 10 wenada Ibbangamuwa Polasala.
8: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්නම් වලට හොඳම විසඳුම
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71 1 2 7 6 2 2 රයිම් රෙසිඩෙන්සිස්
10: මුදලාලි
11: අලෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්කේ ස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
12: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
11: විජේ දාන්න ඔක්කොටම
12: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
10: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා
13: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
14: කවදත් අලුත් කාගෙත් නෙත්

0: උදේ 7යි විනාඩි 50යි අල්ගටාන වෙලාව.
1: ඒ කියන්නේ මේ පැය ඉවරයි නේ.
0: මේ පැය ඉවරයි.
1: බලන්න ඉක්මනට පැයක් ගියානේ.
0: ඒකනේ.
1: දැන් තව පැය භාගෙන් විභාගෙ.
0: විභාගෙ. නංග අර මග යන ළමයිම බය කරනවා.
1: එහෙම බය වෙන්න ඕනේ අපි කිව්වනේ. කලබල වෙන්න ඕනේ නැහැ බය වෙන්න ඕනේ නැහැ.
0: ඔව්. මේ අයියලා දෙන්න කියන විදියට විභාග ලියන්න.
1: අන්න හරි. දැන් ඔයාලට තේරෙනවා නේ?
2: ඔයාලට දැන් තේරිලා.
0: මට තේරෙනවා.
1: මේ අයියලා දෙන්න කියපු විදියට වැඩේ කරන්න තියෙන්නේ. මල්ලිලට නංගිලට එතකොට වරදින්නේ නැහැ. දැන් මල්ලිල නංගිලට විතරක් නෙමෙයි.
0: ඔව්.
1: අයියලා හක්කලා. ඊට පස්සේ අපේ වැඩිහිටි අම්මලා තාත්තලා මේ ඕන ගෙනෙට්ට
0: ඕකේ
1: FD එකක් දාන්න පුළුවන් තැනක්
0: තියෙනවා. හරිද?
1: අපි හැම වෙලේම කියනවා නෙමෙයි. දැන් ආර්ථික විද්‍යාවද තියෙන්නේ.
0: ආ ඔව්නේ.
1: FD එකක් ඇයි වටින්නේ කියලා මේ වෙලාවේ හැමෝම දැනගෙන ඉන්න ඕන.
0: පාඩම් කරලා යන්නේ නැත්නේ.
1: හරිද? ඇයි මේ
2: අපි තාත්තා කියලා දෙනවා අද ප්‍රශ්නෙකට එන්න ඉඩ තියෙනවා.
1: ඔව්.
2: හැබැයි අද ප්‍රශ්නෙකට හදිසියක් આવත් අම්මෝ බුදු අම්මෝ අපි හතරෙන් ටක් ටොට් ගෙන යන්න බෑ.
1: අන්න ඒකයි. පේපරේ ලීක් කරා කිව්වොත්
2: ලීක් කරා කියලා.
1: හරිද මේ දැන් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ හරි හරි අපි කියලා දෙන්නේ එහෙම කෙලින්ම කියන්නේ හැබැයි මේ ස්ථාවර තැන්පතුවක් කියන එක අපේ ජීවිතේ අපි හිතන්නේ නැති වෙලාවක තමයි අපිට වටිනාකමක් එක් කරන්නේ
0: හරි
1: ඒ කියන්නේ සාරා ඔයාට වෙන්න පුළුවන් මට වෙන්න පුළුවන් අපේ වැඩිහිටි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් මේ ඕන කෙනෙක්ට ජීවිතේ අනාගතේ අපි හිතන්නේ නැති අවස්ථාවන් වල පාවිච්චි කරන්න යම් මුදලක් අයින් කරලා තියන්න ඕන
0: හැබැයි
1: ඒ අයින් කරලා තියෙන එක නිකන් ලාච්චුවේ දාන් හිටියා කියලා සාක්කුවේ දාන් හිටියා කියලා හරියන්නේ
0: නැහනේ.
1: ඇයි ඒ හරියන්නේ නැත්තේ?
0: වැඩක් නැහනේ ඒකේ මිලේ වැඩි වෙන්නේ අගය වැඩි.
1: අන්න ඒකයි. අපි දන්නනේ උද්දමනේ කියලා එකක් තියෙනවා. ඔන්න පාඩමට එනවා ටික ටික. හරිද? උද්දමනේ තියෙන නිසා. ඔව් කියලා දෙමු. උද්දමනේ තියෙන නිසා.
0: හරි.
1: අපි ඔය මුදල් කියන දේවල් ආයෝජනය කරන්නේ නැතුව
0: ඒවට
1: පොලියක් එකතු වෙන්නේ නැතුව
0: නැවත
1: නැවත ආයෝජනය වෙන්නේ නැති තැන්වල ඒ කියන්නේ අපේ අල්මාරිය හරි සාක්කුවේ හරි පර්ස් එකේ හරි දාන් හිටියොත් මොකද වෙන්නේ? මුදලේ වටිනාකම අඩු වෙලා යනවා. ඒක නිසා තමයි අපි වාට කියන්නේ.
2: සම්මලව මම කිව්වොත් හැමදාම කියන උදාහරණේ මේ රුපියල් 100ක් අරන් අද අගෝස්තු 10 ක්ලියෝපැට්‍රා මියගිය දවස.
1: ඔව්.
2: දාන්න ලාච්චුවක.
1: ඔව්.
2: එතකොට ඒ 100ක් ලාච්චුවක දාලා තව 100ක් අරගෙන ගිහිල්ලා මේ මොන හරි දැම් මිලදී ගන්න අයිස්ක්‍රීම් හරි මොන හරි මේ
1: 100ට පුළුවන් මොන හරි.
2: ඔව්. ඊට පස්සේ හරියටම ලබන අවුරුද්ද අගෝස්තු 10.
1: ඔව්.
2: අර ලාච්චුවේ දාපු රුපියල් 100 අරන් ගිහිල්ලා අද කාපු දේවල්ම කොච්චර කන්න පුළුවන්ද කියලා බලන්න.
1: බලන්න. අන්න හරි.
2: අන්න හරි.
1: සරලවම පාඩම.
2: ඔන්න ඕක ලියන්න ලකුණු හම්බ
1: වෙනවා. හම්බ වෙනවා. හරිද? ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ.
0: වාගේ
1: සල්ලි එහෙම තියාගන්න එපා. ගිහිල්ලා දාන්න විශ්වාසනීය තැනක ෆික්ස් ඩිපොසිට් එකක් විදිහට FD එකක් විදිහට කියලා. ඉතින් එහෙම විශ්වාසනීය තැනක් තමයි CDB කියලා කියන්නේ. CDB බැංකේ කියලා කියන්නේ. ඉතින් දැන් ඔන්න ඔයාට ඔයාගේ FD එක වෙනුවෙන් 15%ක පොලියක් හම්බ
0: වෙනවා.
1: 15%ක්
2: හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ. මේකත් අද පේපර් එකට ඕනනම් ලියන්න
1: ලියන්න පුළුවන්.
2: දැන් අපි සල්ලි ගිහිල්ලා ඔය බැංකුවේ දැම්මා.
1: දැම්මා.
2: මේ දැන් අපිට ඕක බැංකුවේ දාන්න නැතුව ආයෝජනය කරන්න පුළුවන් නේ. දැන් අපි දැන් කියන්නේ ඔය පෙට්ටගම් වල අල්මාරි වල එහෙම දාලා තියෙන නැතුව ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න කියලා. එතකොට ෆික්ස් ඩිපොසිට් එකක් කියන්නේත් ඒ වගේ පෙට්ටගමේ අල්මාරිය දාලා බැංකුවේ අය ගාව තියෙන පෙට්ටගම කල්මාරියක දාලා තියන් ඉන්නවා.
1: තියන් ඉන්න එක.
2: දැන් අපේ ඒක වෙනුවට තව කොයි හරි තියෙන තැනක ඒගොල්ලෝ පෙට්ටගමේ අල්මාරිය දාලා අපිට 115කුත් දීලා ඒගොල්ලන්ගේ පෙට්ටගමේ තියලා තිනවා කියලා හිතෙන්නේ
0: නැහැ.
2: එහෙම වෙන්නේ නැහැ.
1: එහෙම වෙන්නේ නැහැ.
2: ඒගොල්ලෝ අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් ණය විදිහට ආයෝජන විදිහට ඒ මුදල් ආයෝජනය කළා.
1: ඒක
2: ප්‍රතිලාභයක් තමයි අපිට ලබා දෙන්නේ. එතකොට අපිට නිකන් විචිකිච්ඡාවක් තියෙනවා නම් අනේ මගේ සල්ලි ටික ආයෝජනය කරන්න ගිහලා මොනවා හරි කෙලව ගන්න ඕනේ නැහැ කියලා. ඉතින් හොඳම දේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. ඔයා කරන්න ගිය දේම බැංකුව ඔයා වෙනුවෙන් කරලා ඉවරලා රටේ සංවර්ධනයට දායක වෙලා ඔයාගේ මුදල් හොඳට සංසරණය වෙලා ඔයාටත් ප්‍රතිලාභයක් ලැබෙනවා.
1: ප්‍රතිලාභයක්
2: ලැබුණොත් අනිවාර්යෙන් ඒක.
1: අන්න හරි. ඔය ටික දැනගෙන ඉන්න නම් ඇති. ඉතින් අපි ඔයාට මතක් කරනවා CDB බැංකුවේ ඔයාටත් දැන් පුළුවන්කම තියෙනවා FD එක පටන් ගන්න. 14ත් 15ත් අතර ඉහළ පොලි අනුපාතයක් ඔයාට ලැබෙනවා. ඉතින් ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙනම තියෙනවා ප්ලෑන්ස් සැලසුම් ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි වෙන ඕන කෙනෙක්ට ගිහිල්ලා තමන්ගේ FD එක දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි මේ මතක් කරන්න ඕන ඔයාට මන්ත්ලි ඉන්කම් එකක් විදියට මේක හදා ගන්න පුළුවන්.
0: ඒ කියන්නේ
1: FD එකක් දාලා තිබ්බොත් මාසිකව මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා පොලිය විදියට. ඒ විතරක් නෙමෙයි ඔයාට 90%ක් දක්වා
0: වාගේ
1: FD එකේ වටිනාකමින් 90%ක් දක්වා ඔයාට ණයක් ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා හදිස්සි අවස්ථාවකදී. හරිද? අන්න සල්ලි
2: ලකුණු
1: අන්න දැක්කනේ. හරිද? ඊට පස්සේ ඔයාට ඔයාගේ ඉන්ට්‍රස්ට් රේට් එක
0: නැත්නම්
1: පොලි අනුපාතය ඔයාට ගණන් කරන්න පුළුවන්. ඒක මාසිකව හරි නැත්නම් ඔයාට වාර්ෂිකව හරි නැත්නම් මාස 6කට සැරයක් හරි කාර්තුවකට හරි හරි කැමති විදිහකට ඔයාට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම එක තමයි ඔයාට මේ විදිහට මේ CDB බැංකුවේ ඔයාගේ FD එක ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් කතා කරන්න මෙන්න මේ නම්බර් එකට 01 1 1 7 388 388 01 1 1 7 388 388. දැන් අහන් හිටපු කට්ටිය විභාගෙ ලියන්නේ විදියට අනිත් කට්ටිය
2: කෝල් එකට එකක් ගෙනම්මලා දාත්තලා ළමයා වැරලලා ඔන්න ඔය නම්බරයට
1: කෝල් එක ගන්න මතක් කරා.
2: ආචි කෝල් නම්බර එක නම්බර එක නයි
1: 01 1 1 7 388 388
2: 01 1 1 7 388 388 ළමයා විස්කෝල් දාලා
1: කෝල් එක ගන්න.
0: රයිට්. හරි. ඉතින් ඔන්න දෙගොල්ලොන්ටම වැඩේ හරින විදිහට තමයි මේ අද කතාව
1: දන්න අයියලා දෙන්න වැඩකට වැස්සොත්
2: ආදී වැස්සොත් ආදී පොසිට් දැම්ම වගේ
1: තමයි MCQ. හරි
0: MCQ එක හරි. හරි, ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ සතියේ මුල කියන්නේ අලුත් දේවල් හිතන්න ඕන දවසක්. හරිද? මේ සතියේ ගෙදර හදමින් ඉන්න කට්ටිය ගෙදර වහලා ගහන්න plan කරලා තියනවා නම් Rhino Premier Roofing Sheets දාන්න කියලා මතක් කරනවා. එහෙම නැත්නම් ඔයගේ ගෙදර මේ වහල අවපැහැවෙලා දිරලා ඔයා එක වෙනස් කරන්න හිතාගෙන ඉන්නවනම් ඒත් Rhino Premier Roofing Sheets ම දාන්න.
1: ඔව්, ඉතින් එහෙම දාන්න කියන්නේ හේතු කිහිපයක්ම තියෙනවා. Rhino Premier Roofing Sheet දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා තියෙන්නේ.
0: හරි.
1: අලුත් ෆීචර්ස් දෙකක් ඇඩ් වෙලා තියෙනවා.
0: ඕකේ.
1: පළවෙනි ෆීචර් එක තමයි මේ ස්වාභාවික මැටි ලේයර් එක.
0: ඒ
1: කියන්නේ මේ ෂීට් එකේ යටපැත්තේ ස්වාභාවික මැටි ලේයර් එකක් තියෙනවා. මේක පේන්ට් එකක් නෙමෙයි සාරා. පේන්ට් එකකුත් නෙමෙයි, කිමිකල් ලේයකුත් නෙමෙයි, හැම මොකුත් නෙමෙයි. ඇත්තටම මැටි වලින් හදපු ලේයර් එකක්.
0: හරි.
1: මේ ලේයර් එක නිසා ඔයාගේ ගොඩනැගිල්ල, ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන්, ඒ ඕනම තැනක
0: ඕකේ.
1: කූල් එක කියන එක සෑහෙන්න වෙලා රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: කියන්නේ ඔයාගේ උඩින් දාලා තියෙන Rhino Premier Roofing Sheet එක රත් වුණා කියලා ගේ ඇතුළට ඒ රස්නේ එන්නේ නැහැ. ඒක තමයි එක හේතුවක් ඔයා Rhino Premier Roofing Sheet දාන්න ඕන. අනිත් හේතුව තමයි hydrophobic coating එක. ඒ කියන්නේ වතුර රදව ගන්නෙ නැහැ.
0: ඒ
1: කියන්නේ වතුර උරා ගන්නෙ නැහැ. ඒකින්ද ඔය පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්, ඊට පස්සේ අපි ඔය කියන්නේ විවිධ algae වර්ග වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වර්ධනය වෙන්නේ. වර්ධනය වෙන්නේ නැති හින්දා වහල මේ අවපහ ගැන් වෙන්නේ
0: නැහැ.
1: ඒ වගේම තමයි ශක්තිය අඩු වෙලා ඔය මොකක් හරි නිකන් අත්තක් වැටිච්ච ගමන් කැඩලා යන්නෙත් නැහැ. සිදුරු හැදෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අපි වට මතක් කරනවා Rhino Premier Roofing Sheet මෝ ආයෙ ගෙදරට දාන්න කියලා. කෝල් එක ගන්න 1396 හොට්ලයින් එකට වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ, අද එළිය සීතලයි. ඒක නිසා විජේ කෝපි එකක් හරි තේ එකක් හරි හදාගන්න කියලා මතක් කරනවා. අපි යන්න ඕනේ අපේ ඊළඟ පැයට නිවුස් එක අහන ගමන්.
1: අපි මේ කෝපි
0: එකක් හදාගෙන.
1: විජේ කෝපි එකක් හරි තේ එකක් හරි හදාගෙන
2: ඊළඟ පැයට යනවා. ලංකාවේ තියෙන විශ්වාසනීයම ඔබ විශ්වාස කරන සත්‍ය අරගෙන එන net news වල කන් දීගෙන ඉන්නේ.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: පැය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප spray කළා. සිද්ධාලේප પરම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: සුකෝපභෝගීත්වයට නවාර්තයක් ඩෙන්සා නවීන තාක්ෂණය කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112.125.125 අමතන්න.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
7: අගෝස්තු 10 වනදා ඉබ්බංගම පොලාසල
6: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0.112.125.125.
9: Master Guide ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya Master Guide Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.30.36.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0.77 7 300 940.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
13: වේලාව 8:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා
2: ආයිපෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. බස්නාහිර සහ සබර්ගමුව පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුමුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් ඌව පළාතේත් අම්පාර මඩකලපුව සහ මුළුතිය දිස්ත්‍රික්කවලත් ස්ථාන සල්පේක පස්වරු දෙකෙන් පසුව වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලුමුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර උතුරු පැද වයඹ මධ්‍යම සහ දකුණු පළාත් සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට 5 කිලෝමීටර් 30-40 අතර තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීළඟට නිවුස් පෙරවරුණ වේට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha, FM Anuhatarai Dashuma Ata, Net FM.

0: උදේ 8 විනාඩි 8යි අල්ගොතාම වෙලාව මම මේ වීකෙන්ඩ් එකේ ඉගෙන ගත්ත දේෙන් ඕගොල්ලන්ට පාඩමක් උගන්වන්න යන්නේ
1: මොකක්ද ඉගෙන ගත්තේ
0: WhatsApp group එකකට අනම්මනම් දාන්න කලින් group එක හරි group එකද කියලා බලලා දාන්න
1: අන්න හරි
2: ඇයි අද උදේ මොකද උනේ
0: ඒක ප්‍රසිද්ධ මාන්ති කියන්න බෑ
1: උදේ නෙමෙයි සතියන්තේ මොන හරි වෙලා මං ඉතින්
2: වෙලා
0: ලොකු අකරතැබ්බයක් උන
1: හරි මේ දැන් ඔය වගේ මේ අකරතැබ්බ
0: ඔව්
1: විදිහට සිද්ධ කරන සමහර දේවල් නිසා ලෝකේ මහා සුවිශාල සොයා ගැනීම් සිද්ධ වුණානේ. වැරදිලා කරපු දේවල්.
2: ඔව් එක්ස්රේ එක තමයි හොඳම මේක.
1: අන්න හරි. ඒ වගේ දේවල් ලෝකේ සිද්ධ වුණා. හරිද? ඉතින් මොකද මේ සාරා හිනා වෙන්න 아무ත් ඉතින් ලොකු වැරද්දක් කරලා වගේ. හරි අපි ඒක විසඳ ගමු ඉතින් සරි. හරි දැන් මේ ජෙනරේටිව් AI. AI තාක්ෂණය. අපිට ඇල්ගෝ ටවුන් එකේ AI නැතුව වැඩ කරන්න බෑ. AI ගැන කතා කරන්නම සිද්ධ වෙනවා. මේ මොනාටද සාමාන්‍යයෙන් දැන් සාරා ඔයා මේ විද්‍යාර්ථියෙක් නේ. මොනාටද සාමාන්‍යයෙන් AI ඕගොල්ලෝ යොදාගන්නේ?
0: assignment ලියන්න.
2: assignment. AI යොදා නොගත යුතුම කාරණේ
1: තමයි ඒගොල්ලෝ යොදාගන්නේ.
0: AI යොදාගන්නේ. නෑ නෑ මෙහෙම මම නම් ඇත්තටම මේ data පොඩ්ඩක් අර structure එකක් හදාගන්න flow එකක් හදාගන්න තමයි AI use කරන්නේ මොකද අපේ campus එකේ අලුත් AI policy එකක් ගෙනල්ලා ඒක නිසා අපිට තවදුරටත් assignment වලට AI පාවිච්චි කරන්න
2: ඕනේ. ඒක
1: හොඳයි. ඒක හොඳයි.
0: ඒක හොඳයි.
2: campus ඒ කියන්නේ මිනිසුන්ගේ සල්ලි වේදම් කරලා මේ campus එකේ ළමයින්ට උගන්වලා campus එකේ ළමයි data වියදම් කරලා උගන්න මේ assignment එකක් ඇටියට දෙනවා නම් අපරාධනේ ඕක කෙලින්ම O level වලදී දිටනම කරලාම දාන්න
1: ඕනේ. කරලා දාන්න පුළුවන් ඉවරයි නේ. අමරිකාවේ මේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඔන්න මේ මාර වැඩක් කරලා තියෙනවා. හරිද? පරීක්ෂකයන් ගණනාවක් එකතු වෙලා විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයටත් සම්බන්ධ කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේගොල්ලෝ AI මොඩල් එකකට මේ වෙනකොට ලෝකේ බිහි වෙලා තියෙන සෑම සත්වයකටම අදාළ සහ ඒගොල්ලන්ගෙන් හටගන්න පුළුවන් වෛරස් වලට අදාළ වෛරස தত্ত্বයන් තියෙන්නේ. ඒවට අදාළ දත්ත දීලා තියෙනවා. මේ සරලවම කියන්නේ එයාට දීලා තියෙනවා.
2: AI ට දීලා තියෙනවා. දැන් ඔය ගැන වෙච්ච රිසර්ච් ඕන තරම් තියෙනවානේ.
1: ඔව්.
2: ඔච්චර තීසිස් ලිලේ ඔක්කොම
0: මේ ෆීඩ් කරලා.
2: ඒ ඔක්කොම දාන්න පුළුවන්
1: නේද? දාන්න පුළුවන් නේද? ඩිජිටලි ওই දත්ත ගබඩා වෙලා තියෙනවානේ. ඒ ඔක්කොම දීලා තියෙනවා. දීලා මේ අයිට කියලා තියෙනවා ඔයා පුළුවන් නම් හදලා පෙන්වන්න කියලා මේ තාක් ලෝකේ කිසිම තැනක අපිට දකින්න ලැබුණු නැති විදිහේ වෛරස් එකක් බ්‍රෑන්ඩ් නිව් වෛරස් එකක් හදලා පෙන්වන්න කියලා අභියෝගයක් දීලා
0: තියෙනවා.
1: හදන්නවද? එකකට වෛරස් 16ක් හදලා දීලා තියෙනවා.
0: එකට 16ක්.
1: එකක් නිල්ලේ.
0: ඔව්.
1: වෛරස් 16ක් හදලා දීලා තියෙනවා. මේ දක්වා මේ මානව ගමන් මගේ සංහතියේ මිනිස්සු එන්න කලින් ඉඳන් ඉතිහාසයේ පුරාවටම කිසිම තැනක මිනිස්සුන්ට හම්බුනේ නැති විදිහේ වෛරස් 16ක් මේ වෙනකොට ඇමරිකාවේ විද්‍යාගාර තුර සාර්ථකව නිෂ්පාදනය කරලා තියනවලු. කවුරුත් නෙමේ තනියම කවුද? AI විසින්.
2: ඉතින් ඕක කොරෝනා වගේ කොහෙද හරි නිකුත් වුණොත් ඉතින් ආයෙ ලෝකෙට
1: මේක දැන් මේක හදත් දෙනවා. මේගොල්ලෝ පොඩි වෙනසක් කරලා තියනවා. ඒ තමයි මේගොල්ලෝ මේ මිනිස්සුන්ගේ ජීව දත්ත දීලා නැහැ. මේ පද්ධතියට දීලා නැහැ. අනිත් ඔක්කොම සත්තුන්ගේ දීලා මිනිස්සුන්ගේ දීලා නැහැ. මොකද නිකන් හරි ඕක මිනිස්සුන්ගේ එකක් දුන්නොත් මිනිස්සුන්ට හානි කර විදිහ එකක් මෙයා හදන්න පුළුවන් කියන විශ්වාසය මත.
2: පුළුවන්නේ මේ ඉතින් ඔය සත්තුන්ට හදුවනම් මිනිස්සුන්ට හදන්න
1: බැහැ. ඔව් හදනවානේ. මොකද ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙන්නේ එහෙම.
2: දැන් එහෙම එකක් මේ කියන්නේ ලෝකේ දැන් පිළිගන්නවානේ කොරෝනා කියන වෛරසය මේ
1: විද්‍යාගාර තුල නිෂ්පාදනය
2: සමහරලාට තිබුණා. ඒක හැබැයි විද්‍යාගාරවල වැඩි දියුණු කරලා ජීවාවියක් විදිහට පාවිච්චි කරාද කියන සැකය මේ ලෝකේ පුරාම තියෙනවානේ. ඉතින් එහෙම වෙච්ච එකේ සමහර අය දකිනවා අත්තර දීමකින් නිකුත් වුණා කියලා. සමහර අය නම් කියනවා පර්පස්ලි සමහර රටක ආර්ථිකය වටණ්ඩ මේක කළා. හැබැයි අවසානයේදී කරපු රටේ ආර්ථිකයට තමයි ඒක ඊට පස්සේ
1: බලපෑවේ
2: කියලා. කොහොම හරි අපි වගේ රටවල් නොසෑහෙන්න ඒකෙන් පරිප්පු කෑවා.
1: ඔව් අපිට අන්තිමට ඉතින් ඔක්කොම එනවනේ.
2: පරිප්පු නෙමේ. මේ ඒ දවස්වල වැඩි හරියක් කෑවේ තක්කලි.
1: තක්කලි පරිප්පු නෙමේ.
2: පරිප්පු නෙමේ පරිප්පු. පරිප්පු තිබුණ නැහැ මට මතක
1: ඉන්නේ. ඔය
2: දර වැව්වේ තක්.
1: ගෙදර වගා කරන කාලේ ඊවල් පිටිපස්සේ වගා කරන එක. හරි ඉතින් ඔය විදිහට මේ දැන් අපි ඇමරිකාවේ තමයි පරීක්ෂණය සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට මේ වෛරස 16 නිෂ්පාදනය කළ ඒ විද්‍යාගාරය ඇතුලේ සාර්ථකව ජීවී තත්ත්වයටත් ගෙනල්ලා තියනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි මේවා මේ මිනිස්සුන්ට හානි කර දේවල් නෙමේ. බොහොම සුළු වෛරස ප්‍රමාණ ප්‍රමාණයක් තමයි ලොකු බරපතල ඒවා නෙමෙයි අර බැක්ටීරියා නසන්න පුළුවන් මේ වෛරස් ප්‍රමාණයක් තමයි මේ විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉතින් එහෙම අර මිනිස්සුන්ට අහිතකර වෛරස් නිෂ්පාදනය වෙලා නැහැ මොකද හේතුව අර අපි කිව්වනේ මිනිස්සුන්ගේ ඩේටා ටික දීලා නැහැ නැති නිසා හදලා නැහැ කියලා හැබැයි මේ තත්ත්වයත් එක්ක මේ වෙනකොට ලෝකයේ විද්‍යාඥයින් කතා බහ කරන්න පටන් අරන් තියෙනවා අනාගතයේදී මේ දාක්ෂණය ලෝකයේ දැවැන්ත සමාගම් ලෝකයේ මහා එක අමුතු වැඩ කරන ආණ්ඩු නේ රාජ්‍යයන් යටතට
2: ගියොත් දාසෙන් එකක් අරගෙන ඒක වැළඳුනොත් දෙන්න පුළුවන් බෙහෙත්
1: අපි ගාව විතරයි තියෙන්නේ
2: කියලා බෙහෙතත් හදලා ඕක ටික් ගාලා උදාහරින්න බැරි කමකුත් නැහැ නේද
1: ඔව් කියන්නේ ඒක හරිම දැන් පහසුයි ඒ කියන්නේ ලෝකෙ කිසිම තැනක නැති වෛරස් එකක් AI තාක්ෂණයෙන් බොහොම පහසුවෙන් හදාගෙන ඒක අර වගේ දරුණු මට්ටමකට උනත් අරගෙන ඉන්න පුළුවන් හැකියාව තියනවා කියලා තමයි අපි නෙමෙයි කියන්නේ විශේෂඥයින් මොකද මේ මේවයේ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා හොඳ පැත්තක් තියෙනවා ඒ තමයි අපිට අනාගතයේදී ඕනම බැක්ටීරියා රෝගයකට ඊට පස්සේ තමයි වෛරසයකට ප්‍රතිවෛරසයක් නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙන එක වෛද්‍ය විද්‍යාත්මකව ගත්තම ලොකු පිම්මක් වෛද්‍ය විද්‍යාවේ සහ මේ මානව තාක්ෂණේ හැබැයි අනිත් පැත්තට අපි එහෙම ලොකු පිම්මි අනිත් පැත්තනේ ගොඩ පාවිච්චි කරන්නේ
2: වෛරස් කියන එක ඇත්තම වෛද්‍ය විද්‍යාවේ ලොකු අභියෝගයක් නේ කියන්නේ හෙම්බිරිස්සාව හැදෙන්නේ වෛරසයකට හැබැයි තාමත් හෙම්බිරිස්සාවට හරි බෙහෙතක් හොයාගන්න බෑ වෛරසින් වෛරස් වලට ගොඩක් කලාවට පාවිච්චි කරන්නේ ප්‍රතිදේහයන් පාවිච්චි කරලා ඒ කියන්නේ මොනවද ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම තමයි එකම ප්‍රතිකාරය
1: විනාශ කරන්න
2: බැක්ටීරියා වලට නම් බෙහෙත් තියෙනවනේ ඉතින් අවසානයේදී මේ ඕකේ නරකම දේ එහෙම ඒ වෛරස් වලට ප්‍රතික්‍රියා කරන වෛරස් මර්ධනය කරන්න පුළුවන් බෙහෙතක් හොයාගෙන කාලයක් යනකොට වෛරස් එකකට හුරු වෙනවා.
1: ඔව්. වෛරස් එකකට හුරු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ලෝකෙ ඉන්න විද්‍යාඥයින් බොහොම සරල ප්‍රශ්නයක් හදලා තියෙන්නේ. හරි මේ තාක්ෂණය හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඉස්සරහට එන රෝගවලට අපිට බෙහෙත් හදාගන්න එහෙම පුළුවන් වෙයි. හැබැයි මේක කාගේ අතේද තියෙන්නේ? කවුද මේක පාලනය කරන්නේ? මේ තාක්ෂණය කාට කාට විකුණයිද? ඊට පස්සේ ඒගොල්ලෝ මොන විදිහේ වෛරස් නිෂ්පාදනය කරලා බෙහෙත් නැති වෛරස් හදලා ලෝකයට මුදා හරියද කියන සැකය
2: සමහර බෙහෙත් එක්කම හදලා මුදා හරියද කියලා සැකයක් තියෙනවා
1: බෙහෙත් එක පස්සේ එළියට එන්න පුළුවන් ඔව්
2: බෙහෙත් එක හදලා තියෙනවා වැඩේ සෑහෙන්න ඉතින් මෙහෙම 3-4 දිනකට වැල්දුනන් පස්සේ බෙහෙත් එක එළියට දාලා වැඩක්
1: නැහැ
2: මිලියන ගානකට වැල්දුනන් පස්සේ මෙන්න අපි හොයාගත්ත කියලා එකක්
1: දාන්න පුළුවන්
0: ඔන්න ඔකයි තත්සේ ඔව් ඒ සිස්ටම් එකම ඔටෝමේට් වෙලා යා මේක
2: පතර ගන්න ඕනට මේ මොනවද පාට කරපු වතුර උනත් එන්නත් කරන්න ඉඩ තියෙනවා
1: ඉඩ තියෙනවා මේක තමයි බෙහෙත
2: කියලා නෙන්න විදිහක් නැහැ එහෙම වුණානේ
1: ඒකනේ
2: එහෙම වෙච්ච රටවල් තියෙනවා
1: ලෝකෙ තියෙන එහෙම රටවල්

0: කරන සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Rhyme Residences.
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0.112.125.125.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
5: අගෝස්තු 10 වෙනිදා ඉබ්බංගමුව පොලාසල
4: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117380
2: දැන්ම කතා කරන්න 0.71.666.222 Rhyme Residences
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
7: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස් කරි තුන පහ කුඩු
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
9: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 8 විනාඩි 27යි අගට මේ වෙලාව.
1: අපි දැන් ආචි කිව්වනේ මේ AI ගැන.
2: ඔව්
1: මේ AI ගැන. AI හැබැයි අර AI ඔස්සේ හදපු වෛරසය සත්තු පිළිබඳ සත්තුන්ට බලපාන වෛරස් එකක්. හැබැයි ඒක මානව යාට බලපෑම් කරන එකක් තාම හදලා නැහැ කියලා. හැබැයි AI යොදාගෙන දැන් මේ මානව රූපී රොබෝ වරුන් හදන්න උත්සාහයන් ගන්නවානේ. ඒ කියන්නේ මේ අපි වගේ හැබැයි අපි නොවන මේ හදවත නැති මොලයක් නැති හැබැයි අපේ හැඩය තියෙන අතපය තියෙන මේ ඉස්සකඳ ගාත්‍රා තියෙන කෙනෙක් හදන්න සෑහෙන කාලයක් උත්සාහ කරා. මුලින්ම මේ AI නෙමේ ඒකට යොදාගත්තේ කම්පියුටර් තාක්ෂණය යොදාගත්තා. මුලින්ම රොබෝලු හදන්න ඇත්තටම මේ කම්පියුටර් උත් නෙමේ යාන්ත්‍රික තාක්ෂණය. ඔය ඔරලෝසුවේ තියෙන්නේ ඔරලෝසුවේ තියෙන රෝද කැරකිලා කැරකිලා එහෙම එන තාක්ෂණයක්
2: මෙකැනිකල්
1: අන්න හරි කාර්මික තාක්ෂණය තමයි යොදාගත්තේ. ඊළඟට ඒකට පරිගණක තාක්ෂණය යොදාගත්තා. දැන් AI තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඉතින් මේ මානව රූපී රොබෝවරු හැදීමේ සාර්ථකම කාර්ය මේ වෙනකොට අවසන් කළා තියෙන කවුද දන්නවද?
2: කවුද?
1: ඒකනේ කියන්නේ.
2: කවුද?
1: කවුද?
0: කවුද
1: සාරා?
0: කවුද?
1: කවුද ඉතින් BYD මිසක්. ආ
2: හරිනේ කතා.
1: දැන් කාර් හදන එක විතරක් නෙමෙයි. ඒගොල්ලෝ කාර් හදලා ලෝකෙම ජයගෙන වාහන වල විප්ලවයක් කරන අතරතුර ඒගොල්ලෝ බලශක්ති ප්‍රභවය යොදාගෙන මේ වාහන වලට අමතරව මේ මුහුදේ යන යාත්‍රා නැව්පවා හදන්න අපි දැක්ක පහුගිය අවුරුද්දේ අත තියෙනවා. ඉතින් මේ වෙනකොට මානව රූපී රොබෝරු සෑදීමේ කාර්ය සාර්ථකව BYD සමාගම ඒගොල්ලන්ගේ ආයෝජන ඔස්සේ කරලා තියෙනවා කියලා මේ ප්‍රවෘත්තියක් දකින්න ලැබුණා. ඒක ඇත්තටම සතුටුදායක ප්‍රවෘත්තියක්. ඒකම මේ ඒගොල්ලන්ටම වැදගත් වෙන දවසක් අද එක්තරා පැත්තකින්. මොකක්ද දන්නවද? මේ පොසිල ඉන්ධන වෙනුවට මොනවද මේ විකල්ප බලශක්තීන් ප්‍රවර්ධනය කිරීමේ ලෝක දිනය අද. ඉතින් දෙයනේ BYD කරන්නේ ඒකනේ.
2: එහෙනම් BYD ජාතික දිනේ විදිහට අද ගන්න
1: පුළුවන්.
2: හරිද? ඉතින් ඔව්. ඉතින් අපේ මේ නුවා කියපු විදිහටම අපි දන්නවා මේ වෙනකොට මුළු ලෝකෙම මේ ඉන්ධන කියන දේ තවදුරටත් පාවිච්චි නොකර වෙන වෙන සොලියුෂන්ස් වලට වෙන වෙන විසඳුම් වලට යන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒකට එක හේතුවක් තමයි මේ වෙනකොටත් අපි දන්නවා මේ ක්‍රූඩ් එක කියන එක, බොරතෙල් කියන සම්පත ලෝකෙන් ෂය වෙමින් යනවා. අනිත් පැත්තේ ලෝක යුද්ධ බලන්න, යුද්ධයක් ආවට පස්සේ ලෝකෙට වෙන දේ මුළු ලෝකෙම දැතිරෝ දෙකතන
0: නවතිනවනේ.
2: ඉතින් ඒ නිසා තමයි චීනය වගේ රටවල් මේ වෙනත් විකල්ප බලශක්ති වලට සෑහෙන ලොකු මේ ආයෝජන කරලා තියෙන්නේ.
1: දැන් ඒ කියන්නේ ඔය හෝමෝ සමුද්‍ර සන්ධිය වැහුවා කියලා හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා හමාගෙන එන හුලං නවත්තන්න බෑ.
2: බෑනේ.
1: ඒ හුලඟ හමනවනේ. එතකොට ඒ දැන් අර බඹර පෙති කරකෝලි වල විදුලි නිපදව ගන්න පුළුවන්. එතකොට ඇමරිකාවයි ඉරානයේ කොච්චර තරහ වුණා කියලා උනත් ඉර පායන් නැතුව තියෙන්නේ
2: නැහැ. තියෙන්නේ නැහැ
1: පායනවනේ. ඉර පායනවා. ඒකේ සූර්ය බලශක්තිය ලබා ගන්න පුළුවන්. ඔය දෙකෙන්ම විදුලිය නිපදවගෙන අපිට BYD වගේ වාහනයක් තේනකොට ආයේ මොනවද
2: වෙන ප්‍රශ්න නැහැ.
1: කිසි ප්‍රශ්න නැහැ.
2: ඊට පස්සේ ඔයාට ඔයාගේ ගමන යන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන් ඔන්න BYD මාදිලි කිහිපයක්ම ලංකාවේ කාට ඇවිල්ලා තියෙනවා. අලුත්ම මාදිලිය තමයි BYD ලගේ හයිබ්‍රිඩ් වර්ෂන් එක. මේක SUV එකක්. BYD C-Lion 5 කියලා කියන්නේ. C-Lion 5, C-Lion 6 මේ දෙකම දැන් ඔයාලට ගන්න පුළුවන් C-Lion series එකෙන්. ඉතින් විශේෂත්වය තමයි ADAS පද්ධතිය තියෙනවා. අනිත් හැම BYD වාහනයක් වගේම අපි කිව්වා collision detect තාක්ෂණය තියෙනවා, lane keeping assistant තියෙනවා, cruise control එක තියෙනවා. නිකන් හරි වාහනේ වේගය වාගේ අතින් ගිලිහෙන අවස්ථාවකට આવොත් ස්වයංක්‍රීය වේග පාලනය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. lane keeping assistant කියන්නේ අදාළ lane එකේ අරගෙන යනවා. අපේට හරි අමාරුයිනේ. ඒකින්ද
1: ඔන්නේ මේ මම මේ ඊයේ මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී BYD cruise controlling මේ S2ෙන් දැක්කා කියන්නේ මම යන මන්තිරුවට එහා පැත්තේ මන්තිරුවේ හදිස්සියේ මොකක් හරි එකකට ගිය ඉස්සරහා ගිය ලොරියක් බ්‍රේක් ගැහුවා. ඊට පිටිපස්සෙන් ඩිස්ටන්ස් එක තියාගෙන ආවේ. දැන් අර හයිවේ එකේ ඔබ දැකලා ඇති මේ යන පැත්තට ඊතල ඊතල ඊතල ඊතල ඊතල වගේ විශාල ප්‍රමාණයක් ඇඳලා තියෙනවා.
0: ෂෙව්‍රන්ස්.
1: ඔව්. ඉතින් ඇයි ඒ මන්තිරු වල එක එක එක හරිය, ඒ කියන්නේ මේ මොකද්ද හරියටම සමාන ඩිස්ටන්ස් තියෙන සමාන දුර තියාගෙන තමයි ඒ ඊතල ඇඳලා තියෙන්නේ.
2: ඔව්.
1: ඒක අපේ ඔළුවේ මවන දෙයක්. ඒ කියන්නේ මාර්ග විද්‍යාව අනුව. එතකොට අපි අපි වාහනයක තියාගන්න ඕන ඩිස්ටන්ස් එක ඒක සාමාන්‍ය කිලෝමීටරයක් විතර ඇඳලා තිනවා බලන්න. එතකොට අපේ ඔළුවට යනවා ඉස්සරහා යන වාහනේ මං යන වාහනේ තියාගන්න ඕන දුර අපිට නිකන් චිත්‍රයක් හැටියට
2: හැදෙනවා.
1: ඒ කිලෝමීටරක් විතර එහෙම ගියන් පස්සේ ඒ ඊතල නැතත් අපේ ඔළුවේ තියෙනවා ඒ ඊතල. අන්න ඒ මනෝවිද්‍යාත්මක කාරණයක් තමයි අධිවේගී මාර්ගවල ඒ වගේ ගොඩක් දේවල් පාවිච්චි වෙනවා. ඉතින් එහෙම ඩිස්ටන්ස් එකක් තියාගෙන ආව සමහර ලාට හදිසි බ්‍රේක් පාරක් හරි මොකක් හරි ගැහුවම පිටිපස්සෙන් එන වාහනයට සෑහෙන ප්‍රශ්න වලට
2: මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
1: මම දැක්කා හරිම ස්මූත්ලි BYD එකක්
2: ඇවිල්ලා නවත්තනවා.
1: ඒ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක ඒක සමහර ලාට වාහනේ ඇතුළේ යනකොට තේරෙන්නේ නැහැ. මම ඒක පිටින් දැක්ක හින්දා ඒ කියන්නේ ඒ හිතාගන්න බෑ ඒ වේගය ආපු වේගය සාමාන්‍ය කිලෝමීටර 100ක් විතර හදි වේගය යනවනේ. හැබැයි ඒ බ්‍රේක් පද්ධතිය ක්‍රියා කරපු විදිය නිකන් අර කුරුළු පියහටුවක් වගේ හරිම ස්මූත්ලි ඇවිල්ලා ඉවරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉස්සරහා යන වාහනයටවත් පිටිපස්සෙන් එන වාහනවලටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ
2: නැතුව ඔය
1: තාක්ෂණයේ ඇස් දෙකෙන්ම දැක්කම මම ඊ.
2: ඔව් ඒකට හේතුව තමයි අර අපි කියපු විදිහට ක්‍රූස් කන්ට්‍රෝල් තාක්ෂණය සහ මේ තව එකක් තියෙනවා කොලිෂන් ඩිටෙක්ට්. ඒ කියන්නේ ඉස්සරහා මොනවාරි ගැටෙන්න තියෙනවා නම් ඒක ගල්තියා හඳුනා ගන්න. ඔක්කොම
1: ක්‍රියාත්මක වෙන්නේ.
2: ඔය ඔක්කොම එකපාර එකතු වෙලා තමයි ඔය විදිහට ස්මූත්ලි වාහනය නවත්ත ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි V2L ෆන්ක්ෂන් එක තියෙනවා. ඔයාලට නිකන් අවුට්ඩෝ කැම්පින් වගේ වැඩකට යනවා නම් පික්නික් එකක් වගේ පවුලේ කට්ටිය යනවා නම් ඔයාලට ඕන කරන ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ටික TV එකක් හරි බලා ගන්න පුළුවන් ඔය මේ V2L තාක්ෂණය හරහා. පවර් එක ඕන කරන පවර් ගන්න පුළුවන් හැකියාව තියෙනවා වාහනේ බැටරියකින්. ඒ වගේම තමයි ලෝක ප්‍රකට BYD Blade බැටරිය එක තමයි තියෙන්නේ. අපි අර කියලා තියෙනවානේ charging cycle එක 4000 වතාවක් full charge කරාට පස්සෙත් මේකේ දැන් බැටරිය තියෙන ආයු කාලය අඩු වෙන්නේ 120 කින් විතරයි. ඒ කියන්නේ 100ට 100 ඉඳලා 180 වෙනකන් විතරයි අඩු වෙන්නේ. බ්ලේඩ් බැටරියකේ විශේෂත්වය ඒක. ඉතින්
1: මගේ ෆෝන් එකේ තියෙන බ්ලේඩ් බැටරියක් නෙමෙයි මම
2: නෙමෙයි අන්න ඒකයි.
1: චෙක් කරා. මේ ඒක අපරාධය. ඒ කියන්නේ අර බ්ලේඩ් කියන අදහස නම් තියෙන බොහොම පැදිලි
2: පැදිලි නියම.
1: බ්ලේඩ් කියලගෙන තලයක් කියන එකනේ. තලේ තිබ්බට හැබැයි අර BYD බ්ලේඩ් බැටරියක් බැරිද දන්නේ නැහැ
2: මේ. මේකට දාගන්නනේ. අපෝට ඒකන බලන්න. ඇත්තට නුවාගේ ෆෝන් එකට BYD බ්ලේඩ් බැටරියක් දාගන්න පුළුවන් වුණොත් සෑහෙන ප්‍රශ්න ගොඩක්
1: විසඳනවා. ඒක ලෝකයේ ශිෂ්ටයක් නේද? ආ ලෝකයට ගොඩාක් දේවල් ලබා
2: දෙන්න පුළුවන් අවස්ථාවක්. මානව සංහතිය ලොකු පිම්මක් ඒක.
0: හරි. හැබැයි power bank company වලට ලොකු ප්‍රශ්නයක්.
2: ආ ඒ ප්‍රශ්නයක් එනවා. ඒගොල්ලන්ට පොඩි ඉතින් අවුලක් යනවා. හරි. ඉතින් ඔයාලට ඔන්න DDI තාක්ෂණය ගැන මේ විදිහට BYD C-Line 5 එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කියුවානේ මේක හයිබ්‍රිඩ් වර්ෂන් එකක් SUV එකක්. ඉතින් යන්නවට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට මොරටුවේ තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර තියෙනවා, කුරුණෑගල තියෙනවා, ඒ වගේම තමයි රත්නපුර තියෙනවා, අම්පාර තියෙනවා, යාපනෙත් තියෙනවා, කොළඹත් තියෙනවා. මේ ඕන තැනකට යන්න පුළුවන්. නැත්නම් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරකට 01112125125 නම්බරකට.
0: හරි. දැන් මේ 8:35 වෙලාව. අර ළමයි විභාගේ ලියනවා ඇති.
2: දැන් පටන් ගන්න සද්ද ගන්නවා.
1: මම දන්න විදිහට අපි කෝන් කිව්වට අපි කාලසටහන් බලන්නේ නැහැ නේ.
2: නෑ. ඔව් කාලසටහන් මොනවද බලන්නේ?
1: බලන්නේ නැහැ. අපි ඒ කියන්නේ අපි හේලෙවර් ගන්න කාලෙත් කාලසටහන
2: බැලුවේ
1: නැති කොට. එහෙම වරදවා වටන් එනින් කරන්නත් එපා. ඒ කාලෙත් දැන් කාලේ වගේම තමයි අපි කාලසටහන් බලන්නේ. මේ ගිහිල්ලා අද සිංහල පේපර් එක නම් සිංහල පේපර් එක ලියුවා.
0: එච්චර දැනුම් සම්භාරයක්
1: නේද? ඉතින් අද මන් දන්න විදිහට හවස 12න් පස්සේ දවල් 12න් පස්සේ තමයි ඉකෝන් පේපර් එක
2: හවස ඇත්තේ මට මතක විදිහට අපි ලියක් දින හවස තිබ්බේ ඒක
1: සාමාන්‍යයෙන් බාගෙ පටන් ගන්න උදේ නෙමෙයි
0: අද හවස. හරි කොහොම හරි දැන් ෆික්ස් ඩිපොසිට් ගැන අපි මතක් කරානේ නේ.
1: දැන් ඒගොල්ලෝ කියන්නේ ෆික්ස් ඩිපොසිට් එක වගේ තමයි පොලියත් එක තමයි ලැබෙන්නේ.
0: පොලියත් එක තමයි අනිවාර්යයෙන්
2: උදේ තියෙන විශේෂණුත් තියෙනවා හවස තියෙන ඒවත් තියෙනවා. ආර්ථික විද්‍යාව තියෙන්නේ හවස.
1: උදේ තියෙන මොනවද?
2: උදේ තියෙනවා ඔයාට ඕනනම් දාලා දෙන්න.
1: නැහැ
2: ඔයාට ඕනනම් දාලා දෙන්න අපිට ඕනේ වනේ එහෙම බෑ.
1: විභාග දෙපාර්තමේන්තුව
2: මතදී. හරිද උදේට තියෙනවා සංයුක්ත ගණිතය පළවෙනි පේපර්. ඊට පස්සේ බුද්ධ ධර්මයේ තියෙනවා හින්දු ධර්මයේ ක්‍රිස්තියානි ධර්මයේ ඉස්ලාම් බෞද්ධ ශිෂ්ටාචාර
1: ආගම් ටීම් කරලානේ ඕලෙවුලුත් එහෙම නේද ආගමනේ
2: දිස්සෙ ආගමෙන් ඉස්ලාම් පටන් ගන්න
1: ධර්මයෙන් තමයි පටන් ගන්නේ දෙවනියට තමයි ආර්ථිකය ගැන හිතන්නේ
2: ඔව් දෙවනියට
1: හැබැයි ආගමික ස්ථාන මම හිතන්නේ වැඩි හරියක් මේ දවස්වල හිතන්නේ
2: ආර්ථිකය ගැන.
0: හරි කොහොම හරි දැන් ෆික්ස් ඩිපොසිට් පාඩම අහගෙන හිටියානේ. දැන් පේපර් වලට ලියන්න කට්ටිය ඒක පේපරේට ලියා ගන්න. ඔය අම්මල තාත්තල වැඩිහිටියෝ දැන් ඔය සල්ලි කියා කර එකතු කරගෙන ඇතිනේ නේද ඒක දාන්න ෆික්ස් ඩිපොසිට් එකක
2: අන්න හරි ඒකයි එහෙම දැන් දාද්දි ආවට ගියාට දාන්න බෑ හරිද හොඳට බලන්න ඕනේ මේ දාන තැන් මොනවාද මේවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනද බලපත්‍රලාභී මූල්‍ය සමාගම්ද ඒ විශ්වාසනීයත්වය හැමදේම බලන්න ඕන ඉතින් එහෙම තැනක් තමයි CDB එක කියලා කියන්නේ CDB බැංකුව කියලා කියන්නේ දැන් ඔයාට ඔන්න 15% සහ 14% කියන සීමාවන් වල ඉඳලා ඔයාගේ FD එකට ඉහළ පොලියක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් 15% කියලා කියන්නේ FD එකට හොඳ පොලි අනුපාතයක් ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා යන්න මේ ලගම තියෙන CDB බැංකුවට එහෙම නැත්නම් ඔයා මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දාන්න හරිද මේක තමයි නම්බර එක 01117 388 388 01117 388 388 මේකට කෝල් කරාට පස්සේ ඒගොල්ලෝ ඔයා ඉන්න තැනටත් එනවා එහෙම ගෙන්න ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේම තමයි දැන් මෙහෙම FD එකක් දැම්මට පස්සේ CDB බැංකුවේ ඔයාට පුළුවන්කම තියෙනවා ඒකෙන් ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ වාදාපෝ ෆික්ස් ඩිපොසිට් එකේ වටිනාකම තියෙනවානේ ඒ වටිනාකමෙන් 90%ක් දක්වා ඔයාට හදිස්සියකදී ලෝන් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ යන්න CDB බැංකුවට නැත්නම් කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ එනවා ඔයාව වහගෙන ඉන්න තැනට. මෙන්න මේක තමයි නම්බර එක 01117 388 388.
0: Right. ඒත් එක මතක කරන්න ඕනේ The Palace ගම්පහ අලුත්ම apartment complex එක ගැන. මේක apartment complex එකක් කියුවාට ආචි මේක මේ පොඩි ඒරියා එකක් පොඩි සිටි එකක් වගේ.
2: අන්න හරි.
0: ඔව් ඕගලන්ට ගිහින් බලන්න පුළුවන් prime website එකට The Palace කියලා ගහපු ගමන් උඩින්ම එනවා.
2: ඔව්.
0: ඒක ගිහම ඔයාට පේන ඔය මොන වගේ එකක්ද ගන්නේ මොන වගේ ගෙදරක්ද ගන්නේ
2: ගන්න යන්නේ
0: මේ වටපිටාව කොහොමද අපි මේ කියන ටික ඔයාට ඒක ඇඳලා තියෙනවා
2: ඒ කියන්නේ ඔයාට ගැලින්ම මේ පොඩි විෂුවල් රිප්‍රසන්ටේෂන් එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ කියන්නේ රූපමය වශයෙන් ඔයාට දැන් මෙහෙම අපි කිව්වට කොච්චර උනත් හිතනවනේ මොකද්ද පැලස් කිව්ව මොන වගේ ඇද්ද මේක දැන් කමියුනිටි ඒරියා එකක් කිව්වම ගේටඩ් රෙසිඩෙන්ෂල් එකක් කියන එක එක වචන කියන ටෙක්නික මොන වගේද ඒ කියන්නේ සරලවම ආට පේන්නේ ගේට්ටු දාපු හොඳට ආරක්ෂිත මේ වටේටම ආවරණය කරලා තියෙන තැනක ඒ මැද මාලිගාවන් එකක් නෙමෙයි ගොඩක් තියෙනවා ඒ හැමෝම රජවරු වගේ ජීවත් වෙනවා
0: ඒ
2: තමයි වාගේ asal වැසියෝ ටික අපි කියන්නේ කමියුනිටි එකක් කියලා ඔයාලට මේ චිත්‍රය පොඩ්ඩක් බලා ගන්න ආසයිනේ මම මේ විදියට මේ සාර්ලා චීලා නුවාල කියන විදියට රුපියල් මිලියන 25ක් වියදම් කරලා ගන්න යන apartment එක මොන වගේද කියලා. ඉතින් අර සාර කියපු විදියට ඔය යන්න prime ලගේ website එකට ලොකු දේවල් ඕනේ නැහැ Google එකට ගිහිල්ලා the palace ගම්පහ කියලා type කරන්නකෝ උඩින් එනවා. ඊට පස්සේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේක මොන වගේ තැනක්ද කියලා. එහෙම බලලා ඊට පස්සෙ ඔයා call එකක් දෙන්න මෙන්න මේ number එකට මේ නම්බර් එකෙන් ඔයාගේ කෝල් එක යන්නේ prime ලට හරිද
0: වෙන
2: ඔයරොත් නෑ අපිට නෙමෙයි ඒගොල්ලන්ට තමයි කෝල් එක යන්නේ 0710 613 7 මේ 7 නෑ 0710 613 2 3
0: අන්න
2: හරි 0710 613 2 3
0: රයිට්
2: 7 3 තිබ්බේ වෙන තැනක්
0: prime
2: ලගෙම තමයි වෙන තැනක් දැන් ඔයා මෙතන ගම්පහට නෝට යන්න ඕන ගම්පහට යන්න ඕන නම් ඔයා කෝල් එක ගන්න ඕන 0710 613 2 3 කියන නම්බර් එකට කෝල් එකක් කරගෙන ඔයාට පුළුවන් මේ apartments ගැන මිල ගණන් ගැන කොහොමද මේ වගේ වාගෙන යන්න තියෙන්නේ මේ හැම දෙය ගැනම වැඩි විස්තර දැනගන්න
0: හැබැයි
2: ඉක්මන් කරන්න මොකද බොහොම සීමිත apartments ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ
0: අද අපි කියවනේ සතිය මුල් දාසේ අලුත් දේවල් කරන්න වාට
2: අලුත් දේවල් කරන්න වෙනස් දේවල් කරන්න අලුත් දේවල් try කරන්න එහෙම මේ risk එකක් ගන්න FD එකක් දාලා ඊට පස්සේ අර අමුතු දේවල් වෙනස් දේවල් කරන්න ඕන
0: බය වෙන්න එපා හරි මං කියවනේ අද මේ සීතලයි කියලා එළිය සීතල නිසා ඔය ඔළුව කැක්කුම් ඇඟේ පතේ අමාරු
2: හැදෙන්න පුළුවන්
0: හචින් යන ඒවා
2: ඒව
0: එන්න පුළුවන්
2: ඒව සාමාන්‍යයි
0: ඒක නිසා තමයි ඔයාලට මතක් කරන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න එතකොට ඔයාට ඉක්මන් සහනයක් දැනේ මොකද මේ ඔය හෙම්බිරිසාව මේ පොඩි පොඩි උණ ඔළුවේ කැක්කුම් ආවා කියලා අපේ වැඩ නවත්තන්න බෑ ඒක නිසා මෙල්ඩෝල් එකක් පිහලා මේ සතිය කික් ස්ටාර්ට් කරන්න හැබැයි උණ වගේ දේවල් දවස් ගාණක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා මතක් කරනවා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: උදෑසන 8:45 දැන්.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
8: රසට ගුණට උයන්න. පිටේ 3-5.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
10: රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.7162 Prime Residencies
12: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0.773523535.
13: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
14: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0.112125125.
6: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20%ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
15: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
16: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: උදේ 8 විනාඩි 49යි අල්ගටාම වෙලාව
1: රයිට් මේ අපි ඒ කියන්නේ අපි කියන්නේ මායි නුවයි දැන් නුව ආ මායි නුවයි මේ එදන්න සතුටින් ඉන්නේ
0: අයියේ
1: අපි දැන් කතා කරන්නේ විභාග ගැන හරිද ඒ ලෙවල් විභාග ගැන කතා කරා
0: ඔව්
1: විභාගෙ ලියන්න ඕන විදිය ගැන කතා කරා
0: ඔව්
1: දැන් හොඳ වෙලාවට MCQ පේපරය අත තියෙන හවස
0: ඕකේ
1: දැන් අපි දුන්නු පාඩම මේ එහෙම ඔක්කොම බලාගෙන ගිහිල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන් හැකියාවත් ඔයාට තියෙනවා
0: ඔව්
1: ඊටවස අපි සුබ ප්‍රාර්ථනා කරා හරිද ඒකත් වටිනවනේ
0: නැත්නම්
1: ඔක්කොම කියලා අන්තිමට අපි සුබ පැතුවේ නැහැ කියලා තරහ වෙනවනේ
0: තරහ වෙනවනේ
1: අපි දෙන්නයි මෙච්චර සැහැල්ලුවෙන් සතුටින් ඉනවාට තේරුන්නේ නැද්ද පොඩි නිකන් මගේ ඉන්නවාගේයි මේ පොඩි වෙනසක්
0: තේරුණා
1: තේරුණා හරිම මේ සැහැල්ලුවෙන් ඉනා වෙලා දුවලා පැනලා
0: හිමින් ඉන්නවා
1: චිල්ලේ ඉන්නවා කියලා මොකද්ද හේතුව
0: මොකද්ද
1: ශිෂ්‍යත් ඉවර වුණා හරිද අපි නම ආර ෆ්‍රී
0: නෝ
1: අපිට මාර ෆ්‍රී
0: ආ මන් දැක්ක අර මේ
1: අම්මා බයිසිකලේ අරන් දුන්නා
0: හරිද කියන්නේ ලොකු බරක් නිදහස් වුණා වගේ
1: ලොකු බරක් නිදහස් වෙලා තියෙන ඔළුවේ ඉතින් අම්මලගේ විභාගි කියලානේ කියන්නේ ශිෂ්‍යත්වෙට අම්මලගේ විභාගි ඉවරුණා
0: ඉවරුණා
1: ඉතින් පුතාලා විදියට අපි මේ සතුටින් ඉන්නේ
0: සතුටින්
1: අපි දෙන්න මේ බොහොම පොඩි ළමයි දෙන්නන්නේ
0: ඔව්
1: ඉතින් ශිෂ්‍යත් ඉවර වීම ගැන සතුටින් ඉන්නේ අද ඔන්න තියෙන්නේ පුතාලගේ විභාගේ හරිද දැන් අම්මලගේ
0: ආව
1: අද ඒ කියන්නේ අම්මලගේ විභාගි ඉවරයි හරිද දැන් අද
0: අද දින පුතාලා දූලගේ විභාගේ දූලලිය
1: පුතා නෑ මේ අන්න ඔය දැන් මේ පටල ගන්නවානේ සාමාන්‍යයෙන් දුවලටත් පුතාලා කියලා කියනවා හරිද හැබැයි පුතාලට කිසිම දවසක ඇහිලා තියෙනවද දුවලා කියලා කතා කරනවා කියලාද
0: ඒක තමයි කියන්නේ
1: අන්න දැක්කනේ
0: මේක මේ වෙලාව මැදි අපිට ඔය ඩිබේට් එක පටන් ගන්න
1: නේද ෆෙමිනිස්ට් වෙන්න එන්න එපා හරිද
0: පොල්ටක් විතර ෆෙමිනිස්ට්
1: වෙන්න එන්න එපා මේ ඒ කියන්නේ දුවලා කැමති තමන්ට පුතා කියලා කතා කරනවට කැමති
0: නෑ
1: හරි වානේ කෙනෙක්නේ එකෙනෙක්නේ අපි බලමු ඊට වඩා ලක්ෂ සංඛ්‍යා දැන් මේ පැත්තට ඕන අපිට
0: ජනමත විචාරණයකට තමයි යන්නේ
1: ජනමත විචාරණයකට යන්න මේ ටිකේ යන්න බලාගෙන ඉන්න කොයිල හරි සෙට් වෙච්ච ගමන් යන්න බලන් ඉන්න මේ ටිකේ ඒ කියන්නේ මේ ජනමත විචාරණයකට ඒකින්ද යන් හරිද ඕන මේ පැත්තට අපේ නම්බර් එක ඔයගොල්ලෝ
0: දාන්නවා
1: 0795 95 95 මේ පැත්තට ඕන නම් කියන්න දුවලා
0: දුවලා ටික කියන්න
1: දුවලා ටික කියන්න ඔයාලා කැමති ඔයාට දුව කියලා කතා කරනවටද ගෙදර පුතා කියලා කතා කරනවටද කියලා දැන් මේ අපි දෙන්න අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක්
0: එක. අපි ඇත්තරම මැසේජ් එක කියවන ඕගොල්ලෝ එවන්න අපිට
1: මැසේජ්. ඉතින් අපි දැන් කිව්වේ මේ පුතාලගේ විභාගේ දුවලගේ විභාගේ ඔන්න දැන් පටන් ගන්නවා. ඉතින් නැවතත් අපි කියනවා ගිහිල්ලා හොඳට ලියන්න. හවස ලියන කට්ටිය උදේ ලියන අය දැන් ලියන්න පටන් අරගෙන තියෙන්නේ. ඇහින්නේ නැහැ අපි මේ සුබපැතුවට කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් එහෙම තමයි මේ ජීවිතේ මේ විභාග කියලා කියන්නේ අපි අර කලිනුත් කිව්වනේ. ඒව මේ කඩේම් තමයි.
0: අචි කවුරු හරි ලියනවද විභාගේ?
1: එහෙම කියන්න එපා රටේ තරුණ පරම්පරාවනේ අපි ඒගොල්ලන්ට සුබ පතන්න
0: ඕනේ.
1: නේ ඒගොල්ලෝ තමයි ඊළඟට විශ්වවිද්‍යාලවලට එන්නේ. නේ ඊට පස්සේ පුද්ගලික විශ්වවිද්‍යාලද රාජ්‍ය විශ්වවිද්‍යාලද මේ රටේ ඊළඟ මානව සම්පත.
0: අනිවාර්යෙන් තීරණ ගන්න තැන් වලට යන්නේ.
1: තීරණ ගන්න තැන් වලට යන්නේ. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය හරි විදිහට තියෙන්න ඕනේ. ඒගොල්ලෝ හරි විදිහට ඒ දේවල් ඉෂ්ට කරගන්න ඕනේ. හොඳට ඉගෙන ගත්තම හැමදේම හරියනවා. හැමදේම හරියනවා.
0: හරි. ඒක දැන් ඒ ළමයි අහගෙන තියෙන්නේ හොඳට.
1: ඔව්. ඒක නේ ඇටි මේ. දේශන ඇටි. දැන් මේ මම දැක්කන ඔය වීඩියෝස් වල එහෙම ටියුෂන් පන්ති වල එහෙම සර්ලත් එහෙම.
0: ඔව්.
1: ඒ කියන්නේ ගොඩක් දේශන තමයි දෙන්නේ.
0: ඔව්.
1: නේ. ඊට පස්සේ ගන්න ඕන කාර් එක මොකද්ද? නේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන ජොබ් එක? ඉලක්කම් කීයක සැලරි එකක් ගන්න ඕනේද?
0: ඕවනේ. ජීවිතයට උපදෙස් 101.
1: ඔව්. එහෙම ඉගෙනගෙන ගිහිල්ලා අර වෙලා තිබ්බේ නැත්තම් විෂය කරුණු වලට. අන්න එකයි අපි අද ඉගෙනුවේ පොඩි සමහර දේවල් ටික.
0: ඔව්.
1: හරි. ඉතින් ওই විදිහට විභාග වලට යන කට්ටිය යනවා. විභාග ටික යනවා. ශිෂ්‍යත් ඉවර වෙලා අපේ පොඩ්ඩ ගෙදරටලා බොහොම සතුටින් ඉන්නවා.
0: ඔව්.
1: ඉතින් මේ පොඩ්ඩොත් එක්ක මේ අම්මලට තාත්තලට පවුලේ කට්ටියටම යන්න පුළුවන් තැනක් ගැන තමයි කියන්නේ. ගිහිල්ලා මේ ඔයාට ඕන කරන දේවල් ගන්න පුළුවන් තැන.
0: ඔකේ.
1: ඔයා හිතන්නේ මොකද්ද මේ තැන?
0: වෙන කොහෙවත් නෙමෙයි. දම්රෝ එක.
1: දම්රෝ එක. දම්රෝ එක දැන් ඔන්න වට්ටම් ඩිස්කවුන්ට් ගණනාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
0: ඔකේ.
1: ඉතින් ඔයගලන්ට යන්න පුළුවන් ගිහිල්ලා පොඩි මේ අපි කියනවට පොඩ්ඩක් ඇවිදලා බලන්නකෝ. දම්රෝ දැන් ප්‍රදර්ශනාගාර තියෙනවා 160ක් විතර ලංකා පුරාම. ඒ වගේම තමයි වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. අපි ඔන්නම් තැන් ටිකක් කියන්නම් මොන මොන ටවුන් වලද තියෙන්නේ කියලා. ලොකු මෙගා ප්‍රදර්ශනාගාර කොල්ලපිටියේ තියෙනවා, නුගේගොඩ තියෙනවා, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ, ගිරිබත්ගොඩ.
0: ඕකේ.
1: ආයි ට්‍රිප් එකක් ගියා වගේ තමයි. ඒ කියන්නේ මේ පවුලේ කට්ටිය ගියොත් දැන් අපි කිව්වනේ පොඩ්ඩක් ගෙදරින් දෙක්කගෙන යන්න කියලා. ඕන තරම් ඇවිදලා බලන්න දේවල් තියෙනවා. ඔයාට ඩිස්කවුන්ට් පිට ඕන තරම් දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. විශේෂත්වය තමයි මේ හැම දෙයකම ඔයාට ඩිස්කවුන්ට් හම්බ වෙන එක. ඉතින් දම්රෝ ෆෝම් මැට්‍රස්, ඊට පස්සේ අපි දන්නවා දම්රෝ වොෂින් මැෂින් 15% වට්ටම් ඩිස්කවුන්ට් එකත් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ ඔයාට 20% වට්ටම් එකත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැම දෙයකම ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ එක කියලා කියන්නේ.
0: ඕකේ. ඊට පස්සේ මතක් කරන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා වාගේ වහලට. මොකද වහල වහලක් වෙන්න ඕනේ. දෙමෙන් නැතුව ඉන්න පුළුවන් තරක් වෙන්න.
1: වහල දැම්මට පස්සේ වැහිලා තියෙන්න ඕනේ. වතුර එන්න විදියක් නැහැ වහල.
0: ඒකනේ. ඒ වගේම තමයි ඔය රස්නේ එන එක නවතින්න ඕනේ. මොකද මේ වහල ගැහුවට වඩා නෑ එළියේ ඉන්නවා වගේ ගෙදරදොල රස්නේ නා.
1: දැනෙනවා නන්නේ. ඔව්.
0: මාර ප්‍රශ්නයක්.
1: වැඩි සාර්ථක නෑ. ඒ නිසා තමයි අපි වාට කියන්නේ මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම දාන්න කියලා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල තියෙන විශේෂත්වය තමයි දැන් විශේෂත්වයන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අර ස්වාභාවික මැටි ලේයර් එකක් එනවා ෂීට් එකේ යටින්.
0: ඕකේ.
1: ඒකින්ද ගේ ඇතුලේ කූල් එක සෑහෙන වෙලාවක් රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි.
1: ආයේ මේ ෂීට් එක රත් වුණා කියලා ගේ ඇතුලේ රත් වෙන්නේ නැහැ. රස්නේ දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි මතක් කරන්න ඕන හයිඩ්‍රොෆෝබික් කෝටින් එක තියෙනවා.
0: රයිට්.
1: ඒ කියන්නේ මේ වතුර වැටුණට පස්සේ වතුර උරා ගන්න නැහැ ෂීට් එකට. වතුර හැමම ගලාගෙන පල්ලහැට යනවා. නැනෝ තාක්ෂණයෙන් තමයි මේක හදලා තියෙන්නේ.
0: යස්.
1: ඉතින් එහෙම වතුර ගලාගෙන ගියාට පස්සේ වතුර අවශෝෂණය කරගන්න නැත්නම් උරා ගන්න නැති නිසා අපි කියන්නේ ඔය දිලීර වර්ග. ඊට පස්සේ ඇල්ගී වර්ග. ඊට පස්සේ අපි දන්නා වෙන වෙන පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්. මේ දේවල් වාගේ අලුත් වහලේ හැදෙන්නේ නැහැ. අර වහල අලුත් පෙනුමෙන් සෑහෙන කාලයක් වාට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් මෙන්න මේ නම්බරයට කෝල් එකක් දෙන්න. 1396 හොට්ලයින් එකට තමයි ඔයා කතා කරන්න ඕන.
0: ඕකේ. ඒත් එක මතක් කරනවාට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන්, වගාව කයිතිකාරයෙක් වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ මූල්‍යමය දායකත්වයේ දක්වලා ගම්මිරිස්, අබ, තේ, කුරුඳු වගේ වගාවල් වල
1: ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කෙලිමාගේ මූල්‍යමය ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 0111 207 77 87 නම්බරයකට 0111 207 77 87.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117.388.388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: තම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ
6: කොල්ල කෙල්ල

0: ಸ್ಕೂಟಿಗಳು ತ್ರೈ ಮಂಡಳಿಯ
1: BYD C-Lion 5 Plug-in Hybrid SUV ವೆರಿ ಇಟ ಆಕರ್ಷಣೆ ಬೆನುಮ್ ಸಾ DMI ತಾಕ್ಷಣೆ ಸಮಗ ಒಪೇ ಗಮನಟ ಸುವಿಶೇಷಿ ಬವಕ್ ಎಕ್ಕರ ಗನ್ನ ಅಮತನ್ನ ಬಿಂದು ಎಕೈ ಕೈ ದಕೈ ಎಕ ಸಿವಿಸಿ ಬಾ ಎಕ ಸಿವಿಸಿ ಬಾ
2: SLT Mobitel 5 ನಿಸಾ ದೆಂ ಹೆಮ ಗೆದರಮ ನೋವಿನ ಸದಿವೇಗೆನ್ ಸುಪೀರಿಯರ್ ಟಮ ಫೈಬರ್ ಫಿಟ್ ಒಕ್ಕುಮ ಡಿವೈಸಸ್ ಕನೆಕ್ಟ್ ಕರನ್ನ ಗೇಮಿಂಗ್ ವರ್ಲ್ಡ್ ಲೋ ಲೇಟೆನ್ಸಿ ಫಾಸ್ಟ್ ಅಂಡ್ ಸ್ಟೇಬಲ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ತೋರಗನ್ನ ಪ್ಯಾಕೇಜ್ ರಸಾ ಒಬೇ ಗೆದರ ಅದಮ ಫೈಬರ್ ಫಿಟ್ ಕರಗನ್ನ
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: Diva Fresh Daily Alert එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට
5: අගෝස්තු 10 වනදා ඉබ්බංගම පොලාසල
4: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0.47 31 33 540.
6: FM 95 94.8 Net FM Divaina Pura
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
9: වේලාව දෙ 9යි විනාඩියයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා
2: ආයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. දමන බක්මිටියාව ප්‍රදේශයේ මොරානවෙල් ඉස්පත්තේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ දමන පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගෙන ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ගලින්බිඳුනු වැව, හුරුලුනික වැව, රත්මල්වැටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තමන් වෙළඳසැල් හිමිකරුගේ මිතුරෙකුගේ ඥාතියෙකු බව පවසා සැකකරු එම වෙළඳසැලේ සිටි කාන්තාවකගෙන් රුපියල් 7500ක් ලබාගෙන තිබවයි පොලිසිය පැවසුවේ. යාබද වෙළඳසැලකින් ලබාගත් භාණ්ඩ සඳහා මුදල් ගෙවීමටයි පවසා සැකකරු එම මුදල ලබාගෙන යතුරුපැදියකින් පලා ගොස් තිබෙනවා. යතුරුපැදියේ සිටි අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමටද විමර්ශන ක්‍රියාත්මක බවයි ගලින්බිඳුනු වැව පොලිසිය පැවසුවේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook twitterට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net fm

0: උදේ 9යි විනාඩි 8යි අල්ගටෝමි වෙලාව.
1: හරි. අපි ආවා අපේ අන්තිම
0: පැයට. අද වෙලාව පියෑඹුව.
1: එහෙමද? එහෙම අපිට නම් මං හිතනවා මොකක් හරි දෙකට බය වෙලා ඉන්නේ. මොකක් හරි වාගේ ප්‍රශ්නයක්ද වාර?
0: දැන් මේ කතාව දැනගෙන
1: වෙලාව ඉක්මනින් යනවා වගේ වට දැනෙන්නේ නැහැ. මොකක්ද වාර මහරියන්? එහෙම තියෙනවද මොකක් කරේ
0: වල? හොඳ නෑ ඇති. මිනිස්සු සාමාන්‍යයෙන් කතා කියන්නේ විශ්වාස කරලා.
1: ආ එහෙමද? ආ එතකොට ඒවට විසඳුම් දෙන්න ඕනේ නේ?
0: විසඳුම් දෙන්න ඕන විහිළුවට ලක් කරන්න ඕනද? ඒ
2: කියන්නේ හා වගේ ඉබ්බගේ කතා
1: වුණා කතා වගේ විශ්වාස කරලා නේ?
2: ඔව්. ඈ? ඔව්. එයා නිබ්බා නිදිය ගත්තා කියන එක විශ්වාස කරනවා.
0: ඉබ්බා නේ හා වගේ නිදිය ගත්තේ. ඔව්.
1: ඔව් ඒ කියන්නේ එතනවත් විශ්වාසය තිබ්බ නැත්නම් මෙහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්
2: නේද? හාවගේ ඉබ්බගේ කතාව කියනකොට එස් ජී පුංචිව මහත්තයා ලිව්ව මේ ඔය හාවගේ ඉබ්බගේ කතාව අරගෙන ලියපු හරි කතාව ලස්සන කතාවක් මතක් වුණා. දැන් ඔය හාවගේ ඉබ්බගේ කතාව අපි දන්නවනේ කවුද දිනන්නේ අන්තිමට? ඉබ්බානේ.
0: ඉබ්බා.
2: දැන් එස් ජී පුංචිව මහත්තයා කතාවේ දිනනවා හාව.
1: ආ.
2: හරිද?
1: ඔව්.
2: ඇත්තට හාව දිනනවා.
1: ඔව්.
2: හැබැයි මේ ලෝකෙ මිනිස්සු සූදානම් නැහැ හාව දින්නයි කියලා පිළිගන්න. මිනිස්සු ඊට පස්සේ හාවට කියනවා මූ අධිවේගී හාවෙක් කියලා.
1: හාවට කතා කියනවා ඊට පස්සේ.
2: ඊට පස්සේ හාවට කතා කරනවා. ඉතින් හාව ඉන්නෙම දුවන්නේ.
1: ඔවුනේ. එහෙම තියෙනවා. ඒ කියන්නේ සමහර දේවල්
2: අපි ඕනේ ඉබ්බා දිනන්න.
1: ඉබ්බා දිනන්න. ඒ කියන්නේ කොච්චර ඇත්ත වුණත් කොච්චර විද්‍යාත්මක වුණත් අපි කැමති නැහැ මේ දේවල් පිළිගන්න.
2: නෙට් නිවුස් ඔබ පිළිගන්න සත්‍ය නිවැරදි ලෙස ඉදිරිපත් කරනවා.
1: ඉදිරිපත් කරනවා කියලා කියන්නේ.
2: ආව දින්නොත් ඉතින් ආව දින්න කියලා
1: කියනවා. දින්න. හා එච්චරයි. වෙන මේ අටුවටීක වැඩක් නැහැ.
2: මට ආස වුණාට.
1: ඔව්. ඉබ්බට ආස වුණාට. දැන් මේ වගේම වැඩක් මම දැක්කනේ මේ මේ මේ මෑතක ගිය සතියේ මම දැක්කා. මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ මේ වෛද්‍යතුමියක් ඇවිල්ලා කියන අර ලිප්ප ලුයන එක ගැන.
2: අනේ
1: මේ කියන්නේ මේ සංවෘත පරිසරයක සමහරව වැහුණු තැන්වල ඔය දර ලිප් තියාගන්න එපා.
0: ඔව්.
1: දරලිප්පල උයන්න එපා කිව්වේනේ. කිව්වේ මේ සංවෘත වැහිලා තියෙන තැන්වල. අපි දැන් දන්නවනේ ඔය ඉස්සර වගේ නෙමෙයිනේ. ඉස්සර අපේ ගම්ගේවල් වල කුස්සිය කියන එක තියෙන්නේ සෑහෙන ටිකක් වෙනම. දුරකින් තමයි තියෙන්නේ. දුරකින් කියන්නේ මේ බස් එක යන දුර එහෙම නෙමෙයි.
2: වාතාශ්‍රය තියෙනවා.
0: එළියට එන්න කෑල්ලක් වෙනම
1: හදලා
0: ඉන්නේ තියෙනවා.
1: ඔව්. එහෙම පොඩි වහල කෑල්ලක් ගහලා එහෙම තමයි ලිප තිබ්බේ. හරිද? එළිය තමයි කට්ටි උයන පිහන කටයුතු ටික කරේ. ඉතින් ඒකින් හින්දා ඔය දුම එහෙම ලොකුවට එකතනක රැදිලා තිබ්බේ නැහැනේ. ප්‍රශ්න තිබ්බෙන්නේ නැහැ. හැබැයි දැන් කාලයත් එක්ක අපි දන්න දේ තමයි ජනගහනය වැඩි වෙලා නේ. ඊට පස්සේ අපි දන්නවා දැන් අවකාශයේ භාවිතාවට අරගෙන අපි ජීවත් වෙන්නේ. ඉස්සර වගේ ඉඩම් මෙහෙම එකයි ආයෙට අපිට නැහැනේ. අපි තට්ටු තට්ටු වලට ගිහිල්ලා එහෙම තමයි ජීවත් වෙන්නේ. එතකොට ඔය ගේ ඇතුලේ දරලිපක් තිබ්බොත් ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක අපේ ශ්වසන පද්ධතියට නැත්තම් විවිධ රෝගාබාධ හටගන්න සෑහෙන ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඒකනේ ඔය කියුවේ. ඒ කියන්නේ මේ
2: අනිත් එක අපි හොයලා බලන්න පෑනේ. දැන් මීට අපි ගෑස් පරිභෝජනයට යන්න කලින් දර පරිභෝජනය කරලා කෑම උයා ගන්න කාලේ අර විදියට කොට බිත්ති වලින් හදපු කුස්සිත් තිබ්බා. එහෙම නැති ඒවත් අනන්තවත් තිබුණා. එතකොට මේ අපි ඇයි හොයලා බලන්නේ නැත්තේ? අපේ අම්මලා ඇත්තටම මිය ගියේ සමහරලාවට ඇදුම, සුවසන රෝග වගේ දේවල් වලින්. මේ ඔය අපි හරි ආසයින කියන්නේ ඒ කාලේ සෑහෙන කාලයක් ජීවත් වුණා කියලා. ඇත්තටම ඉතින් අපේ සෞඛ්‍ය දත්ත බලනකොට එහෙම එකක් නැහැ. දැන් අපේ ආයු කාලය සෑහෙන වැඩි වෙලා තිනවා. මොකද බෙහෙත් තියෙනවා, රෝහල්
1: තන
2: රෝහල් පිළිබඳව කටයුතු හොඳයි. ලංකාවේ ඇත්තටම සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයක තියෙනවා. මාතෘ මරණ සංඛ්‍යාව ඇත්තටම අඩුයිනේ. දැන් ලෝකෙ අනිත් තැන් එක ගත්තම අපේ වින්නබු මේ නෝනලා කරන සේවයත් එක්ක අපේ මිඩ්වයිෆ්ලා ගෙවිල් ගාන ගිහිල්ලා කරන සේවයත් එක්ක අපි හොඳ තැනකට ඇවිල්ලා
1: තියෙනවා.
2: ඉතින් ඒකම මේ අපේ සමහරලාට අපේ ආච්චි අම්මලා ගේ කාලේ වැඩි දෙනෙක් පීඩා විඳින්න ඇති සුවසන රෝග වලින් අපි දැකලා තියෙනවානේ. අදුම රෝගෙන් පීඩා විඳින්න පටන් කියන්නේ වැඩිහිටි කාන්තාව හැම කෙනාටම වගේ ඕක තිබුණානේ. එතකොට දැන් තමයි තේරෙන්නේ ආයේ දරලිප් තමයි
1: හේතුව වෙන්නේ
2: කියලා. දරලිපෙව් යන්න එපා කියන එක නෙවෙයි, අපිත් ආසයි දරලිපෙව් වෙලා කන්නේ. හැබැයි ඒ හරියට ඒ දේවල් සිද්ධ වුණා නම් සමහරලාට ඒ රෝගාබාධ නැති වෙන්න ඉඩ තිබුණා.
1: නැති වෙන්න ඉඩ තිබ්බා. ඉතින් ඇත්තටම මේ රටක් වුණාට පස්සේ අපි දැනගන්න ඕනේ අපේ රටවල ඉන්න මේ ඉන්ටලෙක්චුවල් කියලා කට්ටියක් ඉන්නවානේ. බුද්ධිමත් පිරිසක් ඉන්නවනේ යම් යම් විෂයන් ගැන සෑහෙන පරතරයට ඉගෙනගත්තු අය. ඒ අය එහෙම ඉගෙනගෙන ඇවිල්ලා යම් දෙයක් විද්‍යාත්මකව කිව්වට පස්සේ ඒ දේවල් පිළිගන්න ඕනේ. දැන් අපි කියනවා අපේ ආච්චිලා මෙච්චර කල් ඉඳලා ඇත්තම නුවා කිව්වා වගේ අපි දන්නේ නැහනේ. ඒගොල්ලෝ මේ ජීවිතවල
2: එක ආච්චි කෙනෙක් ඉන්න ඇති.
1: ඔව්. එක ආච්චි කෙනෙක් ඉන්න ඇති.
2: ඉන්න ඇති. හැබැයි අපි දන්න විදිහට අපේ මීට අවුරුදු 100කට විතර කලින් ලංකාවේ සාමාන්‍ය ජීවිත අපේක්ෂා වුණේ අවුරුදු 50ත් 55 අතර කාලයක්
1: කාලයක්
2: දැන් අපි අවුරුදු 70ක් විතර
1: ඔව්
2: ජයග්‍රහණය කරගෙන තියෙනවා
1: එහෙම ආවෙත් මේ වෛද්‍ය විද්‍යාත්මකව අපේ මේ ප්‍රජා සෞඛ්‍ය සේවයම කැප වෙලා
2: අපේ අපේ විශේෂයෙන් අපේ වැසිකිලි පද්ධතිය ඉතාමත් දියුණු වුණානේ
1: ඔව්
2: අපේ රජ කාලේ තිබිච්ච විහාරස්ථානවල තිබිච්ච වැසිකිලි වල తత్వය ඒ වගේ මේ පුරාවිද්‍යාත්මක කාරණා එක්ක අපි කියනවා ඒ කොච්චර කාලයකට කලින්ද හරි ඒ විශේෂ ස්ථානවල තියෙන්න ඇති හැබැයි ගෙවල් වල තිබිච්ච වැසිකිලි පිළිබඳව අපිට සාධකම් වෙන්නේ නැහැ නේ අපිට ඔය හම්බ වෙන එකම දේ සමහර පොත්වල මලදොල කියලා කාරණයක් හම්බ වෙනවා ඉතින් නිශ්චිත වැසිකිලි ක්‍රමයක් තිබුණා කියලා අපිට හම්බ වෙන්නේ නැහැ ඒක කියන්නේ අපි සනීප ආරක්ෂාව නැතුව ජීවත් වුණා කියලා මේ ඉතින් හැබැයි ඒව අපි ක්‍රමක්‍රමෙන් දියුණු කරගත්තා.
1: ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි පොඩ්ඩක් මේ මතක් කරන්න ඕනේ සහ කතා කරන්න ඕනේ කියලා හිතුණා. අපි දැක්ක සමහර තැන්වල ඒ වෛද්‍යතුමියට බැනලා තිබ්බනේ. ඕගොල්ලෝ දන්නවද? ඕගොල්ලෝ එහෙම කොහොමද කියන්නේ? අපිනේ දැකලා තියෙන අපේ ආච්චිලා සීයලා අම්මලා මෙච්චර කල් හිටියා කියලා. ඉතින් එහෙම වෙන්න එපා නේ. අපි දැන් දැක්ක මේ පහුගිය දවසක පොඩි දත්ත කිහිපයක් මේ හෙලි වුණානේ. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් 3791ක් මේ රට අත්හැරලා ගිහිල්ලා තියෙනවා. යන්න හිතනවනේ ඉතින් කිව්වට තේරුම් ගන්න නැහැ.
0: හිටිය රඩක් නැහැ කියලා
1: හිතනවා. ඉතලා මේ මෙච්චර විශේෂඥ වෛද්‍යවරු වෙලා
2: සමස්ත වෛද්‍යවරුන් 3700 ගානක් ගිහිල්ලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන් එච්චර ප්‍රමාණයක් නැහැ.
1: ස්පෙෂලිස්ට් කියලා තමයි එනවා මේ නිවුස් එකේ තියෙන.
2: පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය සෞඛ්‍යතුමා කිව්වේ මේ සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 2020 ඉඳලා මේ වෙනකන් 3700 ගානක් ගිහිල්ලා තියෙනවා.
1: හරි කොහොම හරි වෛද්‍යවරු ගිහිල්ලා තියෙනවා. සමහර වෙලෙම ඉතින් යන්න හේතු වෙන්නෙත් ඔය ඉන්න අය කියන දේවල් පිළිගන්නේ නැති නිසා වෙන්න පුළුවන්. හරිද? ඒක හින්දා මේ දේවගේ දේවල් විද්‍යාත්මකව කිව්වට පස්සේ විද්‍යාත්මක කාරණා ගැන මීට වඩා අපි රටක් ඉදිරි හිතන්න ඕන. ඉතින් ඒකයි අපි මතක් කරන්න ඕන කියලා හිතුවේ. මේ දරලිප්පල උයන්න එපා කියලා නෙමෙයි කියන්නේ. උයන්න. හැබැයි මේ වැහිලා තියෙන නැත්තම් විවෘත නොවන පරිසරයක ඉඳලා උයන්න එපා.
0: උයන්න එපා.
1: හොඳට වෙන්ටිලේෂන් එක ලැබෙන තැනකනේ දුම එහෙම එළියට යන තැනක ඉඳලා උයන්න.
2: එතකොට සෝස් පෑන් එක මේ හයි කරගන්න.
1: හයි කරගන්න පුළුවන්. එතකොට ඒක වාගේ සෞඛ්‍යයට තමයි මේ හිතකර වෙන්නේ.

0: FM 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඇල්ගටවුන් අහගෙන ඉන්න වේලාව දෙන්නම යයි විනාඩි 18යි.
5: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
9: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
12: සුඛෝපභෝගීත්වයට නවාර්ථයක් Denza නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112125 අමතන්න
13: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
14: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
9: ඩම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
15: සරත් නන්දසිරි වළංගොඩ මට සුග ආවා බේත් පාවිච්චි කරා ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරපෙරම කියලා සුග චෙක් කළා රිපෝට් එකේ මටේ අවස්ථාවේ තිබ්බා 408ට රිපෝට් එකක් අරගෙන එතුමා ගාවට ගියා ඒ දින 20කට බෙහෙත් දුන්නා දෙපාරක් බෙහෙත් බිව්වා ඊපෙරේද බැලුවා බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම normal
13: කතා කරන්න 0777 3940

0: දේ නමේ විනාඩි 25යි අල්ගොටාම වෙලාව. දැන් මේ
1: ඔව්
0: පුටු තියලා වැඩක් නැහැ මේකේ.
1: ඔව් අපි හිටගෙන ඉන්නවා. නෝවා මම අපි කැමති එහෙම තමයි. ඒ කියන්නේ එහෙම ඉඳගෙන ඉන්න නිතරම හුරු වෙන්න එපා.
0: පැය 3ම හිටගෙන ඉන්න දවසට තමයි එතකොට තේරෙන්නේ.
1: පුළුවන්.
0: දැන් අපේ මැනේජර් මහත්මිය මේක අහගෙන ඉඳලා පුටු අයින් කරනවා.
1: පුටු අයින් කරනවා. පුටු වාරණයක් පනවනවා. හිටගෙන මේක කරගෙන යන්න කියලා.
0: ඔව්. එතකොට තේරෙන්නේ.
2: එතකොට එයාගේ පුටුවට ප්‍රශ්නයක් වෙන්නේ.
1: ඔව් අය අපි එහෙම පුටු එහෙම ඕලවලා ලේසින අපිත් එක්ක හරිද?
0: මේ හරි.
1: එහෙම තමයි. මටයි නුවාට හිතනොත් හිටගෙන මේක කරන්න ඕන කියලා.
2: අපි හිටගෙන තමයි.
1: අපි හිටං.
0: හිටං.
1: ඔව්. එනි හිටන් ගොඩක් දේවල් වුණා කාලයක් ඒ වගේ හිටන් ඉන්නවා. හරි දැන් ඕම හිටන් නැත්තම් ඉඳන් කට්ටිය කල්පනා කරද්දි මේ වැහි ගතියත් පොඩ්ඩක් තියෙන වෙලාවේ
0: ඔව්
1: වාර නිකන් කම්මැලි කමක් දැනෙනවා නක් සතිය පළවෙනි දවස මන්ඩේ කියලා කියන්නේ ඉතින් පොඩ්ඩක් දන්නවනේ කොච්චර වුණත් නික අපරාදේ වැඩට ආවේ වගේ හිතෙනවනේ කට්ටිය.
0: ඔව් මන්ඩේ ඉස් නොට් මන්ඩේ ඉන්නම්.
1: මන්ඩේ ඉන්නම්.
0: මං ආස කෝට් එකක්.
1: හරිද? ඒ වගේ අවස්ථාවක අපි වට මතක් කරනවා විජය කෝපි. නැත්තම් විජය තේ එකක් බීලා බලන්න. හරිද? ඊට පස්සේ වට ඔය තියෙන කම්මැලිකම වැඩ කරන්න බැරි ගතිය නේ ඊට පස්සේ එන උදාසීන බව ඔය ඔක්කොම නැති වෙලා ගිහිල්ලා
0: උදාසීන බව.
1: උදාසීන වෙන්න එපා. බොහොම ප්‍රබෝධවත්.
0: ප්‍රබෝධමත්.
1: හරිද? කොහොමද වචන ටික? උදාසීන නොවි. ප්‍රබෝධවත්. ඔයාට දවසට මූණ දෙන්න ඕන නම් ඇක්ටිව් විදියට දවස වැඩ කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්න ඕන නම්
0: ඔය ඉස්සරහ තියෙන ෆයිල් ගොඩ නතින් කියලා
1: නතින්
0: පේන්න ඕන නම්
1: ඕන නම් ඔහා මේ වෙලාවේ මේ විජය කෝපි එකක් නැත්තම් විජය තේ එකක් තමයි බොන්න ඕන. ඉතින් විජය කියලා කිව්වට පස්සේ සාමාන්‍යයෙන් සාරා මේ අපිට ඉස්සර මතක් වෙන්නේ නම් ඔය කුළුබඩුනේ ලංකාවේ කුළුබඩු ලෝකයට අරන් ගියපු නමක් තමයි බ්‍රෑන්ඩ් එකක් තමයි විජය කියලා කියන්නේ. හැබැයි ඉතින් විජය කියන්නේ ස්පයිසස් විතරක් නෙමෙයි කුළුබඩු විතරක් නෙමෙයි මේ වෙනකොට තේ ඕන්නම් තේ කෝපි ඕන්නම් කෝපි ඔයාට දෙන්නේ ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. නියමර අපි කියන්නේ ඔතෙන්ටික් කෝපි එකක් කියන එකේ තියෙනනේ පොඩි වෙන එකක් වයිබ් එකක්. ඒ කියන්නේ කෝපි නම් කෝපි බොන්න
0: කෝපි බොන්න
1: තේ නම් තේ
0: තේ බොන්න.
1: එහෙම ලගින් යන්නේ ඒව බිව්වා කියලා එහෙම ඒව ඕන තරම් තියෙනවා මාකට්.
0: ඒවට ඔය කියන විදිහට රිෆ්‍රෙෂ් වෙන්නේ නැහැ.
1: වෙන්නේ නැහැ. නිකන් පොඩ්ඩක් රහයි සුවදෙයි. අපි අර කියන්නේ පොඩි ඇරෝමා එකක් තියෙනවා කියලා. අන්න ඒක එන්න ඕනේ. ඒ ඔතෙන්ටික් ගතිය ආවම තමයි අපිට තේ එකක් බොනවා නැත්තම් කෝපි එකක් බොනවා කියන ගතිය
0: දැනෙන්නේ.
1: ඉතින් මේ වෙලාවේ අපේ ඔෆිස් එකට ආවනම් ඔයාට සුවද අත්විඳින්න පුළුවන්. මොකද අපි විජය කෝපි විජය තේ පල්ලේ හදන්න දාලා තමයි උඩට එන්නේ. වැඩේ දැන් ඉවර වෙලා ගිහිල්ලා දැන් වෙලාව 9:27යි. තව බය වාගිකින් අපි ඉතින් කෝපි එකක්
0: පීලා කෝපි එක බොන්න බලාගෙන තමයි යන්නේ.
1: මම නම් කෝපි. සාර කෝපිද?
0: මාත් කෝපි.
1: හරි කෝපි. අපේ තව තේ බොන කට්ටිය ඉන්නවා. මේ නුවාට ඕන එකක්. කෝපි නම් කෝපි තේ නම් තේ ප්‍රශ්නයක් නැහැ.
2: කෝපි නම් කෝපි.
1: හැබැයි විජය
2: කෝ කෝපි කෝ.
1: ඔය ඔය ඉන්නේ මේ විජය නිෂ්පාදන විදියට තමයි නැත්නම් විජය තේ විජය කෝපි තමයි අපි බොන්නේ. ඉතින් වාටත් මතක් කරනවා WP ලාංඡනය බල්ලා ගන්න. හරිද? අර මේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP අකුරු දෙක තියෙනවද කියලා බල්ලා ගන්න. මොකද එහෙම නොවුනොත් ඔයා විජය කෝපි විජය තේ කියලා වෙන මොනාට හරි රැවටෙන්න පුළුවන්.
0: ඔව් ඊට පස්සේ අපිට බනින්න එපා.
1: ඔව් අපිට බනින්න එපා. අපි ඔන්න කියලා දීලා තියෙන්නේ කොහොමද?
0: ෆයිල් ගොඩ තව ෆයිල් මිටියක් වගේ දෙනුනා.
1: නිකන් ෆයිල් ඩබල් වෙලා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරි හරි විජය කෝපි එක විජය තේ එක තෝරගත්තේ නැත්තම් ඉතින් නියම රසෙන් ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිතව ස්වාභාවිකව හදපු විජය කෝපි විජය තේ එකක් බොන්න නම් ඔයා ගිහිල්ලා ළඟම තියෙන සුපර් මාකට් එක වෙන්න පුළුවන් නැත්තම් සිල්වර් කඩේ වෙන්න පුළුවන් මේ ඕන තැනකින් ඔයාට පුළුවන්කම තියෙනවා විජය කෝපි නැත්තම් විජය තේ මිලදී ගන්න.
0: ඕකේ. දැන් අචි මේ ගෙවල් වල වාහන තියෙන කට්ටිය වාහන තිබ්බත් උදේට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යනවා. මොකද ඒ තෙල් වලට යන ගාන ඉතුරු කර ගන්න
1: ඕනේ.
0: මං අහන්නේ එතකොට වාහනේ ගත්තේ ගෙදර ගැරජ් එකේ තියන්නද?
1: එහෙම සිද්ධ වෙච්චා ඉන්න ඕන තරම්
0: මොන අපරාධයක්ද?
1: ඕන තරම් වාහනේ එහෙම වහලා
0: තියෙනවා.
1: ලොකු රෙද්දක් එහෙම දාලා එහෙම වහලා
2: තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගල ගත්තේ සමහර අය වාහන දැන් වාහන ගැනීමේ විවිධ උමනාවන් තියෙනවා. වාහන ගන්න පුළුවන් වතු වැඩ වලට.
1: ඔව් පුළුවන්.
2: බඩු ප්‍රවාහණයට ගන්න
1: ගන්න පුළුවන්.
2: ඊළඟට තව මොනවටද? තමන්ගේ ප්‍රෙස්ටිජ් එක පෙන්වන්නත්
1: ගන්න
2: නේද? අපි හිතුවොත් වාහනයක එකම කාර්යය එක තැනක ඉඳන් තව තැනකට ගමන් කිරීම කියලා
1: නේද?
2: නැත්නම් ඒක නෙමෙයි. සහ භූදේශපාලනික ප්‍රශ්න හින්දා
1: එහෙම ගන්න පුළුවන්. වානියම් බටහිර විරෝධීන් අන්න වාටක ගිහිල්ලා චොයිස් එකක් දැන් තියනවා ගන්න පුළුවන්.
2: ගන්න
1: භූදේශපාලනිකව මේ අර මේ දැන් නුවා කිව්වන කාරණා කිහිපයක් වගේ ප්‍රෙස්ටිජ් එක වෙන්න පුළුවන් වගේ ප්‍රවාහන අවශ්‍යතාව වෙන්න පුළුවන් එක්කෝ භූදේශපාලනිකව මේ වෙන වෙන එක තරහයි වෙන්න පුළුවන් ඒ ඕන දෙයකට ඔයාට නියම විසඳුම තමයි BYD කියලා කියන්නේ BYD වාහනයක් දැන් ඔයාලට බොහොම පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ඒ ප්‍රෙස්ටිජ් එක ඒ ලුක් එක විශේෂයෙන්ම මේ ලෝකේ EV වෙලද පොලේ මෙච්චර කාලයක් තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි සාරා මේ වාහන ටිකක් EV වාහන නැත්නම් EV vehicle සෙල්ලම් බඩු වගේ පොඩ්ඩක් සෙට් මදි වගේ
0: එහෙම එකක් තිබ්බා
1: සාමාන්‍යයෙන් අපි ඔය මේ කොල්ලෝ හිටියා කැමති නැහැ එහෙම ගිහිල්ලා EV එකක් පදින්න මොකද අර ඕනේ කරන ජව සම්පන්න ලුක් එක ස්පෝටි ගතිය නැහැ ඒ ඔක්කොටම විසඳුමක් අරගෙන ආවා BYD එක BYD ගිහිල්ලා බලන්නකෝ අපි කියනවා ඩැටෝ 1 එකක් වෙන්න පුළුවන් BYD C-Lion series එකේ 5 6 ඕනම වාහනයක් වෙන්න පුළුවන් ඊට පස්සේ BYD Seal එක වෙන්න පුළුවන් Dolphin එක වෙන්න පුළුවන් Shark 6 එක වෙන්න පුළුවන් බලන්න ඒ නිමාව නිසා තමයි ලෝකයේ EV වෙළඳපොලේ මේ වෙනකොට වැඩියෙන්ම අලවිවන වාහනේ බවට BYD පත් වෙලා තිබ්බේ. ඒ බාහිර සාධක. ඒ හැරෙනකොට තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න ඔයාටත් ඔන්න දැන් පුළුවන් කමක් තියෙනවා මාසිකව රුපියල් 68,000ක් වගේ ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඒ BYD ගරුසරු. මේක ඔයා වෙනුවෙන්ම BYD එක කරන අලුත් වැඩ. මෙන්න මෙච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. කරන්න දෙයක් ඇත්තටම නැහැ. ඔයාලා තියෙන යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට. ඔයා මේ රාජ්‍ය සේවකයෙක් නම්. ඔයාට මෙන්න මේ දේවල් ටික හම්බ වෙනවා BYD වාහනයත් එක්ක. වාහනය ගන්න පුළුවන් මාසිකව ඔයාට ගෙවාගෙන යන්න වාරික වශයෙන්. වාහනේ පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ අතේ සල්ලි නැත්නම් ඔයාට ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරිකයකට සලසුමකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එකතු වෙලා වාහනේට රක්ෂණාභරණයක් ගන්න පුළුවන්. ඒ වගේමයි වාහනේ චාර්ජර් එක හෝම් චාර්ජර් එකක් ඔයාට නොමිලේම හම්බ වෙනවා. පළවෙනියටම ඔයාට කරගන්න ලියාපදිංචිය නොමිලේම කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේ හැමදේම රාජ්‍ය සේවකයෙක් නම් තමයි ඔයාට BYD ගරුසරු වෙතින් ලැබෙන්නේ. ඉතින් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා මේ දේවල් කතා කරගෙන ඔයාගේ BYD සිහිනය සැබෑ කරගන්න කියලා මතක් කරනවා.
0: ඕකේ ඒත් එක මතක් කරනවා යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට අද සඳුදා ගෙදරට බඩු ගන්න ඇතිනේ නේද කට්ටිය?
1: ඔව් නේ. සතියේ මුල කියලා කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා shopping කරලා සාමාන්‍යයෙන් මාසෙටම ඇති වෙන්න හරි සතියට ඇති වෙන්න හරි ඕන කරන දේවල් අරන් එනවනේ.
0: ඔව්.
1: එහෙම අරගෙන එද්දි මේ මිල ගණන් ගැන සැහැණ සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා මේ මිල අඩුවෙන් ප්‍රමිතියෙන් තොර දේවල් අරගෙන ගෙදර යන්න එපා. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට වෙළඳපොලේ මිලට වඩා අඩුවෙන් වට ඕන කරන දේවල් නියම ප්‍රමිතියෙන් ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ.

0: FM anu hatarai dashma ata net FM
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්න
3: කාලයත් එක ඇඟට ඇහුම් කන්න දුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
4: BYD C-Line 8 7-seater SUV රථය 10 million 29.9 සිට හඳුන්වා දී ඇත වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතහොත් 0112 125 125 පහමතන්න
5: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
6: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
9: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඊට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් ලයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112 125 125
10: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

අකුරු එක වචන කලපලා මුදලින් ටෑග් දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.

0: දෙේ නමෑ විනාඩි හත්තලිස්තුනයි යල්ග ටවම වෙලාව අපි දැන් මේ ඇහුවනේ පුතා කියන්නද දූ කියන්නද කියලා.
1: ආවෝ අපි එහෙම මේ පොඩි ප්‍රශ්නයක් ඇහුවා.
0: පොඩි ජනමත විචාරණයක්.
1: ඔව් වැඩිපුර කැමති කොහොම කිව්වොත්ද කියලා.
0: ඔව්.
1: ඉතින් අපිට මේ පැත්තට කට්ටිය මැසේජස් දාලා තිබ්බා.
0: ඔව්.
1: ගොඩ දෙනෙක් කැමති ඉතින් පුතේ කියනවට
0: තමයි.
1: තමයි. අම්මලත් කැමති.
0: ඔව්.
1: දුවලට වෙන්න පුළුවන් පුතාලට වෙන්න පුළුවන් පුතේ කියලා කටපුරා කතා කරන්. දැන් බලන්න මේ උදුම්බරා කියලා තියෙනවා අපිට මෙන්න මෙහෙම නුවර ඉදන්.
0: ඔව්.
1: ආදරේ වැඩිකමට.
0: හ්ම්
1: හ්ම්. මම නම් හැම දරුවෙකුටම පුතේ කියලා තමයි කතා කරන්නේ. සාරට විතරක් ඕනනම් දුවේ කියන්නම් ඊට පස්සේ.
0: ඉතින් දුවේ කියන එක ආදරණීයයි.
1: නෑ විශ්සුද එහෙම නෑ. පුතේ තමයි. මේ තව තිබ්බා ඒ වගේ ගණනාවක් තිබ්බා මේ මැසේජස් අපිට එවලා අපිට දැන් ඔක්කොම පැටලලා තියෙන. මොකද මේ අපේ ජනියට ආපු ඒවා දැන් අපේ වැටුඩට ඇවිල්ලා ප්‍රශ්නයක් කරලා තියෙන. ඒ පුතාට ආපු ඒවා තියෙනවනේ මෙතන. පුතාලට ආපු ඒවා ඔක්කොම පැටලලා තියෙන. හොයාගන්න ගියොත් මෙතන වෙන ප්‍රශ්නයක් වෙනවා.
0: ප්‍රශ්නයක් වෙනවා.
1: කොහොම හරි ඉතින් අපි දැකපු මැසේජස් කිහිපයකම ගොඩ දෙනෙක් කියලා තිබ්බේ.
0: එහෙම
1: ඉතින් පුතේ කියලා තමයි අපි කතා කරන්න කියලා.
0: මං කියන්නේ මේ පර්ස්පෙක්ටිව් එක වැරදි. මෙතනට ඇවිත් තියෙන්නේ මේ අම්මලගේ පර්ස්පෙක්ටිව් එක.
1: ඔය වැඩක් නැහැ නේද ඕන්න.
0: දූලා තමයි හරිනම් මෙතනට මැසේජ් කරන්න ඕන.
1: ආ හරි.
0: හරිද?
1: දුවා ඔව් හරි දුවලගේ විදිහ ඒ පැත්තෙන් බැලුවොත් ඒක වැඩිපුර කැමති කොහොමද කියන්නේ.
0: දුවලා කැමති දෙන මම කැමති මට කොහොම ආමන්ත්‍රණය කරනවා.
1: හරි දුවලා පුළුවන් එලාක බලන්නකෝ මැසේජ් එකක් දාලා. කොහොම හරි අපි ඒ පැත්තට අපි සාධාරණයක් වෙන්න
0: මොන
1: හරි කරගන්න.
0: කරමු. හරි.
1: හරි.
0: හරි ඒවා වැඩක් නැහැ. අපි යන්න ඕනේ වැඩක් තියෙන එකකට.
1: අපි යනවා මේ ගම්පහට.
0: ඔව්.
1: ගම්පහ තියෙනවා ද පැලස් එක. මාලිගාවක් වගේ තියෙනවා. ගම්පහ ද පැලස් කියන්නේ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක.
0: ඕකේ.
1: දැන් ඔයාට මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
0: හරි.
1: නිදන කාමර දෙක, ඒ වගේම නිදන කාමර තුන කියන විදිහට අවශ්‍යතාවය අනුව ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න. රුපියල් මිලියන 25 ඉදලා ලක්ෂ 250ක් වෙද්දී ඔයාට ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහොම නගරබද, ඒ කියන්නේ ගම්පහ කියලා කියන්නේ ඉතින් කොළඹට බොහොම තදාසන්නව.
0: ඔව්.
1: හැබැයි හරිම නිස්කලංක සුන්දර පරිසරයකින්. ඒ වගේමයි බොහොම ලස්සන කමියුනිටි එකක්. වටපිටාවක් තියෙනවා, ප්‍රජාවක් වා වටේට ඉන්නවා.
0: බොහොම
1: හොඳ කට්ටිය ඉන්නේ. කතා බහ කරලා බොහොම සහයෝගයෙන් සතුටෙන් සමාදානෙන් සමගියෙන්
0: ප්‍රශ්න නැතුව
1: මානසික නිදහස තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක්. ඉතින් ඒ වගේ තැනකින් ඔයාට සම්පූර්ණයෙන්ම ඉවර කරපු වැඩ.
0: ඒ
1: කියන්නේ ආයෙ ඔයාට මුකුත් ඇවිල්ලා කරන්න දේවල් එහෙම මෙහෙම කෑලි එකතු කරන්න නැහැ. එහෙම මේ අපාර්ට්මන්ට් එකක් රුපියල් මිලියන 25කට ගන්න පුළුවන් කියලා කියන්නේ ඒක මේ සාර සෑහෙන වටිනවා. ඉතින් ඒ නිසා තමයි ඔන්නවට පුළුවන්කම තියෙනවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල්, අධිවේගී මාර්ග පිවිසුම් වලට හරිම තදාසන්නව, බොහෝ මාසන්නව, සුවපහසු සැහැල්ලු ජීවන රටාවක් අරගෙන යන්න ද පැලස් ගම්පහ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් තව බොහොම සුළු ප්‍රමාණයක් තමයි අපාර්ට්මන්ට්ස් ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේක තමයි ප්‍රයිම් ලගේ නම්බර් එක. 0710 6013 2013 0710 6013 2013 2013.
0: රයිට්. ඊට පස්සේ අපි මතක් කරන්න ඕන මේ වැස්ස කාලේ වගේ වහල පොඩ්ඩක් චෙක් කරලා පොඩ්ඩක් තියාගන්න.
1: චෙක් කරලා තියාගන්න කියන්නේ මෙහෙමයි. දැන් ඔව් වහලක් මේ වෙනකොට තියෙන කට්ටිය නම්
0: ඔව්
1: චෙක් කරලා බලන්න සිද්ධ වෙනවා.
0: ඔව්.
1: ඒ කියන්නේ වාගේ වහල නියම ප්‍රමිතියෙන්, ඒ කියන්නේ ඕනම ඔය ඇති වෙලා තියෙන දේශගුණික තත්වයකට, කාලගුණික තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහ තියනවාද කියලා.
0: ඔව්.
1: ඔයා මේ වෙනකොටත් ගෙයක් හදන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආයි චෙක් කර කර ඉන්න එපා.
0: ඔව්.
1: ඔයා වාගේ ගෙදරට දාන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
0: Yes.
1: එහෙම කියන්න හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි හේතුව තමයි සාරා මේ ඒගොල්ලන්ගේ ෂීට් එක යටින් එනවා
0: මැටි
1: ලේයර් එකක්. මේක ස්වාභාවික මැටි ලේයර් එකක්. හරිද? මේක මේ කිමිකල් එකක්වත්, පේන්ට් එකක්වත් එහෙම මොකුත් නෙමෙයි. ඇත්තටම ස්වාභාවික මැටි ලේයර් එකක්. මැටි තමයි. ආයේ වෙන මොකුත් නෙමෙයි. ඒක හින්දා ඔයාගේ ගොඩනැගිල්ල, ඒක ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, සමහර ෂීට් එක රත් වෙද්දී ගේ ඇතුළේ ඉන්න ටිකක් අමාරු වෙනවනේ. දැන් ඒ ප්‍රශ්නේ නැහැ.
0: මොකද
1: මේ මැටි ලේයර් එක හින්දා මේ ලේයර් එක විසින්
0: ආයේ
1: ගේ ඇතුළට දැනෙන්න අරින්නේ මේ කූල් ගතිය, සීතල ගතියක් තමයි දැනෙන්න අරින්නේ. ඔයාට බොහොම පහසුවෙන් ගේ ඇතුළට ලා ඕනම දේශගුණික තත්ත්වයකදී කොච්චර රස්නේ වුණත් එළියේ ගේ ඇතුළේ තියෙන අර නිස්කලංක බව, සිසිලස, ඒ හැමදේම අත්විඳින්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා දාන්නේ ගෙදරට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම්. ඒ වගේම තමයි තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට අපි කියනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් එක කියලා.
0: ජල භීතිකාව.
1: හයිඩ්‍රොෆෝබික්. අන්න හරි. ජලයට භීතිකාව දක්වන කෝටින් එකක් තියෙනවා මේ රයිනෝ අලුත්ම ප්‍රීමියර් රූෆින් ෂීට් වල උඩින්
0: මතු
1: පිටින් ආලේප කරලා. මේක නිසා වතුර උරා ගන්නෙ නැහැ.
0: වතුර
1: උරා ගන්න නැති නිසා තෙතමනේ නැහෙනේ.
0: තෙතමනේ
1: නැති නිසා ඔය ඇල්ගී වර්ග වෙන්න පුළුවන්, බැක්ටීරියා වෙන්න පුළුවන්.
0: ඒක
1: ඒකයි තියෙන්නේ. තෙතමනේ නිසා හටගන්න දේවල් තියෙන්නේ.
0: ඊට පස්සේ
1: දියසෙවල වෙන්න පුළුවන්, පාසි වෙන්න පුළුවන්. මේ කිසිම දෙයකින් වාගේ වහලට හානියක් සිද්ධ වෙන්නේ
0: නැහැ.
1: වාගේ වහල අලුත් පිට වාට කාලාන්තරයක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලංකා පුරා මේ වෙනකොට ඉන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ඒජන්ට්ස් ගන්න පුළුවන් ඒජන්ට්ස්ලා.
0: රයිට්.
1: ඒජන්ට්ස්ලා ඉන්න ලංකා පුරාම ඒ ඕන ඒජන්ට් කෙනෙක්ගෙන් වාට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගන්න. ඉතින් ගිහිලා බලන්න සමහරවිට වාගේ ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එකේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තියනවා වෙන්න පුළුවන්.
0: අනිවාර්යෙන්ම ඇති.
1: අනිවාර්යෙන්ම තියෙනවා. ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා බලලා චෙක් කරලා අපි මේ කියපු ෆීචර්ස් ඒ විදිහටම තියෙනවාද මැටි ලේයර් එක පේනවා ඈ මැටි පාටින් මර සාමාන්‍යයෙන් සිවිලින් ගහන්න ඕනෙත් නැහැ.
0: ඔයා
1: මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් ගෙදරට දාන්නේ සිවිලින් ගහන්න ඕනේ නැහැ. මොකද අර මැටි පෙනුම ඒ විදිහටම යටින් තියෙනවා. ඒ පාට ඒ විදිහටම තියෙනවා. ඉතින් ගිහිල්ලා චෙක් කරලා බලලා අපි මේ කියපු ෆීචර්ස් මේ ඔප්ෂන්ස් ඒවා ඒ විදිහටම තියෙනවද බලලා ඔයාට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මිලදී ගන්න.
0: මිලදී ගන්න. ඒ වගේම තමයි දැන් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් ඔයගොල්ලෝ මොනා හරි ගෙදර වෙන්න පුළුවන් බිස්නස් ස්පේස් එක වෙන්න පුළුවන්. ඒකේ ඔය වැල්ඩින් වැඩ තියෙනවනේ.
1: මෙල්වා කියලා කියන්නේ ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් කූර. ඉතින් මෙල්වා එක අපේ එක අපි දන්නවා. ඉතින් ලංකාවේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ දැවැන්ත ඉදිකිරීම් ගණනාවකට මෙල්වා භාවිතා කරලා තියෙනවා. පාස්සන්න විතරක් නෙමෙයි ඔය වාණය වෙන්න පුළුවන් දැවැන්ත ඉදිකිරීම් ගණනාවකට මෙල්වා තමයි ශක්තිය වෙලා
0: තියෙන්නේ.
1: ඉතින් SLS සහතිකෙන් එන වැල්ඩින් කූරක් නම් ඉලෙක්ට්‍රෝඩ කූරක් නම් ඔයා මේ වෙලාවේ හොයන්නේ විශේෂයෙන්ම ඔය පෑස්සම් කටයුතු කරන ශිල්පී මහත්තුරු ඉන්න ඒ වගේම තමයි ඉදිකිරීම් ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න ඉදිකිරීම් සමාගම් කරන අය මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ඕගොල්ලන්ට SLS සහතිකයත් එක්ක හම්බෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ආය වෙන ඔප්ෂන්ස් මොකොත් නැහැ.
0: මොකොත් නැහැ. හරි. අදට එච්චරයි.
1: අදට එච්චරයි. එහෙනම් අපි යනවා විභාග පටන් ගන්න.
2: ඉතින් හොඳට විභාග කරන්න.
0: විභාග
2: කරන්න. අපි කිව්ව දේවල් අපි ලියන්නවත් එපා කියලා
0: කියන්නේ නෑ. එහෙම නෙමෙයි ඉතින්. ඒ ඇත්තටම මේ උසස් පෙළ විභාගය කියන්නේ ගොඩක් මේ කට්ටිය ගොඩක් ළමයින්ගේ මේ කඩයි කියන්නේ සමහරුන්ට වෙන වෙන ප්ලෑන්ස් තියෙනවා. සමහරුන්ගේ එකම ඉලක්කය උසස් පෙළ. මොකද ඒකෙන් අපිට ෆ්‍රී එඩියුකේෂන් තියෙනවනේ මේ රටේ.
1: ඔව්නේ. නිදහස් අධ්‍යාපනය හරහානේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න වෙන ඕනම ශාස්ත්‍රයක ප්‍රේෂර් ගොඩක් තියෙනවා. මේ ගොඩක් ඩිග්‍රීස් තියෙනවා ඔයගොල්ලෝ මේ විභාගේ උරුණාට පස්සේ අර UGC එකේ පොතක් තියෙනවා ඒක අරගෙන කියවන්න
0: ඕනේ. ඒක කියවන්න පාඩම් කරනවට වඩා අමාරුයි.
1: ඔව්. ඒක මේ ගොඩක් මේ ඇත්තටම අපි කියන්නේ මේ වෙලාවේ මේ ලියන නංගිල මල්ලට උනත් ලියලා ඇවිල්ලා දැන් කියවන්න යන්න එපා. ඔය පොත හොයාගෙන කියවන්න ඔයගොල්ලන්ට මේ සෑහෙන ගැළපෙන වෘත්තීය ගමන් මඟ හොයාගන්න පුළුවන් බොහොම පහසුවෙන්.
0: අනිවාර්යයෙන්.
1: ඕන නැත්නම් අර අපි ආවට ගියා ඩිග්‍රීස් කරන්න ඕනවට. එහෙම කරන්න එපා. ඔය මේ හෑන්ඩ්බුක් එක අරගෙන කියවල බලන්න.
0: අලුත් දේවල් තියෙනවා
1: ඒක හොයලා. අලුත් ඒවා හිටන් තියෙනවා මම දැක්ක අලුත් පොත්වල අප්ඩේට් වෙලා තිබ්බ සයිබර් සිකියුරිටි AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන උපාධි පාඨමාලාව මොරටුව පේරාදෙණිය විශ්වවිද්‍යාලවල තියෙනවා. ඉතින් ඒක හොයලා බලලා කරන්න. ඔක්කොම කරන්න කලින් අද කිහිල්ල විභාගෙ ලියලා එන්න
2: කට්ටිය.
1: ඔව් කටින විභාගය හරියට කරන්න කට්ටියටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපිටත් යන්න වෙලාව. අපි අද ගියාට ආයේ හෙට උදේ 7 වෙද්දි
0: ආයේ එනවා.
1: අල්ගෝ ටවුන් අරන් එනවා. ලෝකයේ වෙච්ච දේවල් ලංකාවේ වෙච්ච දේවල් වෙන විදියකින් බලන්න. එහෙනම් ගිහිල්ලා එන්න පරිසමෙන් එන්න. මම ආචි.
0: මම සාරා.
1: නුවා
2: කො මම නුවා
1: ඉන්නයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannat ba. Melwa eka Lankara eka.
4: The Palace Gampaha Avasana Nivasa 25. Denma katha karanna 0.71.666.222 Prime Residences.
5: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
6: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
7: දම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 අමතන්න.
8: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
10: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තන රිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
11: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
12: අගෝස්තු 10 වනදා ඉබ්බංගම පොලාසල
11: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
13: අපේ අම්මා ගෙදර ආවද?
14: නැහැ, අම්මා මෙයා වෙන දිව්වා.

0: රශුම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසම ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කේසර. මුලතිව් පොදුකිඩිරිප්පු මාර්ගයේ කිලෝමීටර් 46 කණුවාසන්නේදී සිදු වූ රියානතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුදුකුඩිරිප්පු දෙසර දහවණේ වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තල්ගසක ගැටී එම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු මාංචෝල් රෝහලට ඇතුළත් කරන විටත් පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 18ක් වෙන ඔහු සිවනගර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර නිකවැරටිය කුරුණෑගල මාර්ගයේ මාගල්ලේගම ප්‍රදේශයේ රියානතුරකින් මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් රගත් බස් රථයක් එක්වරම දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටි එම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය හා පසුපැදිකාරිය නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපදිකාරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust FM 95 FM 94.8 Net FM දේදුනු මාවත
3: brought to you by
4: අතුරු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250
7: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ
8: උතා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
9: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි

0: තපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දැගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: ඒ සද්ද බොම කරකයි

වෙලාව 10යි විනාඩි 17යි දැන්. කෝපි එකක් බොනවා නම් නියම වෙලාව. අද උදේ පොඩි වැස්ස ගතියකුත් තිබුණානේ. කොහොමද දන්නේ ඔයාගේ පැත්තට? මම මේ එකයි අහන්නේ ඕගොල්ලන්ගෙනුත් ලංකාවේ අනික් පැති වලටත් කොහොමද කියලා.

හැම දවසකම ඒකට හේතුව වෙන්නේ කෝපි එකක් බිව්වට පස්සේ අපේ මුළු දවසම ප්‍රබෝධමත් වෙන හොඳම සුවඳ හොඳම රසය තියෙන කෝපි කියලා කියන්නේ ලංකාවේ අපේම කෝපි අටවලින් නිෂ්පාදනය කරන කෝපි වලටනේ ලංකාවේ විතරක් නෙවෙයි විදේශයන්ගෙන් පවා ඉල්ලුම තියෙන්නේ අපේ රටේ කෝපි වලට අන්න ඒ හේතුව හන්ද හැබැයි ඉතින් අපේ රටේ එච්චර හොඳ කෝපි තිබුණත් අපි ගොඩක් වෙලාවට බොන්නේ කෝපි කියලා කළු පාට ඩයි එකක් දාපු කුඩු එකක් නේ ෆ්‍රීලන් කෝපි එකක් කරගන්න කියලාම ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන් කෝපි හදන්නෙම ලංකාවේ අපේම කෝපි අටවලින් විතරක්ම හන්දා ස්වභාවික කෝපි වල රසය ගුණය සුවඳ හරියටම තියෙන ෆ්‍රීලන් කෝපි එකක් බොනවා කියලා කියන්නේ දවසේ ඕනිම වෙලාවක ඔයාගේ මුළු දවසම ප්‍රබෝධමත් කරන්න ඒ කෝපි උගුරට පුළුවන්. ගෙදරට කෝපි අරගෙන එනකොට මතක ඇතුව ෆ්‍රීලන් කෝපිද කියලා නම බලලම ගෙදරට අරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි. දැන් අපි කෝපි බොන එක ගැන මතක් කරා වගේම තමයි තව සමහරු පුරුදු වෙලා ඉන්නවනේ වෙන වෙන දේවල් වලට පුරුදු වෙලා ඉන්නවනේ වෙනද වෙන දේවල් බොන්න. හානිකර මත්ද්‍රව්‍ය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. පාවිච්චි කරන්න කියලාද? නෑ නෑ නෑ. ඒවයින් වැළකෙන්න කියලා. මුළු ලංකාවටම විතරක් නෙවෙයි ලෝකෙටම සෑහෙන හානියක් වෙලා තියෙනවනේ මේ හානිකර මත්ද්‍රව්‍ය. ඒ හින්දාම තමයි අපේ රටේ සියලුම දෙනාම රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනත් එක්ක එකතු වෙලායි. මත්ද්‍රව්‍ය භාවිතයට ගියාට පස්සේ මුලින්ම වෙන්නේ අපියෝගට ඇබ්බැහි වෙන එක. ඊට පස්සේ හරියට තීරණ ගන්න බැරි වෙලා යනවා අපිට. ශරීර රෝග ඇති වෙනවා, ඊට පස්සේ ප්‍රචණ්ඩකාරී වෙනවා, මානසික ගැටලු ඇති වෙනවා. මොකද ඔය මේ හානිකර මත්ද්‍රව්‍ය ගත්ත ගමන් මුල්ගීම අර අපේ මොළයේ ඩොපමයින් කියන දේවල් වැඩිපුර නිෂ්පාදනය වෙලා අපිට හැම වෙලෙම පොඩි සතුටක් තියෙනවා වගේ දේවල් දැනෙනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ, මාසයක් හමාරක් ගියාට පස්සේ, ඔය දේ අඩපණ වෙලා ගියාට පස්සේ, මුළු ජීවිතේම එපා වෙලා යන ගානට මේ දේවල් පාවිච්චි කරාට පස්සේ අපිට පත් වෙලා යනවා. ඒ හින්දා ඔයාගේ අනාගතය නිකන් නැතිනාස්ති කරගන්නේ නැතුව හානිකර මත්ද්‍රව්‍ය කියන දේවල් නිකමටවත් උත්සාහ කරලා බලන්නේ අන්න එපා. එහෙම පාවිච්චි කරන කවුරු හරි දන්නව නම් ඒගොල්ලන්ව ඒකෙන් මුදවා ගන්න එක තමයි වාට කරන්න තියෙන හොඳම දේ. උපදේශන සේවාවන් වලට ප්‍රතිකාර වලට යය යොමු කරන්න. ඒකෙන් ඒගොල්ලන්ගේ අනාගතය ඉදිරිය හරි පොඩ්ඩක් සාර්ථක වෙයි. අතේ තියෙන පුංචි මුදලත් නැතිනාස්ති කරගෙන හානිකර මත්ද්‍රව්‍ය වලට පිළඹෙනවට වඩා අනාගතය සාර්ථක කරගන්න එක කොච්චර වටිනවද? දැන් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු කාලේ කරන්න නම් දේවල් ඕනි තරම් තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට අපේ කට්ටිය කරන්නේ කොල්ලෝ කට්ටිය එකතු වුණාට පස්සේ මොනා හරි ඔය තියෙන දේක් අලුතින් අත්හදා බලන එක. ඒ දේවල් වලට යන්නේ නැතුව නිකන් කට්ටියත් එක්ක ඉන්න ගමන් පොඩි ගමේ තරුණ සමාජයක් හදාගෙන මොනා හරි වැඩක් කරන්න ගම වෙනුයි. ඊට පස්සේ මොකද්ද මේ කාලේ හොඳ සරුංගල් කාර්. සරුංගලයක් හදාගෙන ගමට ගිහිල්ලා පිටනියට ගිහිල්ලා සරුංගලයක් හැවන්න. කරන්න වැඩ නම් ඕනි තරම් තියෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා. සිංදු වලට කට්ටිය එකතු කරගම්බු. WhatsApp එක වැත්ත තමයි බලන්න හදන්නේ. සුබ දවසක් ජනි ඔයාට. කෝපි එකක් බොන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. දෙන්න ලස්සන සින්දුවක්. එහෙම කියන්නේ ගොඩක වෙලින් ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ශෂිකා. කාලෙකට පස්සේද මන්ද මාව මතක් වෙලාදී. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාව ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ පොළොන්නරුව ඉඳන් සමීර මැසේජ් එකක් දාලා තියෙනවා. වැහි බරයි වැස්සයි නොවැස්සයි අතර තමයි නුවර නගරයට මේ වෙලාවේ කාලගුණය තියෙන්නේ. උදුම්බරා තමයි අපිට එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ හයි ජනි ගුඩ් මෝර්නින්. අපි නාවලපිටි ඉඳන් මෙහෙර වහිනෝ. රුවන්තිකා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. උදේට පායලා හවසට වහින තත්වයක් උදා වෙලා තියෙන්නේ ජනි අපිට නම්. අම්පාර පරණ ගාමන්ට හන්දී ඉන්න අපේ අතුකෝරල අයියා හෙල්මට් ජැකට් කඩේ ඉඳන් කියන්නේ. අතුකෝරල අයියට නම් අවුල නැහැ. ඉතින් ජැකට් එකක් දාගත්තට පස්සේ තෙමෙන්නේ නැරෙනේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Belawden dahayai minari visi pahai.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
3: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
3: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
10: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන.
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
12: ගින්දර හැන්දෑව විජානු.
3: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
3: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
13: හරි.
3: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා. වා කාටද දැන් උදව් කරන්නේ?
13: වෙන කාටද වයිෆ්? ඔයාට.
3: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව දැන් උදේ 10:28. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න. මේ සතියේ තරඟ වටේ ආරම්භ කරන්න හදන්නේ මේ සින්දුවෙන් පස්සේ. අලුත්ම තරඟ වටයක් මේ සතිය වෙනුවෙන් අලුත්ම මුදල් තෑග්ගක් වායිත් වෙන වෙලා තියෙනවා. පහුගිය සතියේ වැඩ ටික ඉවරයි. දැන් මේ සතියේ වැඩ ටික පටන් ගන්න හදන්නේ මේ සින්දුවෙන් පස්සේ. තරඟයට එකතු වෙන්න පුළුවන් තරම් යන්න net fm අපේ Facebook fan page එකට ගිහිල්ලා අපි දාලා තියෙන post එකට comment කරලා post එක share කරන්න. ඒ වගේම තමයි අපිට WhatsApp message දාන්න 0711 95 95 95 call කරන්න 0112 55 33 63. සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැනයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. සැපේදී කෙසේ වෙතත් දුකේදී අපි ගාව ඉන්න අයට අපි සෑහෙන්න ආදරෙයිනේ. එහෙම කෙනෙක් තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ. කී දෙනෙක් ගෙනන් ජීවිත කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හන්දයි ලියවිලා ඇද්ද? සමහර අම්මලා තාත්තලා හරියට ඇවිද ගන්න බැරුව ගෙදර අහල පහලටවත් ඇවිද ගන්න බැරුව ඉඳලා තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න යන්නේ. නිවැරදි කාලයට නිවැරදි ප්‍රතිකාර ටික කරාට පස්සේ මං එකපාරක් අහගෙන තාත්තා කෙනෙක් වොයිස් කට් එකක් දීලා තියෙනවා. ඒ තාත්තා හරියට ඇවිද ගන්න බැරුව හිටියා. ඊට පස්සේ පවුලේ කට්ටියත් එක්ක දඹුල්ලේ ගිහිල්ලා දඹුලු ගලත් නැගලා බැස්සා කියලා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒකනේ අපිටත් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ සුව කරන්න බෑ කියලා කියන ලෙඩක් දුකක් ඔයාට තියෙනවනම් නැත්නම් ඔයා දන්න කෙනෙකුට තියෙනවනම් යන්නේ සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. ඩයබටික් වෙන්න පුළුවන්. දියවැඩියාව, වකුගඩු රෝග, ඊට පස්සේ කැන්සර්ස්, පිළිකා, ඊට පස්සේ ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස් මේ ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා. ඒහින්දා දැන්න කලින් කෝල් එකක් දෙන්න කියලත් මතක් කරන්න ඕන. මොකද සඳුදා අඟහරුවාද පෝය දවස් සැරුනම ඉතිරි හැම දවසකම විවෘත සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහගන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට රට වටෙන්ම සෙනගෙනවා කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාව හම්බ වෙන්න. ඒහින්ද තමයි ඔයාලට වෙලාවක් වෙන් කරගන්න කියලා කියන්නේ. ඔයාටත් පහසුයිනේ. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. මං යන්න හදන්නේ ගාල්ල උඩල මත්ත පැත්තට ගිහිල්ලා ඉන්න. මොකද මේ වෙලාවෙත් කට්ටියක් ඉන්නවා මාව අහගෙන. ඊයේ නම් අර පේන්ට් වැඩ වගේ කරන ගමන්නේ අපි වහගෙන හිටියේ නේද? අදත් ඒ වැඩේම තමයි කොල්ල සෙට් එකේ ඉන්නේ. මාලිත, සුනිල්, සොහාන් මේ කියන තුන්දෙනා තමයි එකතු වෙලා ඉන්නේ. නාරංගොඩ තමයි මං හිතන්නේ මේ ගමේ නම. කට්ටියම එකතු කරගන්න උඩල මත්තේ නාරංගොඩ ඉඳන් වෙන්න ඕනි මැසේජ් එක දාලා තියෙන විදිහට මං කියව ගත්තේ. කට්ටියම එකතු කරගන්න කොහොමරි ගොඩක් ආදරේ. ඊළඟට හයි ජනි, ගුඩ් මෝර්නින්. අපි හම්බන්තොට කළුද දොල් කඩේකද ශෂික තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. ශෂික නෙවෙයි ශානක. ආනන්ද ඉන්නවා, නිලන්ත ඉන්නවා, මහීමා ඉන්නවා, ශසීමා ඉන්නවා, ඊට පස්සේ රන්දිමා ඉන්නවා. මේ සෙට් එකම එකතු කරගන්න ඕනි. දේදුන්නෙන් පායපු ජනි සුදු කොල්ලෝ. කොහොමද සුදු මල්ලි? අපි සද්දෙන් අහන් ඉන්නවා බෝකුන්දර නිවන්තිදී දේවින්නෑ ෆැෂන් එකේ ඉඳන්. දීප්ති අක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර් ඉන්නවා, අනුෂා, මානෙල් අක්කා, ලලිත අක්කා, චන්දිකා අක්කා, අමන්දි නංගි, නදීෂ මිස්, 10 කණුවේ මංගලී ෆැෂන් එකේ යාළුවෝ කට්ටිය, මේ ඔක්කොම එකතු කරගන්න කියනවා. ජානු මැනිකවත් එකතු කරගන්නලු. හයි ජනි, මම තංගල්ලෙන් අප්සරා. මට මංජුල පුෂ්පකුමාරගේ සිඳගෙන සින්දුව දෙන්න පුළුවන්ද? අද බෑ, හෙට දෙන්නම්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අප්සරා මං ඔයාව මේ සින්දුවට. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දු ගොඩක් දෙන්නකෝ ජනි. බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ ඉන්න සෙට් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුදු, මදුවන්ත, ඊට පස්සේ නිවන්තිදී දේවින්නෑ ෆැෂන් එකේ ඒගොල්ලන්ගේ යාළුවෝ කට්ටියත් එකතු කරගන්න කියලා කියනවා. ගුඩ් මෝර්නින් ජනි, අද මට චාන්ස් එකක් ඕනිමයි. මේ පාර දෙන්න වචන 100ක් වුණත් කියනවා. එහෙම කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා නම කවුද කියලා හොයාගන්න විදියක් නැහැ. ආ, මේ අපේ පානතුරේ ධනුෂ්ක මල්ලිද කොහෙද? මම බලන්නම් ඔයාලට ට්‍රයන් චාන්ස් එකක් දෙන්න. හොඳද ධනුෂ්ක?

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: මරුවඩක් කුඩා මට හරිද? වෙලාව 10යි විනාඩි 36යි. මම දැන් ගේම් එකකට කට්ටියව ගන්නවා කියලා මං මුලින්ම කරේ අපේ net fm facebook fan page එකට ගිහිල්ලා පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙන කට්ටිය අතරින් තමයි මං කෙනෙක්ව තෝරගත්තේ. හරිද? හැබැයි ඒ අතරේ මං කලිනුත් messages වගේක් whatsapp එකේ කියවුවනේ අද මට chance එකක් ඕනිමයි අර හැම කියලා දාලා දෙපිච්ච messages ටිකක්. මං මුලින්ම තෝරගත්තේ ගේම් එකට අරගන්න කාවින්ද කියලා අපිට පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙන මල්ලි කෙනෙක්ව. බලාගෙන ගියාම කතා කරනකොට තමයි දැනගත්තේ මේ අපිට පානදුරෙන් ධනුෂ්ක කියලා මෙසේජ් කරලා තියෙනෙත් ඒ කාවින්ද කියලා Facebook එකේ ඉන්න අපේ මල්ලිම තමයි කියලා. ආයුබෝවන්, ඔයාගේ නම හරියටම මොකද්ද? කාවින්දද ධනුෂ්කද?
1: ධනුෂ්ක.
0: සුබ උදෑසනක් වේවා.
1: සුබ උදෑසන.
0: ආ, සුබ උදෑසනක් වල තේරෙන්නේ නැත්තම් good morning. ඉතින් ධනුෂ්ක මොකද කරන්නේ?
1: වෙලා නම් ඉතින් වැඩ කරන ගමන් ඉන්නේ.
0: වැඩ කරන ගමන්? කොහෙද වැඩ කරන්නේ?
1: පානදුරේ.
0: රේඩියෝ එකේ සද්ද පොඩ අඩු කරන්න කියලා කෑ ගහලා කියන්නේ. හරි, මේ ධනුෂ්ක දැන් තරගය ගැන දන්නවද මොකද වෙන්නේ කියලා?
1: ඔව් දන්නවා.
0: හරි, මේකේ මෙහෙමයි. මම දැන් ඔයාලට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ එක දිගට වචනේ අවසාන අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. හරිද?
1: ඔව්.
0: රයිට්. එහෙනම් අපි තරගයට යන්න තමයි හදන්නේ. එකම වචන දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගන්න එකතු කරපු වචන තනි වචන විදිහට කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ. ඕවා තමයි නීති. පැහැදිලි නේද?
1: ඔව්.
0: රයිට්. මං ඔයාලට දෙන අකුර මොකද්ද කියලා තමයි මේ කියන්න හදන්නේ තරගයට යන්න කලින්.
1: ඔව්.
0: හරි. ටකය කියලා වචනයක් අහලා තියෙනවද? අහලා තියෙනවනේ, අනිවාර්යෙන් අහලා තියෙනවනේ. ඒ වචනේ පළවෙනි අකුර මොකද්ද?
1: තයන්න.
0: තයන්න. අන්න ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර. අපි යමුද තරඟයට?
1: හරි.
2: Your time starts now.
1: දිනර රබර් රබුටන් නාගයා යහන නැනස සල්ලි ලියනගේ ගෙදර රත්නපුර රාග මාතර රක්වන නිගේ යාළුවා වලහ හවස සිටුමි විනිස සාගරේ යතුර රක්ති තිලිනි නුවන් නරිය යක්කල ළඹේ යාගේ යුතුකම මල්ලි ලොක්කගේ ගවයා යෝතිය යෝධයා යාපනයේ යෙහෙලිය ලහිරු රුවනි නිරංජ නානයක රත්මලාන නිල්දිනි ලියන නැනස සපත්තුව වතුර රයිගම වහන නලල ලිහිනි නියංගල ලස්සන නාසය යොදුන නිධානය යමා හේමක කපුට කිසිර ලියපුර රෝසිමි නින්ද
0: ඉවරයි ඉවරයි කාලය නම් ඉවරයි. මේ කාරියන්නේ මේගොල්ලෝ මේ ලියාගෙන එනවද කොහෙද? ලියාගෙන නේද ඉවුනේ?
1: නෑ, ලියාගෙන හිත කිව්වේ.
0: හිත හිත කිව්වා? ඔව්. හැබැයි එකම වචන දෙපාරක් කියුණා වගේ මට ඇහුණා.
1: එහෙමද?
0: ඔව් ඔව්, මට නිකන් ඇහුණා ඒ වගේ. අපි බලමු හෙට එනකොට. සින්දුවට යන කලින් කවුද එකතු කරගන්න ඉන්නේ?
1: වැඩ කරන තැන ඔක්කොමයි ගෙදර.
0: නම් නෑ.
1: නම් කියලා මාරි.
0: එහෙනම් ධනුෂ්ක බොහොම ස්තුතියි. දිග්ගටම නෙතහගෙන ඉන්න.
1: හරි, හැමදාම නෙතම යහන්නේ.
0: ඕ, අපි දන්නවා ඉතින් හැමදාම අපිට මෙසේජ් දානවනේ. බොහොම ස්තුතියි.
1: හරි, thank you.

0: FM 95 94.8 Net FM Divayna Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 10යි විනාඩි 43යි දැන්
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: අලුතැන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත්සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
6: අතික්‍රමණ අතික්‍රමණ
7: අගෝස්තු 25 වෙනිදා උදෑසන 9 සිට
6: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
7: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0676668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
6: විමසීම් 0760 980 980.
7: අතික්‍රමණ
6: සාංසාරික සීමා ඉක්මවා යාමට.
8: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්?
8: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
9: ඩිනර් එක. රෑනේ.
8: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
10: කිලියේ කිලියේ මනි මනි මේ
11: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
9: වෙලාව 10:47. මේ සින්දුව පටන් ගන්න කොටම තමයි මං අපේ වලස්මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහ ත්‍රිවිල් පාක් එකේ ඉඳන් අපිට කතා කරන වීරසේකර අයියත් එක්ක කතා කරලා ඉවර කරන්නේ. ෆිල්ම් එකක සින්දුවක් තමයි ඉතින් ඉල්ලුවේ සෞරුදු විදිහටම. ඉතින් ඒ වෙනුවෙන් නිල්ල සොයා ෆිල්ම් එක වෙනුවෙන් මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගායනා කරපු මේ සින්දුව දෙන්න යන්නේ ධර්මය අයියා. ඊට පස්සේ බණ්ඩාර අයියා කට්ටියම එකතු කරගන්නවා සින්දුවට. සින්දුව අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. මොකද සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයාලට මේ දවස්වල හොඳ අත්වැලක් වෙලා තියෙනවා මේ තියෙන ආර්ථික ප්‍රශ්න වලින් බේරෙන්න. ගොඩාක් වෙලාවට සැලරි එකෙන් විතරක් මාසෙක ගෙවීමද ගොඩ දාගන්න අමාරුයිනේ. ඒ හින්දා තමයි අමතර ආදායමක් අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වාඩේකට ගැලපෙනම තැන. මොකද ඔයාට ඉඩමක් තිබුණා හෝ නැතා ඔයා වෙනුවෙන් සුවිශේෂී වගා සැලසුම් නිර්මාණය කළා. ඒ හරහා ඔයාට මුදල් අරගෙන දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානමින් ඉන්නවා. සල්ලි ප්‍රශ්න කියන දේවල් මේ දවස්වල හැමෝටම තියෙනවනේ. ඒකයි කියලා ඉතින් නොදන්න තැන්වල ගිහිල්ලා නොදන්න තැන්වලට අත දාලා අතපුච්ච ගන්නේ නැතුව මේ දන්න කියන තැනකින් වැඩේ දන්න තැනකත් එක්ක සම්බන්ධ වෙලා මේ හරහා සල්ලි එක හොයා ගන්නවා කියලා කියන්නේ කොච්චර ලේසි වැඩක්ද කියලා දැන් වාට තේරේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න 0111 437 1250. ඉඩමක් තියෙනවා නම් ඔයාට ඒ ඉඩමෙන් ඔයාට සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා දෙන්න උපදෙස් දෙනවා විතරක් නෙමෙයි. කෘෂි උපකරණ, හොඳම තත්වයේ පොහොර වර්ග මේ හැමදේමත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා අරගන්න පුළුවන්. මේ සින්දුවත් එක්ක අපි යනවා අලුත් පැයකට. අලුත් පැයේදී ආයෙත් හම්බ වෙමු.

0: FM Anu Paha, FM Anu Hatarai dan Jumaata, Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavan Ratapuram Rasa Genayan Aulesam Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
9: උදා ලින්ක් පස්පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
10: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 මතන්න. කොන්දේසි සහිතයි.
11: ඩවුන්ග්‍රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩවුන්ග්‍රෝ ප්‍රදර්ශනාකාරවලින්.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
13: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
15: හොට්ස්පොට් ඇයියේ
14: ඩේටා නෑ යන්නේ
15: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
16: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
17: Gather on a day of profound joy, a soaring hope.
18: The day a planet stops for a game.
0: Net FM. Algo Town.
1: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
19: Oya try karanna ganna vijaya aap piti.
5: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwaku Wanna Denma Katha Karanna 0.71.666.222 Prime Residences
11: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
0: FM Algo Town.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: වෙලාව උදේ 11:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම කේසර. දරුවාගේ හිසට වෙඩි තබා ඝාතනය කරන බව පවසා තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලා කාන්තාවකට දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලිසිය පවසනවා. ඒ මහවැව අඩප්පරගම ප්‍රදේශයේ පදිංචිකාරණියක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. අදාළ මුදල ඉල්ලා පුද්ගලයෙකු විසින් පසුගිය 8 වනදා අවස්ථා 3කදී ඇමතුම් ලබා දුන් බවයි ඇය පොලිසිය වෙත පවසා ඇත්තේ. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දුරකථන අංකය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: The truth people trust. FM Anupaha, FM Anuhatarai Dashuma Atta, Net FM. De Dunumavata.
4: Brought to you by
5: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111-437-1250.
8: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
9: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
11: ජනි එක දේ දුනුමාවත.

0: කිව්වොත් අපි කිව්වා ගැන්ද හයයි බන් කරක වෙපන් ලාලාලාලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: ඒ සත්‍ය බොම කරකයි

වෙලාව 11යි විනාඩි 8යි මං වාට අලුත් පැයක වැඩ කටයුතු ටික ආරම්භ කරන වෙලාවේ තමයි මේ කතා බහ කරන්නේ. මේ වෙලාවේ රේඩියෝ එකෙන් අහනවා වගේම net fm facebook fan page එකට ආවතින් මා දිහා බලාගෙනම දේදුණු මාව තහන්නට අවස්ථාව තියෙනවා. ඒක හන්ද යන්න net fm facebook fan page එකට. ඔන්න මම facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. මේ පැයේ අකුරු එක වචන ගලපලා සතිපතා මුදලින් තෑගි දිනන අවස්ථාව හම්බ වෙන අකුරෙන් අකුර තරඟ වටය සඳහා තරඟකරුවෙක් හෝ තරඟකාරියක් මම තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ NetFM Facebook fan page එකේ. මම ඇවිල්ලා තියෙන live එකෙන් ලයිව් එකට පුළුවන් තරම් කමෙන්ට් කරන්න, ලයිව් එක ෂෙයා කරන්න, ඔයාගේ විස්තර කමෙන්ට් කරන්න මතක ඇතුව මම සූදානම් අද දවසේදී ඔයාව මේ තරඟ වටය සඳහා තෝරගන්න Facebook live එක හරහා. මේ වෙයි පටන් ගන්නකොටම කට්ටිය එකතු කරගන්න ඕනි. මොකද Facebook live එකේ ඉන්න කට්ටිය තව ටිකකින් එකතු කරගමු. ඒගොල්ලන්ට ටිකක් කමෙන්ට් කරගෙන යන්න දෙමු. මං එතකන් අපේ Facebook fan page එකට වගේම තමයි WhatsApp එකට මේ messages comments එවලා තියෙන කට්ටියව තමයි එකතු කරගන්න හදන්නේ. ಹಾಲಿಯಲ ಗಲೌಡ 1290 ಉಪುಲ್ ಎಲೆಕ್ಟ್ರಾನಿಕ್ಸ್ ಗೆ ಉಪುಲ್ ಅಯ್ಯ ಅಪಿಟ ಸುಪುರ್ದು ವಿಧಿಹಟ ಮದತ್ತು ದೇಮ ಮೆಸೇಜ್ ಎಕಕ್ ದಾಲಾ ತಿಯನವಾ ನಿಶಾನ್ ಸಲೂನ್ ಗೆ ಸೆಟ್ ಎಕ ಜಿಎಂ ಸ್ಟೋರ್ಸ್ ಗೆ ಸೆಟ್ ಎಕ ಪುಬುದು ಪೆರಪಾಸಲೆ ದೇವುದಿಬಬ ಅತುಲು ಸೆಟ್ ಎಕ ಎಕತು ಕರಗನ್ನ ಕಿಯನವಾ ದಿಲ್ಲೂಶಾ ಕಾರ್ಯವಸಂ ಮೇವಗೆಮ ತಮೈ ಅಪ್ಸರಾ ಹೇವಾಗಮ ಗೆ ಇಟ ಪಸ್ಸೆ ಇಶಾರಾ ಕರುಣಾರತ್ನ ಸುನೇತ್ ಏಕನಾಯಕ ಗಂಗುಲ್ ಉದೇಶಿಕ ಮೇ ಕಟ್ಟಿಯ ತಮೈ ಫೇಸ್‌ಬುಕ್ ಲೈವ್ ಗೆ ಮಾವ ಬಲಾಗರ ಇನ್ನ ಕಟ್ಟಿಯ ಇಗೆನ ಮೇ ವೇಳಾವೆ ಮಟ ಕಮೆಂಟ್ಸ್ ಪೇನ ಕಟ್ಟಿಯ ತಾವ ಗೊಡ್ಡದನೆಕ್ ಇನ್ನವಾ ಮಂ ಇಸ್ಸರಹದಿ ಹೆಮೋಗೆಮ ನಾಮ್ ಕಿಯನ್ನಕ್ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. කළුතර ඉඳන් මට මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ හේමමාලි අනනේ මානෙල්ගෙන් එකතු කරගන්න කියලා කියනවා. මහත්තයා ජානක පුතා වොනිල් දුව දනුලි යාළුවෝ ඉනෝ තමරා කළු හේමමාලි ඇතුළු කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනි අයියේ සුබම සුබ උදෑසනක් වේවා. ලස්සනම ලස්සන සින්දු ගොඩක් ඕනි අද නම්. එහෙම කියන්නේ ගන්තුනේ ඉන්න කෞශල්‍ය පුතා ආසිරි දුවලා දෙන්න පියුෂා සහ තිනෝකි මහත්තයා ඇන්ටන් මේ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං හිතන්නේ ගන්තුන කෞශල්‍ය ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියගේ නම් ටික මට එවලා තියෙන්නේ පළවෙනි පාරට මට මතක හැටියට. හරිනම් හයි හයි සුදු මහත්තයෝ කෝ බලන්න මූණු ඩිංග. එහෙම කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක මූණ ඩිංගල් නෙමෙයි. හොඳටම බලා ගන්න පුළුවන් net fm facebook fan page එකේ. මම දැන් ඇවිල්ලා තියෙන live එක පැත්තට join වුණා තින්. ඊට පස්සේ කොහොමද ජනි මල්ලි අදත් අපි ඔයාව අහගෙන ඉන්නේ. අපිට නම් ඉතින් වහිනවා අහංගම පාංචාලි ඉඳන් ඉරේෂා නිලන්ති බොස්සාමානන්දය එකතු කරගන්න කියලා මේ මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ දිස්නක්කා මං එකතු කරගන්නම් සින්දුවට. දැන් ඉතින් ලංකාව වටේම වගේ මේ දවස්වල පොඩ්ඩක් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. මොකද මට කෝල් කරපු කට්ටියත් කීප දෙනෙක්ම කිව්වා වහිනවා වහිනවා වහිනවා කියලා. ඔය වැස්සට තෙමෙනවා තෙමෙනවා එහෙම නෙවෙයි හොඳේ. හැබැයි ඉතින් මෙහෙමයි වැරදිලා හරි තෙමුනොත් බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද ලින්ක් නැචරල් පස්පංගුව අපිත් එක්ක තියෙනවනේ. අවුරුදු 43ක් තිස්සේ අපි දන්න කියන ආයතනයක් තමයි ලින්ක් නැචරල් කියලා කියන්නේ. දැන් ඒ වගේම තමයි ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේත් අවුරුදු 20ක විතර ඉතිහාසයක් තිස්සේ අපි දන්න කියන බ්‍රෑන්ඩ් එකක් දන්න කියන දෙයක්. ලින්ක් නැචරල් පස්පංගුව කියවු ගමන් අපිට මතක් වෙන්නේ සුවය සහනය පමණමයි. උණක් වෙන්න පුළුවන්, හෙම්බිරිස්සාවක් වෙන්න පුළුවන්, ඇඟේ පතේ අමාරුවක් වෙන්න පුළුවන්, ඔළුවේ ගැග්ගමක් වෙන්න පුළුවන්. ඔය ඕනි ලෙඩකට ප්‍රත්‍යක්ෂ සහනය ඔයාට අරගෙන ඉන්නේ ලින්ක් නැචරල් පස්පංගුව. පහුගිය දවස් ටිකේ දැන් මඩත් හෙම්බිරිස්සාවේ හැදිලානේ හිටියේ. දැන් මේ ගානට ගොඩ දාගෙන ඉන්නේ ලින්ක් නැචරල් පස්පංගුව හංග. මං හැමදාම උදේට ලින්ක් නැචරල් පස්පංගුවක් මේ ටිකේම බිව්වා. ඒකට හේතුව වෙන්නේ දැන් අපි වගේ කාර්ය බහුල අයට බොහොම ලේසියෙන් ලින්ක් නැචරල් පස්පංගුව එකක් ගෙදරදී හදාගන්න පුළුවන්. කුඩු එකක් විදිහට ඉන්නේ මේක. ඒක හන්දා විනාඩි 5කින් 10කින් වාට මේක තම්බගෙන හරි ප්‍රමිතියට හරි ගානට හදා ගන්න පුළුවන්. ඔණුවෙම්ම ගහලා දැම්මට පස්සේ සාමාන්‍යයෙන් අර වැඩිහිටි කෙනෙකුට දවසට දෙපාරක් තමයි පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒක පිටිපස්සේ ගහලා තිනවා පාවිච්චි කරන්න අවශ්‍ය විදිය. මම දැන් මේ දේවල් කියවගෙන ඉන්නාද තමයි වාට මේ දන්නවා වගේ කියන්නේ. ලින්ක් නැචරල් පස්පංගුව හදලා තියෙන්නේ ಜಾති 5කින් විතරක් නෙවෙයි. තව බෙහෙත් ಜಾති 3කුත් එකතු කරලා තිනවා. ඒ හින්දා තමයි සුවිශේෂී පස්පංගුව කියලා මේ බැකට් එකේ උඩම ගහලා තියෙන්නේ. කොහොමත් අපි දන්නවනේ ඉතින් පස්පංගුව කියව ගාම බෙහෙත් ಜಾති 5ක් තියෙනවා කියලා. මේකේ බෙහෙත් ಜಾති 8ක් තියෙනවා. ඒකයි විශේෂත්වය. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණුක්‍රාන්ති. මේ බෙහෙත් ಜಾති 8ේම එකතුවක් විදිහට තමයි ඇවිල්ලා උණ, කිවිසුම් යාම, කැස්ස, හැඟපත වේදනාව, හිසරදය වැනි රෝගයන්ට ප්‍රත්‍යක්ෂ සහනය ඔයාට ලබා දෙන්නේ. හවසට නිකන් වැඩ ඇරලා ගියාට පස්සේ ඔළුව ගැක්කුමක් නිස්සං ඇඟේ පතේ අමාරුවක් වගේ දැනෙනවා නම්
නිදාගන්න කලින් ලින් නැචුරල් පස්පංගුව පාවිච්චි කරලා බලන්න. උදේට නැගිට ගන්න පුළුවන් රජෙක් වගේ. ඒකනේ කියන්නේ ලෙඩක් දුකක් හැදුනට පස්සේ නැගිටිනවා නම් ලින්ක් නැචුරල් පස්පංගුව එක විතරයි කියලා.

එහෙම යන්න කියන එක හරිනෑ නේ මස්සිනාට උනත්. සිංදුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එක ගැන. තේරෙන සිංහලෙන් තමයි රෝස්ටඩ් කරි පවුඩර් කියලා කිව්වේ. නැත්තම් හරියටම සිංහලෙන් කියනවා නම් එහෙම බෙදපු 3-5 කඩුවේ. කෑම එකකට බෙදපු 3-5 කඩු දාලා හදපු එළවලුවක් ව්‍යංජනයක් මොකක් හරි තියෙනවා කියලා කියන්නේ ඒ කෑම එකේ රස දෙගුණ තෙගුණ සිව්ගුණ පස්ගුණ වෙන. දැන් ඉතින් බෙදපු 3-5 කඩු හදාගන්න අමු 3-5 කඩු ටික නිකන් කබලේ බෙදලා අරගත්ත කාලේ ඉවර. බොහොම ලේසියෙන් ගෙදර ළඟම කඩේට ගිහිල්ලා බෙදපු 3-5 කඩු පැකට් එකක් ඔයාලට අරගන්න පුළුවන් ෆ්‍රීලන්ස් සන්නාමයට තියෙන. විශේෂම දේ වෙන්නේ අනික් බ්‍රෑන්ඩ්ස් වගේ නෙවෙයි, අනික් දේවල් වල වගේ නෙවෙයි, ෆ්‍රීලන් නිෂ්පාදන හදන්නේ සම්පූර්ණයෙන්ම 100%ක්ම ස්වභාවික ශ්‍රී ලාංකේය අමුද්‍රව්‍ය යොදාගෙන. ඒක හන්දා කිති කිසිම કૃතිම රසකාරකයක් අර හැමෙහි දාලා නැහැ. ගෙදර ඉන්න පුංචි දරුවෙකුට උනත් කිසිම බයක් සැකක් නැතුව ඔයාට දෙන්න පුළුවන් ෆ්‍රීලන් කුළුබඩු දාලා හදන කෑම බීම. අනික් විශේෂම දේ වෙන්නේ ඔයා ලංකාවේ කොතනක හිටියත් කොහේ හිටියත් ඒ ඕනි තැනකින් ඔයාට ෆ්‍රීලන් නිෂ්පාදන අරගන්න පුළුවන්. මොකද ඒ තරමටම ෆ්‍රීලන් ආයතනයේ බෙදහැරීම් ජාලය පුළුල්. ආයෙත් මතක් කරනවා ගෙදරට අවශ්‍ය කුළුබඩු ටික ගන්නකොට මතක ඇතුව ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඉන රෝස්ටඩ් කරි පවුඩර් බෙදපු 3-5 කුඩු පැකට් එකක් ගන්න කියලා ඔයාට මතක් කරනවා. මං අර හැම වෙලේම කියනවා දැන් ෆ්‍රීලන් ආයතනයේ ඉන නිෂ්පාදන වලට නම් එකතු කරන්නේ ඔක්කොම ස්වභාවික අමුද්‍රව්‍ය. හැබැයි අපි දන්නවනේ අපි නොදැනුවත්ව කොච්චර કૃતિම රසකාරක કૃતિම අමුද්‍රව්‍ය දාපු කෑම බීම කොච්චර අපි කෑමට බීමට ගන්නවද? එහෙම කරාට පස්සේ තමයි ওই කැන්සර්ස් ඊට පස්සේ ඩයබටික් වගේ ලෙඩ රෝග හැදෙන්නේ. සමහර විට වයස ඉක්මවා යන

සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර තමයි කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයයි. කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරු. ඒ නිසාම තමයි එතුමා අර ඕනිම සුව කරන්න බැරි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කරන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරතරටම හදාරලා තියෙන කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයා ලෙඩක් හැදුනම කනස්සලු වෙන්නේ නැතුව දුක් විඳ වෙඳින්නේ නැතුව කෙලින්ම යන්න ඕනි තැන තමයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආජම ආයුර්වේද වෙදමැදුර. යන්න කලින් කෝල් එකක් අරගන්න 0777-300-940 හරි එහෙම නැත්නම් 0773-273-540 හරි. Facebook live එකේ කට්ටිය ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිනවා. මම දැන් ඒ කට්ටියව එකතු කරගන්න තමයි හදන්නේ. පොඩ්ඩක් ඉන්න දැන් මුල ඉඳන් කමෙන්ට්ස් ටික හොයාගන්නත් ඕනිනේ. රයිට්. හරි. හම්බ වුණා. අම්මෝ දිග කමෙන්ට් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. හරි අමාරුවක වැඩිලා තින්නේ මම මේකේ කමෙන්ට් කියවන්න ගිහිල්ලා. හරිද? අප්සරා ඉන්නවා. අපේ අප්සරා කොහොමත් කමෙන්ට් එකක් දාලා තිනවා. අපිට WhatsApp message එකකුත් දාලා තිබුණා. රංජනී වෙහෙරගල, දෙසුල, ලිතුක, නිර්මාල්, රොහි, සිරියාවති, අසංක, ශාමලී, නිසලි, සීයා ඊට පස්සේ නිසංග මේ කට්ටියව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජනී මාව තරඟට එකතු කරගන්න කියලා තමයි අපේ රංජනී වෙහෙරගලින් දැන් අපිට කමෙන්ට් එක දාලා තියෙන්නේ. ඔයා තාම මගේ මැසේජ් එක කියෙව්වේ නැහැ. එහෙම කියලා කවුද මේ කියන්නේ? චාමි ඔෂී තමයි අපිට කමෙන්ට් එකක් දාලා කියලා තියෙන්නේ. අකිල රෝහිත් විජේසූරිය ඉන්නවා, සෝමලතා ජයවික්‍රම ඉන්නවා, ඊට පස්සේ අමා කොළඹින් අපිව බලාගෙන ඉන්නවා Facebook live එකේ. ඔයාව රේඩියෝ එකිනුත් අහන ගමන් ෆෝන් එකිනුත් බලන් ඉන්නවා කියලා අපේ චාමි අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ ලක්මාලි ඉන්නවා, දියතලාවෙන් ඉඳන් රංජිත් බණ්ඩාර අපි වහගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. මේ සතියේ කොල්ලොන්ට chance එකක් දෙන්න එහෙම කියලා අපේ ඉෂාරා කරුණාරත්න කියනවා. මං හිතන්නේ අහගෙන ඉඳලා නැහැ. මොකද මේ අපි කලින් පැයේ ගේම් එකට ගත්තේ කොල්ලෙක් තමයි. චන්දි කොඩිතුවක්කු, ඒ කියන්නේ දේවතුරේ ඉන්න අපේ චන්දි Facebook live එකේ අපිව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තිලෝ සමුදි ඉන්නවා, සුනේ තේකනායක ඉන්නවා, මේ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා, අයිවන් සූර්යාරච්චිය අයියා ඉන්නවා. ඔයාට පුළුවන් යන්න net fm අපේ Facebook fan page එකට. තව පුංචි වෙලාවකින් අපි යනවා අකුරෙන් අකුර තව තරඟ වටයකට. ඒ ගේම් එකට කට්ටිය තෝරගන්නේ net fm Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකට. වැඩි වැඩියෙන් කමෙන්ට් කරන අය අතරින් දැම්ම එන්න

0: anu paha FM anu hatarai dashma ata net FM
1: වෙලාව දැන් 11යි විනාඩි 25යි.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්න.
4: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂ පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් හෙල මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
9: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
10: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: කොළොන්න මංගලිකා හත්මසේදි මගේ මහත්තයන් පපුවේ හැක්කුම ආවා. එහෙම ECG ගත්තා. ඔක්කොම පරීක්ෂණ දෙක කරා. කිව්ව හාට ඇටැක් එකක් කියලා. ඊට පස්සේ තමයි මේ හෙඩ් ඇටැක් කමලබන් ડોක්ටර් ගිහින් අක්ෂරයක් ගත්තා. ඊට පස්සේ ඩයබටිස්ණි කරා. හොඳටම හොඳයි කියලා කිව්වා. ඒ ડોක්ටර්ද දීගාසු වේවා ඉන්නේවා.
1: කතා කරන්න 0777-300-940. දෙවන්ද රසක් වතාවට අවසන් යමුදපි කොකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
3: මන්තාරම් රැ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
4: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්?
4: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
5: මම ගන්නවා.
4: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
5: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
4: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැම දෙයක්ම හරි.
6: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11යි විනාඩි 29යි. අපි ඇවිල්ලා ඉන්නේ දීදුරු මාවතේ දෙවෙනි පැයත මැද හරියට. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙලා ඉන්නේ අකුරෙන් අකුර වචන ගලපලා සතිය ගානේ මුදල් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරඟවටයක් එකතු වෙන්න. ඉතින් මේ සින්දුවෙන් පස්සේ තරඟවටයට එකතු වෙන්නේ කවුද කියලා තීරණය කරන්න ඔයාටම පුළුවන්. Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තිනවා Facebook live එකක්. මේ live එකට ලයිව් එක ෂෙයා කරලා වැඩිපුරම කමෙන්ට් කරන කෙනෙක් ඉන්නවා නම් අන්න යාව තමයි මම ඊළඟට ගේම් එකට ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. Facebook live එක බලන්න, ලයිව් එක ෂෙයා කරන්න, ලයිව් එක ෂෙයා කරලා පුළුවන් තරම් කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ විස්තර. මං සූදානම් ඉන්නවා ආව ගේම් එකට අරගන්න. තව පුංචි වෙලාවයි තියෙන්නේ, ඒක හන්ද ඉක්මන් කරන්න යන්න Net FM Facebook fan page එකට. ඒ අතරේ මං ඔයාලට මතක් කරන්න හදන්නේ කැදැල්ල enterprises ගැන. දැන් ඉතින් නිවාස සිහිනයක් තියෙනවා නම් ඔය සිහිනේ සිහිනයක් විදිහටම මිය යන්න දෙන්න එපා. ඔයාගේ නිවාස සිහිනේ සැබෑවක් කරන්න බලාගෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔයා වෙනුවෙන් ඉන්නවා. මහරගම ඇල්හේන පාරේ තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. දැන් ඉතින් ඒක අපි ගෙදර වගේ දන්න කියන තැනක්නේ. හැබැයි යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ එතනට ඒ තරමටම සෙනගෙනව නැත්නම් ඔයත් අපහසුතාවයට පත් වෙනවා. පොලිමේ ඉන්න හැම ගියාට පස්සේ 0744390352 50, එහෙම නැත්නම් 0744390352 51, උන් ඔය නම්බර්ස් දෙකෙන් එකකට තමයි කතා කරන්න තියෙන්නේ. විශේෂම දේ වෙන්නේ වාගේ ගෙදර හදාගන්න යන මුදලෙන් ඒ සම්පූර්ණ මුදලම වා ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මුදල වාරික වශයෙන් අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව ගෙවන්න අවස්ථාව කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙනවා. ඒක යාළුවෙක්වත් ඔයාට මේ දවස්වල කරන්නේ නැති තරමේ උදව්ව. කාමර දෙකක සාමාන්‍ය මට්ටමේ ගෙයක් හදාගන්න ඔයාට වියදම් වෙන්නේ රුපියල් 150,000 වගේ. මේ කාලයත් එක්ක ඒ 150,000කින් කාමර දෙකක ගෙයක් ගොඩදාගන්නවා කියලා කියන්නේ හිතාගන්න අමාරු වැඩක් නේද? ඒ හින්දා තමයි ඔයාලට කියන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න කියලා. කාමර දෙකකින්ම ඔයාගේ සිහිනය නවත්තන්න කියලා අපි ඔයාලට කියන්නේ නැහැ. ඔයාලට ඕනි නම් කාමර 4-5ක් තියෙන ගයක් හදාගන්න, තට්ටු 2-3ක ගයක් හදාගන්න. ඒ වැඩේටත් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඕට්ටුයි. ලංකාවේ කොතනක ඔයාගේ ගෙදර හදන්න ප්ලෑන් කරගෙන හිටියත් ඔයාගේ සිහින නිවස සැබෑවක් කරගන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්න. දැන් වෙලාව 11යි විනාඩි 31යි. මේ සින්දුවෙන් පස්සේ අපි යනවා අකුරෙන් අකුර තරඟ වටයකට. යන Net FM Facebook fan page එකට පුළුවන් තරම් comment කරලා Facebook live එක share කරන්න. අපි ලෑස්ති කෙනෙක් තෝරගන්න තව පුංචි වෙලාවකින් අකුරෙන් අකුර තරඟ වටේ මේ සතියේ රුපියල් 5000 දෙන්නේ කාටද කියලා හොයාගන්න.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවෙ 11 විනාඩි 36යි. මම කට්ටියට පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තරඟ වටයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කිව්ව වගේම අර Facebook fan page එකේ අපි මං ඇවිල්ලා තියෙන live එකට comment කරපු කෙනෙක්ව තමයි සජීවී වේගලොත් live එක බලාගෙන ඉන්නකොටම මේ මම තරඟයට join කරගත්. ඉතින් එහෙම ආපු කෙනාව මං සම්බන්ධ කරගත්තා. මේ ඇවිල්ලා කතරගම ඉඳන් නේද දිල් කිව්ව? අපි වහගෙන ඉන්නේ.
1: ඔව්.
0: කතරගම ඉඳන් right. කතරගම කොහෙද දිල් කිව්ව? සෙල්ල කතරගම. දැන් මාර වැඩේ කියන්නේ දිල්කි, මං Facebook live එකේ ඉන්න කට්ටියට කියලා තියෙන්නේ ඔයාව අමාරුවේ දාන්න පුළුවන් අකුරක් කමෙන්ට් කරන්න කියලා.
1: අනේ.
0: දැන් ඔයාව එහෙම අමාරුවේ දාන්න පුළුවන් අකුරු මේ කට්ටිය කමෙන්ට් කරන ගමන් ඉන්නේ. දැන් ඔයාලට ඉස්සරහදී හම්බ වෙන අකුර දෙන්නේ මම නෙවෙයි, මේ Facebook live එකේ ඔයාව බලාගෙන ඉන්න යාළුවෝ කට්ටිය. හරිද?
1: අනේ, ලේසි අකුරක් දෙන්න.
0: හරි. ඉතින් මොකද කරන්නේ මේ? මට නම අමතකුණානේ එකපාරට ඔයාගේ. ආයෙත් පාරක් නම කියන්නේ දිල්කි right. දිල්කි මොකද කරන්නේ මේ දවස්වල?
1: මොකුත් නෑ. මේ දවස්වල පොඩි එක්කෙනා ඉස්කෝලේ යවාගෙන ඉන්නවා.
0: දැන් අදත් ඉස්කෝලේ යවුවද?
1: අදත් ඉස්කෝලේ.
0: අද නිවාඩුනේ?
1: අපේ ඉස්කෝලේ අද නිවාඩු නෑ.
0: හරි, පුදුම ඉස්කෝලයක් ඒක. හරි, කතරගමට කොහොමද කාලගුණ තත්ත්වේ?
1: අම්බෝ, හොඳටම සායනවා. අපේ පෙරහැර තිබුණනේ, ඒක නිසා මේ දවස් දෙක තුන ඉස්කෝලේ තියෙනවා.
0: ඒකත් එක ඉස්කෝලේ තියෙනවා නේද? හරි, එහෙනම් ඉතින් ගේම් එකේ විස්තරය දන්නවා නේද ඔයා?
1: ඔව්, ටිකක් දන්නවා අයියේ කියන්න.
0: රයිට්, මං විස්තරය කියන්නම්. ඊට කලින් කියන්න Facebook live එකට කමෙන්ට් කීයක් දැම්මද කියලා.
1: මතක නැන්නේ, ගොඩක් දැම්මා.
0: මම මේ ලයිව් එක බලාගෙන ඉන්නේ ඔයාට දෙන අකුරු ටික අපේ ලයිව් එකේ කට්ටිය. හරිද? මේ මෙන්න මේකයි තරංගයේ ස්වභාවය. තරංගයේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. මම ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. හරිද?
1: හරි.
0: ඊළඟට පළවෙනි වචනෙට විතරයි මම අකුර දෙන්නේ, පළවෙනි අකුර. ඊට පස්සේ වචනවලට ඔයා අකුරු අරගන්න තියෙන්නේ. ඔයා කියන වචනේ අග අකුරෙන් තමයි ඊළඟ වචනේ පටන් ගන්න තියෙන්නේ. පැහැදිලිද?
1: ඔව්.
0: ඔයා කියන වචනේ ඊළඟ වචනෙට, ඊළඟ වචනේ පළවෙනි අකුර වෙන්න ඕනේ. ඔයා කලින් කියපු වචනේ අග අකුරේ. පැහැදිලි නේද?
1: ඒකට පිලිපාපිලි ආවට
0: තිබුණාට කමක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි, එකම වචන දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ වචන දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්නත් බෑ. පැහැදිලි නේද? හරි, අපි එහෙනම් තරඟයට යන්න හදන්නේ. ඔයාට දෙන්නේ මොන අකුරද? මේගොල්ලෝ අකුරු දානවා මාරු විදිහට. හරි, ඔයාට මම දෙන්නම්. ඔයා වචනයක් අහලා තියෙනවද? රඹුටන් කියලා වචනේ අහලා තියෙනව නේද?
1: ඔව්.
0: හරි, රඹුටන් කියන වචනයේ පළවෙනි අකුර මොකද්ද?
1: රයන්.
0: රයන්, රයිට්. අන්න ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. අපි යමුද ගේම් එකට?
2: Your time starts now.
1: රසය, යනවා, වරකා, කලය, යතුර, රටට, ටයරය, යහන, නරියා, යාපනය,
0: කාලය අවසන්. මන්නම් දන්නේ දිල්කි, ඔයාව අමාරුවේ දැම්මේ Facebook live එකේ බලාගෙන ඉන්න යාළුවෝ තමයි.
1: හරි, නරකයි මේ කට්ටිය.
0: හරි, අපි සින්දුවට යන්න හදන්නේ. කවුද ඉන්නේ එකතු කරගන්න?
1: මගේ මහත්තයා චමිල, චූටි ධෝනි, ඔෂි, මගේ අම්මයි තාත්තයි, අපේ කතරගම හැමෝමයි එකතු කරගෙන, ඔයාවත් අහගෙන ලව් එකේ ඉන්න ඔක්කොමත් එකට කරලා සින්දුවක්.
0: ඔව්, ඒගොල්ලන් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. ඔබව මෙච්චර
1: බොහොම
0: ස්තුතියි.
1: හරි, thank you.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11යි විනාඩි 45යි
6: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩින අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පිදුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
12: ඩම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
14: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
15: අනේ මන්දා.
14: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතරවතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
15: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
16: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
17: Net FM 4 වටේ.
18: මේ හස්බන්ඩ්
19: මොකද වයිෆ්?
18: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි ඡන්දි ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
19: වෙන කාටද වයිෆ්? ඔයාට?
18: අදත් වැරද්දුවානේ. ඡන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
5: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11යි විනාඩි 48යි. අපි මේ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක දැන් ඔයාලට අවස්ථාව හම්බ වෙලා තිනෝ. ඔයා මාසෙට හම්බ කරන මුදලට අමතරව තවත් සල්ලි ටිකක් අතට එකතු කරගන්න. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා. දැන් අපේ පේර වගා කරන ගොවි මහත්තුරු ඉන්නවනේ. ඒගොල්ලෝ තමයි දන්නේ පේර වගාවෙන් ලැබෙන අස්වැන්න විකුණ ගන්න කොච්චර අමාරුද කියලා. හැබැයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානමින් ඉන්න ඔයාගේ පේරවගාවේ පළදාව හොඳම මිලකට මිල දී ගන්න. ඒකට හේතුව ඒවයෙන් තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ ඩීලෙක්ටර් නිෂ්පාදන. දැන් ආයෙත් පාර පොඩි රස්නේ තියෙන කාලගුණයක් ඇවිල්ලානේ තියෙන්නේ. අද නම් වැස්ස තමයි. හැබැයි ඊයේ පෙරේද දවස් ටික පොඩි රස්නයක් තිබ්බනේ. එතකොට ඉතින් ඩීලෙක්ටර් නිෂ්පාදනවල පිහිට කොට දෙනකොට උපකාරී වුණා. ඩිලෙක්ටර් නිෂ්පාදන කියලා කියන්නේ මේක ආහාර අතිරේකයක් පෝෂණ අතිරේකයක් විදිහට අපි හැමෝම අරගන්න නිෂ්පාදනයක්. තාමත් ඩිලෙක්ටර් නිෂ්පාදන ඔයාගේ කඩේ විකුණන්න නැහැ කියලා කියන්නේ නම් ඔයා ගොඩක් පරක්කුයි. දැන්ම ඔයාගේ කඩේට ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒ වගේම තමයි ඔයාට ඉඩමක් තිබුණා හෝ නැතා වගාවත් එක්ක සල්ලි හම්බ කරන්න කැමති නම් ඔයා ඒ වෙනුනොත් ඔයා කතා කරන්න ඕනි සුදුසුම තැන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මොකද ඔයාගේ වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගාව තියෙනවා. 0111 437 12 50 තමයි ඔයා කතා කරන්න ඕනි නම්බර් එක. ගොඩ දෙනෙක් මේ පැත්තට කතා කරපු වෙලාවේ WhatsApp messages එවපු වෙලාවේ Facebook live එකට comment කරපු වෙලාවේ මගෙන් ඉල්ලපු දෙයක් තමයි අනේ ජනී මටත් දෙන්න HR ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් කියලා. ඔන්න ඒ විදිහේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් අරගෙන ආවා. මේ සින්දුවට මම එකතු කරගන්නවා විශේෂයෙන්ම මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත අයියා, කේෂාන් මල්ලි ඉන්නවා, හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා අම්මා, අම්මගේ නම විමලාවති, ඊට පස්සේ වයිෆ් නිසංසලා, ඊට පස්සේ දුවල දෙන්න ඉන්නවා තරුන්දි සහ ඉරන්දි. මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. කිතුල් කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියා අපිට කෝල් එකක් ගත්තා. ඒගොල්ලන්ට තදින්ම පායනවලු මේ දවස්වල. අම්මා ගුණවති, හසංක මල්ලි, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර මේ කට්ටියම එකතු කරගන්නවා. රඹුකන කොටගම ඉඳන් ධම්මිකා අක්කා කතා කරා. ඔයාවත් එකතු කරගන්නම් පවුලේ හැමෝමත් එක්කම. සූර්යාවල යනාරච්චි අයියා කතා කරා. කාන්ති අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා පන්දල් පවුලේ හැමෝමත් එක්කම. පොළොන්නරුවේ රමණී අක්කා, ඊට පස්සේ කිරියල්ල ඉඳන් අසේල්ල කතා කරා පවුලේ හැමෝමත් සින්දුවකට එකතු කරගන්න කියලා. බදුල් බදුරලි ඉඳන් ඉන්ද්‍රාණියක් කතා කරා එකතු කරගන්න කියලා කිව්වා. මේ දුවවයි පුතාවයි කඹුරාවල ගමේ හැමෝමයි, මොරපිටියේ රාණියක්කවයි අයියවයි, බදුරලිය පැත්තට වහිනවලු හොඳටම මේ දවස්වල. සිංහරාජට එහෙමත් කිට්ටුයින්, එතකොට ඉතින් ටිකක් වහිනව වැඩියි. දියතලාවෙන් ඉඳන් සයුරි නංගි කතා කරා. ඒ කතා කරපු වෙලාවෙ නම් යාළුවෙක්ගේ ගෙදර යන ගමන් ඉන්නේ. දැන් මං හිතන්නේ යාළුවගේ ගෙදරට ගිහිල්ලත් ඉන්නව ඇති, ගෙදරටත් ගිහිල්ලා වෙන්න ඇති ඉන්නව ඇති. චතු නෙතු පැතුම් නංගි, ඊට පස්සේ චතුලගේ අම්මා ඉන්නවා කිව්වා, මල්ලි ඉන්නවා කිව්වා, සයුරි ඉන්නවා කිව්වා. කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. මේ සින්දුවත් අහලා තව සින්දුවකුත් අහලා ප්‍රවෘත්තිත් අහලා ඊළඟ පැයේ හිමීට හම්බ වෙලා කතා කරමු. ඔය කියපු නැති නම් ඔක්කොම ඊළඟ පැයේ අනිවාර්යෙන් කියනවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Day dunu mamata, day dunu mamata.
1: Brought to you by.
2: Aku nolak ke nama hubaban rata puram rasa genayan. Aule saya merasa kerakana. Mother Freela noodles, taste ke trust ke.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 313 540.
10: හොඳම මිලට ක්වොලිටි 100%ට 300% වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
11: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
12: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
13: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් 4 වෙනකල්
14: ගින්දර හැන්දෑව විජානු.
0: FM Anu Paha, FM Anu Hatarai Dasamata, Net FM, Divina Pura.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
17: වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 7672
0: විශ්වාස කරන සත්‍ය
4: අයිබෝන් අද 2026 අගෝස්තු 10 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා සිරස්තල පොහොට්ටුවේ මහලේකම් අතරංගුවට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය පළ කළ පිරිසට වැඩවරදි දෙවන ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් ගැන අනාවරණයක් කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව කියයි දරුවන්ට වෙඩි තබන බවට පවසා කප්පම් ගන්න කාන්තාවකට දුරකථන ඇමතුමක් දුන් සැකකරු අත්අඩංගුවට ගන්න විමර්ශන ඉරානය වටන්න ට්‍රම්ප්ගෙන් අලුත් සැලස්මක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලිකම් සාගර කාර්යවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් පොලිස්පතිවරයා සම්බන්ධව ඔහු මීට පෙර කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙත සාගර කාර්යවසම් මහතා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම ජනාධිපති සහ මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙත ප්‍රකාශය ලබා දීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා සහ ඔහු සමග පැමිණි පිවිතුරු හෙළවුරුමේ නායක ගමන්පිල මහතා මාති හමුවේ මෙලෙස අදහස් පළ කළා.
5: තාම එන්න කියලා තියෙන්නේ මොකටද කියලා නෑ, එන්න කියලා තියෙනවා කියපු පළවෙනි අවස්ථාවේම අපි එනවා. මං සම්බන්ධයෙන් කිසිම කරුණක් කඩුවෙලටත් වාර්තා කළා නැහැ. කඩුවෙලට යම් කිසි කරුණක් සම්බන්ධයෙන් කරුණු වාර්තා කළා තියුණා. අද දින මට එන්න කියලා තියුණා. ඉතින් මෙහෙමයි, මේක පළමුවෙන්ම කියන්න ඕනේ, මම මෙතෙන්ට එන්නේ කොන්ද කෙලින් තියාගෙන. මොකද මම මේ රටේ කන්ටේනර් 323 හොරකම් කළත් නැහැ, ගල්ලඟුරු හොරකම් කළත් නැහැ, මහා භාණ්ඩාගාරේ සල්ලි හොරකම් කළත් නැහැ. ඒ වගේ චෝදනා අපිට නැහැ. මහජනතාව වෙනුවෙන් කතා කර කියලා, මහජනතාව වෙනුවෙන් ඒ වගේම රැඳවියන්ගේ, බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, පොලිසිය ස්වාධීනත්වය වෙනුවෙන් කතා කර කියලා අපිව අපේ කටවල් වහන්න හදනවා නම්, ඉතින් අපි හිතනවා ආණ්ඩුවට එහෙම ඒක කරන්න බලමු, අපි හැප්පිලා බලමු. ඉතින්
6: රටේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙනවා නම් සාගර කාර්යවසන් මැතිතුමාව අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නැහැ. මේ එතුමාට එරෙහිව නගන චෝදනාව එතුමාට දැනුම් දීලත් නැහැ. මාධ්‍යවල පළ කරලා තියෙන චෝදනාව නම් පට්ටපල් බොරුවක්. එතුමා පොලිස්පතිවරයාට තර්ජනය කරලත් නැහැ, බැනවැදලත් නැහැ, පට්ටපල් බොරුවක්. විපක්ෂයේ කොන්ද කෙලින් තියන් වැරදි දෙයට වැරදි කියන 11ක් ඉන්නේ. ඒ 11 අතරින් එක්කෙනෙක් තමයි සාගර කාර්යවසම් මැතිතුමා. ඉතින් ඒ 11ේ කටවහන්න ආණ්ඩුව දරන නිර්ලජ්ජිත උත්සාහයේ තවත් එක් පියවරක් ඉදිරියට තමයි මැතිතුමාව පොලිසියට එන්න කියලා තියෙන්නේ.
4: ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පීවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙතද පැමිණිලි කරන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු net news කළ විමසීමකදී පැවසුවේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලැබෙන 20 වෙනිදා සිට 25 වෙනිදා දක්වා සිදු කිරීමට නියමිතයි. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වෙනිදාට පෙර නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ. මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයක් පිළිබඳ මේ වන විට කතාබහට ලක්වනවා. සිසුන් සහ මව්පියන් කියා සිටියේ අටින් බෙදෙන ගණිත ගැටලුවක් පිළිබඳ එහිදී සඳහන්ව තිබූ බවයි. එවැනි ප්‍රශ්න පිළිබඳ පාසලේදී සාකච්ඡා කර නොමැති බවද ඔවුන් පවසනවා. නෙට් නිවුස් ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන්ගෙන්ද විමසීමක් කළා.
1: ඔව් ඇත්තටම මේ ඔය කියන විදිහේ ගානක් දෙවන ප්‍රශ්න පත්‍රය තුළ තිබුණා නම් එය කිසිසේත්ම සිදු නොවිය යුතුය. මොකද ඒකට හේතුව අටෙන් බෙදීම සම්බන්ධයෙන් වන පාඩම තියෙන්නේ තුන්වෙනි වාරේ පාඩමක් විදිහට. එතකොට මේ තුන්වෙනි වාරේ සෑහෙන දවසක් ගියාම තමයි ඔය පාඩම කරන්න තියෙන්නේ. එතකොට අටෙන් බෙදීමේ ගානක් ශිෂ්‍යත්ව විභාගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඇතුල් වීම තුළ විෂය මාලාව ඉක්මවා යාමක් සිද්ධ වෙනවා. මේක නොවිය යුත්ත. ඇතරම වෘතීය සුදුසුකම් තියෙන පාසලේ ගුරුවරු දරුවන්ට කියලා දෙන්නේ හතෙන් බෙදීම හතෙන් ගුණ කිරීම දක්වා පමණයි. මොකද හේතුව දෙවන වාරය වෙනකොට ඒක තමයි සීමාව. ඒ හින්දා අටෙන් බෙදීම සම්බන්ධ ගැටලුවක් ප්‍රශ්න පත්‍රයේ තිබුණා නම් එය නිසි විෂය මාලාවට අනුව කටයුතු කළ ගුරුවරුන්ටත් දරුවන්ටත් සිද්ධ වෙන ප්‍රබලම අසාධාරණයක් බවට පත් වෙනවා.
4: විෂය මාලා සීමාව ඉක්මවා එලෙස ප්‍රශ්නයක් ලබා දී ඇත්නම් එය මහත් ඛේද වාචකයක් බවයි සරත් ආනන්ද ගුරුපියාණන් වැඩිදුරටත් පැවසුවේ.
1: එක පැත්තකින් මෙවර විභාගයේ ලියපු දරුවෝ අසාධාරණයට ලක්වෙන එක වෙනම තිබ්බත් ඉදිරියේදී ගුරුවරු මේක පණිවිඩයක් කරගන්නව වැරදි ආකාරයට. ඇයි ශිෂ්‍යත්ව විභාගේ ප්‍රශ්න ලැබෙනවා නම් පස්වන ශ්‍රේණියේ තුන්වෙනි වාරයක් පාදක කරගෙන ගුරුවරු හිතනවා දවස් 185ක් 200ක් විතර මුළු වර්ෂයේ පුරා උගන්වන්න තියෙන විෂය මාලාව දවස් 120කින් 130කින් අවසන් කළ යුතුයි කියලා. ඒක අවසානයේ මොකද වෙන්නේ ගුරුවරුන්ටත් විශාල බරක් බවට පත් වෙනවා. විෂයමාලාව හරි ආකාරයට ඉගැන්වීම ඊළඟට රහින්සක දරුවෝ තුන්වෙනි වාරේ ඉගෙන ගන්න තියෙන දේවල් ටිකක් දෙවෙනි වාරේ වෙනකොට ඉවර කරගන්න සිද්ධ වෙනවා කියන මහා බරට ලක් වෙනවා. එතකොට මේක මේ අපේ අධ්‍යාපන පද්ධතියට විශේෂයෙන්ම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට වැරදි පණිවුඩයක් විභාගය තුලින්ම ලබා දීමක් වෙනවා. මෙවැනි ප්‍රශ්නයක් මෙවැනි ගානක් ප්‍රශ්න පත්‍රය තුළ ඇතුළත් වුණා නම් ඒ නිසා මම යෝජනාවක් විදියට කරනවා මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙලා කටයුතු කිරීම වැදගත්. මොකද ඒකට හේතුව මෙවර විභාගේ ප්‍රශ්නේ මේ විදිහේ එකක් ලැබුණා නම් දරුවන්ට මෙවර සාධාරණයක් වෙන්න ඕනේ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් මේ සමාජයට යන වැරදි පණිවුඩය මොකක්ද? පාසලේ සම්පූර්ණ විෂය මාලාව අවුරුද්දක් තුළ ඉගෙන ගන්න ඕනේ ටික පාසල් වාර දෙකකින් ඉවර කරගෙන විභාගයට සූදානම් වෙන්න ඕනේ කියන වැරදි පණිවුඩය ඛේදවාචකයක් බවට පත් වෙනවා. දරුවන්ට එල්ලවන පීඩනයක් විදිහට. ඒ නිසා මේ තත්ත්වය වහාම නිවැරදි වෙන්න ඕනේ. මේ කියන කතාව ඇත්තක් නම්
4: මේ සම්බන්ධයෙන් නෙට් නිවුස් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මියගෙන් විමසීමක් කළා. එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් නොලැබුණද ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයාබලන බවයි ඇය පැවසුවේ. ඒ අනුව එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මණ්ඩලය වෙත යොමු කරන බවත් එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් වරිය පැවසුවා. එමෙන්ම කිසිදු විටක විභාගයට පෙනී සිටි දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා. මේ අතර උසස් පෙළ විභාගයේ ආරම්භ වුණා. සෙළු මධ්‍යස්ථානවල නියමිත වේලාවට විභාගය ආරම්භ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙවර උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් 5 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ විභාග මධ්‍යස්ථාන 2532කදී. මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදුම්කරුවන් 340525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මෙවර ඇසළ පුණ්‍යෝත්සවයේ රාත්‍රී මහා පෙරහැර අද වේදි සංචාරය කෙරෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මාධ්‍යංශ ප්‍රධානී දුලිප් දිල්ෂාන් මහතා
7: අද දවසේ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 50 වන ඇසළ උත්සවයේ රාත්‍රී මහා පෙරහැර පැවැත්වෙනවා. අපි පෙරහැර ආරම්භ කිරීමට රාත්‍රී 10ට පමණ තමයි සූදානම් කරලා තියෙන්නේ. පෙරහැර සීනිගම දේවාලයේ සිට පෙරෑලිය මන්සන්දිය දක්වා වී සංචාරය කර නැවත ශ්‍රී දෙවොල් මහා දේවාලයෙන් පෙරහැර උසන්වීමට නියමිතව තියෙනවා. පිළක්වාසී ජනතාවට ආරාධනා කරනවා එම පෙරහැර නැරඹීමට සීනිගම පුරවරයට පැමිණෙන්න කියලා. නැවතත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපගේ නිල රේඩියෝ මාධ්‍ය වන නෙත් එප්එම් ආයතනයට අපි විශේෂ ස්තුතිය පුදවලා සිටිනවා.
4: ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහාදේවාලයේ 59 වැනි ඇසළ පුණ්‍යෝත්සවයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙත් එප්එම් රේඩියෝවයි. දරුවාගේ හිසට වෙඩි තබා ඝාතනය කරන බව පවසා තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලා කාන්තාවකට දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලිසිය පවසනවා. ඒ මහවැව අඩප්පරගම පදිංචිකාරියක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. අදාළ මුදල ඉල්ලා පුද්ගලයෙකු විසින් පසුගිය 8 වනදා අවස්ථා 3කදී ඇමතුම් ලබා දුන් බවයි ඇය පොලිසිය වෙත පවසා ඇත්තේ. සිදුවියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දුරකථන අංකය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසවා. දෙහිවල කඩවද පාර ප්‍රදේශයේදී පසුගිය 4 වනදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට සම්බන්ධ වෙඩිකරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ. වයස අවුරුදු 23ක් වන ඔහු හොම්මගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දෙහිවල පොලිස් ස්ථානයේ වෙත බහර දුන් බවයි පොලිසිය පැවසවා. ඉරානයට එරෙහි සටන නව ක්‍රමයකට සිදු කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වනවා. ඒ අනුව තවදුරටත් ඉරානයට හමුදා ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමටයි ට්‍රම්ප් අවධානය යොමු කර ඇත්තේ. යුද්ධ කිරීම පසකලා ඉරානයට ආර්ථික වශයෙන් බලපෑම් කිරීම සුදුසු බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඉරානය සමග පවතින ගැටුමේදී දැනට වඩා ඉවසීමින් සහ අඩු පීඩනයක් යොදමින් කටයුතු කරන බවද ට්‍රම්ප් පවසා තිබෙනවා. ඉරානය විසින් ප්‍රධාන තෙල් ප්‍රවාහන මුහුදු මාර්ගය වන හෝමුත් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියා. මේ අතර ඇමරිකාව සේරටට පණව ඇති තෙල් සම්භාදක ඉවත් කරන තෙක් මුහුදු මාර්ගයේ විවෘත නොකරන බවයි ඉරානය පවසන්නේ. net news nimava net news meelanga pradhana pruthi prakashaye savasahaya itihata etek pain pai pruthi bala parathuwanna mohatin mohata wenasuna aluth muturuturu sadaha net news youtube nalikawata saha net news facebook pituwita pivisenna nathoth net news total k apage web adawiyata pivisenna net
2: news obo wete gena aave dashaka gananawak pura vedanawan niyanda kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
8: fm anupaha FM 94.8 Net FM Divina Pura Divina Pura
9: De Dunu Mamata De Dunu Mamata
10: Brought to you by
11: Akunu Lake Namahu Babana Rata Purama Rasa Gena Yana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
14: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
15: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
16: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

වෙලාව 12යි විනාඩි 19යි. වෙලාව යනවා දැනෙන්නේ නැහැ මිත්‍රවරුනි, සත්‍ය බොහොම කටුකයි. අපි වටන් ගන්න හදන්නේ මේ සුන්දර සඳුදා දවසේ දේදුරු මාවතේ අපි නවසාන පැයේ වැඩ කටයුතු ටික. මේ පැයේදී තින් මන් දන්නව ඕගොල්ලෝ දන්නව අපිට තියෙන්නේ අර උසේන් බෝල්ට් ඒ දවස්වල මීටර් 100 දිව වගේ වේගෙන් වැඩ කටයුතු ටික කරගෙන යන්න. මොකද හරියටම කිව්වොත් එහෙම තව තප්පර තව විනාඩි 40කුත් තප්පර අඩකුත් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ දේදුරු මාවතේ අද දවසේ වැඩ ටික අපිට ඉවර කරන්න. ඒ ඇස්සේ කීයක් දේවල් අපිට තියනවද මිත්‍රවරුනි කරන්න? මට අක්ගාලා මේ පැත්තට වට්ස්ඇප් මෙසේජ් දාලා ඉන්න ජනී ජනය ඇතුළෙන් කීප දෙනෙක් එකතු කරගන්න තමයි හදන්නේ. දේදුරු මාවතට අපිත් එකතු වෙනවා. මහරගම ඉදන් දුලානියක් අපිට මෙසේජ් එකක් දාලා තිනවා, මං එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ කිරිබත් ගොඩ ඉන්න සඳුනි නංගි මෙසේජ් එක දාලා හරියටම පැය දෙකකටත් වැඩි මේ වෙලාව වෙනකොට එකතු කරගන්න කියලා කියනවා. යාගේ නංගි ඇවිල්ලා ඉන්නවා යාවයි. ඊට පස්සේ නංගිගේ නම ධෝනි, හරිද? හස්බන්ඩ් ඉන්නවා නිරංජන්, අම්මා ඉන්ද්‍රාණි, යාළුවා හංසිකාව, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි සඳුනි නංගි කියන්නේ. මං එකතු කරගන්නම්. බරුදල්පොල SL ප්‍රනාන්දු අයියා ඉන්නවා. ඊට පස්සේ ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අර emojis ගොඩාක් එක හැමදාම මෙසේජ් එකක් දාන්න අපේ මොරටුවේ සුජානි චන්දිමා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගේම් එකට අපිවත් එකතු කරගන්න තරංග නිගම්බෝ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං හිත වගේ chance එකක් දෙන්න try කරන්නම්, හරිද? Good afternoon ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. දුම්බර අයේෂ තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අයේෂා, අද තෑග්ග හම්බ වුණා නේද? ඉබ්බාගම ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මට මෙසේජ් එකක් දාලා තිනවා හේමා නගුඩ විතාන. කට්ටියම එකතු කරගන්න කියලා තිනවා පවුලේ, මම එකතු කරගන්න. ගිනිගත් හේන ඉඳන් ලීලා නන්දයි අපිට මෙසේජ් එකක් දාලා තිනවා. දුව ප්‍රීතිෂා, ඒ වගේම තමයි කාවින්ද්‍යා, වයිෆ් අනුෂා, මේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා. කඩවත ලක්මාලි, එයා කියනවා එකතු කරගන්න කියලා. ලස්සන සින්දුවකට කුමාරි මිස්වයි, දුල්මිවයි, ගයන්වයි, දිනිඳුවයි, හර්ෂණවයි, දුව තිනුලිවයි, මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. බදුල්ලට තමයි යන්න හදන්නේ. බදුල්ලේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. බදුල්ලේ කෝට්ටේ ගොඩ ඉන්න ගීතිකා, එයාට කියනවා එයා ලස්සන සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. එයාගේ ආදරණීය හස්බන්ඩ් අසංක, ඊට පස්සේ චූටි පැටව් දෙන්න සෙනු සහ චෙනු, අම්මා සීලා, තාත්ති ජයන්ත, අක්කිගේ පවුලේ සියලුම දෙනාවයි, මවුල්ලිගේ පවුලේ සියලුම දෙනාවයි, මහියංගනේ ඉන්න පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. වීර පකුණ පැත්තට යන්න හදන්නේ. වීර පකුණේ සමීර කේටරින් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. වැඩ කරන ගමන් ඉන්නේ සනුලි ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. මං කියවගත්ත හරි මං හිතන විදිහට. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ජනී, දේදුරු මාවතට අපිවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට කියන්නේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ විනීතක් ඇතුළු කට්ටිය. ඊට පස්සේ හොරණ සත්හෙල ගාමන්ට් එකේ මගේ යාළුවෝ කට්ටිය අදත් සුපුරුදු විදිහට මෙසේජ් එකක් දාලා තිනවා. අශෝකමිස්, දේවී, ඊට පස්සේ නන්දිකා, නදීකා, ඊට පස්සේ යසංගනී, නිලු, ඉනෝකා, රමණී, සුජීවා, සේපාලිකා, චමිලා, මැනිකේ, හර්ෂා, මුදිතා, නිරෝෂා, අනුරාධා, රේනු, කාංචනා, පොඩි, සුරංගි, ඩයනා, නැන්දා, මේ කට්ටියම එකතු කරගන්න. ඩයනා නන්දාද දන්නේ නැත්නම් ඩයනා නැන්දද දන්නේ නැහැ. ඒක හරියට තේරුම් ගන්න අමාරුයි, හරිද? මානුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ ඉඳන් අපේ සෝමිතලක අයියා, ආදිත්‍ය මල්ලි අපිව බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා. මම එකතු කරගන්නම්. මහනුවර ඉඳන් අනු අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. අනු ටිකක් පරක් වුණා තමයි, හැබැයි ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. අපිවත් එකතු කරගන්න. එහෙම කියලා චතු අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. චතු කියන්නේ ඉතින් දන්නවනේ මේ ඇවිල්ලා පිළියන්දල කහපොළ හේලිත ෆැෂන් එකේ අර කාන්තා බලෑනියත් එක්කම අපිට මෙසේජ් කරන චතු. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්තා, නිශාන්ති, සුනේත්‍රා, මේ සෙට් එකම එකතු කරගන්නවා මේ අපි අහන සින්දුවට. ඒගොල්ලන්ගේ නම් ටික මේ මුවින් පවසනකම් බලාගෙන ඉන්නවා කියලා තමයි දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා නිලා ක්වෙස්චන් එකේ ඉඳන් නිලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. නිලා, මං ඔයාව එකතු කරගන්නම් නිලා, මේ සින්දුවට නිලා. ඊට පස්සේ යන්න හදන්නේ ලේන දොරේ පැත්තට ගිහිල්ලා ඉන්න. ලේන දොරේ ඉඳන් දම්මි අපිව අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් ඕනි කියලා. මහත්තයා මද්දු, ඒ වගේම තමයි මල්ලි, රජීව් එකතු කරගන්න කියනවා සින්දුවට. මං එකතු කරගන්නම්, ගොඩක් ආදරේ. දැන් මේ සින්දුවට යන අතරේ මතක් කරන්න ඕනි, මේ දවස්

ස්වල ගොඩ දෙනෙකුට ඔය හෙම්බිරිස්සාව සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝගාබාධ තියෙන. දැන් අපේ ඔෆිස් එකේ වුණත් ගොඩ දෙනෙකුට තියෙන. හැබැයි ඒ හැමෝම ඉන්නවටත් වඩා හොඳින් සුවයෙන් ඉන්නේ. ඒකට හොඳම රහසක් අපි දන්නවා. ඒ තමයි ලින්ක් නැචරල් පස්පංගු. ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේ අවුරුදු 20ක විතර කාලයක් තිස්සේ ඉඳන් අපි දන්න කියන දෙයක්. දැන් ලෙඩක් දුකක් හැදුණු ගමන් සාමාන්‍යයෙන් වා හිතන්නක උන්න හැදුනා. එහෙම නැත්නම් කිවිසුම් යන්න පටන් ගත්තා. ඊට පස්සේ කැස්ස හැදුනා. ඇඟේ පතේ වේදනාවක් ආවා. ඉස්සරහ දෙයක් හැදුනා. මුලින්ම අපි කියන්නේ ලින්ක් නැචරල් පස්පංගුවක් අරගෙන බොන්න. ඕක ඉක්මනට ඇරිලා යනවා. ඒකනේ කියන්නේ නේද? ලෙඩක් දුකක් හැදුනට පස්සේ මේ මං කිව්වා වගේ ලෙඩක් හැදුනට පස්සේ හවසට ලින්ක් නැචරල් පස්පංගුව එකක් ගැහුවා කියලා කියන්නේ උදේට රජෙක් වගේ නැගිටලා ඔයාගේ වැඩ ටික සාමාන්‍ය විදිහට කරන්න පුළුවන්. මේක අර කුඩු එකක් විදිහට එන හන්ද තමයි ඔයාලට විනාඩි 5කින් 10කින් හදාගන්න අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය කෑලි පස්පංගුව කියලා කියන්නේ අර කෑලි කෑලි එන්නේ පොලිතින් පැකට් එකේ දාලා ඒ ටික හදාගන්න ගියොත් ඉන්නේ එහෙම දන්නවනේ ඔයත් ඉතින් පැයක්වත් අඩු ගානේ තඹ ගන්න ඕනි හරි ගානට හදාගන්න. ඒක ඊට පස්සේ පෙරලා රෙහි මේ ගන්න ගියාට පස්සේ නඩු ගොඩයි. හැබැයි ඔයා ලින්ක් නැචරල් පස්පංගුව පාවිච්චි කරනවා නම් මේක ඉන්නේ කුඩු එකක් විදිහට. මේක තම්බලා පෙරලා අරගත්තට පස්සේ බොහොම ලේසියෙන් ඔයාට හදාගෙන බොන්න පුළුවන්. මං කියන්නේ මේ දවස්වල අපි හැමෝම කාර්ය බහුලයිනේ. ඒකෙහිඳ අසනීපයකට බෑ අපේ වැඩ තියෙන ටික නවත්තලා දාන්න. මොකද වැඩ කළොත් තමයි මාසෙ අන්තිමට ගියක් හරි හම්බ වෙන්නේ. ඒ හින්දා ඔයාගේ බෑග් එකේ නිතරම තියාගන්න ඕනි දෙයක් තමයි මේ දවස්වල ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේ. අවුරුදු 43ක කාලයක් තිස්සේ අපි දන්න කියන ලින්ක් නැචරල් වෙතින් එන හන්ද විශ්වාසය ගැනත් ආයේ කතා කරන්න දෙයක් නැහැ.

දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඉස්කෝල නිවාඩු කාලේනේ. ඉතින් මේ දවස්වල ගෙවල් වල තියෙන්නේ පුදුම කලබලකාරී වටපිටාවක්. මම දන්නවා ඉතින් මේ දවස්වල ඔයා ඉන්නේ තරිම වැඩ ගොඩක හිර වෙලා කියලා. මොකද පොඩි වැටව ටික ගෙදර ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් ගෙදර එක යුද්ධයයිනේ. එතකොට තමයි ඒගොල්ලන්ට රස කෑම ටිකක් හදලා දෙන්න සිද්ධ වෙන්නේ වාට. ගෙදර ඉන්නවනේ මේ දවස්වල හැමෝම. හස්බන්ඩ් ගොඩක් දුරට වැඩට ගිහිල්ලා ඇති. එයාත් ඔන්න හවසට වැඩ ඇරලා ගෙදරයි. ඒ ආවට පස්සේ පොඩි සර්ප්‍රයිස් එකක් විදිහට කට්ටියට බොහොම රස කෑම කියලා හදලා දෙනවා නං. ඒ ෆ්‍රීලන් කොළවඩුත් එක්ක කියලා ඔයා අනිවාර්යයෙන්ම දැන් දන්නවා. ෆ්‍රීලන් නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වුණු සමාජිකයා තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක දැන් ඔයාට පුළුවන් ඉන්දියාව යන්නේ නැතුව ඉන්දියාව ඉඳන් කෑම එකක් අරගෙන ආවා වගේ. අර ඉන්දියාවේ මසාලා රහට කෑම වෙලා ගෙදරදිම හදාගන්න. දැන් අර අපි ගොඩාක් හෝටල් වලින් එහෙම කනකොට, ওই ඉන්දියන් රෙස්ටෝරන්ට් වලින් එහෙම කනකොට ඉන්දියන් රහ ඒ විදිහට වෙනවා නේද? ඒගොල්ලන්ගේත් රහස තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගොඩ දෙනෙකුගේ. ඉන්දියාවේ රස අරගෙන ආවට ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. එළවලු ජාති වලට යා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්. මාළු ජාති වලට රෙඩ් කරි මසාලා පවුඩර්. මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා පවුඩර්. හැමදාම කියන දැන් සුපුරුදු රහස. ඒ තමයි මෂ්රූම් වලට, ඊට පස්සේ පොලොස් වලට, අඹ මාළුවකට වගේ නිකම්මට බ්ලැක් කරි මසාලා පවුඩර් දාලා හදලා බලන්නකෝ. රස හිතාගන්න බැරි වෙනවා. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඔයාගේ ගෙදර කෑම වේලට එකතු වෙන කට්ටියව සර්ප්‍රයිස් එකක් කරන්න, සර්ප්‍රයිස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි දැන් මේ කාලේ අපේ දරුවන්ව අපි අනිවාර්යයෙන් ටිකක් වැඩිපුර ඇහේ තියාගෙන පරිස්සම් කරන්න ඕනි කාලය. මොකද මේ දවස්වල තමයි දැන් නිවාඩු කාලේනේ ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට වෙලාව තියෙන ඕනි දෙයක් කරන්න. චූටිමය නෙවෙයි, ටිකක් සාමාන්‍ය තීරණ වයසේ අය එක එක දේවල් උත්සාහ කරන්න, ට්‍රයි කරලා බලන්න මේ කාලේ යොදා ගන්නවා. යාළුවෝ කට්ටියත් එක්ක එහෙම එකතු වුණාට පස්සේ ඔය අතරේ උත්සාහ කළොත් ඉන්නේ එහෙම හානිකර මද්‍රව්‍යයක් එහෙම ඒ දේවල් වලට මේ කාලේ අබ්බැහි වුණොත් ඉන්නේ එහෙම මුළු අනාගතයම අඳුරු වෙලා යනවා. අපිට ඕනි තරම් දකින්න අහන්න හම්බ වෙනවනේ මේ වගේ සිද්ධීන් පිළිබඳව නිකම් ප්‍රවෘත්ති අහලා බලන්න. නැත්නම් අපි net news Facebook fan page එකට ගිහිල්ලා බලන්න, ඒගොල්ලෝ අප්ලෝඩ් කරලා තියෙන stories ටික බලන්න. ඒ දේවල් ටික බැලුවට පස්සේ රටට හානිකර මද්‍රව්‍ය නිසා වෙලා තියෙන විපත අපිට හොඳටම බලා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි රටම එකට ජාතික මෙහෙයුම මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. හානිකර මද්‍රව්‍ය බැලැක්වීම පිටු දැකීම වෙනුවෙන් ඒව මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් දැක්ක ගමන් එයාව නිකම්ම ප්‍රතික්ෂේප කරලා දාන්න එපා. පුළුවන්ද කියලා බලන්න එයාව හරි මගට යොමු කරගන්න. මොකද දැන් ප්‍රතිකාර තියෙනවා, ඒ වගේම තමයි උපදේශන සේවාවන් තියෙනවා. ඒගොල්ලන් මේ හානිකර මද්‍රව්‍ය වලින් එළියට අරගෙන ඒගොල්ලන්ගේ අනාගතය සුබවාදී කරන්න ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා. විනෝද වෙන්න අවශ්‍යයි නම් ඔය මද්‍රව්‍යම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ දවස්වල මම අර හැම වෙලේම කියනවා වගේ යාළුවෝ කට්ටියට එකතු වෙන්න පුළුවන්. ඒ එකතු වුණාට පස්සේ එක්කෝ ඉන්නම් පොඩි සින්දුවක් කියලා පොඩ්ඩක් ඉතින් නටලා කරලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හවස් වරුවේ අවුව බැහැලා ගියාට පස්සේ පොඩ්ඩක් කට්ටියත් එක්ක සෙට් වෙලා ක්‍රිකට් මැච් එකක් ගහන්න පුළුවන්, වොලිබෝල් මැච් එකක් ගහන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්, සරුංගල් ලැවන්න පුළුවන්. කොයි තරම් දේවල් තියෙනවද ඔය හානිකර මද්‍රව්‍ය වගේ දේවල් වලට යොමු වෙනවට වඩා අපිට කරන්න. ඒකට මතක් කරන අතරේ මම ටග්ගාල WhatsApp එකේ ඉන්න කට්ටිය කීප දෙනෙක් එකතු කරගන්නම්. මේ යන්න හදන්නේ චාමර ස්ටෝස් එකට. කල්ලුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ ඉඳන් චාමර සහ තනෝජා සුපුරුදු විදිහට අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ නිශාන්ත අයියා ජපානින් ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගාමිණී සහ ඉෂාන්ව එකතු කරගන්න කියලා කියනවා. කලවානේ පුෂ්පක්කා, එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි, මාවයි එකතු කරගන්නවා කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අම්මෝ ජනියෝ ගේම් එකට කොල්ලෙක් ආවමයි නේ. ඔව්, බොහොම අමාරුවෙන් කොල්ලෙක් අල්ලගත්තේ. ලියාගෙන කියන්නත් බෑනේ. හා එහෙම කියලා ගේමෙල් ගැන හල තියෙන්නේ. අපේ හෝප කන්දර ඉඳන් අපි වහගෙන ඉන්න රුක්මණියක් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ කවුද මේ දිග්ග මැසේජ් එකක් දාලා දෙන්නේ? ආ, දේවතුරේ ඉන්න චන්දි. එයා කියනවා එකතු කරගන්න කියලා. හස්බන්ඩ් සුමුදු, චූටික්කි දිනිඳු, ඊට පස්සේ කොළු පූජා දූ මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි යාගේ හිත හොඳ කල්ලිය යාළුවෝ සෙට් එක. නිලු අක්කා, කඩේ අක්කා, දිනු අක්කා, ඉරා, ඉෂා, සචි, රණේ, සඳු මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්න කියනවා. දේවතුරේ ඉන්න චන්දි, මං එකතු කරගන්නම්.
ඊට පස්සේ මඩපාත ලක්ෂ්මන් තමරා නිශානී චේතනා පුංචි පුතා තේජාවෝර් එක්ක භාග්‍යවිෂ්ක සේරුවවිලන කේඩීඒ සමරසිංහ මේ කට්ටියම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වඩුමුල්ල හන්දිය ඔලොලු කඩේ වැඩ කරන සෙට් එක එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ මෙසේජ් එකේ දාලා කියන්නේ එයාගේ සුදු මැණික, ඒ කියන්නේ කවුද දන්නවද, හන්සනී කෞශල්‍ය, එයාව එකතු කරගන්න කියලා. ජනියයි කොහොමද, අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කතරගම දිල්කි. ආ මෙයානේ අපිත් එක්ක ගේම් එකට එකතුනේ. ඔන්න මං එකතු කරගත්තා. නාතන්දියේ පිලාකටු මුල්ලේ ඉඳන් අවිෂ්ක ලක්ෂයන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ආ නෑ නෑ, ඒගොල්ලන්ගේ ගෙදර කට්ටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද එයාගේ හැපි බර්ත්ඩේ එක. අවිෂ්ක සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එයාගේ පවුලේ හැමෝම, විජේසිංහ පවුලේ හැමෝම අවිෂ්කට සුබතන් එකතු වෙනවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. අවිෂ්කිතින් කේක් කෑල්ලක් එහෙම අපිට හම්බ වෙයිනේ.

0: Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
1: Velavu Dolahai Vinadi Hatalistunai
2: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0747 21 33 540.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ල කෙල්ල

0: ජාතිකල තුරයි මණ්ඩලය.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112 863 363 0776 716 3672.
3: මොකද වයිෆ්?
4: නැ හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
3: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
4: ආදත් වැරද්දුවනේ. තම නිකන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න.
5: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: සෙන්ටිග්‍රේඩ්ස් කිව්ව ගමන් බඩේ බත් වගේ මතක් වෙන සින්දුවක් අහන්න යන්න හදන්නේ. මේ සින්දුවට යන්න කලින් බොහොම ඉක්මනට ඔයාලට මතක් කරන්න ඕනි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා දැන් නිකන් අපේම කෙනෙක් වගේ නේද? ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේදී සුව කරන්න බැහැ කියලා ප්‍රතික්ෂේප වෙන රෝගාබාධ ගොඩකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා ගාව තියෙනවා. හાર્ට් පේෂන්ට්ස්ලට වැල් බ්ලොක් වෙච්ච අයට ඔපරේෂන් කරන්න නියම වෙලා තියෙන කට්ටියට ඉතාම හොඳින් ප්‍රතිකාර කරන වෙද මහත්තයේ තමයි කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා කියලා කියන්නේ. ඔය සුව කරන්න බැහැ කියලා කියන කැටගරි එකේ තියෙන ලෙඩ රෝග ටික තියෙන්නේ. ඒ ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා ගාව තියෙනවා. සඳුදා අඟහරුවාද සහ පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් වාට කෝල් එකක් ගන්න කියලා අපි මතක් කරන්නේ. ඒතරමටම සෙනගෙතන ඉන්න හන්ද ඔයා අපහසුතාවයට ලක් නොවෙන්න ඕනි හන්ද. 0777 300 940 හරි 0773 273 540 හරි වාට කතා කරලා වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. කෑගල් ඉඳන් අපේ ශිරෝමි අක්කා මං එකතු කරගන්නම් මේ සින්දුවට. මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත අයියා, ඒ වගේම තමයි මකුල්ලලුව රංජිත් දිසානායක අයියා. ජනී සුදු මහතයෝ, අපි ඔයාට සුදු කියලා තමයි කියන්නේ. කල්ලුතර ඉඳන් මැසේජ් එක දාලා තියෙන චන්දි මං ඔයාව එකතු කරගන්නම්. ලුණුවිල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා සුසිල්, එයාගේ වයිෆ් එකතු කරගන්න කියනවා සන්ධ්‍යා, ඒ වගේම තමයි ශේලි සුබාන්‍ය එතුළු කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. නම් හරියට කිව්වද කියලා මට හිතාගන්න අමාරුයි. හම්බකෝලේ ඉඳන් අපේ ආනන්ද අයියා අපි වහගෙන ඉන්නවා, ඒ වගේම තමයි අනුරාධපුර පොල්ලේ හන්දිය රංජිත් ප්‍රියංකර අයියා එකතු කරගන්න කියලා කියනවා. අනුරාධපුර තියෙන සේනාරත්න සුපර් එකේ ඉන්න කට්ටිය සේනාරත්න මහත්තයා ඇතුළු සෙට් එකම අපි එකතු කරගන්නම්. ඒ වගේම තමයි සැලෝන් මායා එකේ ඉන්න මායා ගුණසේකර, ඒ වගේම තමයි නිපුන්දි අෂෙන් හાર્ඩ්වෙයාර් එකේ සෙට් එක සමන්ත, මේ කට්ටියම එකතු කරගන්නවා. මැදවච්චියේ මන්නාරම් පාරේ ඉන්න ලක්ෂිකා ලක්මාලි හොයවත් එකතු කරගන්න ඕනි. අපේ චූටි කොල්ල ජනි ඈ කුරුණෑගල රන්තැටි උයන තියෙන වින්දීස් ගාමන්ට් එකේ ඉඳන් තමයි මට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අර කවදාවත් නම කියන්නේ නැති නම නැති ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. අපිවත් සින්දුවකට එකතු කරගන්න මහනුවර අමුණුගම ඉඳන් මංගලිකා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට වහින්න වගේ එනවලු, ආයෙත් අවුව වැටෙනවලු. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අයියේ. එහෙම කියලා මට මැසේජ් එක දාලා තින්නේ කවුද? කෑගල් ඉන්න සාවින්ද්‍ය, අම්මා කුමාරී, අයියා සමිත, අප්පච්චිවත් එකතු කරගන්න කියලා කියනවා. සමිත අයියගේ සමිත අයියා නිදිලු, එයාගේ නම කියලා යාව හැරවන්නු. සමිත කොහෙ හැරෙන්නේ හැරෙන්නේ. අනුරාධපුර පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. යකල මුල්ලේ දිලිනි, එයාගේ හස්බන්ඩ් දනුෂ්කව, ලොකු දුව දම්සදීව, චූටි දුව බිෂේලිව මේ කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මාපලගම පියල්ජේ අයියා ඉන්නවා, ඒ වගේම තමයි මාවත් සින්දුවකට එකතු කරගන්න ගේම් එකටත් අරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අදිභාෂිනී තමයි මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන නම, හරිද දන්නේ කියෙව්වා මං. කොහොම හරි මං එකතු කරගන්නම්. ඔව් අදිභාෂිනී තමයි නම. ඊට පස්සේ අම්බලංගොඩ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකේ සෙට් එක වැඩ කරන ගමන් මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන බ්‍රෝ, අපි අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි සින්දුවට. ඊළඟට යන්න හදන්නේ මාළු ගන්න. මැරිච්ච මාළු නෙවෙයි, පණ පිටින් ඉන්න මාළු. කුරුණෑගල වයිල්ඩ් ෆින්ස් ඇක්වේරියම් එකේ ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා සුමු අපිට මැසේජ් එකක් දාලා තිනවා. සුමු මම ඔයාව එකතු කරගන්න. ඒ වගේම තමයි දේදුණු මාවතට අපිවත් එකතු කරගන්න කියලා නෑදොල ඉඳන් දිනීක මැසේජ් එකක් දාලා තිනවා. දුව උෂානා එකතු කරගන්න කියලා කියනවා සින්දුවට. කෑගල්ලේ රාම් අයියත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා තරින්දි දක්ෂිණී. අම්මෝ යාව ගේම් එකට ගන්න අමතකුණානේ මට අද. හරි හරි අපි හෙටවත් ට්‍රයි එකක් දෙමු තරින්දි හොඳේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න හැම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ හේරත්. මනෝජී, නිල්මිනි, පුතා බිලේෂ්, පංචසර, ඒ වගේම තමයි දුව මිනාරා, සිහංසා, කඩුවෙල පොළොන්නරුවේ දිග්ගල් පිටියේ ගමේ ඉන්න නෑයෝ හැමෝමත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කෑගල්ලේ මුල් ගස් දිනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ අපේ උදේශිකා නිරූපමාලා එයාමත් එකතු කරගන්නවා. කෑගල්ල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ශාන්ත අයියා. ශාන්ත අයියාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

ඇවිල්ලා ගින්දර හැන්දෑ වරගෙන ගින්දර කෙල්ල ඇවිල්ලා ඉන්නේ. යාට මැදිරිය බාර දීලා යන්න තමයි හදන්නේ. හැබැයි යන්න කලින් මට බුත්තල කුඩා ඔය ඉඳන් කතා කරපු අපේ මල්කාන්ති අක්කයි එයාගේ පවුලේ හැමෝමයි එකතු කරගන්න ඕනි. කළුබෝවිල්ල නම් WhatsApp message එකක් මේ අන්තිම මොහොතේ දාලා තියෙන අපේ ප්‍රියදර්ශනීව එකතු කරගන්න ඕනි. පුතා ෂණු දුව හසා එකතු කරගන්න කියලා තියෙනවා. නම් දෙක පැටලිලාද දුවගේ පුතාගේ? මොකක් හරි එහෙම එකක්ද මන්දා? යටි අන්තර දේශාණි ස්ටුඩියෝ එකේ සෙට් එකක් බව අහගෙන ඉන්නවා කියලා message එකක් දාලා දෙනවා අවසාන මොහොතේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්න ගමන් අදට දේදුණු මාවතෙන් යන්න තමයි හදන්නේ. එහෙනම් අපි ආයෙත් හෙට උදේ 10ට සුපුරුදු විදිහට දේදුණු මාවතෙන් හමුවෙමු. අද තරඟ කරපු කට්ටියගේ රිසල්ට්ස් අරගෙන ඉන්නම් හෙට. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Dashuma Ata, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu Lake Namahubavan Ratapuram Rasa Ganayana, Aulesam Rasa Karakana, Mother Freela Noodles, Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මඩලින් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
9: කාලයත් එක ඇඟට හුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන් ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශපේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන් ලීන් සීමා බිඳලන්න.
10: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: මේ අහන්නකෝ. අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක් ඕන නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
12: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
13: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය Net FM.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Pitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
16: සුබ දහවලක් දවලෙක් හයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංග. පුත්තලම මොල්ලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී විදේශීය දුම්වැටි තොගයක් සමග සැකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයේ නාවික නෞකා තඹපන්ණි ආයතනය වෙත ලද තොරතුරක් මත එම වැටලීම සිදු කර ඇත්තේ නාවික හමුදාව සහ පොලිස් විශේෂකාර බලකායේ පුත්තලම කඳුරේ නිලධාරීන් කණ්ඩායමක්. එහිදී නිවසක ගබඩා කර තිබූ විදේශීය දුම්වැටි 7000ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ කොරොචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකර සහ විදේශීය දුම්වැටිතොගේ ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානයේ වෙත බාර දුන් බවයි නාවික හමුදාව පැවසුවේ. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net news, the truth people trust. FM 95 FM 94.8 Net FM
3: Kinder Handava
4: brought to you by
5: Sumudu Matupita nisa endan innat pahasui leak wennet na
6: Fems Erica oyata oyawa mage arinne na
7: oyata sugar nam sevanagala madumeha harni capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747 31 3340
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
9: FM 95

0: Kinder Händeva. Kinder Händeva.
1: හයි හයි සුබ දහවලක් දවලිකයි විනාඩි 7යි ආගේ මගේ ගින්දර හැන්දව සතියකට පස්සේ අලුත් සතියක අලුත් දවසක ඔයයි මමයි සුපරිදු වෙලාවට අදත් ඉතින් ගින්දර හැන්දවෙන් හම්බෙනවා කියන්නකො ඉතින් කොහොමද මේ දවස්වල ගෙවල් වලට වෙලා ඉන්න කට්ටිය නම් මම දන්නවා අපේ අම්මලට අක්කලට ගෙවල්වල පොඩි පොඩි යුද්ධෙම ඇති නේද මේ දවස්වල ඇයි ඉතින් ස්කූල් නිවාඩු දුන්න කියලා කියන්නේ මිසින් පොඩි පොඩි යුද්ධ තියන ලෝක යුද්ධයක් තමයි හරි හරි ඉතින් අපිත් ආසයි ඒ කාලෙට ආ යන්න තියනවා නම් දැන් තමයි හිතෙන්නේ ඒ දවස්වල ලොකු වෙන්න මාරු උණක් තිබ්බ කියලා දැන් හොඳයිද ඉතින් දැන් සනීපයිද ඒ කාලේ හිතුවනේ නේද ඉක්මනට ලොකු වෙලා ඉක්මනට ජොබ් එකක් කරන්න ඕනි කියලා ස්කූල් යන්න උදේ නැකින්නවා කියන්නේ නිකන් අම්මෝ අර මොනවටද අරන් යනවා වගේ තමයි හැබැයි ඉතින් දැන් තමයි තේරෙන්නේ නේද ලොකු වෙන්න තිබ්බ අමාරුව කොච්චර දුරට හොඳ වෙලාද කියලා ඉතින් අද එක්සෑම් එකට මූණ දෙන අපේ ආදරණීය නංගිලා මල්ලිලාට ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි එහෙනම් ඔයගේ මගේ ගින්දර හැඳෑවේ වැඩි ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ අදත් මගේ හොට්ලයින් නම් එක වෙන්ද වගේම 02-1-55-33-63 හම්ව 4 වෙනකන් ඔයාට ඕන තරම් කාල් කරන්න පුළුවන් මට ඒ වගේම වඩ WhatsApp එකෙන් chat එකට එන්න පුළුවන් මං chat එකේ නෝ මේ පැති හවස 4 වෙනකන් 07:15-95 එහෙම එනකොට කොහොමද ඔයාගේ වීකෙන්ඩ් එක? ඒකත් මට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම අද දවසේ බර්ත්ඩේ විෂස් ඇනිවර්සරි විෂස් ඕනේ විශ් එකක් තියෙනවා නම් ඒ ඔක්කොම දේවල් ටික අරගෙන මේ පැත්තට එන්න. එහෙනම් ඉතින් ලන්ච් ටයිම් එක පහු වීගෙන යනකොට හොඳට කාල බඩවල් පුරවගෙන කම්මැලිකමේ හිමීට වැඩ කරගෙන යන්න හදන ඔයාට දැන් ඉතින් නැට්ටාගෙන වැඩ කරන්න මං එනවා මේ පැත්තේ. මාත් එක ගොඩාක් දේවල් මේ පැත්තේ තියෙනවා. කොහොම අරගෙනව යාට තමයි මං ඔයාගේ ජානෝ.

0: Kinder Händeva.
1: දොලකයි විනාඩි 17යි වෙලාව. WhatsApp messages පැතිර යන කලින් ඔය වෙන මේ ගැන මතක් කරන්න දික්මනටම. ආයුර්වේද ඖෂධ කන කතාකරන හැම වෙලාවකම ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතක දෙන්නේ කවුද කියලා අහුවොත් ඕන කෙනෙක්ගේ මුල්ම උත්තරේ වෙන්නේ සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. සවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගම කියලා කියන්නේම හදවත එළිය විශ්වආයතනයගේ තරමට මේ ආයතනය ඒ විදිහට හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනෙම 100%ක් හරීම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන් වෙන හින්දාමයි. ඉතින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයන් අතර සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සුගත තියෙන කෙනෙක් නම් ඔයාට හරීම ඖෂධය මේ වෙනකොට නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. අත් කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් ගන්නවා. හැබැයි තාමත් හරීම ප්‍රතිඵලයක් වාට ලැබිලා නැතුව ඇති. අනේ හින්ද මං වාඩි කියන විශ්වාසයෙන් යුතුව සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. එවිතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව 100%ක් තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. මේකත් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල විරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. පොඩි කාලයක් නෙමෙයි වසර 40ක කාලයක්. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානයක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඔය ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා පැටිලිවර් කියන ප්‍රශ්නෙට බය වෙලා හිටපු ඔයාට හරීම විසදුම. ඒ තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න 100%ක් හරීම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කැමෝ ප්‍රය බඩ පිපෙන ඔබට කැකුඹ බඩ ආචීර්ණය. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම් දැන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.

යමු බලන්න ටක්ගල වත්සප මසේජස් පැත්තට. හයි ජානු, ඔයා මගේ මසේජක කියවන්න ඇද්ද? මේ දැන් ඉතින් දැක්කේ. කෝයිතින් කෝයිතින් වත්තිගම මඩවල ප්‍රියන්ත සලෝන එකේ ප්‍රියන්ත අයියා එකතු කරගෙන ලස්සන සිින්දුවක් දෙන්න කියලා තමයි මසේජ්ජක දාලා තියන්නේ. ඕකේ, හැමදාම ගින්දර හැඳෑව අහනවා ලස්සන සිින්දුවකට කට්ටියම එකතු කරගන්න කියලා දෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න දුවගේ මානි සෙවන්දි වයිෆ් මල්ලිකා, ඔයාවත් එකතු කරගෙන ලස්සන සිින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. හරි, මේ හැන සිින්දුවට එකතු කරගන්න. හයි මගේ වස්සුවේ, ආට ගුඩ් ආෆ්ටර්නූන්. අදහස බොම්මගෙන තාමනම් වහින්න පටන් ගත්තේ නැහැ. දෙනවද ලස්සන සිංදුවක් සද්දට හන් උම්මකුකුතෝනි. ආදරේ යනේ අපි, ආදරේ මමත්. කලතර ශශි දේවලිත සේත් කල්හාරි පුංචි ඇමීන් බාධිය කරාමනි සුමේදාක මැසේජ් කියලා තියෙන්නේ. කැනඩාවෙන් චන්න ඇන්ජි මිෂල් ඒන්ජල් ඒඩ්‍රෙනික පුංචි සොෆියා, අද මගේ ෆර්ස්ට් උම්ම එක. ඔයාට තමයි හරිද?

0: പാരസിറ്റമോൾ വിശേഷിക്ക്
1: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන්

0: සොයාමීට්
1: ඇයි ශුග කියලා මෝනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දෝය 47 31 33 540
2: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
3: අනේ මන්ද.
2: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
3: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයාන විතරයි.
4: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
5: net fm 4 වටේ.
6: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

இந்த வழக்காய் வினா நிதேஷ் துணா இவெல்லாம் ஹெட்டனா ගේසරා ගහ ගන්න බාල ගිටි දෝසේ අද නෙවෙයි හෙට කියලා. අන්න එහෙම කරනවා කරනවා කියලා හිතාගෙන හිටපු හැබැයි තාමත් කරපු නැති. අන්න ඒ දේවල් ටික ටග් ගාලා කමෙන්ට් කරගෙන යන්න බලන්න. ඩයට් කරනවා වගේ. මත් ගොඩ කාලකින්දන් එහෙම හිතාගෙන ඉන්නවා. வெள்ளக்கந்து வேதனை மற்றும் மொனையம் ஹரிஸ்னாய் ரோகியாக தீரவது ஆத்ராய்டிஸ் என்ன புடுவாங்க சந்தி ரோக மாஷ் பேசு வேதனை நகர கெடகசியம் ஹரிம கெடி காலக்கிங் மேஹாம தேம சீர் சியாக சுவக்கன லாங்காவே அங்கே பௌத்த சிகிச்சக பிரதிகார வைதி மந்தியஸ்தான ஜாலைய தாம தன்னே நந்த தன்னே கியான் பேம் அந்தன் நோயாய் கன தன்னவா ஏ தமாய் ஆக்டிவ் பிளஸ் கேலா கியான் ஹொரன சக கொட்டாவி தமாய் ஏவெனு வென் ஷாகாதி என்னே எவகேம உபதே திவாகே தருவா හරිම නිරෝගී හැබැයි ටික කාලයක් යනකොට හිතා ගන්න බැරි විදිහට ආබාධයට ලක් වෙලා තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා උපදින්ම ආබාධිතයි. ඇඳක් මත පුටු රෝද පුටුවක් මතට වෙලා ඉන්න ඔයාගේ දරුවා දිහා හොම් බලාගෙන ඉන්නේ නැතුව පරක්කු නොවී එක්කගෙන යන්නේ ආව. ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් වෙනුවෙන්ම තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ තියෙන්නේ. එවගේම පැරණිසල මුළු ජීවිත කාලෙම රෝද පුටුවක් මත ඇඳක් මත ඉන්න වෙයි කියලා හිතපු ඔයාට මුළු ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගානක් අන්න එහෙම හිතපු පැරලයිස් රෝගීන් වහරිම කැටි කාලෙකින් සුව කරපු විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම එවනුවෙන් ශාඛා තියෙනවා. ඉතින් මේ විදිහට ලෙඩ රෝග හිඳ දුක් විඳින ඔයාට යන්න ඕනි හරිම තැන මෙහෙම කිව්වහම සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් ඉන්නේ ගොඩාක් දුර බැහැර එන්න විදිහක් නැහැ ආවොත් නවතන් පහසුකම් සහිතව ඒ කියන්නේ නේවාසික පහසුකම් සහිතව ප්‍රතිකාර කරගන්න පුළුවන් කමක් මෙතන තියෙනවද එහෙම නැත්නම් ගෙදරටම මේ පාරම්පරික තෙල් ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවද ඔය ප්‍රශ්න දෙකට මම ඔයාලට උත්තර දෙන්නම් මේ විදිහට ඔව් පළවෙනි ප්‍රශ්නය පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පිට මගින් ලබා ගන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි ඔයාලට හිතර පුංචි හරි ප්‍රශ්නයක් ආවනම් මේ හැම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවලිය පදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක හරිම උසස් විදිහට හරිම ප්‍රමිතියට නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා 얘ගෙන බය වෙන්න දෙයක්වත් නෑ ඔයාට. දෙවැනි ප්‍රශ්නය නේවාසික පහසුකම් සහිතව ඔයාට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? ඔව් ඒකටත් උත්තරය ඔවුම තමයි. මොකද නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතාම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් රෝගීන් සඳහා ආයතනය මගින් ඒ කාලේ පුරාවටම ලබා දෙනවා. ඉතින් මේ වෙනකොටත් මේ රෝහල තුල රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට හැමදේම හරිගස්සලා තියෙන්නේ. ඔයා ප්‍රතිකාර ගන්න යනවා නම් දැම්ම කතා කරන්න දිනයක් වෙලාව වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න 034යි 226යි 7046 034යි 226යි 7046 077යි 511යි 39යි 18 077යි 511යි 39යි 18 ඉතින් ඔයත් මොනයම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳමින් හිටපු කෙනෙක් නම් එකම එකපාරකට හරි ඇක්ටිව් ප්ලස් චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යන්න 100% හරිම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ මෙන්න මේ ගැනත් මම ඔයාලට මතක් කරන්න ඕනි. ගෑනු ළමයි කුඩහම ගොඩාක් වෙලාවට පීරියඩ්ස් දවස්වලදී තමන් ආසාවෙන් කරපු දේවල් පවා අතහැර ගන්නවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේකට ලොකුම හේතුව තමයි පාවිච්චි කරන පෑඩ් එක. මනම් ඔයාලට කියනවා හරිම පෑඩ් එක පාවිච්චි කරනවා නම් කිසිම විදිහකින් ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආසාවෙන් කරපු දේවල් පවා අතහැරෙන්නේ නැහැ. ඔයාලට ආව මිස් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් හරිම පෑඩ් එක පාවිච්චි කරන්න. දැන් මාකට් එකේ
එහෙම එකක් ගන්න තියනවද? ඔව් තියනවා. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් ගන්නව නම් ඉතින් මාකට් එකේ දැන් ඔයාව වෙනුවෙන් තියන්නේ SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේදරපත් වෙන ෆිම්ස් අයම තමයි. අර ගන්න දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆිම්ස් අය මිල දී ගන්න පුළුවන්. යමුට අගල වත්සප් මැසේජස් පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හයි ජනු කෙල්ලේ, අපි නැතහන ගමන් ඉන්නේ. අපි අද ලස්සන සින්දුකට එකතු කරගන්න සදර්ශනී දොල දෙන සඳසී ගිහන් ගී ගිහන් ගා. දැන් නැතහගෙන ඉන්න හැමෝම ජනුමණික ඔයාවත් ලස්සන සින්දුකට එකතු කරගන්නවා කියලා යටි අතට මාවිලෙන් මැසේජ් කළා තියෙනවා. ඕකේ, තැන්ක් යූ මාව අහගෙන ඉන්නට ආදරේ. හරිද, සුබ දහවලක් වසනවස් දවසක් ජනුමණික. ලස්සන ඔයා කැමති හින්දි සින්දුවක් අහමු කියලා මැසේජ් කළා තියෙනවා අපේ කොටි ජීවන්ත අයියා. ජය වේවා අයියා, සෙටකම එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. හයි ජනු, මාතිනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා පානිදුරෙන් ධනුෂ්ක මැසේජ් කළා තිනා. ඕකේ, මෙහෙන සින්දුවට එකතු කරගන්නම්. සුබ දහවල ගින්දරි දේශාන ස්ටුඩියෝ එකේ හැමෝම අවසන්දර මහගෙන ඉන්නවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ සින්දුවට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල්ේ 6:46 ආයේ.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි,
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
8: ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත
1: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න net fm ගින්දර හැන්දෑව
2: ඔන්න ඔව තමයි ප්‍රශ්න. මේ සින්දුව ඇහුවහම මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ඔයාලට තේරෙයි. දවල්කයි විනාඩි 49යි. අපි යමු කවුද මේ වෙලාවේ? මාව අහගෙන ඉන්න කියලා බලන්න. හයි ජනු නංගි. කලවනි පුෂ්පාක මැසේජ් කළා තියෙන හස්බන්ඩ් ප්‍රියන්තයි. දොල දෙන්නමයි ඔයාව ඉන්න තැන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන. ඕකේ. ගින්දරේ හයනකන් අපි සින්දු අහන්න කැමැත්තෙන් හිටියේ. සින්දුවක් දෙන්න පුළුවන්ද? අනේ මට බෑ. මම හේරත් මනෝජි නිල්මිනි පුතා බිලේෂ. බිලේෂ පංචසර බලන්න ලස්සන නමක්. දොමිනා රසහංසා අපි කඩුවල පොළනරුවේ. දිගල්පිටිය ගමේ නෑ හැමෝම බණ්ඩාර බාප්පා ලොකුදාතා තිස්ස නිමල් ජනක සුචිව රුවන් කුමාර ඇතුළු ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන. ඕකේ ඊළඟ සින්දුවට එකතු කරගන්න. වොයිස් මැසේජස් එවුවහම බෑනී තින් කලතර පණපිටි චාමර ස්ටෝස් එකේ චාමරයා තනු චකා කොහොමද අද බිස්නස් ජයයිනේ ජය වෙන්න ඕනි ඉතින් ජන ස්වීටි ඕ කොහොමද ඔයාට මං ගඩාරියා කඳින් ඉන්නවා ගින්දර හැන්දෑවෙන් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කොමාරි මිස් දුල්මිකා අඳින දුහර්ෂණ දුව තිනුලි එක්ක ඔෆිස් එකේ හැමෝම කඩවත අපේ ලක්මාලි අක්කා කොහොමද ලක්මාලි අක්කා සුබ දහවලක් වේවා සනචන්ද්‍රයස ගලේ කඩේ රයිග මිම් මැසේජ් කියලා තියෙනවා එකතු කරගන්න මේ හැන සින්දුවට ගින්දර මණික සින්දුවක් දෙන්න මගේ මහත්තයා ජනක පුතවා නිල් දුව දනලි යාලුව කොම් එකතු කරගෙන තමරා කලෝ හේමාලි මම මානෙලකා කට්ටියම එකතු කරගන්න ලස්සන සින්දුවකට මාවත එකතු කරගන්න මකලුර රංජිත් දිසනාකා මැසේජ් කියලා තියෙනවා එකතු කරගන්න මේ හැන සින්දුවට ජානු පැටියෝ අදත් අපි අහගෙන ඉන්නේ මදුර නිමල් ටේලර්ස් එකේ නාමල් ටේලර්ස් එකේ කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා හරි එකතු කරගන්න මේ හැන සින්දුවට උම්ම කැටේ ආවද පැටියෝ ආව පැටියෝ යරි අන්දර පරිසල ඇලහැර පාරේ අජිත් චමින් ජයවර්ධන අයියා උම්ම කකෝනි සින්දුවක් එක්ක ඊට පස්සේ ජනු සින්දුවක් කෝනි මොරටු සුචානි චන්දිමාක මැසේජ් කළා තියෙනවා ගින්දරියෝ සුදු බෝලේ මම ලෙන්දරින් දමි අක්කා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මුලින් දුන්න සින්දුව වගේ එකක් එකතු කරගන්නවා මගේ හස්බන්ඩ් මදු මලි රජීව් උමකකුතෝනි මුලින් දුන්න සින්දුව මොකද්ද ඒ වගේ එකක්ද මන්ද මේක නම් මාපලගම පියල් ෂය මැසේජ් කළා තියෙනවා මරත් හොඳ වයින් සින්දුවක් කවනි කියලා තියෙනවා හයි හයි ගින්දර හයි හයි ජානු ගින්දරියෝ රේණු ඇතුළු සුබසිංහ ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නුවන් සා මැසේජ් කළා තියෙනවා නුවන් සා මේ සින්දුවරම එකතු කරගන්නද බලන්න මෙහෙම ප්‍රශ්න තියෙනවද කියලා ගෑනු ළමයි

0: මුහුදෙන්වත් කුවණින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 313 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
12: සුබ දහවල් අක්දවල් 2:00 වෙනාඩිය 1යි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. පාස්කර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට දාලව තමන්ව අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේස් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා. එහිදී අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුව වැඩදුර කරුණු සලකා බැලීම සඳහා මේ මාස 25 වනදා දක්වා කල්තබීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust fm anupaha fm adu hatarai dashama ata net fm
3: Brought to you by
4: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
3: Fems Ayayakka Oyaata Oyaava Magarin Nina
5: Oyaata Sugar Nam Sevanagala Madumeha Harni Capsule Largan Hathalis Vasaraka Abhimane Sevanagala Ayurveda Binduay Hatarai Hatai Tissekai Tistunai Pansi Hathaliya
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 76

0: ZFM Kinder händer va? Vi tjano!
1: ෆේස්බුක් ෆෑන් පේජ් එකේ ෆේස්බුක් ලයිව් එක දැන් ඉතින් එතකොට ලයිව් එකට ජොයින් වෙන්න ඔයාට පුළුවන් තාමත් අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න ඒ අතරේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න මං කමෙන්ට් කරලා තියෙන කටිය ලයික් කරලා තියෙන කටියත් ඊළඟට මතක් කරනවා හයි ජනබෝලේ කොහොමද අපිවත් ලස්සන සින්දුකර එකතු කරගන්න චුටි දානි ආශ්‍රී හස්බන්ඩ් ශාමිල කතරගම දිල්කී මසේජ් කියලා තියෙන මං හොඳින් ඉන්නවා දිල්කී කොහොමද ආට හයි ජනබෝලේ සුබ දවසක් කාට දෙන අපිට ලස්සන සින්දුවක් ගඩකවල ශාශිකා මට බෑ ඊට පස්සේ ජානු මගේ සුදු මැණික ඔයාවද වස්තු කටේ ආවා අදරේ ගොඩක් සතරං චූඩි කෙල්ලේ උම්මා මගේ ගින්දරි මොකුන්දර නිවාතිරිය දේවිද ෆැෂන් ගාමටිකේ දීප්ති මැසේජ් කියලා තියෙනවා ඉනෝස අනුෂා ලලිතා කාමනේ ලකා චන්ද්‍රිකා කා නදි ශමීස් දහයකන මංගලි ෆැෂන් එකේ සාලිය මහේෂ් මංගලි කානේ මගේ සුදු මැණික චන්ද්‍රිකා කට ලොකුම එකක් දෙන්න මගේ චූඩි කෙල්ලේ මට මෙච්චර ආදරෙන් හැමදාම කතා කරන ඔයාටත් දෙන්න ඕනි උම්ම එකක් හයි අපි තින්න ලස්සන සිඳුවක් ඕනි වයිල්ඩ් ෆයින් ඇක්වේරියම් හරි නේද එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන්න සුමු තමයි මැසේජ් එකේවලා තියෙන්නේ ඕකේ සුමු සිින්දු සැට එකට මේකතු කරගන්න ශාන්ත ටේලර්ස් නිදහස් මාමත කෑගල්ල මට ලස්සට සිින්දක් කෝනි කියලා මැසේජ් කළා තියෙනවා හරි ලස්සට වැඩේ කරනවා මොන්ඩ්‍රගල් මරන්තුඩුව රෂාන් ශාමා සෙනුගරු ෂිකා ලක්ෂ්මන් Thank you, Lakshmana. හැමදාම වගේ අද මැසේජ් කියලා තියෙනවා එදිරින් පස්සේ ජානු මැණික අපිවත් සිින්දුවකට එකතු කරගන්න ඕනි මගේ ජානු මැණික ඔයාගේ ෆොටෝ එක ලස්සනයිද මල්ලක්වල් අම්මෝ දවස් දෙකක් හිටියා ඔය කටහඬ අහන්නේ නැතුව දැන් හරි බනින්න එපා ආන්නේ අනේ මම බනිනවද එහෙම ලස්සන ෆොටෝ ටිකක් හදලා එවලා තියෙනවා ආදරේ හරිද ආදරන් හින්දි සොන් එකක් ඕනිමයි ඔය කැමති එකක් අනිවාර්යෙන් ඕනිමයි කියලා තියෙනවා මේ උම්ම කොයාට ස්වීට් අනේ මට ලස්සන ස්ටිකර් එකක් හදලා එවලා තියෙනවා උම්ම කියලා ඒ කොයාට හරිද හයි හයි ජනපටිය කොහමද ඔන්න අම්මවයි අක්කවයි ආවයි නැතන ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දක් ඕන හරිද නැතන් දෙන්නේ ගුටියක් ඔන්න තුම්මක කෝණි ආදරෙයි මම් වැලිමඩ ජනංචලි මං ඔයාගේ ජනෝ

അതുപോലെ കൈവിനാടി ദാഹായി വിളാവ് മെനമെ സിന്ധു ഹപ്പി അന്ന കാലിംഗ് മധക്കരാണ് ദേവാലി കത്തിയനോ മങ് ഇക്മരട്ട മെനമേറ്റി കോട് മധക്കരകിനെ അന്നതോ ഇത് കൊണ്ടല്ലേ സീക്കല മണിഹിതനോ ලස්සන පුංචි ගයක් හදා ගන්න ඕනි මේක ඉතින් කාගේ තීනෙන්නේ නේද එහෙම ලස්සන පුංචි ගයක් හදා ගන්න ඕනි නම් ඒකට හොඳම හරියනම ගැළපෙනම තැන තියෙන්නත් ඕනි අවට ගියාට ගෙවල් හදලා හරියන්නේ නැහැ හරිද අවට ගියාට ගෙවල් හදන්න යන්නේ නැතුව හරිම තැනට ඔයාගේ සිහින නිවහන හදන්න බාර දෙන්න ඔයාට පුළුවන් ඒක ඉතින් කිසිම අඩුවක් පාඩුවක් නැතුව කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ඔයාගේ සිහින නිවහන හදන්න බාර දුන්නොත් ඕන කෙනෙක්ට කාලයක් යනකොට හිතට එන හීනයක්නේ ඔය පුංචි නිවහනක් හදාගන්න ඕනි කියන එක. ඒ හීනේ හීනයක් විදිහට නැති වෙලා යන්න දෙන්නේ නැතුව ඇහැරෙනකොට ඒ හීන හැබෑ කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එක ඔයාට දැන් තියෙනවා. ලංකාවේ කොහෙද ඔයාගේ ඉඩම තියෙන්නේ? කොහේ ඔකතන ඔයාගේ ඉඩම තිබුණාත් එයාලා හරිම කෙටි කාලෙකින් එතෙන්ට ඇවිල්ලා ඔයාගේ ගේ හදලා දෙනවා. විශ්වාස කරන්න පුළුවන්ද? නිදර කාමර දෙකක් එක්ක නිවහන ලක්ෂ 50ක වගේ මුදලකට වඩා හදාගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරන්නම වෙනවා. දැන් ඔයාට මේක එකපාර ගෙවල කරගන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාට මේක ටික ටික, ඒ කියන්නේ ගේ හදාගෙන යනකොට ටික ටික ඔයාට ගෙවන්න පුළුවන් වාරික විදිහට. හැබැයි මේ කිසිම විදිහකින් මේකට

කලින් හැබැයි මතක් කරලා පේමන්ට් එකක් දාලම යන්න ඕනේ. මොකද ඒ තරමට විශාල පිරිසක් එතෙන්ට ඇවිල්ලා ඉන්නවා තමන්ගේ සිහින නිවහන හදාගන්න. මම බොරුද කියන්නේ කියලා බලන්න පේමන්ට් එකක් දාලම යන්නක වාට තේරෙයි. එතකොට කොහෙටද යන්න ඕනි? යන්න ඕනි මහරගම ඇල් හේන පාඩි තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක. ඒක තමයි හරිම තැන. ඉතින් මහරගම ඇල් හේන පාඩි තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට යන ඔයා යන කලින් කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. මෙන්න මේ නම්බර්ස් ලියාගන්න. 0743923250 0743923250. එහෙම නැත්නම් 0774392251 0774392251 ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. අපොයින්ට්මන්ට් එකක් දාගන්න. වැඩි විස්තර කතා බහ කරගන්න. ගොඩක් ගැනලමට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ හරිම අපහසු කාලයක්. ආසාවෙන් කරපු වැඩ දන්නෙම නැතුව අතහැරලා දාලා. එහෙම වෙලා තියන්නේ පාවිච්චි කරන පෑඩ් එක හින්දා. මොකද මෙච්චර කාලයක් පාවිච්චි කර ඇඳගෙන ඉන්න කිසිම පහසුවක් නැති. ලීක් වෙයි කියලා බයේ ඉන්න ඕනි. ඒ වගේම තමයි ගෙවන මිලට උසස් තත්ත්වයේ නොවන පෑඩ් එකක් පාවිච්චි කරන එක. ඉතින් එහෙම පෑඩ් එකක් පාවිච්චි කරලා නිකන් අමාරුව වැටෙන්නේ නැතුව, ඔයා කැමැත්තෙන් කරපු දේවල් පවා අතහැරගන්නේ නැතුව, ජීවිතේ හොඳම දේවල් අතහැරගන්නේ නැතුව හරිම විදිහට හැම දවසක්ම එක විදිහට ගෙවන්න හරිම පෑඩ් එක වාගේ ළඟට දැන් ගන්න ඕනි. SLS ISO සහතික සහිත වඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් දැන් මාකට් එකේ වටේ තියෙනවා. ඒ තමයි සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆිම්ස් අය. අරගන්න දිවෙනපුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆිම්ස් අය දැන් වට අරගන්න පුළුවන්. ආයුර්වේද ඖෂධ ගැන මතක් කරපු ගමම් කාටත් කලින් මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම හේතුව පොඩ්ඩක් කියන්නකෝ. හේතුව තමයි 100%ක් හරීම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන් වෙන එක. ෂුගර් තියනවා, විසඳුමක් තාම නැහැ, හැමදාම යනවා ඉතින් බෙහෙත් ගන්න. ඒ තාම හරි විසඳුමක් හම්බෙලා නැහැ නේද? හැබැයි මම ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද නිෂ්පාදන ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන සෙවනගල මధుමේහාරණ කැප්සියුල් අරගෙන පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි, මේවා తాවකාලික විසඳුම් නන් නෙමෙයි පුතේ. CRC ආගාරිම ප්‍රතිපල වඩ මේකෙන් ලබා ගන්න පුළංකම tirai විතරක් නෙමෙයි. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මధుකා කැස්සට පැනිය. ලිවයිකේ තෙල් කියන පැටි ලිව මෙච්චර කාලයක් බය වෙලා හිටියා. දැන් බය වෙන්න දෙයක් නැහැ. ඒකට තිත තියන්න පුළුවන්. ඒ තමයි සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල්. පාවිච්චි කරන්න ප්‍රතිඵල කියන්න. හරිද? 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළංකම තියෙනවා. ඒ වගේම තමයි මේ නිෂ්පාදන අතර වාට මිලදී ගන්න තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයන්ගේ සෙවනගල ශ්‍රාදේවි ඔයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත්ත සුවය, සෙවනගල හන්ති රාජ තෛලය. මේ විදිහට එකී මැකේ නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. වසර 40ක අපේ වෙදකම පෙවුරුමයක ගොඩනැගෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට ආදම කතා කරන්න. 0743 3340 0743 3340.

0: Meldol hisrathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
1: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388 amatanna naya shreni gatha kirima BBB LK outlook stable fitch ratings lanka limited sri lanka maha bankwe avasaralath balapatra labhi mudal samagamaki
2: notarayye perelikarana NLB mega power tananta mega super tag gata amatarawa rupiyal koti ekak power super tag සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ගෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
5: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

double dekhai vinadi testuna ai velava enna net fm facebook fan page ekak patthada onna mam facebook fan page eke dan me velave facebook live ekak hawela thiyenne himita කටිය ටික ටික ටික ටික ජොයින් වෙන ගමන් ඉන්නේ කටිය ලයිව් එකට ජොයින් වුණාට පස්සේ මම ලයිව් එකේ ඉන්න කටිය මතක් කරනා ඒකත් යමුද අපි ඊටක් ගලවත් සබ් මැසේජස් පැද්දට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න ජනෝ අපිට ලස්සට සින්දකණි අපිට ලස්සට සින්දකර එකතු කරගන්න පුදශාණෝ දුහසා කලබවල ප්‍රියදර්ශනියක් මැසේජ් කියලා තිනා ඕකේ එකතු කරගන්න මම එහෙන සින්දුවට ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් බොනිකි තංගලෙන් අප්සරා මැසේජ් කියලා තියෙන්නේ මමත් ලස්සනම ලස්සන සින්දුකර එකතු කරගන්නවා මමත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා මාත් ඉතින් ගොඩම ගොඩාරිය කාදරේ හරිය ජාන වස්තු කැටේ ඕ ලස්සන සින්දුවක් දෙන්න මැනික අපි කලතරින් ඕකේ ජනුවා කේ වෙන්ද වගේ මාව මං අහගෙන ඉන්නවා සද්දෙටම රක්වානින් කවිෂා ලස්සන නාන් ස්ටොප් එක කෝඩි කියල් දෙනවා හන්න දුන්න නාන් ස්ටොප් ගඩක් දැන් නංගි සිතුමි අනන්තම පොඩි දෙකවසරේ එයාටත් එයාත් වට ආදරෙයි උම්ම එකක ඕනිලු යාට නංගිට විතරද Hi Janu Ratna Manika oh man avida lasana sindu gadaka ani endi april vaduwa adrei hande kelthina mata adrei hande apiwa lasana sindu gade ekathu karaganna gindara handawa pitaha gine inne haligoda chamida motors ekge boss chamida sanadra sindu kamarawe bentiraga malinda tanusha shakya vihara kutipite nilu samanta mandara holangas deluen charika aidwas ruwanne age do tarushi magi nanda alupagada priyangika සමන්න යාලගේ දරුවෝ බලංගුණින් ඉන්ද්‍රාණි අක්කා දිස්නාකා වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ආපු කටිය කොහොම එකතු කරගන්න කියලා දෙනා ජය වේවා හයි ගින්දර මැනිකේ ආදරේ දෙකම දෙකක් මාත් ආදරේ ගොඩම ගොඩක් සංක රංචි අයියා ඊට පස්සේ ශාන් මාලි ලස්සන සින්දුවකට එකතු කරගන්න උම්මතෝනි අද දිදින් ඔයාව අහගෙන කරඳු තලර ගමන් ඉන්න කියලා තියෙනවා මා සාදරේ ආදරේ අද තොන් දෙනාට මං ගානේ එකුම්ම එකයි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් 2:00 වෙනාඩි 42යි.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
7: අක්මාවේ තෙල්, ෆැටි ලිවර්, බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
10: හොට්ස්පොට්? අයියේ
9: ඩේටා නෑ යන්නේ.
10: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක්, ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
7: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
11: Gather on a day of profound joy and soaring hope.
12: The day a planet stops for a game.
13: Net FM. Algo Town.
14: Brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
16: Oya try karanna ganna vijaya aapapiti.
17: The Palace Gampaha Avasana Nivasa 25. Obat adama sadambara himikaruwaku wanna. Danma katha karanna. 0.71 0.66 222. Prime Residences.
18: දම්රෝ වසර මැද සේල්, නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්, සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
13: Net FM Algo Town.
20: Hello.
21: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජානු.

පල්ලෙගේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා.

0: විතර නෙවෙයි ඇලිලා.
1: දුවේ මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
2: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
3: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
5: ඉන්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
5: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. නෙත් FM ගින්දර හැන්දෑවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: සුබ සන්ධ්‍යාවක් අවසන් තුනයි විනාඩි 2යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. අමරවිදිය පොලිස් වසමේ සූරතිස්ස මාවතේ සිදු වෙඩිත බිමින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කංජිපාණ ඉම්රාන් නැමැත්තාගේ ඥාතිවරයෙකු බවයි. එන් පුද්ගලයා යකඩ භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවෙකු වනවා. වෙඩි ප්‍රහාරයට ලක් වූ ඔහු කොළඹ ජාතික රෝහලට තුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිලගනෙත් නිවුස් පසරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM අනුපහ FM 94.8 නෙත් FM ගින්දර හැන්දෑව
4: brought to you by සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
8: FM 95 94.8

சுப சந்தவா கவசத்துனா வினாடி ஹாய் விழாவ தாமதமா பேஸ்புக் லைவுக்கே இன்னவா தா பொட்டி விழாவா கிதிரமே ஆனவா ඔන්නවාගේමගේ අන්තිම පැට ඇවිල්ලා තියෙන මේ පැට එනකොට මට WhatsApp messages එවපු කට්ටිය ගොඩාක් ඉන්නවා තාම බලාගෙන කියන්නේ නැති. ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ අපි කොතරින්ද පටන් ගන්න ජානු මණිකේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න. මට සිරි කෙල්ල අදිනවා ඇදිල්ලක්. එහෙම තමයි ඉතින් ටික මම දැන් මතකයිනේ මං ආපු දවස් ටිකේම මං උම්ම දෙන්න ට්‍රේනින් එකක් පොඩි ට්‍රේනින් එකක් ගත්තා. හරිද? දැම්මට අදින ඇදිල්ල නතර කරගන්න බැරුව තියෙන්නේ. අමතක වුණා අමඩත් උම්ම එකක් දෙන්න ආද රීෆන කෙන්ද තියන කල්. අපි හොකන්ද රුක්මණි අක්කා එකතු කරගන්න මේ හැන සින්දුවට. ඊට පස්සේ ගින්දර හැන්දෑව සන්ධ්‍යාතනායක හැලියකට ලක්ෂ්මන් චන්ද්‍රසිරියක සනත් විමල වීර ලස්සන සින්දුවකට එකතු කරගන්න උඹ බබා කියලා තියෙනවා. ඕකේ එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. හයි කියලා මැසේජ් එකක් කියලා දෙනවා. හැබැයි හයි කියලා මැසේජ් එක එව්ව එක්කෙනා ඉතුරු මැසේජ් එක තමයි එවලා නැහැ. ඊට පස්සේ කවුද මේ හයි ජානු අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා දෙනවා. හැබැයි මැසේජ් එක එවලා තියෙනවා. ආගේ නම නම් නැහැ. ඉක්මනට ආගේ නමත් එක්කම මට මැසේජ් එක එවන්න. මම එතකොට කියනවා ජානු පැටියෝ අපි දෙහිවල නැද්දිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන අයියා චන්දනි අක්කා තැන්ක් යූ ලයිව් එක බලාගෙන ඉන්නවට ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. හයි ගින්දර හැන්දෑවක් වේවා. මාත් මේ වෙලාව වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මැසේජ් එක ගෙවලා තියන්නේ මොන්ඩ්‍රගලින් මේනක සඳරුවන්. Thank you මාව වහගෙන ඉන්නවට චුට්ටක් පරණ සින්දුව ගහන්න දෙන්න මම රෙඩි කරගත්තේ. ඒකට තමයි එකතු කරගන්න වෙන්නේ. ඊටින් පස්සේ හයි ජානු අපිත් වහගෙන ඉන්නේ අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අශෝක අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. ගම්පලින් Thank you ආයි කමෙන්ට් එකට. උම්ම එකක් ඕනි කියලා තමයි කියලා තියන්නේ. ඔන්න දුන්නා.

එතනින් පස්සේ මෙන්න මේ කටිය දෙකතු කරගන්න ඕනේ. මහරගම මගේ චාන්දිනි අක්ක කතා කළා. හස්බන්ඩ් සමන් අයියා, ජෝනිෂිකා හසිත ජනීෂකෝසල. කටියම එකතු කරගන්න මෙහෙන සිදුරි ඊට පස්සේ. රබුකන මගේ කාන්ති අම්ම කතා කළා. මාර පැඩියා හිමසර පුදා. ඊට පස්සේ රබුකන අපේ මාකට් එකේ සෙට් එකම මේ වෙලාවේ සද්දරමනේ තහගෙන ඉන්නේ. රුවන් පියනන්ද පුදා ප්‍රදර්ශනි. මේ දානි ප්‍රදර්ශනි. ඊට පස්සේ ශම්පිකා සුපර් සෙට් එකේ සද්දරම රබුකනම අවහගෙන ඉන්නවා කියලා ආරංචි. ජය වේවා සෙට් එකටම.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: කුරුණෑගල, නාරම්මල, ඊල්නප්ලු, නන්දනක් මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා 10

0: ఫైబర్ఫిట్ ఒక్క డివైసెస్ కనెక్ట్ రన్ గేమింగ్ వరల్డ్ లో లేటెన్సీ ఫాస్ట్ అండ్ స్టేబుల్ అన్లిమిటెడ్ తోరగాన ప్యాకేజ్ రాసా ఒబే కేదర అదమ ఫైబర్ఫిట్ కరగాన
1: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
2: අනේ මන්දා.
1: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
2: හතර වටේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයාන විතරයි.
3: සතිය දවස්වල හවස හතරේ ඉඳලා හය වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
4: net fm හතර වටේ.
5: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
6: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956.
7: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා.

එහෙම හම්බෙච්ච කට්ටිය අඬ ගහගෙන ඉදින් මේ පැත්තට එන්න. ආදර ලොවේ. එයායි මයි හම්බුනේ. එහෙම කියලා කියලා එයාටයි ඔයාටයි දෙන්නටම මගෙන් සින්දුවකුයි උම්ම එකකුයි ඉල්ල ගන්න පුළුවන්. සින්දුවට යන කලින් මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන. ඔයාට ගැණු ළමෙක් වුණාම හිතන්න නැති විදිහට ඔයාට ඔයාගේ හොඳම දවස් මගහැරෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඉතින් පීරියඩ්ස් දවස්. ඔයාගේ පීරියඩ්ස් දවස් වලට හිතා ගන්නවත් බැරි විදිහට ඔයා ගොඩාක් ආසාවෙන් කරපු දේවල් පවා තෑර ගන්නවා. මම ඒ ගැන දන්නවා. ඔයා හිතන්නක ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියා. එහෙම නැත්නම් එක්සෑම් එකක් තියෙනවා, ජොබ් ඉන්ටර්විව් එකකට යන්න තියෙනවා. මේ වගේ හොඳම දේවල් වලදී දෙවියෝ වුණාත් සමහර වෙලාවට ටිකක් අමාරු දේවල් අපේ ජීවිතේට දෙනවන්නේ. ඒකනේ පීරියඩ්ස් දවස්. මේ හොඳම දේවල් තියෙන දවස් වලට සෙට් කරන්න හදන්නේ. එතකොට ඔයා කරන්න හදන්නේ ඒ දේවල් අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න එකද? නෑ, මම නම් කියන්නේ ඒ දේවල් කිසිම විදිහකින් ඔයාට අතහැර ගන්න වෙන්නේ නැහැ. ඔයාට මිස් කර ගන්න වෙන්නේ නැහැ. ඔයාගේ ළඟ ෆෙම් සෑනක් තියෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ මේ දවස්වල එක්සෑම් තියෙනවා. මේ එක්සෑම් තියෙන දවස්වලට අපේ ගර්ල්ස් ලාට ඔන්න පීරියඩ්ස් දවසුත් ඔයා අතර එනවා. එතකොට එයාට පොඩක් බයයි. එක්සෑම් එක ඉවර වෙලා ඉවර වෙනකන් ඉඳගෙන ඉන්න පුළුවන් වෙයිද? ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයිද දන්නේ නැහැ. ඔය වගේ පොඩි ස්ට්‍රෙස් එකකුත් එනවනේ ඔළුවට. හැබැයි මං කියනවා ගෑනු ළමයිනේ, තාම දුව ගෙදර ඇවිල්ලා නැත්තම් මේක අහගෙන ඉන්න අම්මලට මං කියනවා ඒ දවස් නම් මේ පහුවෙන්නේ යාට. සාධාරණ මිලකට වාගේ අතර පච්චන, ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති ෆෙම් සය එයාට ගෙනල්ලා තියන්න. දැන් එයාගේ ළඟ තියෙන මොනේ දේ තමයි ෆෙම් සය කියලා කියන්නේ. SNS ISO සහතික සහිතව ෆෙම් සය දැන් වාගේ අතර පච්චනවා. දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆෙම් සය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් වාගේ අපහසු දවස් උත් දැන් හැම දවසක්ම වගේ එක විදිහට ගෙවන්න, පහසුවෙන් ගෙවන්න ෆෙම් සය ඔයාගේ ළඟම තියා ගන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැනත් මම ඔයාලට මතක් කරන්න ඕනි. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන්නේම හැමෝගෙම හදවතේ ලියවිච්ච අංක 1 ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ඉතින් ඔයාට 100%ක් හරීම ප්‍රතිඵල සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඖෂධ වලින් ලබා ගන්න පුළුවන් වෙන හින්දාම දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ වතාවකාලික විසඳුම් නෙමේ, 100%ක් හරීම ප්‍රතිඵල අරගෙන එන්නේ. හිතන්න ෂුගර් තියෙනවා කාලයක් තිස්සේ මේකට බෙහෙත් ගන්නවා ගන්නවා. හැබැයි ඉතින් හැමදාම එකම විදිහම තමයි, කිසිම ප්‍රතිඵලයක් නැහැ. හැබැයි දැන් ඔයා සෙවනගල ආයුර්වේද නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක නම් පාවිච්චි කරන්නේ, බය වෙන්න දෙයක් නැහැ. හරිම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල ඔය ස්කූල් යන කට්ටිය, එක්සෑම් ලියන කට්ටිය හැම ටිකක් පරිස්සම් වෙන්න ඕනි. මොකද ළමයි එක්සෑම් එක ඇස්සේ කැස්සක් වුණා කෙම්බිරිසාවක් අනේ දෙයනේ හැදෙන්න නම් එපා. දැනටමත් එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වේදනාවන් 100%ක්ම තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැසට පැණි අරගෙන පාවිච්චි කරන්න. මොකද කාලගුණේ ටිකමන් ටිකමන් එක එක විදිහට වෙනස් වෙන හින්දා ඩග්ගාල ඔය වගේ දේවල් බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සෙවනගල මදුකා කැසට පැණි අරගෙන පාවිච්චි කරන්න. ප්‍රතික්ෂේප කැස්ස උනාංගපත වේදනාව 100%

කීයක් තුරන් කරගන්න ඕනට පුළුවන්කම තියෙනවා. ලිවර් එකේ තෙල් හරියට කෑමක් බීමක් කන්න විදිහක් නැහැ මේ පැටි ලිවර් හින්දා. මං කියන්නේ දැන් ඒකට තිත තියන්න හොඳම කාලෙ මේ ඇවිල්ලා තියෙන්නේ. පැටි ලිවර් වලට තිත තියනවා නම් ඉතින් ඒ සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් එකම තමයි. කෑම ප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම බඩ ජීර්ණය. සියදසියක් ස්වභාවික සෙවනගල අසමෝධකම් නිෂ්පාදනය කරන්නේ කමල් බඳුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. ඉතින් වඩා හානිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පොඩි කාලයක් නෙමෙයි ලොකු විශ්වාසයක් දිනාගෙන තියෙනවා. අපේ වැදකම අපේ උරුමය 40 වසරක අභිමානීය විශ්වාසය දිනාගෙන තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න. 047 3133 540 හිට අදම කාලෙකක් දෙන්න යමුදට අගල WhatsApp messages පතර කවුද ඉන්නේ කියලා බලන්න. අනේ ජානුවා කේ ඔගේ මම කලස්සන යන්නේ අපිටත් ඒක පුරුදුයි දැන් අපි තාම අහගෙන ඉන්නවා කේ මගේ දුවල දෙන්න දහම්සේ නෑ දහම්සේ නෙමෙයි දහම්සයි විහන්සයි ඔයාවයි නෙත්තර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නෙළුවක් කන්න චත්‍රිකා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ ඔයාටයි දෝනිලා දෙන්නටයි එදිරින් පස්සේ නෙත් අහගෙන ඉන්නේ මම ගැනිමුලේ ආරෙන් ෆැෂන් එකේ මංචුවක්කා රවිදු ඊට පස්සේ හසිනී චාමිකා තෙව් බබවත් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මේ හැන සින්දුවර එකතු කරගන්න ජනමණික මවද ලස්සන සින්දුකර එකතු කරගන්න කියලා ලක්මාලායි මැසේජ් එකක් එවලා. ජනුවා කී අපිවත් ලස්සන සින්දුකර එකතු කරගන්න කලබෝවිල ප්‍රේදර්ශනී ගෙද්දුව. හසා මැසේජ් එක එවලා තියන්නේ. හසා එකතු කරගන්නම් හරිද? තැන්කියු මම අහගෙන ඉන්නවට අම්මටයි දුවටයි දෙන්නට මාදරෙයි. සුදුමණි කේමරත් හොඳ සින්දුක් කෝනි මගේ පැටියෝ. ජම්බදී අයියා බුලත් කොපිටියල්ලා වලින් මැසේජ් කළා තියෙනවා. මේ සින්දුර මේකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 46යි.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
7: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු.

හවස තුනයි විනාඩි 41යි වෙලාව යන්නත් ටික වෙලාව දැන් ලඟ වෙලා තියන්නේ. හැබැයි යන්න කලින් එකතු කරගන්න කට්ටියක් ඉන්නවා, මතක් කරන්න දෙයක්වත් තියෙනවා ඔයාට. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවද? හතරයි ඩිසෙන්න පුළුවන් සන්ධි රෝග මාංශු පේශි වේදනා නහර ගැට ගැසීම්. හරිම කෙටි කාලිකින් සුවකරන ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි ශාඛා තියෙන්නේ. එවගේම උපතේදී දරුවන්ට විවිධ හේතු නිසා ඇති වෙච්ච ආබාධ අපි දකිනවා තියෙනවා. එහෙම දරුවෙක් ඔයාටත් ඉන්නව නම් පරක්කු වෙන දෙයක් නැහැ, හිත ඉන්න දෙයක් නැහැ. ඔයාට යන්න පුළුවන් එයාව අරගෙන ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කරලා තියෙනවා ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය විසින්. ඒ වගේම පැරලයිස් වෙලා ජීවිත කාලෙ මැදක් මත රෝදපුටුවක් මත ඉන්නවයි කියලා හිතපු ඔයාට තමයි මම මේ කියන්නේ. විශ්වාසයෙන් යන්න තියෙන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරනවා ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගමේ වෙනුවෙන් ශාඛා තියෙනවා. ඉතින් මේ කිව්ව තැන්වලට ඔයාට යන්න විදිහක් නෑ, වයින්නේ ටිකක් දුර බැහැර පළාතක නම්. ඔයාට හිතෙන්න පුළුවන් ප්‍රතිකාර සඳහා යොදාගන්න පාරම්පරික තෙල් වගේ ගෙදරටම ගෙන්න ගන්න තියෙනු නම් හොඳයි කියලා. ඔව්, එහෙම කරන්න පුළුවන්. ආඩ මේකේ තියෙන විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පිට මගින් ලබා ගන්නත් ඔයාලට දැන් හැකියාව තියෙනවා. මේ හැම ඖෂධයක්ම ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි කරලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් යුතුව ඔයාලට මේ දේවල් මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. එවගේම ඕනම කෙනෙක්ට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න දැන් අවස්ථාව තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. මොකද ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සඳහා අඩුම මිලත් මේ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානය තුළම තමයි ඔයාට හම්බ වෙන්නේ. ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඔයාට ඉක්මනින්ම රෝග සුව කරගන්නත් දැන් පුළුවන්කම තියෙනවා. ඒ කාලයේ පුරාමට නොමිලේ ආහාර පාන නවාතැන් පාසුකම්ද රෝගීන් සඳහා ලබා දෙන ආයතනය මගින් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොට රෝහලේ රෝගීන් 100කට පමණ එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිරිය හැමදේම සකස් කරලා තියෙනවා. ඉතින් ප්‍රතිකාර ලබා ගන්නවා යනව නම් දිනයක් වෙලාවක් වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0 0 0 0 0 0 0││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││
ඔයත් මොනියම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට එන්න ආගේ රෝග 100%ක් සුව කරගන්න පුළුවන් මතකයිනි තියන්නේ කොට්ටාව හොරණ සහ බණ්ඩාරගම WhatsApp messages ටික කවුරුන් තියනවා තව මට ඉතුරු වෙලා ටිකක් මන් ටැග් ගල කියන්නද චූටි පැටියා අපේ ජාන වෝලේ අවිදත් ලස්සට සින්දා කණි සමලතා ලලිතා පද්මිනී නදී චමි මලි ඔමා සමිදු මේ ඔක්කොම එකතු කරගෙන ලස්සට සින්දාක් දෙන්න වින්ඩීස් ගාමන්ට් කුරු නැගල රන් සැටි යන සෙට් එකටම ජය වේවා හෙටනම් නර්තනී නීනා වින්දනය සිදු තොන්න මොනි ජානු කියලා තියෙනවා මේ කෙල්ලත් එක්ක කරන්න බෑනේ මේ වැඩේ ශෂිකා ට්‍රයි කරන්නම් කොහොම හරි උස්සගෙන එන්න ආදරේ නැත් කෑගල්ල කංකිරිය හෙට මුල චන්දිමා පහන්තිර ලස්සනයි ලස්සට සින්දාක් දෙන්න කෑගල්ල චන්දියක්කා ලාලක්කා කේටලින් චන්දියක්කා මැසේජ් එක දාලා තියෙන්නේ ආදරේ හරිද thank you මම වහගෙන ඉන්නවට එකතු කරගන්නම් මේ හැන සිද්දුවටම එතනින් පස්සේ කෝල් කරපු මෙන්න මේ සෙට් එකක් ටක් ගාල එකතු කරගන්නම් මිනුවන්ගොඩ උතුරු වැලිය තුෂාර කලපගේ අය කතා කළා ස්ටීවන් වැටිෂියා ඊට පස්සේ රාසික සුමුදු සුගා නමල් නිලේෂ තුලක්ෂ රාසික සෙට් එකම එකතු කරගන්නම් නැගල යන සින්දුවක් ඉල්ලුවා නැගල යන්න බයිසිකලේ බයිසිකලේ වගේ දෙන්නද කටියම එකතු කරගන්නම් මේ සින්දුවට අපේ බඩ්ලස්ගම රැන්ඩි ක්‍රාෆ්ට් එකේ විමල් අංකල් ඉන්නවා සද්දටම වහගෙන විමල් අංකල් ජය වේවා බද්‍රලිය ඉන්ද්‍රණිය අක්ක කතා කළා දුව නිසංසල නිසංසා පුදනීම් සර මොරපිටිය රාණි අක්කයි අක්කගේ අයියවයි දෙන්නම එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කිව්වේ එහෙනම් ඉතින් කට්ටියම එකතු කරගෙන අපි අහමු මේ සින්දුව තව චූටි වෙලාවකින් මමත් යනව හොඳේ

හවසට නෑ විනාඩි 52යි. එහෙනම් කල්ලෝ අපි ගියා. හම්බ වෙමු හෙට හරියටම දවල්කට ඔයාගේ මගේයි. සුපරදු ටයිම් එක දවල්ක ගින්දර හැන්දෑව. එහෙනම් ඉතින් එතකම් පරිස්සමට ඉන්න ඕනි. දිගටම නැත් එක්ක ඉන්න ඕනි. යන්නද? එහෙනම් කල්ලෝ අපි ගියා. මගේ යාගේ ජනු.

0: කියනවා.
1: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයකක රස බලමුද. මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයමීට්. වර්ණකාරක රසකාරක කිසිම කඩංගු නැත.
2: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
3: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ්‍රේෂ්ම ලිතුරැගුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
4: මන්තාරම්රෑ හතට නොස්තැල්ජයානු රෝමාන්තික මතක ස්මරණයා
5: ලෙකේ හොඳම වයිබ එක හිතට දැනෙන මෙලදී සෙක්කහන්න නෙත්තේ පෙම් ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: සුබසන්නේවක් හවස 4යි දැන්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම ඇත් නියුස්
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
4: හොට්ස්පොට් ඇයියේ
3: දේටා නෑ යන්නේ
4: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
5: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
6: be ready for this war
7: squash the bad officials Nazi congress comes to an end
8: together on a day of profound joy a soaring hope
9: the day a planet stops for a game
2: net fm ALGO TOWN bayan payalutwana අලුත් පැය දිවස්ම ඇත් නියුස්
10: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නියුස් සමග මම තරංග ජංගම මද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක් ප්‍රවාහන අමාත්‍යාංශයට ක්‍රියාත්මක වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත නිල වශයෙන් භාර දීම අද සිදු කෙරුණා මද්‍රව්‍ය භාවිත කර පොදු ප්‍රවාහන සේවාවන්ගේ නිරතවර නිරේදුරන්ගේ සහ සහායකින්ගේ මද්‍රව්‍ය භාවිතාවන් පිළිබඳ පරීක්ෂණ කටයුතු විධිමත් කිරීම මෙහි අරමුණයි. පොදු ප්‍රවාහන සේවය වඩාත් ගුණාත්මක විධිමත් සහ ආරක්ෂිත සේවයක් බවට පත් කර මගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ සැලසුම යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක වනවා. මද්‍රව්‍ය භාවිතයෙන් තොර වගකීම් සහගත රියදුරන් සහ රිය සහායකයන් සහිත පොදු ප්‍රවාහන සේවයක් තහවුරු කිරීම තුළින් මාර්ග අනතුරු අවම කර මගේ ජනතාවට ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මිලගනෙත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: FM Anupaha FM Anu Hatarai Dashma Ada Net FM Hadaravate Hadaravate
12: Brought to you by
13: Nowa Anlene Calcium Vitamin C D Zinc Magnesium Methylu Posha Padarthe Kolahakin Anlene Sima Bidalanna
14: Meka Thama Vistare Danna Ona Pattare
15: NLB Jaya Jathikala Thurai Mandalaya
16: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
17: මරු බං

0: නැත ප්‍රේම හතර වටේ හතර වටේ හතර වටේ
1: සුබසන්නේ වක් හවස 4යි විනාඩි 9යි වෙලාව අපි වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අලුත් සතියක වැඩ පටන් අරගෙන තියෙන්නේ. එතකොට අලුත් සතියක වැඩ පටන් ගන්නකොට මේ වෙලාවේ අතිශය කාර්ය බහුල වෙලා ඉන්න ඔයා වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ ගෙදර වැඩත් එක කාර්ය බහුල වෙලා හිටියත් නැත්නම් ගෙදර වැඩ ටික ඉවර කරලා ටිකක් නිදහසේ හිටියත් මේ වෙලාව ඔයා කැමතිම සින්දු අහන වෙලාව නිසා කතා කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහන්න මේ පැතරින් අමතක කරන්න එපා. අද සඳුදා දවසේ ඉතින් එතකොට අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම net fm official facebook page එකකින් මම live වෙවිලා ඉන්නේ. ඉතින් ඒ නිසා net fm official facebook page එකක පැත්තට ගිහිල්ලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපි දවස් දෙකකට විතර පස්සේනේ හම්බ වෙන්නේ. ඒ නිසා කතා කරන්න තියෙන දේවල් live එකේ කමෙන්ට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මට කතා කරන්නත් පුළුවන්. WhatsApp එකේ message කරන්නත් පුළුවන්. හරිද? WhatsApp එක පැත්තෙන් ඔයා එන්න හිතාගෙන ඉන්නවා නම් හරිද 0711 95 95 95 නම්බර් එක තියෙනවා. මේ වෙලාවේ වැඩ කරන ගමන් හිටියත් චුට්ටක් ෆෝන් එක අතට අරගෙන message එකක් දාලා අසා අපි මේ වෙලාව වහගෙන ඉන්නේ මෙන්න මේ කට්ටිය ඉන්නවා කියලා පොඩි message එකක් තිබ්බා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොස් බයින්නෙත් නැහැ. හරිද? මට message කරේ කියලා කියන්නකෝ. එතකොට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් net fm official facebook page එකේ live එකට comment කරනවා වගේම තමයි. ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් wall post එකක් දාලා තියෙනවා. මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ ශිෂ්‍යත්වය ගැන. එතකොට ඔයා ශිෂ්‍යත්ව ලිව්වේ මොන අවුරුද්දද? ඊට පස්සේ ඔයාගේ ලකුණු කීයද කියලා තමයි අද මම wall post එකේ දාලා තියෙන්නේ. comment එකක් තියන්න. හරිද? දැන් ඉතින් එහෙම ලොකුවට ලැජ්ජි හිතෙන්නේ නැහැ නේ ලකුණු ගන්න කිව්වා කියලා නේ. හරි. අනිවාර්යෙන් comment එකක් තියන්න තමතක් කරන්න එපා. ඒ වගේම තමයි 0711 95 95 95 WhatsApp කරනවා. ඒ වගේම කතා කරනවා නම් 255 33 63 නම්බර් එක තියෙනවා. වැඩ ගොඩක් තියෙනෝනේ. ඒ නිසා ඔයාලා හවස 6ට කලින් මේ පැත්තට ඇවිල්ලා ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහන්න පුළුවන්. කතා කරලා message කරලා එහෙනම් හවස 6 වෙනකන් ඔයා මාත් එක්ක ඉන්න ඕන. අද පොඩ්ඩක් නටන්න පුළුවන් සින්දු ටිකක් එක්ක තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. ඔයා Facebook live එකේ ටග් ගාලා ඇවිල්ලා මට comment එකක් තියන්න. මම අද specially chance එක දෙනවා comment කරන කට්ටියට. අපි එහෙනම් වැඩ පටන් ගන්න හදන්නේ වාගේ මගේ boring නැති evening drive එක හතර වටේ with DJ Asa.

0: Atra Aten, Sindu Ehenä, Net FM.
1: හතරවට හගිරින්න ගමන් Facebook live එකේ ඉන්නේ උදාර විදිහට live එකේ කට්ටිය සෑහෙන join වෙන ගමන් ඉන්නේ නිශාන්ත චතුරංග ඉන්නවා ඊට පස්සේ කවුද මේ ඉන්නේ මිලානි ගමගේ හයි කොහොමද ඒ වගේම කරුණාරත්න කරු ඉන්නවා ඒ වගේම ධනුෂි ධනු ඔයවත් එකතු කරගන්නම් ඒ වගේම කවුද මේ ඉන්නේ චමියෝෂි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දිනෝ ෂේනු බීට්ස් ඔයවත් එකතු කරගන්නම් ඉෂාරා කරුණාරත්න thank you ජය වේවා උදාර විදිහට Facebook live එකේ comment කරගෙන යන set එක ආද වැඩිපුර මතක් කරන්න මම ලෑස්ති වෙලා ඉන්නවා ඔයාටමත් Facebook live එකට ආවෙ නැත්නම් net fm official Facebook page එක like කරලා follow කරලා tag කරලා live එකට එන්න හතර

0: හවස 4යි විනාඩි 19යි දැන්.
1: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
5: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
4: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා
8: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම

Make a thama vistare, dan on a patere.

0: ජාතිකල තරයි මණ්ඩලය.
1: අද තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවණකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද 0747 31 33 540.
2: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හතර වටේ.
2: හරි, වෙලාව හවස 4:23. අපි හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ Facebook live එකේ ඉන්න කට්ටියව මම කිව්වා වගේ මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි, කොහොමද සා? අපිත් මේ වෙලාවේ ආව බලාගෙන ඉන්නවා කියලා මට කාන්ති message කරලා තිනවා. Thank you කාන්ති. ඒ වගේම නිලූකා, ඒ වගේම නිරංජිය අඹගහ ගෙදර ඉන්නවා. ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. ඒ වගේම සුරේෂ් රාජරත්න, thank you ජය වේවා. ඒ වගේම ඉෂාරා කරුණාරත්න ආවත් එකතු කරගන්නම්. ඉෂාරා අධිකාරී වැඩ කරන ගමන් මේ වෙලාවේ live එකත් බලාගෙන ඉන්නේ නේද? උදාරයියා අනිවාර්යෙන් එකතු කරගන්නම්. මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ උදේ සකුණි, thank you message කරාට. අසා අපිත් මේ වෙලාවේ ඔයාගේ live එක බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ දෙහිඅත්ත කණ්ඩි ඉඳලා මේ වෙලාවේ මාව බලාගෙන ඉන්න set එකකුත් ඉන්නවා. ඒ වගේම අනුෂා දමයන්ති, අප්සරා හේවාගමගේ මේ set එකම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. තවෝවා ඉක්මනට comment කරන්න. මම ඊළඟ set එකවත් අනිවාර්යෙන් මතක් කරන්නම්. හරිද? ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි NLB ජය ලොතරැය. ආ, වැඩි වැඩියෙන් අරගත්තු ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වැඩිපුරම තෑගි දෙන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් අග ඉඳලා මුලට අංක ගැලපුණත්, මුල ඉඳලා අගට අංක ගැලපුණත් ඔයාලට දිනුමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් වෙනදා හම්බ වෙන තෑගි වලට අමතරව ඔයාලට Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා. NLB ජය ලොතරැයි අරගත්තාම එතකොට Sunday bonus විශේෂ දිනුම් වාරය හරහා හැම ඉරිදම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ඔයාලට NLB ජය ලොතරැයි හරහා පුළුවන්. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ඔයාලට ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දිනුම් වාර වැඩිම ප්‍රමාණයක් දෙන, ජයග්‍රහී අවස්ථාවන් වැඩිම ප්‍රමාණයක් දෙන ලොතරැයි තමයි NLB ජය ලොතරැයි රයිය කියලා කියන්නේ. ඒක න මතක් කරලා මේ වෙලාවේ මාත් එක තව set එකක්ම ඉන්නවා. මේ කට්ටියව මතක් කරන්න ඕනනේ. හයි, කොහමද? FM එකේ නම කිව්වට thank you කියලා නිරංජි comment එකක් දාලා තියෙනවා live එකේ. ඔවනම් මොනාදන්නේ සුළු දේවල් නේ. මටත් සින්දුවක් දෙන්න කියලා කාන්ති comment කරලා තිනවා. thank you කාන්ති. ඔයාවත් එකතු කරගන්නම්. live එක කට්ටිය පුළුවන් තරම් share කරලා ඊට පස්සේ comment කරලා මේ පැත්තට set වෙන්න අමතක කරන්න එපා. ඔයා තාමත් Facebook live එකට ආවේ නැත්නම් තව පොඩි වෙලාවක් අපි Facebook live එකේ ඉන්නවා. ඔයාලට පුළුවන් ඇවිල්ලා comment එකක් තියලා මේ පැත්තට set වෙන්න. ටිකක් ඒ දවස්වල ඉඳලා කට්ටිය ආස සින්දුවක් තමයි දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. හවස 4:26 දැන්. message එකක් දාලා comment එකක් දාලා මේ පැත්තට එන්න.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
2: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Downro Inverter ශීතකරණ 20% වට්ටම් 90,000 සිට. කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15%ක් පමණ. සියලුම Downro ප්‍රදර්ශනාකාර වලින්.
7: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
8: හොට්ස්පොට්? ඇයියේ?
7: ඩේටා නෑ යන්නේ.
8: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
9: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
10: We're ready for this war.
11: Squash the battle Hitler's Nazi Congress comes to an end.
12: Together on a day of profound joy, a soaring hope.
13: The day a planet stops for a game.
14: Net FM. Algo Town.
15: Brought to you by
16: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
17: Oya try karanna ganna vijaya aapapiti.
18: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwaku Wanna Danma Katha Karanna 0.71.666.222 Prime Residences
19: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117-388-388 අමතන්න.
14: NetFM Algo Town.
4: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77-406-4397.

0: Raatin, sindu ähinä. Net FM, hatrawade.
1: Right, velava hamsa hatrai vinadi tisnave ayi api Facebook live ke patte indala. Dan tamai vede hawar kharala me patrai WhatsApp ke poddak yanna. මේ වෙලාව යමින් යමින් ගමන් ඊට පස්සේ වැඩ කරන ගමන් WhatsApp එකේ මාව අහගෙන බලාගෙන ඉන්න ගමන් මැසේජ් කරපු සෙට් එකක් තමයි මතක් කරන්න හදන්නේ. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ඔයාගේ හතරවටේ අහගෙන ඉන්නවා. හවසරුවේ අද නියම සින්දු ටිකක් තියෙනවා කියලා තියෙනවා. එහෙම තමයි යන්නේ. අනිවාර්යෙන් මාව අහගෙන ඉන්නවනම් මේ පැත්තට මට මේ විදිහට මැසේජ් එකක් දාන්න ඕනේ. කවිනි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඒ වගේම අසයි අපිත් මේ වෙලාවේ සද්දෙරම net fm අහගෙන ඉන්නවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න පෞලි කට්ටියත් එක්කම කියලා මට අනුපමා මැසේජ් කරලා තිනවා. Thank you darling, මං ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් අනුපමා. Thank you මැසේජ් කරාට. අසයි මමත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා යොහන් මැසේජ් කරලා තිනවා. යොහන් ආවත් ඊට පස්සේ මදුෂානි මැසේජ් එකක් දාලා තිනවා. ඔක්කොම කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහමු කියලා. ඒ වගේම ලක්මාලි ප්‍රියදර්ශනී වැඩ කරන ගම මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. Thank you darling, ඔයාවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම ප්‍රබෝධි හයි කොහොමද සා මේ වෙලාවේ සද්දෙරම අපිත් හතරවටේ තමයි අහගෙන ඉන්නේ. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. හා මේකටම එකතු කරගන්නා

Somehow.

0: හවස හතරයි විනාඩි 50යි.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DSCC කල්සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 011-2-35-2 අමතා හෝ ළඟම පිහිටි DSCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DSCC බැංකුව ඔබේ වර්ධනයට.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: ඩම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සිවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සිවනගල 0773-273-540.
11: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා දෙනවා. 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
12: වීතරාගේ මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
13: නෙට් FM බුදු ගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

හද ආදරේ පිරිලා ඉතිරිලා යනවා මේ සිකුරාද ගැන මතක් වෙනකොට. මොකද අපි මේ සිකුරාදා වුණ නැත FM DJ Night පළවෙනි තරඟ වටේ අවසන් සිකුරාදාවන් කිහිපයට තමයි අපි මේ ඉස්සරහට එන්නේ. අපි ඊට පස්සේ සැතැම්බර් මුල් සතිය වෙනකොට DJ Night Face to Face Attack Show Second Round එකේ වැඩ පටන් ගන්න තියෙනවා. ඉතින් එතකොට අපි ඔයාලට කලින් මතක් කරා වගේම බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කය අතර තමයි අපි මේ සිකුරාදාවේ Face to Face Attack Show එක අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා හද ආදරේ පිරිලා ඉතිරිනවා මේ මතක් වෙදි නේද? මම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ දැන් මේ දවස්වල බයික් එකක් එහෙම ගන්නවා කියන අයිඩියා එකේ ඉන්න ඔයාට ඇඟට දැනෙන්නේ නැති වෙන්න. හරිද? ඊට පස්සේ ඔළුවට බරක් නොවෙන්න. ඔයාටම කියලා සුපිරි බයික් එකක්, නියම බයික් එකක් ගන්න තියෙන හොඳම chance එක ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි දැන් ජපානයේට Toyota, ඊට පස්සේ ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනකොට දැන් අපිටත් ඔන්න අපේම කියලා බය නැතුව කියන්න පුළුවන් රියල් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම ඔන්න KD Rice Leader 125 petrol bike එක ගැන මේ දවස්වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න කතා වෙනවා. ඒකට හේතුව තමයි මේක ඇවිල්ලා වාට අර මං කිව්වා වගේ ඔළුවට බරක් නැතුව ඇඟට දැනෙන්නවත් නැතුව පදින්න පුළුවන් නියම බයික් එකක්. බයික් එකක් ගත්තට පස්සේ ගොඩක් වෙලාවට මේක මේ පෙට්‍රල් කොස්ට් එක කොච්චර මාසෙකට යයිද දන්නේ නැහැ කියලා හිතේ තියාගෙන පදිනකොට ඒක නිකන් අර නිකන් ඔළුවටත් හරි බරක් වගේ ඉන්නේ නේද? හැබැයි ඒ වුණාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ලංකාවේ කොල්ලෝ කියලා මෙච්චර හොයන්නේ මේක ඇවිල්ලා හොඳට තෙල් කරන බයික් එකක්. ඒ කියන්නේ ඔයාලට දැනෙන්නේවත් නැති තරම් මේකේ පෙට්‍රල් වියදම. හරි. ඊට පස්සේ අනිත් කාරණාව තමයි මෙච්චර හොඳ බයික් එකක් දැන් ඔයාලට රුපියල් 599,000කට විතර වගේ පොඩි ගාණකට ගන්න පුළුවන්. සාමාන්‍ය පොඩි ගාණක් කියලා කියන්නේ මේ දවස්වල බයික් වල ගණන් එක්ක බැලුවාම මේක ඇත්තටම සෑහෙන්න ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් වාසියක් නෙනේ. රුපියල් 599,000කට මෙච්චර හොඳ බයික් එකක් ගන්න හම්බෙන්නේ හරි කලාතුරකින්. ඔයාලට ඒ chance එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ KD Rice Motor Company Private Limited වෙති. ඒ විතරක් නෙමෙයි. ඔයාට දැන් එකපාර දීලා ගන්න සල්ලි නැත්තම් ඔයා ලීස් එකක් දාලා ගන්නවා නම් ඩවුන් පේමන්ට් එක හිතා ගන්නවත් බැරි තරම් පොඩි ගාණක් දීලා ඔයාට බයික් එකක් ගෙදර අරන් යන්න පුළුවන්. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ තවදුරටත් බස් වල තෙරපිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. ට්‍රැෆික් වල හිර වෙලා ඉන්න ඕනේ නැහැ. හරිද? පොඩි ගමනක් බිමනක් යන්න පයින් යන්න ඕනේ නැහැ. දැන් ඔයාටම කියලා බයික් එකක් අරගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට දෙයනේ කියලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා කතා කරන්න 0773 523 535ට 0773 523 535ට කතා කරලා KD Rice Motor Company Private Limited වෙතින් ඔයාගේ බයික් එක අදම වෙන් කර ගන්න. අපි අලුත් පැයදී හම්බෙමු. අලුත් පැයදී මැසේජ් එකක් දාලා තියෙන මම ඔයාව මතක් කරන්නම්.

0: Ray, Mark Anthony, Deuce.
1: I was playing with her, she was playing with me. Next thing you know.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: හවස 5:03 දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නියුස් සමග මම තරංග ගණෙමුල්ල සංචිව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රැඳවුම් බාරේ රඳවා සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැතිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. එම සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින්. එෙහිදී විමර්ශනවල ප්‍රගතිය දක්වන වාර්තාවක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරිය ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. 2025 පෙබරවාරි මාස 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ගණෙමුල සංජීව ඝාතනයට ලක්වීමෙන් පසු එම සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වූ ඉෂාරා සෙව්වන්දි නැමැතිය මෙරටින් පලා ගොස් තිබුණා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එය අත්අඩංගුවට ගැනුණේ නේපාලයේදී. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people we trust. FM 95 FM 94.8 net FM
4: Baru bang!

වටේ සුබසන්දාව කවස 5යි විනාඩි 11යි අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. එතකොට මේ වෙලාවේ WhatsApp එකේ message කරපු set එක මතක් කරා නම් හොඳයි කියලා මට හිතුණා. තේන්සා මම WhatsApp එක පැත්තට යන්න හදන්නේ නාතණ්ඩිය පිලා කටුමුල්ලේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. මට මැසේජ් එකක් දාලා තිනවා අවිෂ්කවයි ලක්ෂාන්වයි ආදී දෙනගේ බර්ත්ඩේ කලු පවුල කට්ටිය තමයි විශ් කරලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් විශ් කරනවා, ජය වේවා. ඊට පස්සේ මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා සුජානි චන්දිමා මැසේජ් කරලා තිනවා. ඒ වගේම මටත් සින්දුවක් දෙන්න අසා අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එක දාලා තින්නේ ශිරෝමි. අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. Thank you. ඒ වගේම නලින් සුජීව අසා අපිටත් සින්දුවක් ඕනේ. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා තියෙනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා අසා යටි අන්තර දේශානි ස්ටුඩියෝ එකේ අපිත් මේ වෙලාවේ හතර වටේ සද්දෙටම අහගෙන ඉන්නවා. අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හා අනිවාර්යෙන් මම සින්දුවක් දෙන්නම්. ඒ වගේම තංගල්ලෙන් අප්සරා Thank you. ජය වේවා. මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන අපි අලුත් පැය වැඩ පටන් ගන්න හදන්නේ. හවස 5යි විනාඩි 12යි දැන්. මැසේජ් එකක් දාලා ආ මේ පැතර සෙට් වෙන්න.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
3: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
4: මට උන වගේ සේන.
3: ලිං පස් පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තා තැඹුවා සුටුසු ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
6: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data. 4GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 1598.
7: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
8: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388

0: ಸಾಧನಗಳ ಬಿಂದು ಐ ಹತ್ತು ಸೇ ಹತ್ತೆ ಹತೈ ತುಂಬಿಸಿಯ ನವ ಸೇ ಹತ್ತಲಿಹ
1: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novinas Sadivi Again Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
2: Sukhobhogit Veta Navarthak Denza Navina Thakshane Kala Denza B5 Sa Denza B8 Premium SUV Rata Atvindimata Altaya Pradarshana Gareta Paminenna Nathinam Bindu Aikai Kai Dekai Ekasivisipai Ekasivisipa Amatanna
3: යටිහිතට භාෂාවක් තියෙනවා.
4: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
3: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
4: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
3: ඉතු වෙනවාමයි.
4: ඉතු වෙනවාමයි.
5: Alpha Studio with Kasuni and Lehansa.
4: සතියේ දවස්වල උදේ 6ට.
3: උදේ 6ට.
6: වීතරාගේ මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
7: නෙත් FM බුදු ගුණ හැන්දෑව
8: බුදු ගුණ හැන්දෑව
9: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
7: පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ පෙතිබර සරින් සුගයන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
6: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
7: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
6: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
10: වසර පහක වගකීමක් කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0977-406-43-97
11: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ

හවස පහයි විනාඩි 28යි. අපි හතර රටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ හවස්වරේ මාතක සින්දුවක් අහන්න ඉන්න සෙට් එක මතක් කරන්න තමයි හදන්නේ. බටංගල ඉඳලා මේ වෙලාවේ චන්දසිරි, ඊට පස්සේ ආර්යක යාළුව සෙට් එක සද්දරම්මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. Thank you ජය වේවා. ඒ වගේම ශාන්ත රේලස්ගේ සෙට් එකවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕන. ඒ වගේම රතුපස්වල නන්දනී ගාමන්ට් එකේ කට්ටිය ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මැසේජ් කරලා තිනවා. උදාරයි, අනිවාර්යෙන් මම ඒක තුකර ගන්නම්. ඊට පස්සේ කවුද මේ මට මැසේජ් එක දාලා තියෙන්නේ? වසන්ත දිසානායක, ඔයාවත් එකතු කරගන්නම් වසන්ත. Thank you message කරාට. ඒ වගේම කලවන්ින් පුෂ්පා, අසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා රුවන්වැල්ලෙන් කුමුදු message කරලා තිනවා. පූර්ණිමා සෙව්වන්දි සද ලංකාවෙන් මම ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම එකතු කරගන්නම්. අද Facebook live එකෙත් සෑහෙන කට්ටියක් comment කරලා තිනවා. ඊට පස්සේ message උත් සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා හවස 6 වෙනකන් ඉතින් නිදහසක් නැහැ නේ. ඔක්කොම කට්ටිය මතක් කරන්න ඕනනේ. කවන්න යන්නේ ඔයා දැන් මේ වෙලාවේ off වෙලා යන ගමන් නම් ඉන්නේ. මට ෆෝන් එක අතට අරගෙන මැසේජ් එකක් දාන්න, මම ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්. ඊට පස්සේ ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නකොට මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ওই යමින් යමින් ගමන් පොඩ්ඩක් බලන්න. ලොතරැයි විකුණන මහත්මයෙක් ළඟපාතක ඉන්නවද කියලා. මොකද ජීවිතේ වාසනාව උදා කරගන්න වැඩ කරලා විතරක් මදි. පොඩ්ඩක් ට්‍රයි කරන්නත් ඕන නේද? එතකොට ඒ කියන්නේ දැන් සල්ලි හම්බ කරන්න, ඊට පස්සේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඔයා උත්සාහ කරනවා වගේ පොඩ වාසනාව උරගා බලන්නත් ඕන. අනේ නිසාම තමයි ඔයාගේ ජීවිතයේ සීනට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය වෙතින් දවසේ වැඩිම ජයග්‍රහී අවස්ථාවන් ප්‍රමාණයක් ඔයාට උදා කරලා දෙන NLB ජය ලොතරැයි අරගෙන ඇවිල්ලා තියෙන. මොකද NLB ජය ලොතරැයි අරගත්තට පස්සේ දැන් ඔයාට හිතා ගන්න බැරි තරම් ජයග්‍රහී අවස්ථාවන් රාශියක් තියෙනවා. පළවෙනිම එක තමයි දැන් ඔයාට මුලින්ද ළඟට අංක ගැලපුණත්, අගේ ඉඳලා මුලට අංක ගැලපුණත් ඔයාට ජයග්‍රහණයක් තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි වගේම සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ඔයාට හැකියාව තියෙනවා NLB ජය ලොතරැයියත් එක්ක. ඒ නිසා වැඩි වැඩියෙන් NLB ජය ලොතරැයි අරගන්න, ඔයා වැඩි වැඩියෙන් NLB ජය ලොතරැයි අරගත්තොත් ඔයාලට වැඩි වැඩියෙන් ඔයාගේ වාසනාව ළඟා කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දැන් වයිෆ් ගෙදර එනකොට සෑහෙන්න තෙහෙට්ටුයි මහන්සි වගේ නම්, ඊට පස්සේ බස් වල ඇවිල්ලා හැමදාම තෙරපිලා එනකොට හරි අමාරුයි කරදරේ කියලා ඔයාලට හැමදාම කියනවා නම් ඔයාලට පොඩ්ඩක් හිතෙන්න ඕන මං හැමදාම වාහනේ එනවා වගේ තමයි මේ මගේ වයිෆ්. එයා දුක් විඳලා ඇවිල්ලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ඊට පස්සේ බස් වල තෙරපිලා ඇවිල්ලා ආයරයට කැමලෑස්ති කරලා එහෙම කොච්චරවත් වැඩ කරන්න එයාට මාර මහන්සියක් ඇති නේද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනනි. එතකොට වාගේ හිතට එන ඊළඟ දේ තමයි දෙයියනේ කියලා වයිෆ්ටත් ගෙදර එන්න පොඩි බයික් එකක් එහෙම අරන් දෙන්න තියෙනවනะ. ඊට පස්සේ ගෙදර ඉන්න කෙනෙක් නම් හවුස් වයිෆ් කෙනෙක් නම් ඉන්නේ. එතකොට එයාට ළමයින්ගේ ස්කෝලවල වල වැඩවලට යන්න, ටවුන් එකට එහෙම යන්න උමනාවක් ආවහම පයින් යවලා යව රස්තියාදු කරන්න නැතුව එයාටත් බයික් එකක් කරන් දෙන්න ඕන කියන අයිඩියා එකේ ඉන්න කෙනෙක් නම් ඔයා ලංකාවේ මේ දවස්වල කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම හොයන බයික් එක ගැන මම කියන්නම්. ඔයා ඒක එයාට අරන් දෙන්න. ඒ තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. මොකද මේ දවස්වල ලංකාවේ හැමෝම මේක ගැන කතා වෙන්නේ. මේ තරම් හොඳට පෙට්‍රල් කරන බයික් එකක් ආයිතින් ඔයාට හම්බ වෙන්නේ නැහැ. හරිද? දැන් සාමාන්‍යයෙන් අලුතෙන් බයික් එකක් ගත්තාම අපිට තියෙන ප්‍රශ්නේ මේක මාසයකට කොච්චර පෙට්‍රල් වියදමක් යනවද දන්නේ නේද? ඔහොම හිත හිත බයික් එක පදින්න බෑනේ. හැබැයි වුණාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක අරගත්ත ගොඩක් අය කියන්නේ ආයිතින් පෙට්‍රල් ගැන හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ තරම් හොඳට වාහනේ පෙට්‍රල් කරනවා. අනිත් එක තමයි රුපියල් 599,000කට මේ දවස්වල මෙච්චර හොඳ බයික් එකක් ගන්න හම්බ වෙනව නම් හම්බ වෙන්නේ ඒ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකම තමයි. හරිද? වෙන කොහේන්වත් ඔයාට KD Rice Motor Company Private Limited එකෙන් තරම් වාසි ඊට පස්සේ ඩිස්කවුන්ට් හම්බ වෙන්නේ. අනිත් කාරණාව තමයි ඔයා ලීස් එකක් දාලා ගන්නවා නම් එහෙම හරිම පොඩි අතිකාරම් මුදලක් ගෙවලා ඔයාට වාහනේ ගෙදර අරන් යන්න පුළුවන්. ඒ නිසා අනම්මනම් හිතන්න ඕනේ නෑ බස්වල තෙරපිලා ඊට පස්සේ හිර වෙලා යන්නේ නැතුව නිදහසේ ගෙදර යන්න. හදිසියේ ගමනක් බිමනක් යන්න ඔයා අරගන්න ඕනේ බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ඒ නිසා වැඩි විස්තර දැනගන්න ඔයා කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. ඔයාට බයික් එකක් ගන්නවා කියන එක තවදුරටත් දැන් සිහිනයක් නෙවෙයි.

හවස පහයි විනාඩි 34ක් වෙනකොට විකිලගස්කඩ සැලොන් දිනේශ්‍රී එකේ කට්ටියව අනිවාර්යෙන් මතක් කරන්න ඕන සංදීපනීවයි නුවන්තිකාවයි ඒ වගේම ස්පෙෂලි ශාමවත් එකතු කරගන්න කියලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ කට්ටියනම් සද්දරම් ආවහගෙන ඉන්න ඕන thank you

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Hawasa Pahai Bina Di Hatali Hai Ben.
2: Damro Wasara Metasil, Karyalaya Gruha Bahanda Sadaha Vishesha Vattam, Karyala Mesa Pahalus Dahasai Sita, Sieluma Damro Pradarshana Karavalin. Nuwara Parata Meter Siyak Durin Iskalanka Watapitawaka Padinchi Wenna, The Palace Gampaha, Avasana Nivasa Visipaha, Miliyana Visipahe Sita Iyalata, Oba Tadama Sa Dambara Himikaruwaku Wanna, Denma Katha Karanna, 01-7-1-666-222, Prime Residencies.
3: Meltol, Hisarathaya, Una Semprathishyava, Angapatha Vedanawa අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 01-112-125-125.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබ තදම රස
6: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 01-112-125-125.
2: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ක වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන.
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු.

0: සින්දු ඇහෙන නැතෆම් හතර වටේ
1: රයිට වෙලාව හවස 5යි විනාඩි 46යි මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න සෙට් එකක් මතක් කරන්න ඕන අපේ අමිරත් එක්ක අලු කට්ටිය වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙන බා ඕකේ අනිවාර්යෙන් සෙට් එක මේකසු කරගන්න ඒ වගේම හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ චාමර ස්ටෝස් එකෙන් ඔයාව අහගෙන ඉන්න බා අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා චාමර එක්ක තනූජා අනිවාර්යෙන් එකතු කරගන්න අම්මටත් ලස්සන සින්දුවක් දෙන්න අසා කුරුණෑගල ඉඳුල් ගොඩින් තරංගා දිසානායක මේක තරංගා නානායකකාර කියලා ඕකේ ඔයාවත් එකතු කරගන්න ඊට පස්සේ ඉවාන් ඔයාවත් එකතු කරගන්න ඒ වගේම හයි කොහොමද සා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අද අපේ ෆස්ට් වෙඩින් ඇනිවර්සරි එක මම මන්දාරා අනේ වාට හදවතින්ම විශ් කරනවා සතුටින් ඉන්න කියලා අපේ තරංගට අනිවාර්යෙන් කියන්නේ මීට වඩා ආදරේ ඉතන විදිහට යා විශ් කරයි හරි එහෙනම් ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් මම අදට යනවා අපි ආයේ හම්බ වෙන්නේ හෙට හවස 4ට ඔයගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ හිටකම් පරිස්සමින් ඉන්න ගිලෙන්නම් ජය වේවා මම DJ අසා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
1: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Fetivistra Sandhal Dahatunai Anuhaya Amatana
5: Damro Vassara Medasail Ihal Pramithin Yut Karyalayi Putu Sadha Vishesha Vattam Namadahas Namasi Esita Damro Vagaki Makta Sahitava
6: Akma Vithil Fatty Liver Vaivin Nipa Sivanagala Liver Boosting Capsule Laragan Ape Vedakama Ape Urumaya Hathalis Vassaraka Abhimanaya Sivanagala Ayurveda 0.47 31 33 540
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
8: දෙවන්දරසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
9: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

0: ලක්ෂම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරුවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-0776-716-3872.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 10 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. මාලිගා වත්තේ වෙඩි තැබීමක්. කංජිපාණිගේ බාප්පාට දිවි අහිමි වෙයි. මැලේසියාවේදී ඇල්ලූ රත්මලානේ සයිමා ඇතුළු තිදෙනා දිවයිනට රැගෙන එයි. ගණේමුල්ල සංචිව ඝාතන සිද්ධියට නම ඈදුණු ඉෂාරා සෙව්වන්දි යලි රිමාන්ඩ්. පොහොට්ටුවේ ලේකම් සාගරට උනේ මොකද? හෝමු සමුද්‍ර සන්ධිය යලි යුද්ධයට පෙර පැවති තත්ත්වයට පත් නොවන බවට ඉරානයෙන් ප්‍රකාශයක්.
0: Net News. The truth people trust.
4: මාලිගාවත්ත ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ වෙඩිතැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපාණි ඉම්රාන්ගේ බාප්පා කෙනෙකුට දිවි අහිමි වුණා. ඒ අතර රත්මලානේ සයිමා නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියාවේ සිට අද පසරුවේ මෙරටට රැගෙන ආවා. ඒ අතුරු දවස උණුසුම් කළ පුවත්පලේ සත්‍යනාවරණය මෙතෙන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශයේ විසින් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගරකාරීව සම්මාතා අද පසරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගරකාරීව සම්මාතා අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවටගනු ලැබුවේ පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයකට අදාළවයි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ හමුවේ පෙනී සිටීමට පෙර සාගරකාරීව සම්මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
5: එන්න කියලා තියෙන්නේ මොකටද කියලා නෑ, එන්න කියලා තියෙනවා. කියපු පළවෙනි අවස්ථාවේම අපි එනවා. පළමුවෙන්ම කියන්න ඕනේ මම මෙතෙන්ට එන්නේ බොන්ද කෙලින් තියාගෙන. මොකද මම මේ රටේ කන්ටේනර් 323ක් හොරකම් කළත් නෑ, ගල්ලංගුරු හොරකම් කළත් නෑ, මහා භාණ්ඩාගාරි සල්ලි හොරකම් කළත් නෑ. ඒ වගේ චෝදනා අපිට නෑ. මහජනතාව වෙනුවෙන් කතා කර කියලා, මහජනතාව වෙනුවෙන් බන්දනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, පොලිසියේ ස්වාධීනත්වය වෙනුවෙන් කතා කර කියලා අපිව අපේ කටවල් වහන්න හදනවා නම් ඉතින් අපි හිතනවා ආණ්ඩුවට එහෙම ඒක කරන්න බලමු, අපි හැප්පිලා බලමු. ඉතින්
6: පොලිස් ප්‍රතිපාසම් සම්බන්ධයෙන් පුදුම මාකර ප්‍රකාශයක් කරලා තියෙනවා.
4: සාගරකාරයව සම්මහතා අතනංගොඩ ගැනීමෙන් පසු පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිළ මහතා මාධ්‍යවේද අදහස් පළ කළා.
7: පොලිස්පතිවරයා ජනතාවට සහ රජයට සේවය නොකර ආණ්ඩුවට පමණක් සේවය කිරීම තවදුරටත් කරන් ගියොත් පොලිස්පතිවරයාට ජනතාව විසින් පහර දීමේ අවදානමක් තිබෙනවා, පහර දීමේ මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවාය කියලා සාගරකාරීව සම්මාතා විසින් එතුමාට අනුතුරු එකවීමක් කිරීම සම්බන්ධයෙන් ඔහු අද අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 113, 120, 186 සහ 486 යන වගන්ති යටතේ. මෙතන ඉතාම වැදගත් දේ තමයි 120 වගන්තියෙන් කියන්නේ රජතුමාට එරෙහිව ජනතාව කුපිත කිරීම. ඉතින් රටට රජෙක් පහළ වෙලා කියලා මේ අත්අඩංගුවට ගැනීම හරහා අපට දැනගන්න ලැබුණා. රජතුමාට ජය වේවා කියනොත් නැද්ද කියලා මම තාම කල්පනා කරනවා.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දඹුල්ලේදී මේ පිළිබඳ අදහස් පළ කළා.
8: අද පොලිසිය හැසිරෙන විදියෙන් මෙරටේ ආණ්ඩුව පැහැදිලිවම පොලිසිය තමන්ගේ දේශපාලන හස්තයක් විදිහට මෙහෙවන බව පේනවා. එක පැත්තකින් සංවිධානාත්මක අපරාධ වැඩි වෙනවා. හැබැයි පොලිස්පතිවරයා හෝ පොලිසිය ඒව වළක්වන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවාද? හැබැයි තවත් පැත්තකින් පක්ෂයේ මහලේකම්වරයා සාගරකාරී වශයෙන් මහත්මයා ප්‍රකාශයක් කරාම ඉතාමත් වේගෙන් පරීක්ෂණ කටයුතු කරලා කට උතර දෙන්නත් එන්න කියනවා. හැබැයි ඉතින් දිනෙන් දින දැන් වෙඩි තියෙන විතරක් නෙවෙයි දැන් ගෙවල් වල බෝම්බ ගහලා තියෙනවානේ. අර 80 89 වගේ. ඒ තත්ත්වෙට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණාම ඒකට ක්‍රියාත්මක නොවන පොලිසිය පක්ෂක මහලේකම්වරයෙක් වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පොලිසිය පැහැදිලිවම දේශපාලන හස්තයක් බවට මේ ආණ්ඩුව පාවිච්චි කරනවා. ඒක තමයි සාගරකාරී සමහත්ය කිව්වේ.
4: විපක්ෂ නෙළවෙන චෝදනාවලට නියෝජ්‍ය මාත්‍ය ඉරංග ගුණසේකර මහතා මෙලෙස ප්‍රතිචාර දක්වුවා.
9: උදේට ඒගොල්ලන්ට නරක නරක හීන පේනවා. මොකද රෑට මං හිතන්නේ මේ හරියට නිින්ද යන්නේත් නැහැ. ඒ නිසා උදේ නැගිට්ටට පස්සේ මයික් එකක් දැක්කට පස්සේ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අතට අහුනේ එක එක මගුල් කියවනවා. ඒ නිසා දැක්කනේ පොට්ටුවේ ලේකම් කියපු කතාවනේ.
10: ඩෝර්වෙන දුර කාලේ වැඩි කිරීම රජාතන්ත්‍රවාදයේ මරු පහරක්.
9: කැබිනට් එකේ අපි මේක අනුමත කරගෙන තියෙනවා. දැන් අපි ගැසට් කළා තියෙනවා පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. ඉතින් ඒක නිසා මේක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් හානියක් වෙනවා නම් දවස් 14ක් තියෙනවා පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා ඊට පස්සේ නඩු දාන්න. ඔබට ඒවත් ශේෂ්ඨාධිකරණයෙන් යම් තීන්දුව తీරලා දෙයි. ඒකට අනුව විශේෂාධිකරණයේ තීන්දුව తీරනත් අපි සලකලා බලලා පාර්ලිමේන්තුවේ ජනවරමට අනුව අපි ඒ සූදානම් ඒක සම්මත කරගන්න.
4: අමරවීදියේ පොලිස් වසමේ සූරතිස්ස මාවතේ අද දහවල් සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලිකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පැවසුවේ යකඩ බාණ්ඩ අලවිසලක හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු වූ ඇති බවයි. යතුරුපැදිකෙන් පැමිණි පුද්ගලයෙකු එම වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කංචිපාණ ඉම්රාන්ගේ ඥාතියෙක්. වැඩි ප්‍රහාරයට ලක්ව එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පැවසුවා. කොටහෙන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මැලේසියාවේදී අතනගෝඩු ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන තොටවිලගේ ධනුෂ්ක කෞෂාල් හෙවත් රත්මලානේ සයිමා ඇතුළු සැකරුවන් තිදෙනෙකු අද පස්වරුවේ මෙරටට රැගෙනු ලැබුවා. මැලේසියාවේ කෝලාලම්පූර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් පසරු 4:28 පමණ එම සැකරුවන් දිවෙනට රැගෙන ආ බවයි නෙට් නිවුස් ගුවන් ත්‍රිපල නියෝජිත TKG කපිල පැවසුවේ. එම සැකරුවන් දිවෙනට රැගෙනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියාවට ගොස් තිබුණා. රත්මලානේ සයිමා මෙරට තුළ සිදු කළ අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට සැකකරන අතර ඔහු ගල්කිස අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනමකටද ලක්ව සිටියා. ඔහු ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකුද වනවා. එමෙන්ම ඔහු කංචිපාණ ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු බාරව කටයුතු කර ඇති බවද පැවසෙනවා. රත්මලානේ සයිමා නැමැත්තාට අමතරව අද දිනේ මෙරටට රැගෙන අනිකුත් සැකකරුවන් දෙදෙනා වන්නේ ගල්කිස ප්‍රදේශයේ පදිංචි වියනගේ ඉෂාර සාලින්ද කුමාර සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි ලද්දු හෙන්නදිගේ ලසන්ත ලක්මාල් සිල්වා නැමැත්තායි. ගණේමුල්ල සංචිව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අතනඟුඩගෙන රැඳවුම් බාරේ රඳවා සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැතිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. එම සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින්. එහිදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරිය ලබන 21 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. 2025 පෙබ්‍රවාරි මාස 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ල සංචිව ඝාතනයට ලක්වීමෙන් පසු එම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නැමැතිය මෙරටින් පලා ගොස් තිබුණා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එය අත්අඩංගුවට ගෙනුනේ නේපාලයේදී. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පිළිබඳ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී යළි ප්‍රශ්න කෙරුණා. මෙම මාධ්‍ය හමුව ඉදිරිදස් දැක්වූ හිටපු අමාත්‍ය GLP රිස් මහතා.
11: අර මහානායක හිමිරුගේ ලිපිය හම්බ වෙලාද නැද්ද කියලා ඔබතුමාලට ආරංචියක් තියෙනවද?
12: අපි ඉර දැනක් හිටියා වජිර අවයෝධන ඇමතුමා හිටියා පාටලික සම්පික රණවක ඇමතුමා හිටියා මහානායක හඳුරගෙන අපි ලියුම යව්වා කිව්වා. හැබැයි ලියුම ලැබුණාද නැද්ද මොනවා වුණාද අපි දන්නේ නැහැ. හැබැයි මෙහෙන් ලියුම ගියා. දැන් ලියුමක් ලැබුණා නම් ඒකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැද්ද? මේ කාගෙන්ද මේ ලියුම එන්නේ? මේ ලියුම එන්නේ බුද්ධ ශාසනයේ මුදුන් මංකඩ මල්වත්ත අස්ගිරිය. ඉතින් උන්වහන්සේලා ජනාධිපතිව අමතනවා නේද?
13: අමතකෝ බව පැහැදිලිනේ
14: මම පැහැදිලිව කිව්වා අපි ලියුම අස්සම් කරලා යවුවා කිව්වා
13: ඉතින් එහෙනම් ඒකට ප්‍රතිචාරයක් දැක්වීමට යුතුයකමක් වගකීමක් නැද්ද ඒක නිකන් අමතක කරලා දාන්න පුළුවන්ද ඒක හරිද කිසිම තැකීමක් නැතිව එතකොට අපිත් එක්ක කරපු සාකච්ඡාවේදී අපිට ඉතාමත් පැහැදිලිව හැඟුණා අපිට හැඟුණා මම පැහැදිලිව උන්වහන්සේලා මේකට කැමැත්තක් නැහැ කියලා ඉතින් එහෙනම් සංවාදයක් තියෙන්න ඕනේ නේ මේ රටේ සංඝ රත්නයක
4: හොමු සමුද්‍ර සන්ධිය නැවත කිසිසේත්ම යුද්ධයට පෙර පැවති තත්වයට පත් නොවන බව ඉරානයේ පවසනවා. ඉරාන් ඉස්ලාමීය උපදේශක සභාවේ නියෝජ්‍ය කතානායක අලි නික්සාඩ් මේ බව සඳහන් කළ බවයි ඉරානයේ මෙහෙර් පුවත් සේවය වාර්තා කළේ. කලාපයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායක අලි නික්සාඩ් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ යුද සමයේදී පවා හොමු සමුද්‍ර සන්ධියේ පෙර තිබූ තත්වයට පත් නොවන බව ඉරාන ඉස්ලාමීය ජනරජ්‍ය විසින් ආක්‍රමණිකින්ට සහ සතුරන්ට දැනුම් දීමට කටයුතු කළ බවයි. අවසනාවකට මෙන් සතුරන් එය නොදන්නාසේ සිටීමට උත්සාහ කළා. නමුත් කාලය ගෙවියා මගින් ඔවුන්ට හොඳ පාඩමක් උගන්වා තිබෙනවා. අද වන විට ඇමරිකානු සියොන්වාදී සතුරා අපගේ වික්‍රමාන්විත සන්නද්ධ බලකායන්ගේ ශක්තිය හමුවේ ප්‍රායෝගිකව තේරුම්ගෙන ඇත්තේ හොමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට කිසිදු හමුදාමය විසඳුමක් නොමැති බවයි. එම නිසා ඔවුන් කලාපයේ නව බල අනුක්‍රමයකට සහ නියෝගයන්ට යටත් විය යුතුයි යනුවෙන් ඉරාන නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කලාපීය ආරක්ෂක තත්ත්වය මෙලෙස පවතිද්දී මේ වන විට ඉරානයේ ප්‍රධානතම සහ ඉහළම ප්‍රමුඛතා වී ඇත්තේ රට හමුවේ ඇති ආර්ථික අභියෝග සහ පීඩනය නාමකර ගැනීම වන බවද නියෝජ්‍ය කතානායක අලි නික්සාඩ් මහතා මෙහිදී පෙන්වා දී ඇති බව විදේශ වාර්තාවල සඳහන්. නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් LK අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
15: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura

0: එල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
5: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න. පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය net fm net fm.
6: අනු හතරයි දශම අටෙන් net fm.

කවදහරි ඔයාට මාව මතක් කරගන්න ඕනේ කියලා හිතනත් මතක පැන් ටිකක් කරගෙන ඔබේ හිතට මෙහෙල බලන්න. සැබෑ ප්‍රේමවන්තයින් ලබා දුන් ප්‍රේමය කිසිදා මෙය යන්නේ නෑ. ඔවුන් සදාතනිකව හදවත් තුළ මිහිදන් වෙනවා.

මගේ හිත ළඟ නතර වුණේයි කවදාහරි මට කියන්න. සමහර ප්‍රශ්නවලට උත්තර නැහැ. එහෙම ප්‍රශ්න විරලයි. එක අතකට ආදරය කියලා කියන්නේ එහෙම ප්‍රශ්නයකට. දින දෙකක ඇවෑමෙන් ආයෙත් අපි හමු වුණා. මන්දාරම් රාත්‍රිය පහන් කරන්න පැය දෙකක් පුරා. අද මං ඔබෙන් අහන්නේ ආදරය කරනවට වඩා ශක්තියක් අතහරින්න තියෙන්න ඕනේ නේද කියලා. ඒක අපි තව ටිකක් ලැහා ගත්තොත් මෙන්න මේ විදියයි. කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ නිදහස ඉල්ලනවා නම් යන්න ඕනේ කියලා කියනවා නම් ඒ කෙනාට යන්න දෙන එකට ළඟින් තියාගන්නවට වැඩිය ලොකු ශක්තියක් යොමු කරන්න වෙනව නේද? 0711 95 95 95 අපි අද කතා කරමු.

අනිවාර්යෙන් කොයි විදිහකින් හරි ආදරෙන් බැඳුනාම ඒක අතරින්න ආදරෙන් බැඳෙනවට වඩා ශක්තියක් තියෙන්න ඕනේ. මොකද ආදරේ අතහරින එක හරිම අමාරු වැඩක්. එහෙම කියන්නේ පබෝ. සුබමන් දාරම් රැක් තරංග. ඔව්, මගේ ආදරේදිම අමහන එකම ප්‍රශ්නය මගේ හිත ළඟ ඔයා නතර වුණේ ඇයි කියන ප්‍රශ්නය. එයා දාල යද්දි අතහරින්න හිත හදාගන්න ගොඩක් අමාරු වුණා. අතහරින්න ලොකු ශක්තියක් ඕනේ කියලා මට දැන් තේරෙනවා. දරණියගලින් චමරී.

ඔව් තරංග ආදරේ කරාට වඩා ශක්තියක් ඕනේ වුණා අතහරින්න. එයාට මගෙන් යන්න ඕනේ කිව්වා. එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් නෙවෙයි දසදහස් වතාවක්. මං ඊට පස්සේ මගේ හිතේ හැංගිලා තිබ්බ අතහැරීමේ ශක්තිය එළියට ගත්තා. මාධවී

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔබේ විශ්‍රාම වැටුපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DSCC කල් සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DSCC බැංකුව. ඔබේ වර්ධනයට.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස් පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

මත් පැනට ගිජි වූ මිනිස්සකු හට සුරා සල්වල ඇති මත් පැන් සියල්ල බී අවසන් කළ හැකි වුවත්, කාමයට ආශා කරන මිනිසකු හට ලොව සිටින සියලු ස්ත්‍රීන් පුරුෂයන් සේවනය කර නිම කළ හැකි වුවත්, ආහාරට ගිජි වූ මිනිසකු හට ලොව ඇති සියල්ලම රසවත් බොජුන් වලඳා නිම කළ හැකි වුවත්, හදවතටම කිඳා බැහැපු උඹේ ආදරය අත්හරින්න මට හයියක් ඇත්තෙම නෑ. එහෙම කිව්වේ චතුරිකා දබරැල්ලෙන්. ප්‍රේමය අතහැරුණාට කම් නැත. ඒත් අනිකාත් ආදරය බව දැන දැනම අතහැරෙන තැන දරා ගැනීම අසීරුය. ඇත්තටම අයිතියක් නැති තැනක බලා හිඳීම ශාපයකි. ඒත් ඒ ශාපයක් මෑ ප්‍රේමය නමින් උත්කර්ෂයට නැංවිය හැකි නොවේද? අතරගිය හේතුවක් නොදැන අතර ගියායයි හිතට ඒත්තු ගැන්වීම සහනයකි. ඒත් අතර නොගිය බව දැන දැනත් මග හැර සිටීම දඬුවමකි. අයිත්‍යයක් නැති තැන්වල පරිස්සම් කිරීමත් ප්‍රේමයකි. එක් දුවචනයකට ඒ වෙනුවෙන්ම බලා හිඳීම පාපයකි. ඒ පාපයට අපට ප්‍රේමය යැයි කිව හැකියා. අල්වා ගැනීමත් ප්‍රේමය නොවේ, අතහැරීමත් ප්‍රේමය නොවේ. එහෙත් එකිනෙකාගේ සිතිවිලි එකට ගැටෙනා නිමේෂය යනු ප්‍රේමය නොවේද? නුඹ මගේම වුණා නම් යයි දැනෙන හැඟීම ප්‍රේමය නොවේද? ඇස් දාහක් අතර දොඩමළුවන යුගල දැසක ප්‍රේමයක් නැතයි කාට කිව හැකිද? ප්‍රේමය මග හැරුණයි සිතා කාටවත් නොකියාම හුදෙකලාවක දිවි ගෙවන, එනමුත් අහිමි වූ ප්‍රේමය සිහි කරමින් සුසුම්ලන හිත්වේදනා කිසිවෙකුට නොකියා හිත් පතුලේ සඟවන කොතරම් නම් ඇතිද ලෝකේ තම ප්‍රේමය අනෙකාට කියාගන්නට නැහැකිව හිත තුළම මරා දමන්නට සිදුවුණු ප්‍රේමය හරි පුදුමාකාරය, සමහර තැන්වල අසාධාරණය. ඇත්තටම ප්‍රේමය යනු දෛවයේ සරදමකි. කුමාරි පෙරේරා. කොතරම් නම් ඇතිද ලෝකේ තම ප්‍රේමය අනෙකාට කියාගන්නට නොහැකිව හිත තුළම මරා දමන්නට වූ ප්‍රේම කතා. 0795 95 95 95 ඇවිත් කියා යන්න. ආදරයෙන් අල්ලා ගැනීමට වඩා අතහරින්න හිතකට කොච්චර හයිය ඕනෙද කියලා.

Oh, ආදරෙ නැතහරින්න ලොකු හයියක් තියෙන්න ඕනේ කියලා නිශාන්ති මාතලේ ඉඳන් කියනවා. ආදරණීය තරංගා, සැබවින්ම සිතේ ශක්තිය කොයි තරම් තියෙන්න ඕනේ දතහරින්න. ආදරය කරනවට වැඩිය තමන් ආදරය කරන දෙයක් අතහරින්න මහ විශාල හයියක් ඕනේ. එහෙම කියන්නේ ඇහැලිය ගොඩින් තරංගා. උපරිමෙන් 100% ආදරය කරලා සීමාවක් නැතුව දරා ගන්න. පපුවට හෙන ගැහුවත් මොකද උඹේ සැනසීම මගේ එකම සතුට වුණාම. තහනම් උත්තේජක නම් වූ ප්‍රේමය විසුණාම මට සිද්ධ වුණා ආපහු හැරෙන්න. මෙච්චරක් රිද්දගෙන මට මාව සනසවන්න පුළුවන් නම් එකම එක සැරයක් මැවෙන්න. ජීවිතේ පුරාම අල්ලන් ගිහින් මරණයෙන් විතරක් අත්හරින්න අවසර දෙනවා නම් මට විතරක් රැඳෙන්න. මරණයෙන්වත් අත් නොහැර ඊට වඩා දුර යන්න මට පුළුවන් උඹ වෙනුවෙන් ඕන පොරොන්දුවක් රකින්න. වැලිමඩින් ජනංජලී.

0: මන්දරම් රහතයි විනාඩි 30යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
6: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
7: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
8: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
9: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
5: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
1: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම
5: දක්ෂිනා හැම දාමරෑ නවයට රේඩියෝවලඟ රටම බණ අහන වෙලාව.

කවදාහරියා මුණ ගැහුණොතින් මගේ මේ වචන ටික එයාට කියන්න. අතහරින බව දැන දැනත් හදවතින්ම ආදරය කළ බව. රිද්දෙන්න රිද්දද්දි තදින්ම ආදරයෙන් බැඳුණු බව. අහිමි වුණා කියලා දැන දැනත් ආයේ ඇයි කියලා මග බලන් හිටිය බව. සියල්ලන්ම අවසානයේ හදවතේ උපන් ප්‍රේමය මරා දැමිය නොහැකි වුණත් තවත් රිද්ද ගන්නට බැරිකමට ප්‍රේමය පණ පිටින්ම මෙහිදන් කළ බව. ශාලින් ඩි සිල්වා. ආදරණීය තරංගා, ඔයාට සුබ මන්දාරම්රයක් වේවා. අද ඔයා හරි අපූර්ව දෙයක් අපෙන් අහනවා. ඔව් තරංගා, ආදරයට වඩා හයියක් ඕනේ අතාරින්න. තමන්ගේ වගේ දැනුනට අයිති නැති අය ළඟ නතර වෙන්න හොඳ නැහැ කවදාවත්. පුරුදු ඇබ්බැහිවීම් වෙනකොට අතහැරීම කියන්නේම දුකක් තමයි. පුළුවන් තරම් කල් අයිතිය ඉල්ලලා ලැබෙන්නේ නැහැ කියලා දැනුනහම, බලෙන් ගන්න බැරි බව දැනුනහම හිත ගලක් කරගෙන ආපහු හැරෙන්න උනා මටත්. රිද්දිලා රිද්දිලා ඇති උනා මටත්. එදා හෙන ගැහුවක් දරා ගන්නවා කියලා හිතලා නිහඬව මාත් හැරියා. අන්තිමට තේරුම් ගත්තා ජීවිත පුරා මුණ ගැහෙන්නේ සහකාරයෝ විතරයි, උරුමකාරය ලැබෙන්නේ අන්තිමට කියලා. රමණි සුමේදා, ජීවිතේ පුරා මුණ ගැහෙන්නේ සහකාරයෝ විතරයි, උරුමකාරය ලැබෙන්නේ අන්තිමට.

සරලව මධ්‍යස්ථව සිටිය හැකිනම් ගැටීමකින් තොරව අවශ්‍ය තැනදී ආදරය ආදරණීය ලෙස සමුදිය යුතුය. ඉන්දිකා එහෙම කියනවා.

හදවත් වලකින් සිටු වෙනුණු දැන් තාමත් ඔබට රිදුම් දෙනවා ඇති හන්දාව කියලා කියන්නේ එවැනි තැන් පිරිපහදු වෙලා හිත ඇතුලේ තියෙන රික්ත කියන්න අපිට දැනෙන්න ගන්න වෙලාව තිමංග ඔබෙන් ඇහුවා ආදරෙන් ඉන්නවට වඩා ශක්තියක් අතහරින්න තියෙනවන නේද කියලා සුබමන් දාරම්රයක් වේවා තරංගා ආදරේ කියන බීජේ පැතිරෙනවා විතරයි උදුරලා දාන්න හරිම අමාරුයි ඒකට ගොඩක් වැහසෙන්න වෙනවා ඒ දවසකේ සේරම අතහැරලා අපිට යන්න වෙනවා එතකම් පුළුවන් උපරිමයෙන් දරාගෙන ඉමු එහෙම කියන්නේ මීගමුවෙන් දිලූෂා වීරුවෙන් ගිනි තියපු පුරවරය කළු කරන් අනෝරා වැහි ඇස්සේ අහස අපි බය කරන් රන් තැල්ල ගං වතුරේ ගසාගෙන ගියාදෙන් මට නැතත් නුඹට හොඳ වීය ගහක් ලැබියන් කහපාට පුරහඳ අරන් ගුලි කරලා විසිකලා රෝසමල් පෙති අරන් ගිනි අවුවේ කර කළා සුවඳ ඉටි පහන් ලාවා වගේ දිය කළා අනේ ඩැෆඩිල් මලේ රතු පාට හදවත ගල් උනා නාවලින් සචී

දැත්තේ සමු ගැනීමේ රිතුවයි. එහෙත් කොනාටුවකට කෙලෙසද මගේ ප්‍රේමය හමා ෑමට ඉඩ සලසා දෙන්නේ. මගේ ආදරය එහෙයින් ඉවසා සිටින මැන මේ කොනාටුව හම්බා එමින් හමා එමේ ඔබවම සොයාගෙනා.

ආදරණීය තරංග. අද උදේ මම මිදුල අතු ගන්නකොට අපේ අඹගහයට පුංචියට පිපිලා තිබුණු ලුණු මලක් අනේ හරීම අහිංසකව තනියම අනෙක් පඳුරු වලින් දුරස් වෙලා පිපිලා තිබුණා. ඒක හැට උදේටත් පිපේවි. ඒත් ඊළඟ දවසේ පර වෙලා යනවනේ. ආදරෙත් පිපිලා දිලෙන කල් ලස්සනයි. දවසක අතහැරිලා යයි. තේරුම් ගත්තොත් දරා ගන්න පුළුවන්. එහෙම කිව්වේ වැටියෙන් දිල්. සතුටින් නුඹ කාගාව හරිනම් මෙතින් මම ඇඬුවත් මොකද? නුඹේ සතුටනේ මටත් ඕන උනේ. මම H A C. ඉතින් නුඹ කාගාව හරි සතුටින් නම් මම ඇඬුවත් මොකද? නුඹේ සතුටනේ මටත් ඕන උනේ. පිනිබිඳු ගත දවටා මදනල හමා යනවා. ගැස්සුනා හැලෙන සුසුම් එක පාරටම. පෙර සංසාර දුටු මේ රෝමද හිත හොරෙන් මිමිනවා. වසර ගණනාවක් සෙවනැල්ල මෙන් ළඟින් හිටිය මතකද? නොදැක එක මොහොතක් දෙවියන මතක් වුණාද? ඒ රත්තරන් හිතට මාව දමාගොස් මා නෙත ගැටෙන්න වෙන හිතක් සොරාගෙන තාම මග බලන් ඉන්න ඔබ එනතුරා. සුනිල් ප්‍රේමතිලක කහවත්තෙන්.

මගේ පෙමසිදුරු කර හිතින් ගිලි හිලායන නුඹට යන්නට නොදී රඳවන්න කරුණකිම නුවරින් මගේ පෙම සිදුරු කර හිතින් ගිලි හිලායන නුඹට යන්නට නොදී රඳවන්න කරුණකිම

0: ආදරණීය තරංග ඉඳ හිට මතක පිටවල සුවඳ නොහැක අවහිර කරන්න හිතට මේ හැටි රිදෙන තරමට බැරි අමතක කරන්න වෙන්න යන බව සිහිනයකවත් රැඳී නොතිබුණු තරම්ම අගුලුලාගම හිතට කිසි දින ඔබේ මතකය නොයන්න මැලේසියාවෙන් නාති
1: ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
5: හොට්ස්පොට් අයියේ
4: දේටා නෑ යන්නේ
5: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
6: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
7: neither ready for this war squash the battle of Hitler's Nazi Congress comes to an end
8: gather on a day of profound joy a soaring hope
9: the day a planet stops for a game
10: net the fm Algo Town
11: brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
13: Oya try karanna ganna vijaya aapapiti
3: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residences
14: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
10: FM Algo Town
16: මගේ නම කාන්ති මම ආවේ අනුරාධපුරේ ඉඳලා මම දැන් ඇවිල්ලා සති 4යි දැනට එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා මට හොඳටම දැන් සනීප වුණා මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ මේ ආතනට ගොඩාක්ම
15: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.71 856.956

ආදරණීය තරංග ගැළපෙන එක නොගැළපෙන එක තීරණය කරගන්න වෙන්නේ අපිටමයි බැඳීම් ඇතුලේදී කාටවත් නොගැළපෙන අය හම්බ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට බැඳීම් ඇතුලේදී අපිට අපිවම ගලපව ගන්න වෙන සිද්ධි ගොඩක් වෙනවා අවබෝධයෙන් බැඳෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ එහෙම තමයි චම්පිකලා ලලිත් පෙරේරා කියන්නේ හැබැයි අවබෝධයෙන් බැඳෙන්න පුළුවන්ද බැඳීම් හරි හිටි ගමන් නේද හිතට කඩාවදින්නේ

හදින්න අල්ලාගත් ආදර හදවත් අතාරින්නා. ඉදකට කොයි තරං හයි යකෝනෙද. අතහැරීම අත් දෙකකින් කරන දෙයක් නම් එමේ තරං අමාරු නොවෙන්න ඉඩ තිබුණා. නමුත් අප අතාරින්නේ අතකින් අල්ලාගත් කෙනෙක් නෙවෙයි, අපේ හුස්මට පවාහුරු වූ හදවතක කොටසක්. ඒ නිසාම ඇස්වලින් කඳුළු වැටුනත්, හිත ඇතුලෙන් කෑ ගැහුවත් යන්න කියා නිහඬව කියන්න වෙනවා. සමහර ආදර කතා අතහැරෙන්නේ ආදරය අවසන් වූ නිසා නෙවෙයි, තවදුරටත් අල්ලගෙන සිටීමෙන් තමන්ටම වේදනාවක් පමණක් ඉතිර වෙන නිසා. ඔව්, ඒක හරියට හුස්ම ගන්න නැතිව ජීවත් වෙනවා වගේ. ඔව්, ඒක එහෙමයි. අලව්වෙන් නදී ඇගේ අකීකරු කවිහිතෙන්.

තමන්ගේ නෙවෙයි කියල දැන දැනම ලංගුනේ ඒ ඇස්වලට පපු රිදෙද්දිම හාදු දුන්නේ හරි රස්නෙට. එහෙව් හිත කුහේ කොහොම අමතක කරන්නද? පේන මානක නැතිවනත් තාමත් මතකයි ඒ ඇස් දිලිසුන හැටේ වලගැහැනු කම්මොල් එක්කම. අයිති නැති හිත ආදරය ගැන ලියන්න කියලා කිව්වම හුඟක් පණිවිඩ නිර්නාමිකයි. ඒක ආදරය හැටි ආදරයට නමක් නෑ. ආදරණීය තරංගාවට සුබ මන්දාරම් රැයක්. පැතුව විදියට නොලැබුණත් ලැබුණු විදියට සතුටු වෙන පුරුදුනාම ජීවිතේ හරිම සැහැල්ලුයි. එහෙම කියන්නේ රාගමින් රසී. මා වවුලනි පියාඹන්න මහ රෑ අඳුරුයි. මේ තැන්නට තරුසෙනෙහස තව මත් නුහුරුයි. මිටියාවත සීතල දිය නිම්නය ගැමරුයි. සිහිනේ තනි තරුවම මට තව මත් සුඳුරුයි. ගගනාභිෂේක් යටියාවල කුණ්ඩසාලය ඉඳන්. සුබ දවසක් තරංගා. ආදරය අල්ලගෙන ඉන්න කෙනාට වේදනාව වැඩි, අතහරින කෙනාට වේදනාවක් නෑ. ඒ වේදනාව දරාගන්න කාලයක් එක්ක මේ හදවතේ සුසුම් හැලන්න විතරක් පුරුදු වුණා. දරුපැටව නිසා අම්මා කෙනෙක්ට අතහරින්න බැරි දේවල් තියෙනවා. අදටත් මම මේ දේවල් සමනල කන්ද වගේ හිත ගල් කරගෙන සමාජයටත් හිනා වෙලා දරාගෙන ඉන්න උත්සාහ කරනවා. වීර කැටිය දුලා. එහෙම අයට තමයි මේ සබදාම වැඩියෙන් ආදරේ. සුබමන් දාරම් රාත්‍රියක් තරංගා. ආදරය හරි පුදුමාකාරයි. කරන සරදම නොදැනී තරමට නිතර සෝදුක දැනෙනවා. හිතේ අසරණකමට කඳුලක් තවමත් නැතේ හිර වී තියෙනවා. නුඹව සිහිවන සම විටදිම අසරණව මම තැවෙනවා. ඔව් දැනටමත් හිත විඳින දුක මත කඳුළු හංගන් මම ඔහේ ඉන්නවා. තරංග හර්ෂණී මාදිපොලින් එහෙම කියනවා. රොබ රෝසියා මාත් පිරුණු පාර දිගේ අපි කොච්චර නම් යන්න ඇතිද? ආදරවදන් මොමුණමින් ගෙවි ගිය අතීතේ කොයි තරම් ලස්සනද? අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් වගේ ජීවිතේ ගෙව අපූර්ව. ඒ ආදරේ මරණය තෙක්ම යයි කියලා හිතුවත් මං හිතුවේ නෑ ඒ ආදරේ අතාරින්න. තවමත් මගේ හිත හය නෑ ඒක පිළිගන්න. ඒත් මේ වෙනකොට අපි නන්නා දුන්න අය ගානටම ඈතට ගිහින් එමකෙ වෙලක් මාලේ

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයි දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මගේ නම ජයවර්ධන, රත්නපුරේ ඉන්දතම අසනීප වෙලා. මෙයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නතු ගියා. අත් දෙකත් පන්නතු ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි පිටවලට ඉන්න. පස්සේ ඔය නෙට් එකේ වැඩසටහනෙන් අපිට ඔය මහත්තයා දැනගන්න හම්බුණා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීල්ලිවෙලා ඉතින් එතුමාගේ ටෙස්ට් එක තුනක් ගන්නකොට ඔලෙඩි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
2: කතා කරන්න 0777 300 940.
5: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍යය අගෝස්තු 8 සහ 9, දිවා මහා පෙරහර අගෝස්තු 10 සහ 11, රාත්‍රී පෙරහර අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමැල සතතරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය, නෙත් FM.
6: Okay.

ආදරයට වඩා හයියක් අතහරින්න තියෙන්න ඕනේ. ආදරේ කියන්නේ කෙනෙක්ව කොහොම හරි ළඟ තියාගන්න එකම නෙවෙයි. සමහර වෙලාවට හිත කෑලි කෑලි වෙද්දිත්, ඇස් දෙක කඳුලින් පිරෙද්දිත් මට ඔයව ඕනේ කියන හිතේ හඬ නිහඬ කරලා ඔයා සතුටින් නම් මම නැති තැනක උනත් කමක් නැහැ කියලා අතාරින්න පුළුවන් වීම. ආදරේක තියෙන ලොකුම ශක්තිය මොකක්ද? ළඟ තියාගන්න පුළුවන් කෙනෙක් බොහෝ දෙනෙක්ට ආදරේ. ඒ තමන්ට අහිමි වෙලා හරි ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් අතහරින්න පුළුවන් කෙනෙක්. ඒ තමයි ආදරේ තියෙන ලොකුම ශක්තිය. එහෙම කියන්නේ ලෙරංගන. ආදරණීය තරංග, ඔයාට පුළුවන් ද මේකයට ඇහෙන්න කියන්න? මොකද මේක එයා කවදාවත් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම දුකක් හිතුණා ඔයා එයාට කැමතියි කියලා දැනගත්තා. මොකද මං ඔයාව මගේ මුළු ලෝකෙම කරන් හිටිය නිසා. ඒත් මොකක් කරන්නද? ඔයා දන්නේ නැහැනේ ඔයා මගේ මුළු ලෝකෙම කියලා. ඉතින් මං හිත හදාගෙන ඔය දෙන්නව එකතු කරලා ඔයාලා දෙන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ඇතට ගියා. මැනික, ඒත් හැමදාටම ඔයා තමයි මගේ මුළු ලෝකෙම. මං මගේ පණටත් වඩා ඔයාට ආදරය කළා. අදටත් මං මායා.

දැන දැනම දොර අතට අරන් යන්න කියන එක. තව තත්පරයක් ළඟ තියාගන්න පුළුවන්කම තිබ්බත් ඔබේ නිදහස මගේ ආදරයට වඩා වටිනවා කියලා පස්සහරවන එක. මං එහෙම කළා. ඔහුගේ ප්‍රවේශ පත්‍රයේම තාවකාලිකයි කියලා කලින් මුද්‍රා තියලා තිබුණා. මිනිස්සු හදේ දකින්න දුරු රූපය විතරයි. ඒක මොනතරම් ලස්සනද? ඒත් අපි ක්ලෝස් අප් ෂොට් එකක් ඒකකට ගියෝතින් හදේ ආවාට ලප කැලල ඔක්කොම දකිනවා. ආදරෙත් ඒ වගේ දුරු රූපේ දකින ෆැන්ටසි මේ ගුණය ළඟ රූපේ දකින්න නෑ. ආදරේ කළා සදාකාලික වෙන්න ඕන තරම් ආදරේ කළා. නමුත් හැර යන්න දඟලන ආත්මයක් බැඳලා තියාගන්න බෑ. බැඳලා තියාගත්තත් ඒක ආදරේ වෙන්නේ නෑ. ඒක සිරගත කිරීමක්. ඉතින් මං කළේ අතහැරීම නෙවෙයි, මං කළේ නිදහස් කිරීම. ඔහුට යන්න අවශ්‍ය ප්‍රවේශපත් මං ඔහුට දුන්නා ගෞරවයෙන් හිනාවකින්. අද මට තේරෙන අතහැරීම පරාජයක් නෙවෙයි, ඒක තමන්වම දිනා ගැනීමක්. ඒක තමන්ගේ සාමය වෙනුවෙන් ගත්ත ලොකුම තීරණයක්. දැන් මං දන්නා තාවකාලිකයට සදාකාලික කඳුළු නාස්ති කරන්න ගිහින් වැඩක් නෑ. ඔබ යන්න ඕන තැනට යන්න. මම මගේ සාමය සොයා ගන්නම්. අල්ලගන්න ආදරය ඕනේ, අතාරින්න ගෞරවය ඕනේ. ජනනි භවන්තිකා.

ආදරය කරන්න හිතක් තිබුණට අතහැරලා යන්න හයියක් නැත්නම් ඒ ආදරයම දවසක අපිව අපෙන් ඈත් කරාවේ. සමහර මිනිස්සුන්ව අපිට මුළු හදවතින්ම ආදරය කරන්න පුළුවන්. ඒ හැමෝම අපේ ජීවිතේ අන්තිම වෙනකන් ඉන්න හදපු අය නෙවෙයි. ඒ නිසා ආදරේ තිබුණත් අතහරින්න වෙන තැනක අල්ලගෙන ඉන්නට වඩා

අයිතියක් නෑ කියල දැන දැනත් මංයට ගොඩක් ආදරය කලා තරංග. එත් එයාට කොයි මං ගැන වගක්. මං දනෝ එයා අබී.

0: rấm rẻ,
1: anh ta rấm rẻ.
2: ගෙත් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය Master Guide Borella සහ ළඟම පොත්තලෙන් දැන් ලබා ගන්න 0773013036.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
4: මේ හැන්දෑවනන් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
5: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
6: ගින්දර හැන්දෑව විජානු ජානු.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
9: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය
8: net fm ධර්ම දක්ෂිනා.
10: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
11: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
12: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
13: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
9: දිවයිනි චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
8: netfm ධර්ම දක්ෂිනා. ධර්ම
9: දක්ෂිනා හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

පුංචි සැකයක් වත්තියා ගන්න එපා මගේ ආදරය ගැන. ජීවිතය අඳුරුම අවස්ථාවල ඔයාට තියෙන ලොකුම ශක්තිය මගේ ආදරේ. විශ්වාස කරන්න බලන්න මගේ ඇස්. විශ්වාස කරන්න බලන්න මගේ ඇස්. විශ්වාස කරන්න මගේ ආදරය. බලන්න මගේ ඇස්.

ඔබේ ආදර නොහමෙන් ලදේ මිහිරියාව කවියක් වගේ රසවත් වෙලා පන්හිඳෙන් සටහන් වුණේ මටත් නොදැනීම. ඔබ පිටව ගිය අප හමුණු අවසන් සන්ධ්‍යාවේ මම කඳුළු හෙළුවේ නැ ඔබ ඉදිරියේ. ඒ කඳුළු තොටුපළ අයිනට වෙලා අදටත් මම මන්දාරම් හැන්දෑව මෙනෙහි කරනවා. එදා සිට අද තෙක් මගේ නැත්වලට වැසි සමය උදා වෙලා ප්‍රේමයනු එක්ව සිටින්නට නොව වෙන්වී හදවතින් එක්තැන් වන්නට බව ප්‍රේමයනු සිනහවම නොව සිනහව තුළින් කඳුල උපද්වන උල්පතකැයි මට පසක් කළා ඔබ. මම තනි වුණාට ඔබ ගැන අහිතක් හිතන්න කොහොමද? ඔබේ දෑස ඇලි දකින තුරු ඒ කඳුළු නිම්නේ මා බලා සිටිනවා. හිත දැවී ගලන මේ කඳුළු ඔබටමයි, හෙළන ගලන කඳුළුත් ඔබටමයි. ඔබෙන් පෙර දින කළ දෙයනොම මට දැන් ලැබෙන්නේ ඒ කඳුළු වලින් විතරමයි. කැලෑ මල්වල පාට ඇස්වලට ලැබුණට කමක් නෑ, මගේ තනියට ඒ කඳුළු තිබුණාවේ. ඔබ ඇවිත් යම් දිනක ඒ කඳුළු සිප ගත්තාවේ. ලක්සිරි දයස් වීරසිංහ මාතර තෙලිච්ච විල සිටයි හැම ලියන්නේ. දක්ෂ පළපුරුදු රියදුරෙක් වාහනයක් අඩුපාඩු තියද්දි දුර ගමන් යන්නේ නෑ. ඒ වගේම නිතරම නලාව හඬවමින් ඒකම උපයෝගී කරගෙන විනය ගරුක රියදුරන් රථය පදින්නේ. තමන්ගේ ආරක්ෂාවටත් අනෙක් අයගේ ආරක්ෂාවටත් දකුණේ නීතිය පිළිපදමින් දකුණෙන් එන අයට ප්‍රමුඛතාවය දෙනවා. ආදරේදිත් එහෙම තමයි. අඩුපාඩු ඇතිව ආදර ගමන දුර යන්න අමාරුයි. කෑකෝ ගසමින් රණ්ඩු සරුවල් මතින් මොකට ආදරය කරනවද? ඒ වගේම ආදරෙන් ඉඳලා යන්න හදනවා නම් ඒ අයට යන්න දීලා ඉවසීමෙන් අපේ ගමන යන්න ඕනේ. එහෙම කිව්වේ ඉන්දික සමරනායක. ආදරය කියන්නේ තවත් මිනිස් පරාණයකට ජීවිතයක් දිය හැකි තරම් බලවත් ආගමක්. ඒත් සමහරු ඒ දෙන ජීවිතයට පයින් ගහලා යනවා. සමහරු දුන්න ජීවිතයත් අරගෙන යනවා. ඒ තරම් යන කෙනාටත් අහිමි වෙන කෙනාටත් පොදු එකම දහමක් තියෙනවා. ඒ තමයි දුන්නු ආදරය, දුන්නු ජීවිතය හිතේ නොමැකීම, තිබීම. කෙනෙක් ඈතට ගියත් කෙනෙක් තනි වුණත් ඉරත් හඳත් ලෝකයක් තමන්ගේ ගමන නවත්වන්නේ නෑ. නමුත් හිත එක තැනක නතර වෙලා නොමැකෙන මතකයක් එක නිහඬව ජීවත් වෙනවා. ඩොක්ටර් දිනේෂ්.

0: ඇතික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
1: මුදලාලි
0: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ?
1: අයි මෙවත ඔයා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
3: විජේ දාන්න ඔක්කොටම.
1: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ. හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
6: අතික්‍රමණ
7: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
6: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
7: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0.77 666 8017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
6: විමසීම් 0.76 660 980
7: අතික්‍රමණ
6: සාංසාරික සීමා ඉක්මවා යාමට

සැබෑ ආදරය කියන කෙනෙක්ව තමන්ට හිමිකර ගැනීමම නෙවෙයි. කෙනෙක් තමන් ළඟ නොසිටියත් ඒ අයගේ සතුට වෙනුවෙන් නිහඬව ප්‍රාර්ථනා කරන එක. එනිසා අදත් මම ඔයාව මතක් කරනවා. ඒත් අපහු වෙන්න කියන්නේ. ඔයට මාව මතක් වුණොත් මාව දොස් නොකියා තියාගන්න. මම ඔයාව අතහැරි ආදරය නැති නිසා නෙවෙයි. මගේ ආදරයටත් වඩා හයියක් වෙලා තිබුණු යථාර්ථය නිසා. ඒත් මගේ හිතේ එක දෙයක් හැමදාම තියේවි. ඔයා මගේ නොවුනත් මගේ හදවතේ ආදරය කියන වචනයට අර්ථය දුන්නේ ඔයා. ඒ නිසා අපි එකට නොසිටියත් මගේ ජීවිතේ ලස්සනම මතකයක් වෙලා ඔයා හැමදාම ඉඳීවි. මිලාන් මාලකා. ඔයා හොඳට නොදන්නවා වුණාට මගේ ජීවිතේ මම කැමතිම ඔයා එක්ක ගෙවන මේ කාල පරිච්ඡේදයට. ඒත් කවදාවත් හිමිවීමක් නැහැ. කමක් නැහැ. ඔයා දිහා බලන් ඉන්න හරි ලැබෙයි. ඒක මගේ සතුට. අහිමි නුඹ වෙනුවෙන් මම වෛරයකින් තොරව සුබ ප්‍රාර්ථනා කරනවා. එච්චරයි. ඒ තමයි මගේ ආදරේ. නිර්නාමිකයේ

ඔයාම විශ්වාසය නැති වෙන විදියට වැඩ කරලා අන්තිමට ඔයාම කිව්වා විශ්වාසය නැති වුණාම ආයේ හදාගන්න බෑ කියලා. ඔයාම ආවත් ඇරියා. කටහඬ අඳුර ගන්නවත් බැරි ගානට ඔයාට මාව මතක වෙලා. මටත් කියලා දෙනවද ඔයාව මතක කරන විදිය? මම ගයාන්. කාලේ උත්තරයක් දෙයි ගයාන්.

ආදරණීය තරංග, මේ සසර ගමන මේ තරම් කටුක බව වටහා දෙන්න යම් කෙනෙක් හිටියානම් මං අද කසාවත දරාගත්ත කෙනෙක්. ඒත් බැඳීම් අතර හිරුණු කෙනෙක් වෙලා ආපසු හැරෙන්න බැරි වෙලා. කුරුණෑගලින් ධම්මිකයි එහෙම කියන්නේ. ධම්මික, සසරේ කටවරු බව තේරුම් ගන්න සමහර විට ඔබට ගිහි ජීවිතය ඇතුළෙදි වැඩියෙන් ලේසි වේවි. සොබදහම ඔබව ගිහි ජීවිතයේ තියලා සමහර කටෝරකම් තෑගි කරනවා ඇත්ත ඒකයි. දුටුදා ඉඳන්ම ඇස් හිතින් ලුහු බැන්දා. නැතිදාට කියාගන්න බැරි පාළු මූසලකමක් දැනුණ. වෙන අයිතියක් නිසාම හිමි නොවන බව සිතා. මං අන්තිමටන් සතු වුණා. ඒත් ඒ ආදරය හිත පතුල තිබිල වරින් වර උඩ මතු වුණා. ඒත් එයා මට අයිති නැති වුණත් ලස්සන ජීවිතයක්, ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරගෙන මාවත් අරින් නැති. ඒත් ඇයි මට බොරු කළේ කියලා මං අදත් මගෙන් අහනවා. ආදරේ කළානම් සොබා දහම කවදාරි දවසක ඔබට සාධාරණ උත්තරයක් දෙයි. ඇයි බොරු කළේ කියලා එදාට තේරෙයි. ඔබ දිනයි.

හදවත ඇහිර කරගෙන ඉන්න ප්‍රේමණීය කල්පනාව යටි හිතෙන් ආයි කොනටම විසි කරන්න. එත මන්දාරම් රාත්‍රියේදී අපි අරගෙන ඒ ප්‍රේමය ගැන කවි කියමු. මන්තරංගා

0: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මනිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: යටිහිතේ භාෂාවක් තියෙනවා.
4: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
3: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
4: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
3: ඉටු වෙනවාමයි.
5: Alpha Studio with Kasuni and Lehansa.
4: සතියේ දවස්වල උදේ 6ට.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙට් FM ධර්මදක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. අද ඔබට මේ උතුම් ධර්මදේශනාව තුළින් ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ අතිපූජනීය ගලිගමුයේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේ ඔස්ට්‍රේලියාවේදී සජීවී ලෙසින් පටිගත කළ ධර්මදේශනාවක්. මේ ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙට් FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙට් FM රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අදත් අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු සඳුදා නෙට් FM ධර්මදක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කරන්නට අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුයේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अति गौरवनीय पूजनीय वंदनीय महा संघरत्न अवसराय वासनावंत पिंगतुनि අද දවසේ ධර්ම දේශනාවේ මුලින්ම සිහිපත් කරන්නම් මේ දේශනාව බොහොම පරම ගාම්භීර දේශනාවක් සතර සතිපට්ඨාන දේශනාව. ඒ නිසා දේශනාව පුරාම ඔබේ අවධානය හොඳට දේශනාව තුළ පවත්ව ගන්න දක්ෂ වෙන්න. මේ ධර්ම දේශනාව තුළ බණ අහද්දි හැම දෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේක අවිධිත දේශනාවක්. හැම බුදු කෙනෙක්ම හැම බුද්ධ ශාසනයකම අත් නොහැර සිදු කරන දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනාව. ඒ නිසා මේ දේශනාව අපි කාටත් මේ උතුම් සතර සතිපට්ඨාන දේශනාව අපේ ජීවිතවල සිහිය නුවණ දියුණු කරගෙන මේ ධර්මානුශාසනාව අපි හැම දිනාටම ධර්මාබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන අදිෂ්ඨානය හිතේ ඇති කරගන්න. පින්වතුනි බණ අහද්දී පළවෙනිම දේ අප්‍රමාණ ආශාවකින් ධර්මාවබෝධයට හිත පිහිටවන සුසුසති. ඒ බණ අහන්න තියෙන ආශාව නිසා තමයි අද ඔබ මේ විහාරස්ථානයට ධර්මශ්‍රවණයට එකතු වෙන්නේ. ඊළඟ කාරණේ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාව තුළම අවධානය පිහිටවන්න දක්ෂ වෙනවා. ඊළඟට හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න කොහොම හරි මේ මුළු දේශනාවම මං ජීවිතයට සම්බන්ධ කරගන්නවා, ගලප ගන්නවා, අවබෝධ කරගන්නවා, වටහා ගන්නවා. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. අවබෝධයට හිත පිහිටවන්න කියන අත්තං ගන්හාති. අදාළ ධර්ම කරුණු හොඳට මතක තියාගන්න, ග්‍රහණය කරගන්න දක්ෂ වෙනවා. අනත්තං රිංචති. බණහන වෙලාවේ බාහිර දේවල් වලට හිත යද්දි හිත දුවනවා. අපිට ඕන විදියට පාලනය කරන්න බෑ. දූරංගමං ඒක චරම්. මේ හිතට දුර ඈත ගමන් තියෙන. සැනින් හිත නොයේ කර්මණු සිදුව. හැබැයි හොඳ සිහියෙන් ඉන්න කෙනා හිත වෙන අරමුණු ඔස්සේ ගියත් ඒ සැනින් ආපහු දේශනාව හිත පිහිටවන්න දක්ෂයි. ඒ නිසා බණ අහන වෙලාවේ හිතට ගලාගෙන එන දේශනාවට අදාළ නොවන බාහිර සියල්ල හිතෙන් බැහැර කරන්න. අනත්තං රිංචති. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ සතර සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කිරීම ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානම් විසුද්ධිය. කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමයි. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි. කායික මානසික දුක් දොන්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස සච්චි කිරියාය. නිවන සාක්ෂාත් කරගන්න එකම මගක් තියෙනවා. ඒ තමයි යදිදන් චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන. මේ දේශනාව හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක්. එවැනි දේශනාවලට අපි බුද්ධ දේශනා අතර සඳහන් කරන්නේ අවිදහිත දේශනා කියලා. අනාගතයේ මෛත්‍රී බුදුහාඳුරුවන්ගේ ශාසනෙත් මේ දේශනාව කෙරෙනවාමයි. අතීතේ පහළ වෙච්ච වැඩ සිටිය සියලු බුදවරු සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්න යොදාගත්තේ එදා දඹදිව ජීවත් වෙච්ච මිනිස්සු අතර බුද්ධි මට්ටමින් ගොඩක් ඉහළ හොඳ සිහිනුවණක් තිබිච්ච ප්‍රදේශයක් හැටියට සලකපු කුරු රට කම්මස්සගම කියන නියංගමේ තමයි මේ දේශනාව කරේ. ඒ දේශනාවේ ප්‍රතිඵල
ඒ මිනිස්සු ගත්ත නිකන් හොළඟ ගියා වගේ වුන්නේ. ඒ නිසා කොච්චර මිනිස්සුන්ගේ ජීවිතේට මේ සතර සතිපට්ඨාන දේශනාව ඉදා එකතු කරගත්තද කියන්නේ බුද්ධ දේශනාවල සතර සතිපට්ඨාන ගැන සඳහන් වෙන තැන්වල අපේ අටුවා පොත්වල සඳහන් වෙනවා. ඒ කාලේ මිනිස්සු මේ දේශනාව නාන තොටි කුඹල්හලේ පාර මගතොට හම්බුණා සතිපට්ඨාන ගැනම කතා කරා කියලා. පාරිදි කවුරු හරි හම්බෙන ආ කොහෙද යන්නේ? ඊළඟ වචනේ ඔයා මොකද්ද කරන භාවනාව? වෙන වල්පල් නෙමෙයි. ඔයා මොකද්ද මේ දවස්වල කරන භාවනාව? අනේ මං ආනාපාන සතිය වඩන්නේ. අනේ කොච්චර දෙයක් මං ධාතු මනසිකාරය වඩන. අන්න සාකච්ඡාව යන්නේ පාරි හම්බුණත් සතර සතිපට්ඨාන ගැන කිය. නාන්න යන නාන තුටි මිනිස්සු එකතු වෙන තැන. ආවයත් නාන්නාවද කොහොමද කියලා ඊළඟට පටන් ගන්නේ සතර සතිපට්ඨාන ගැන කිය. නාල ඉවර වෙනකම් සතිපට්ඨාන ගැන තමයි කියන සතුටි මිනිස්සු කතාවේ. කුඹල්හලේ මිනිස්සුන්ට ඉස්සර එකතු වෙන තැනක් ඔය කඩපිල වගේ කුඹල්හලේ. ඒ තැන් වලත් මිනිස්සු එකතු වුණාම සතර සතිපට්ඨාන ගැන කියන කතාව. එතකොට අපිට තේරෙනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගමේ මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරලා ඒ බණහපු මිනිස්සු ඒ දේශනාව තමන්ගේ මුළු ජීවිතේම ජීවිතයට එකතු කරගත්තා. ධම්මානුතම ප්‍රතිපදාවක ගලපගත්තා. යෝනිසෝ මානසිකාරයක ඒ ධර්මයේ හොඳට ජීවිතේ ගලපගත්තා. ඒ සතිපට්ඨානෙට අනුව ජීවත් වුණා. පිංගතුණී ඔබ කවුරුත් අහලා තියෙන පහාරාද කියන සූත්‍රය. මහා සාගරයේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ කරපු බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. පහාරාද කියන්නේ දෙව්ලොව ඉන්න අසුරේ, අසුර නායකයෙක්. ඔහු මහා මුහුදේ තියෙන අසුරයන් දකින ආශ්චර්ය කරුණු ගොඩක් කියනවා. ඒ අතර තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අසුරයන් වන අපි මහා මුහුදට ආස කරන එක කාරණයක් මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් කියනවා. මහා මුහුදේ තියෙනවා කියනවා මුතු, මැණි, සක්, ශිලා, වෙරළුමිණි ආදී වටිනා මිලකල නොහැකි සම්පත්. ඉතා වටිනා මැණික් වර්ග, මාණික්ක වර්ග. ඒවා නම් තමයි මුතු, මැණික්, සක්, ශිලා, වෙරළුමිණි. ඒවා මෙපමණයි කියලා මිල කරන්න බැරි තරම් වටින වස්තුව මහා මුහුදේ තියෙනවා. ඒවා මිනිස්සුන්ට පේන්නේ නැති වුණාට දෙව්ලොව ඉන්න දෙවියන් අසුරයන් දකින ඒ දැකලා මහා සාගරයේ සිත් තලවාගෙන මහා සාගරය කියන්නේ මේ තරම් සම්පත් පිරිච්ච සම්පත් සාගරයක් නේද කියලා මහා මුහුදට සිත් තලවාගෙන ඉන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේම තමයි කියලා. මගේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක්. මේ බුද්ධ ශාසනය තුළ වටිනා මාණික්ක 37ක් තියෙනවා කිය. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ආර්ය ස්ථානික මාර්ග, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්ක 37 මේකේ වටිනාකම මෙතකයි කියලා මිල කරන්න බැරි වටිනා වස්තුවක්. ඒකේ වටිනාකම අඳුනගන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. ඒ අය මේක අඳුනගෙන බුද්ධ ශාසනයට සිත් තලවාගෙන බොහොම ආශාවෙන් ගෞරවයෙන් ආදරයෙන් ශාසනය තුල වාසය කරනවා. මේ බෝධිපාක්ෂික ධර්මවල වටිනාකම අඳුනගත්ත නිසා. එහෙමනම් අපි ඔබ මේ බුද්ධ ශාසනය ගැන අපි පැහැදුනා නම් අපිට මේ කියන බෝධිපාක්ෂික ධර්ම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්ක ගැන අපිට දැනුමක්, වැටහීමක්, අවබෝධයක්
යම් මට්ටමෙන් හරි සරල දැනුමක් තියෙනවා. එතකොටයි අපිට අවංක පැහැදීමක් එන්නේ. අපිට පැහැදීමක් යන්තම් තියෙනවා. හැබැයි මේ පැහැදීම ධර්මයේ තුලින් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සද්ධාව කියලා පෙන්වුවේ දැන් අපි සද්ධාව කියලා අපිට සාමාන්‍යයෙන් ඇති වෙන දේ තමයි බුදු කෙනෙක්ගේ ගුණ ඇහෙනකොට බුදු පිළිමයක් දකිනකොට සාමාන්‍යයෙන් ප්‍රාතිහාර ඒ වගේ දේවල් ගැන ඇහෙනකොට අපිට නිකන් ඇතිවන සද්ධාාවක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අගේ කරපු ප්‍රඥාවට උපකාර වෙන සද්ධාව තමයි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීම. අවබෝධය. ඒකනේ අර වක්කලි හාමුදුරන්ට බුදුහාමුදුරු දේශනා කරේ වක්කලි. ඔබ ඇස් දෙකෙන් මන් දිහා කොච්චර බලාගෙන හිටියා. ඔබට එහෙම බුදුන් දකින්න බෑ කියලා. ඔබ බුදුරජාණන් වහන්සේ දකිනවා නම් යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඔබ ධර්මයේ දකින. ඒ ධර්මයෙන් ඔබ බුදුන් දකිනවා. එහෙමනම් අපිට සැබෑවටම බුදුරජාණන් වහන්සේව දකිනවා කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ තමයි ධර්ම. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්ක මේ සතර සතිපට්ඨාන ආදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ ගැන අපිට නිරවුල් දැනුමක් ඇති වෙන්න නැති වෙන්න අපේ සද්ධාව බලවත් වෙනවා. ඒ සද්ධාව බොහොම ස්ථීරව පිහිටපු කාටවත් වෙනස් කරන්න බැරි අවබෝධයෙන් පිහිටන සද්ධාව බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ සතර සතිපට්ඨානෙ අපිට ඉතාම වැදගත් මේ ධර්ම මාර්ගය යන ශ්‍රාවකයන්ට ඔබ හැම දිනාටම අපිට කවදා හරි අපි නිවන් දකින්නවා නම් අපිට වැදගත්ම දේ සතර සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දායාදයක්. ඔබ සකුණග්ගී සූත්‍රය අහලා ඇත. අර පුංචි කැටකිරිල්ලක් හිතුවක්කාර විදියට පියාඹගෙන ගිහිල්ලා ගිජු ලිහිණියෙකුට අහුවෙන කතාව. ඒක උපමාවක්. හරි ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ වටිනාකම අපිට පෙන්නුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය පොඹුරු වල පස් පිඩලි පෙරලනකොට මඩ කරන්න කලින් ගොයම් කපලා පස් පිඩලි පෙරලන. එතකොට මේ වාස්සේ පුංචි පුංචි කුරුල්ලෝ ගිහිල්ලා හැංගිලා ඒවැ ඉන්න ඔය පොඩි පොඩි සත්තු කෘමීන් ආහාරයට ගන්නවා. ඔවුන් හැංගෙන තැන තමයි අර පස් පිඩලි අස්සේ තියෙන සිදුරු. ඔය අතරේ පුංචි කැටකිරිල්ලියක් හිටිය හිතුවක්කාරයි තමන්ගේ වැඩි හිටියන් අනිත් කුරුල්ලෝ කියන එක අහන්නේ. ඔහේ පියාඹගෙන යන. ඔහොම ගිහිල්ලා එකපාරට ගිජු ලිහිණියෙකුට අහුවා. මේක උපමාව. මේ ගිජු ලිහිණිය අල්ලගෙන වේගෙන් යනකොට කැටකිරිල්ලි අඬන්න ගත්තා. අහෝ මගේ පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන මං හිටියානම් මම මේ ගිජු ලිහිණියට ගොදුරු වෙන්නේ නැහැ. මගේ වරදින්මයි මම මේ ගොදුරක් උනේ. ඒ වෙලාවේ ගිජුලේනියා බොහොම ආඩම්බරයෙන් තමන්ගේ ශක්තිය ගැන උද්දාමයෙන් ඉන්න ගිජුලියන් අහනවා. එබ්බා කැටකිරිල්ල, නුඹ වගේ පුංචි සතෙක් මං වගේ කෙනෙකුටත් ඒ හැටි දෙයක් අල්ලගන්නේ මොකද්ද? ඔය පියවරුමින් ලැබෙන මහලොකු ආරක්ෂිත තැන කියලා. ඊට පස්සේ කිව්වර පස් පිඩලි අතර තියෙන සිදුරු ගිජුලේනියාගේ ඕක මට ඒ හැටි දෙයක් නෙමෙයි. පුළුවන් නම් ගිහින් බේරියම් මං අතහරින්නම් කියලා අතහැරියා. අර පුංචි කැටකිරිල්ල එහෙම පහළට ඇවිල්ලා පස් පිඩල්ලක් උඩ හිටගෙන කෑ ගහලා කිව්වා, දැන් පුළුවන් නම් ඇවිල්ලා මාව අල්ලගනින් කියලා. ගිජුලේනියා වේගෙන් ඉහළට පියාඹලා තටු දෙක ඈත් කරගෙන වේගෙන් පහළට ආවා. පස් පිඩල්ල ළඟට සැනින්ම කැටකිරිල්ලව අල්ලගන්නවා කියලා. ළඟට එනකොටම කැටකිරිල්ල පස් පිඩැල්ල අස්සට රිංගගත්තා. ආපු වේගයේ පාලනය කරගන්න බැරුව පස් පිඩැල්ල වැදිලා ගිජු ලිහිණියා මරණයට පත් වෙනවා. මේක උපමා කතාවක්. බුදුරජාණන් වහන්සේ උපමාව කියලා භික්ෂුන් වහන්සේලාට වදාලා, මහණෙනි, ඒ කැටකිරිල්ල හිතුවක්කාර විදියට පියාඹගෙන ගිහිල්ලා ගිජු ලිහිණියට අහුණේ
තමන්ගේ ආරක්ෂිත තැන ආරක්ෂා නොවෙච්ච නිසා. තමන්ගේ පියවරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන හිටියා නම් ගිජුලිහිණියට අහුවෙන්නේ. හැබැයි පස්සේ හරි තමන් රැකුණේ ඒ ආරක්ෂිත තැන සැඟවෙච්ච නිසා, ආරක්ෂා වෙච්ච නිසා. මහණෙනි, පුංචි කැටකිරිල්ලක් තමන්ගේ පියවරුමෙන් ලැබෙන ආරක්ෂිත තැනක් තියෙනවා. ඒ වගේ තමයි කිව්ව මගේ ශ්‍රාවකයන්ට, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තථාගතයන් වහන්සේ නැමැති පියවරුමෙන් බුදුහාමුදුරුවන්ගේ අපට ලැබෙන දායාදයක්, පියවරුමයක් තියෙනවා. මගේ ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේගෙන් ලැබෙන පියවරුමේ තමයි කිව්ව සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානෙ තුල නුඹලා රැකුණොත් අර ගිජුලිහිණියට කැටකිරිල්ල ගොදුරු වුණා වගේ මාරයාට නුඹලා කවදාවත් ගොදුරක් වෙන්නේ නැහැ. ඒ නිසා නුඹලට තමන්ගේ ජීවිතයේ මේ මාර බලවේගවලින්, අකුසල්වලින් ආරක්ෂා කරගෙන ධර්මයේ තුල රැකෙන්න තියෙන බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන දායාදේ තමයි කිව සතර සතිපට්ඨාන. එහෙමනම් ඔබට, මට, අපි කාටත් බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදේ තමයි පියවරුමින් ලැබෙන දායාදේ වගේ, සම්බුදු පියාණන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. දැන් එහෙමනම් සතර සතිපට්ඨාන ගැන අපි චුට්ටක් තේරුම් ගන්න, මේක හොඳට මතක තියාගන්න පුළුවන් විදිහට මේ කාරණා ටික අපි සිහිපත් කරගන්න. සතර සතිපට්ඨාන, සතර. සතර කියන්නේ හතරක්. මොනවද ඒ? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සති සිහිය, පဋාණේ කියන්නේ පිහිටවීම. කායානුපස්සනාව මුල් කරගෙන සිහිය පිහිටවල සිහිය දියුණු කරගන්න පුළුවන්. වේදනානුපස්සනාව මුල් කරගෙන සිහිය පිහිටවල සිහිය දියුණු කරගන්න පුළුවන්. චිත්තානුපස්සනාව හිතේ හටගන්න සිතුවිලි දිහා හොඳට සිහිය පිහිටවල සිහිය දියුණු කරගන්න පුළුවන්. ධම්මානුපස්සනාව ධර්ම කොටස් ගොඩක් බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. සිහිය පිහිටවලා ඒ ධර්මයන් අවබෝධ වෙන විදිහට සිහිය දියුණු කරගෙන ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. එතකොට ඔන්න ඔය හතර තමයි සරලව

කෝම වැඩෙන්නේ කය මුල් කරගෙන. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ කය. පළවෙනි එක තමයි ආනාපාන සතිය. ඊළඟ එක ඉරියාපත සම්පජන්. ඊළඟට පිළිකුල් භාවනාව. ධාතු මනසිකාර භාවනාව. නව සීවතික භාවනාව. ඔන්න ඔය භාවනා ක්‍රම ටික කායානුපස්සනාව තුළ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන. දැන් අපි ආනාපාන සතිය ගමු. මේක කයත් එක්ක බැඳිච්ච එකක්ද නැද්ද? කයත් එක්ක බැඳිලා තියෙන. අපි ආස්වාස ප්‍රස්වාස හඳුන්වනවා කාය සංකාර හැටියට. කයත් එක්ක බැඳිලා තියෙන. හුස්ම නැත්නම් කය පවතින්නේ නැහැ. ඒ නිසා අපි ගන්න හුස්ම මුළු කයත් එක්කම බැඳිච්ච දෙයක්. ඒ නිසා දැන් මම එකින් එක විස්තර කරන්න යන්න. ඒකට ගොඩාක් වෙලා යනවා. මේ සතර සතිපට්ඨාන විස්තර කරොත් මේක දවස් ගානකට විස්තර කරන්න පුළුවන්. වෙන වෙනම කොටස් වශයෙන් අරගෙන. එතකොට ආනාපාන සතිය කායානුපස්සනා කොටස තමයි මේ සතර සතිපට්ඨාන කායානුපස්සනාව යටතේ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ ආනාපාන සතිය නැමැති භාවනාව තුළ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හතරම වැඩෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එකම භාවනාවක් තියෙනවා. ඒ භාවනාව වඩනකොට කරුණු හතරක් වැඩෙනවා. ඒ හතර වඩනකොට කරුණු හතක් වැඩිලා කරුණු දෙකක් සාක්ෂාත් වෙනවා. ඒ තමයි කිව ආනාපාන සති. ඒ ආනාපාන සති භාවනාව වඩනකොට කරුණු හතරක් වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ආනාපාන සතියේ සතර සතිපට්ඨානෙ වැඩෙනකොට ඒක තුල තව කරුණු හතක් වැඩෙනවා. සප්ත බුද්ධංග වැඩෙනවා. ඒ කරුණු හත වඩනකොට කරුණු දෙකක් සාක්ෂාත් වෙනවා. ඒ තමයි විඥා විමුක්ති සාක්ෂාත් වෙලා නිවනට යන. එකම භාවනාවක් තුල සතර සතිපට්ඨානෙත් වැඩිලා, සප්ත බුද්ධංගත් වැඩිලා, විඥා විමුක්ති සාක්ෂාත් වෙලා නිවනටම යන එකම භාවනාව ආනාපාන සතිය. අනිත් භාවනාවලදී අපි වෙනම හැරෙන්න ඕනේ. සමතේ වඩලා සමාධිය තුල විදර්ශනාවට අපි වෙනම යොමු වෙමු. එහෙම නැත්නම් සමත භාවනාවක් හැටියට එක භාවනාවක් කරලා විදර්ශනා භාවනාවක් හැටියට වෙනම පංච උපාදානස්කන්ධය ගැන, ආයතන ගැන, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වෙනම විදර්ශනාවකට. ආනාපාන සතියේදී සතර සතිපට්ඨානෙම වඩාගෙන නිවනටම යන්න පුළුවන් භාවනාවක්. එතකොට ඒකේ කායානුපස්සනාව දක්වා, ඒ කායානුපස්සනාවෙන් සමාධියක් දක්වාම සතර සතිපට්ඨානේ ආනාපාන සති කොටසේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා. එතකොට මේ කියන දේවල් මේ ප්‍රමාණිත තේරුම් අරගෙන සතර සතිපට්ඨානේ කියවන්න. ඔබේ ජීවිතේ පොත සතර සතිපට්ඨාන ජීවිතේ කරගන්න. ඒක මුළු ජීවිත කාලෙම පොතක් ළඟ තියාගෙන නැවත නැවත කියවන්න, නැවත නැවත කියවන්න. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට එහෙමයි. අපි එකපාරක් කියවලා අපිට යම් ප්‍රමාණයකට තේරෙනවා. අපි ආයෙ කියවනකොට තවත් ටිකක් ගැඹුරට තේරෙනවා. ආයෙ කාලෙකට පස්සේ ආයෙ කියවනවා. ඊළඟට භාවනා වශයෙන් වඩනවා. තවත් ටිකක් හොඳට තේරෙනවා. ඒ නිසා මේ දේශනාවල් නිවන දක්වාම ගැඹුරින් දියුණු කරගන්න පුළුවන් දේශනා. එහෙමනම් අපේ හුස්ම රැල්ල මුල් කරගෙන, හුස්ම රැල්ලේ හිත පිහිටවලා, හිත එකඟ කරගෙන, සමාධි මට්ටමක් ඇති කරගෙන, මේ කය යථා ස්වභාවය අවබෝධ කරගෙන නිවනට යන මඟ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. දැන් උන්වහන්සේ අපි උපන්දා ඉඳන් හුස්ම වැටෙනවනේ අපිට. අන්තිම හුස්ම රැල්ල යනකම්ම, අන්තිම හුස්ම රැල්ල වැටෙනකම්ම හුස්ම වැටෙනවා. හැබැයි අපි කවුරුවත් ওই හුස්ම රැල්ල හිත පිහිටවලා හිත සමාධිමත් කරන්න පුළුවන්, නිවනටම යන්න පුළුවන් කියන්නේ. එතකොට බලන්න අපි තුලම නිවනට යන කමටහන මේ කය තුල. ඒකයි බුදුහාමුදුරුවෝ ගොඩාක් තැන්වල පෙන්නේ මහණෙනි.

බඹයක් පමණ වූ ශරීරය තුළින් මුළු ලෝකෙම අවබෝධ කරන්න පුළුවන් කියලා. ඒ නිසා පළවෙනි එක තමයි කායානුපස්සනාවේ ආනාපාන සති කොටස. ඒක ඔය මට්ටමින් තේරු ගන්න. ඊළඟට ඉරියාපත. අපේ ශරීරයේ අපි මූලික ඉරියව් හතරක් එතන පෙන්නනවා. අපි හිටගෙන ඉන්න ඉරියව්, ඉඳගෙන ඉන්න ඉරියව්, ඇවිදින සක්මන් කරන ඉරියව්, නිදාගෙන ඉන්න ඉරියව්, තිට්ටන්, චරන්, නිසින්නෝ, ආසයන් මේ හතර ඉරියව්වේ හොඳට සිහිය පිහිටවලා ඉරියව්වේ සිහිය පිහිටවන්න කියලා. දැන් බලන්න අපි වාඩි වෙලා හිටියට අපි වාඩි වෙන ඉරියව්වේද සිහිය පිහිටවන්න කියලා. අපි ඉඳගත්තට අපේ හිත දුවන්නේ නීවරණ ඔස්සේ වෙන වෙන ලෝකවල හිතතියි. අපි ඇවිදගෙන යනවා කොච්චර හිත දුවනවද? ඔබ සමහර වෙලාවට දැන් බලන්න වාහනයක් කියලා උනකොට කොච්චර අවධානය යොමු. හැබැයි කොච්චර දේවල් මතක් වෙනවද නේ? ඒකෙම හිත තියනව නෙමෙයි. හිත නොයේ හිත තියාගන්න බෑ ඒ අරමුණ. නිදාගන්න ගියා මොන තරම් ඔළුවට එන. බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නන්නේ ඉරියව්වේ හිත පිහිටවක්. ඔබ හිටගෙන ඉන්නවනම් හොඳට හිස්මුදුනේ ඉඳන් පාදාන්ති දක්වා තමන් හිටගෙන ඉන්නේ කියන ඉරියව්ව තුළ හොඳට හිත පිහිටවක්. වාඩි වෙනකොට ඉරියව් වෙනස් වීමත් වාඩි වෙලා ඉන්න ඉරියව්වත් හොඳට සිහියෙන් දකිමින් ඒ ඉරියව්වේ සිහිය පිහිටවක්. සක්මන් කරනකොට ඉරියව් වෙනස් වීම දකිමින් සක්මනේ හිත පිහිටවක්. නිදාගෙන හිටියත් නිදාගෙන ඉන්න ඉරියව්වේ හිත පිහිටවන්න. ඒක තුළ සිහිය වැඩෙනවා. භාවනාවක් හැටියට සිහිය වැඩෙනවා. ඊළඟට යම් යම් ආකාරයෙන් ඉරියව් වෙනස් වෙනවද ඒ වෙනස් වීම තුළ සිහිය පිහිටවන්න. එතකොට අන්නේ තුළ කායානුපස්සනාවේ ඉරියාපත කොටස භාවනාවක් හැටියට වැඩෙනවා. එතකොට ඒක එකක්. ඒ ඉරියාපත භාවනාවම තවත් දියුණු වෙච්ච අවස්ථාවක් තමයි සම්පජන්‍ය භාවනාව. ඒකත් සතර සතිපට්ඨාන කායානුපස්සනාවේ බුදුහාඳුරු පෙන්නපු තව කොටසක්. ඒක තව ටිකක් දියුණු. සම්පජන්‍යදි වෙන්නේ තමන්ගේ හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ඉරියව් වෙනස් වෙන වෙනස් වීම තුල කිසිම විදිහකින් මං අකුසලයකට හිතට රිංගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ඉතන වැදගත්ම දේ. සම්පජන්‍ය මනස සිහිනුවණක් පවත්ව ගන්නවා. අකුසලයකට නම් රිංගන්න දෙන්නේ නැහැ. ඒක තමයි දැඩි අදිෂ්ඨාන. ඉස්සරහට ඇවිදගෙන ගියා ආපහු හැරිලා ආවත් සම්පජානකාරී වුණ සිහිනුවණ ඇවිදගෙන යන බවක් ගන්න. හැරෙනකොටත් සිහියෙන් හැරෙන. ආපහු එනකොටත් එන. හැබැයි හිත තුල දැඩිව තියෙනවා මේ ඇවිදිනකොටවත් හැරෙනකොටවත් මගේ හිතට අකුසලයකට රිංගන්න දෙන්නේ නැහැ. හොඳ සිහියෙන් හිත රැකගෙන ඒ යන ඇවිදිනවා නම් ඇවිදින වැඩේ, හැරෙන වැඩේ, ඒ කරන වැඩේ කර. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොදි වටපිට බලන. ඉස්සරහා බැලුවත් වටපිට බැලුවත් හොඳ සම්පජානකාරී හොදි සිහිනුවණින් ඒක කරනවා. මගේ හිතට ලාමක අකුසලයකට නම් රිංගන්න දෙන්නේ නෑ මම. අන්න එතනදි දැඩි අදිෂ්ඨානයෙන් ඉන්නේ. ඉස්සරහා බලනවා වටපිටත් බලනවා හැබැයි අකුසලයකට රිංගන්න දෙන්නේ නෑ. සම්මිජ්ජිතේ පසහරි අතපය දිග හරිනවා හකුලන. ඊළඟට තමන් කරන කියන වැඩවල අපි කොච්චර දවස ගන්න ওই ටිකනේ කරන්නේ. ඇවිදිනවා, හැරෙනවා, වාඩි වෙනවා, ඉඳ ගන්නවා. ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ තුන්හි භාවේ සම්පජානක ගමන් කරනකොට තිතේ නතර වෙලා ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, භාසිතේ කතා කර කර ඉන්නවා, තුන්හි භාවේ නිහඬව ඉන්නවා. ඒ හැම මොන විදිහට හිටියත් සම්පජානකාරී හොතේ දැඩි අදිෂ්ඨානයක් තියෙනවා ලාමක අකුසලයකට නම් රිංගන්න දෙන්නේ නැහැ. ඊළඟට කතා කරන බහසිතේ කනබොන වෙලාවට අසිතේ, පීතේ, කායිතේ, සායිතේ සම්පජානකාරී හෝ මොනවා හරි හපල කන, කෑමක් කන, පීතේ යම් බොන බීමක් බොන වෙලාව ඒ කනබොන වෙලාවටත් හොඳ සිහිනුවණින් ඉන්නම් මගේ හිතට නම් ලාමක අකුසලයක රිංගන්න දෙන්නේ.
අර වැඩේ කරනවා. හැබැයි සම්පජන්නේ සිහිනුවණින් ඉන්නවා. අකුසලයකට රිංගන්න දෙන්නේ. ඊළඟට ඇඳුම් පැළඳුම් දැන් බුදුහාමුදුරු වික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන කියනකොට කියන සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරියෝ දෙපට සිවුරු තනිපට සිවුරු පත්ත පාත්‍ර දරනකොට ඒව ගලවනෝ පරිහරණය කරනවා. දැන් ඔබ ගිහි අයනේ, ඔබට තියෙන ඇඳුම් පැළඳුම් පිඟං කෝප පරිහරණය කරන පාත්‍ර නෙමෙයි ඔබ පිඟං කෝප. එතකොට ඇඳුම් අඳිනවා, ගලවනවා, හෝදනවා, වේලනවා. දැන් තමන්ගේම ඇඳුමක් වුණත් ගලවනකොට අඳිනකොට සිහියෙන් හිටියේ නැත්නම් කෙලෙස් උපදින්න බෑ. කෙලෙස් උපදිනවා. හොඳ සිහියෙන් ඉන්නවා ඇඳුම් පැළඳුම් පරිහරණය කරත්, පිඟං කෝප පරිහරණය කරත්, කනබොන් මේ කිසිම වෙලාවකවත් අකුසලයකට රිංගන්න දෙන්නේ නැහැ. ඊළඟට කොච්චරද කියනවා නම් උච්චාර පස්සාව කම්මී වැසිකිලි කැසිකිලි කරන්න ගිහිල්ලා මලමුත්‍ර කරන වෙලාවට සම්පජානකාරී හොත සිහිනුවණින් ඉන්නවා. මේ මලමුත්‍ර පහ කරන වෙලාවෙත් මගේ හිතට ලාමක අකුසලයකට මං ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ආයි හිතට දැන් බලන්න ආයි අමුතුවෙන් වෙලාවක් ඕනද කියලා භාවනා කරන අපි කරන කියන කටයුතු ටික එහෙම්මම කරන අපි ඇවිදිනවා, හැරෙනවා, වාඩි වෙනවා, නැකිටිනවා, කන බොන වෙලාවට අතපය දිගාරිනවා, අකුලනවා, වටපිට බලනවා. හැබැයි ඒ මොන දේ කරත් ඉරියව්ව තුල සිහිය පිහිටවන සම්පජන්‍ය කියන්නේ හොඳ නුවණකින් හිත රැක ගන්නවා. මගේ හිතට ලාම කකුසලයකට රිංගන්න දෙන්නේ නැහැ මම. ඒ හැම වෙලාවෙම සතිපට්ඨාන අර බුදුහාමුදුරන්ගෙන් අපිට ලැබිච්ච දායාදී තුල අපි රැකිලා ඉන්නේ. මායයට අපි වසඟීට ගන්න බැරි වෙලා. ඇයි හිත අකුසලයකට යන්න දෙන්නේම නැහැ. හිත හොඳට ධර්මයේ තුල ඉරියව්ව තුල රැකගෙන ඉන්න වෙලා. සම්පජානි භාවන මේ සම්පජානි හොඳටම වඩපු කෙනෙක් තමයි නන්ද කුමාරයා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ නන්ද උතුරු දිසාව බලන්නේ මගේ හිතට ලාම කකුසලයක් නම් ඇතුල් නොවේවා කියන දැඩි සම්පජන්නේ. මේ නන්ද උතුරු අනු දිසාව බැලුවා, නැගෙනහිර දිහා බැලුවා, නැගෙනහිර අනු දිසාව බැලුවා, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව, වටපිට කොහේ බැලුවත් හැම වෙලාවෙම මගේ හිතට ලාම කකුසලයකට නම් රිංගන්න දෙන්නේ නැහැ කියන දැඩි සම්පජන්‍යමයි කිය වටපිට බලන්න. ඒ නිසානේ අර වගේ අමාරුම වෙලාවක ධර්මය අවබෝධ කරගන්න පුළුවන් උනේ නන්දහාමුදුරන්ට වෙච්ච දේ, නන්ද කුමාරයාට වෙච්ච දේ සාමාන්‍ය කෙනෙකුට වුණා නම් එක්ක සියදි විහානි කරගන්න, එක්ක මැරිලා වැටෙනවා. මේ කාම ලෝකයේ තුල මේ මිනිස්සු පංච කාමයන් පසුපසනේ හඹාගෙන යන්නේ. මේ කාම ලෝකේ කෙනෙකුට තමන්ගේ ජීවිතේ තමන් අරමුණු කරන ඒ ආස කරන දැන් රාජකුමාරයෙක් හැමෝටම රජ වෙන්නත් බෑ. දැන් රාජකුමාරයෙකුට රාජ්‍යක උරුමේ තියෙන රාජකුමාරයෙකුට තමන් කවද්ද අභිෂේක කරන්නේ කියන එක තමන්ට තියෙන සිහිනයක්. එතකොට තමන්ට එදා පිය රජුරු සුද්ධෝදන රජතුමා අභිෂේක මංගල්‍ය සූදානම් කරපු දවස රාජ්‍යත්වයේ තමන්ගේ පුතාට පිරිනමන්න සියල්ල සූදානම් කළ තිබි රජකම දෙන දවස. ඒක තමන්ට කුමාරයෙක් හැටියට රාජකුමාරයෙක්ගේ ජීවිතේ තමන්ගේ විශාලම කාමයන් තුල තියෙන අරමුණ. ඊළඟට තමන් ආදරය කරපු කෙනාම ලැබෙනවා කියන ජනපද කල්යාණි තමන් ආදරය කරපු කෙනාම එදාම විවාහ කරගන්න දවස. ජීවිතේ විවාහ උත්සවයත් එදාම තීරණය කරලා අභිෂේක මංගල්‍ය වගේම විවාහ මංගල්‍යෙත් එදාම යොදාගත්තා. ඊළඟට ගෙයක් දොරක් හදාගන්නවා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට හීනයක්නේ. ගෙයක් හදාගෙන අලුතෙන් ඔබ හිතන්නේ ඔබ ගෙයක් හදනකොට කොච්චර හීන දකින්නවදනේ. කාමරේ මෙහෙම වෙන්නෝ, බාත්รูම් එක මෙහෙම වෙන්නෝ, ගේ හදලා ඉවර වෙලා ගෙට යන දවසේ ඒ තියෙන හීන. මාලිගාවක් තමන්ට හිතෙන හිතන විදිහට ලස්සනට තමන් මාලිගාවක් හදලා
තමන්ට ඕන විදිහට මුළු රටේම ඉන්න දක්ෂම නිර්මාණ ශිල්පීන් ඔක්කොම ගෙනහල්ලා විශාල මාලිගාවක් හදලා මාලිගාවට ගෙවිදින දවස. එතකොට ඔය ඔක්කොම එකම දවසේදී තමන් හදපු ලස්සන මාලිගාවට ගෙවිදීම විවාහ මංගල්‍ය රාජ අභිෂේක මංගල්‍ය. එදාම බුදුහාමුදුරුව පාත්‍රය අතට දීලා නන්ද කුමාරයව එක්කන් ගෙනහිල්ලා නන්දව පැවිදි කරා කියන්නේ ආයි හිතන්න කොහොමද කියලා. එතකොට මොන තරම් මානසිකව නිකන් ෂොක් එකක් වදිනවනේ. කැමැත්තෙන්ම නිකන් ගියා නෙමෙයි කරගන්න දෙයක් නැතිකම. ඒ යනකොටත් අර ජනපද කල්යාණේ ඔබ අහලා තියෙනවනේ, ජනේලෙන් බලලා ඉවර වෙලා බොහොම ලයාන්විත ආදරණීය විදිහට hina වෙලා ආර්ය පුත්‍රේ ඉක්මනට එනව නේද කිව්වා. මේක තමයි නිකන් චිත්‍රය වගේ එන ගැහුවා වගේ දැන් හිතේ මේක මතක් වෙන්නේ හැම වෙලේ. සියුර පෙරෙව්වට බඩ පපුව පිච්චෙනවා. අර ඔක්කොම මතක් වෙනවා. දාන ටික වළඳ ගන්න බැහැ. නිදා ගන්න බැහැ. කොච්චර අසරණකමක් දැනෙන්නේ නැද්ද? එතකොට දැන් බලන්න එක පැත්තකින් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඒ දේ කරේ සුද්ධෝදන රජුරු වෙන රජෙක් නම් ඔයිට වඩා වෙනස් විදිහකට තමයි අනිත් පැත්තට කටයුතු කරන්නේ. සුද්ධෝදන රජුරුන්ට වෙන කරගන්න දෙයක් නැහැ. එතකොට නන්ද කුමාරයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ නන්ද කුමාරයාට මීට වඩා සැප සම්පත් මේවා නෙමෙයි සැප කියලා දෙව්ලොවට තමන්ගේ ඉරුදීන් අතින් අල්ලගෙන එක්කන් ගිහිල්ලා දිව්‍ය සැප සම්පත් පෙන්නනවා. නන්ද කුමාරයා අවසානයේ මේ ධර්මයේ වඩනකොට මොනතරම් සම්පජාන්‍යයක් දැන් අර එන දුක අර අරමුණු ජනපද කල්යාණි පේනවා, මාලිගාවල් මැවිලා පේනවා, රජකම් පේනවා, රජ සැප පේනවා, ඔක්කොම යටපත් කරගන්න හිතගෙන හිටියත් වාඩි වෙලා හිටියත් වටපිට බැලුවත් ඇවිද්ද සම්පජන්‍ය තමයි භාවිතා කරේ. බුදුරජාණන් වහන්සේ සම්පජන්‍ය හොඳ ඉන්ද්‍රිය දමනේ යුතු භික්ෂූන් වහන්සේලා අතර නන්ද කුමාරයා හොඳට සම්පජන්‍ය වඩපු කෙනෙක් හැටියට අගය කරන. එතකොට ඔන්න කායානුපස්සනාවේ අපි කතා කරා ආනාපාන සතිය තියෙනවා, ඉරියාපද තියෙනවා, සම්පජන්‍ය භාවනාවේදී අපි කරන හැම කටයුත්තකදීම වැදගත්ම දේ මොකද්ද? මගේ හිතට ලාම කකුසලයකට නම් රිංගන්න දෙන්නේ නෑමයි කියන දැනි අදිෂ්ඨානය මනස සම්පජන්‍යෙන් හිත රැකගන්න. ඊළඟට කායානුපස්සනාවට අපි දෙතිස් කුණප කොටස් අපේ ශරීරයේ තියෙන සතර මහා ධාතු වල දෙකයි එතනට ගන්න. පඨවි ආපෝ කියන දෙක විතරයි. පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12ක්. පඨවි කේස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට විදුළු වකුගඩු හදව තක්මා බඩදිය පෙනහර විතර මේ වගේ ශරීරය එතන ඒව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි ඒව පඨවි ගතිය වැඩි මතක තියාගන්න. එතකොට අපි මේ කේස් ලොම් නිය දත් කීවත් මේව හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි ඒකේ පඨවි ගතිය වැඩි. ඒ නිසා පඨවි ධාතු පස්සෙලා යන දේවල්. ඊළඟට පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල්, මුත්‍රා මේ ශරීරේ තියෙන ගලාගෙන දිය වෙලා යන දේ. ඒව හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි ඒව ආපෝ ගතිය වැඩි. අර වැගිරිලා යන ගතිය වැඩි. එනිසා අපි ඒවා ආපෝ ධාතු කියනවා. එතකොට මෙන්න මේ කොටස් දෙකේ තමයි පිළිකුල් බව බලන්නේ. වායෝ තේජෝ කියන දෙක ගන්නෑ පිළිකුල් භාවනාවට. ඒ දෙක එකතු කරන්නේ ඊළඟ භාවනාව ධාතු මනසිකාරයට තමයි ගන්න. එතකොට අපි කායානුපස්සනාවට සතර සතිපට්ඨානේ කායානුපස්සනාවට අයිති භාවනාවක් තමයි පිළිකුල් භාවනාව. ඒකට අපි තවත් වචනයක් කියනවා අසුභ භාවනාව. එහෙමත් නැත්නම් කියන කායගතා සති භාවනාව කියලා. ඒකෙදි වෙන්නේ කයේ යථා ස්වභාවය. මේ කයේ තියෙන පිළිකුල ඇත්ත ස්වභාවය ඇති විදිහට දකින්න.
බොරුවක් දකිනව නෙමෙයි. දැන් මේ ඇත්ත ඇති සැටියෙන් දකිනකොට කය ගැන අපිට තියෙන මුලාවක් තියෙනවා නම් අන්න ඒක නැති වෙනවා. මේ කය ගැන අපිට තියෙන වැරදි රාගාදී මේ ක්ලේශයන්ගේ යටපත් වීමක් වෙන බුදුහාඳුර උපමාවකට පෙන්වන මහණෙනි අසුභහ භාවේ තබ්බා රාගස්ස පහන. ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ගිනිගොඩකට කුකුල් පිහාටක් ලං කරොත් ඒක උණු වෙලා ඇකිලෙයි. ඒ වගේ අසුභයේ පිළිකුල වඩන්න වඩන්න රාගසිත යටපත් වෙන්නේ නැති වෙනවනේ මතක තියාගන්න. සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ විදර්ශනාවෙන් අනාගාමී වෙනකොට තමයි. කාමරාග පටිග සංයෝජන හැටියට නැති වෙලා නැති වෙන්නේ. පිළිකුල් භාවනාවෙන් යටපත් කරගන්න පුළුවන්. ඒ යටපත් කරගන්න යාට කයි ඇත්ත ස්වභාවය වැටහෙන මුලාව නැති වෙන. හැබැයි ඒක මතකද මේ ධර්මයේ තුලින් යෝනිසෝ මානසිකාරයෙන් දකින්නවා මිසක් කොච්චරව දැක්කත් රාගෙ නැති වෙන්නේ නැහැ මතක තියාගන්න. දැන් වෛද්‍යවරු මිනි කපණාය දැකලා නැද්ද? අපිට වඩා දැකලා නැද්ද? අපි මේ ඇස්පියාගෙන මේ කෙස් පිළිකුලයි රෝම කූප පිළිකුලයි මේ හැම කුණු වෙලා යනවා මේ ශරීරය ඇතුලේ මාස් මෙහෙමයි අපි නිකන් මේක මවාගෙන සිහි කරන එකයි කුණු වෙච්ච මල මිනි කපන කොටයි එම්බාම් කරන අයයි කොච්චර අර දුර්ගන්ධය කුණු වෙච්ච පණුව ගහපු ඒවා කොච්චර දකින්නවා. ඒව දැක්ක කියලා මේ මිනිස්සුගේ රාගෙ නැති වෙලා. ඒ නිසා මතක තියාගෙන ඉව දැක්ක පමණින් එහෙම වෙනවන්නේ නෙමෙයි. ඒ දකින්න දේ තමා තුලින් ගලපලා ජීවිතයේ යථා ස්වභාවය බලන්න ඕනේ. ඒක කියන්නේ ඕපනයි. යෝනිසෝ මානසිකාරය දෙනවා කියන්නේ ඒක. ඒක තමා තුලින් ගලපලා තමන්ගේ ජීවිතයේ තුලින් දකින්න දකින්න තමයි අන්න අර ක්ලේශ ධර්මයන් යටපත් වීම සිදුවෙන්නේ. එතකොට ඒ තමයි කායානුපස්සනාවට ආйти ඊළඟ භාවනා කොටස පිළිකුල් භාවනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට තව භාවනාවක් පෙන්වුවා කායානුපස්සනාවේ. ඒ තමයි ධාතු මනසිකාර භාවනාව. ඒක තවත් එකක්. එතනදි කරන්නේ ශරීරයේ අපේ මේ කය හටගත්ත ප්‍රධානම සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වාය. අර කියපු පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. එතකොට කීයද? 32යි. ඊට අමතරව ශරීරේ තියෙනවා තේජෝ උණුසුම්. අපි කන බොන ආහාර දිනවන්නේ උණුසුම් කි. ජීරණ තේජෝ ධාතු. ඇඟ දවන නිකන් තවණු උණුසුමක් තියෙන සන්තප්පන තේජෝ ධාතු. පරිදහන තේජෝ ධාතු. එතකොට මේ වගේ උණුසුම කොටස් 4කට බෙදෙනවා. වායෝ ධාතුව කොටස් 6කට බෙදෙනවා. කුසේ හැදෙනවා වාතය උගුරට එනවා ඉක්ක වැටෙනවා ඈනුන් යන බඩවැල් වල හැදිලා පසුපසින් පිට වෙයි. අංග මංගානුසාරිනවා තමයි අවයව අතපය හොලවන ඇවිදින්. එතකොට මේකට උපකාර වෙන්නේ වායු ධාතු. මේ ශරීරයේ වායු ධාතුව නැත්නම් අපිට පිළිමයක් වගේ ඉන්න වෙන්නේ. ඇවිදින්නත් බෑ, හැරෙන්නත් බෑ. වායු ධාතුවෙන් තමයි මේ ඔක්කොම ඇවිදින්නේ, වටපිට බලන්නේ, ඔක්කොම අවයව හොලවන්නේ. අංග මංගානුසාරිනවා තමයි. එතකොට මේ විදිහට ශරීරේ පුරා මේ ලේ ධාතුව ගමන් කරන්නේ මේ වායු ධාතුව උපකාර වෙන. ආස්වාස ප්‍රස්වාස වාත. අන්න ආස්වාස ප්‍රස්වාස වාතේ ඒකත් කයත් එක්ක බැඳිච්ච. ඒතර මේ විදිහට මේ ශරීරේ තියෙන සතර මහා ධාතු මාර්ගෙන එතනදී බලන්නේ ධාතු ස්වභාවය විතරයි. පිළිකුල නෙමෙයි මතක තියාගන්න. ශරීරේ තියෙන පඨවි ධාතු පස් වෙලා යනවා කියලා මහ පොළොවේ පස් හා සමකොට භාවනා වඩන්නේ. පස් වෙලා යන තියා පස් වෙලා යනවා කියලා ඒක පස් වෙලා යන විදිය තමයි බලන්නේ. ශරීරයේ තියෙන දිය වෙලා වැగిරිලා යන දේවල් ආපෝ ධාතු ජලය හා සමකොට බලන්න. මේක දිය වෙලා යනවා වැగిරිලා යන තියා. දිය වෙලා යනවා. ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමට එකතු වෙනවා. ගින්න බාහිර උණුසුම වගේ මේ කයේ තියෙන උණුසුමත් බාහිර උණුසුමට එකතු වෙලා ශරීරයේ යම් තාක් වායු ධාතු ඇද්දේම බාහිර ඌලඟ වගේ බාහිර ඌලඟත් එක්ක එකතු වෙලා. එතකොට ශරීරයේ තියෙන මේ සතර මහා ධාතු කොටස් ඔක්කොම ගත්තොත් 42ක් තියෙනවා. පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි
තේජෝ ධාතු 4යි වායෝ ධාතු 6යි. මෙන්න මේ 42 බාහිර සතර මහා ධාතු එක්ක ගලප ගලප භාවනා වශයෙන් බලන්න. ඒක උපමාව ගත්ත බුදුහාඳුරු පෙන්නනවා සතර මං හන්දියක හරක් මරණ කෙනෙක්. හරකෙක් ගෙනහලා මස් කරලා හරක් හරම් මස් විකුණන. දැන් බුදුහාඳුරු අහනවා මහණෙනි දැන් මේ හරම් මස් කඩේ මස් විකුණන කෙනා කෑ ගගහ හතර මං හන්දිය හරක් මස් විකුණනවා කොහොමද කෑ ගහන්නේ? හරක ගන්න ඉන්න හරක ගන්න ඉන්න කියනවා. දැන් හරක කියන සංඥාව නැහැ. දැන් තියෙන්නේ මස් පීකුදු මස් කෑලි කෑලි වෙන් කළා. මේ තියෙන ඇට කෑලි, මේ තියෙන මස්, මේ තියෙන පීකුදු, මේ බඩවැල් වෙන් කළා. ඒ වගේ මේ ශරීරයත් වෙන් කරගෙන වෙන් කරගෙන බෙද බෙදා යන්න. මේ තියෙන කේස්, මේ තියෙන රෝමකු, මේ තියෙන නියපොතු, මේ තියෙන දත්, මේ තියෙන සම්, මේ මස් නහර බෙද බෙදා කොටස් 42කට බෙද බෙදා බලන්න. බලාගෙන බලාගෙන යනකොට ඒක ඇත්ත ස්වභාවය බලනකොට පේන්නේ පස් වෙලා යන දේවල් ගොඩක්. දිය වෙලා යන දේවල් ගොඩක්. උණුසුමට එකතු වෙලා යන දේවල් ගොඩක්. හමාගෙන යන දේවල් ගොඩක්. ඔන්න ඔය විදිහට දකින්න කියන. ඔය තමයි කායානුපස්සනාවට අයිති ඊළඟ භාවය. කායානුපස්සනාවට අයිති ඊළඟ එක තමයි නව සීවතික භාවය. එතන නව සීවතික නිකන් වචනෙම තියෙනව නේද මොකක්ද? නව. ඒ කියන්නේ නවයක් එතන තියෙනවා. හැබැයි අපිට ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරේ එදා ප්‍රායෝගිකව වනාන්තරයකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා භාවනා කරපු භික්ෂුන් වහන්සේලාට තමයි ඒක දේශනා කරේ. ඒ කියන්නේ ඒ කාලේ දැන් අද වගේ මැරුණාට පස්සේ අද ගොඩක් දුරට අපිට එහෙම දකින්න නෑ. අද ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මැරුණාට පස්සේ සුදු රෙදි කඩක උතලා අමු සොහොනකට ගිහිල්ලා දාලා එන. එතකොට ඒ කාලේ වල්ලලවත් පුච්චලවත් නෙමෙයි සොහොනකට දාලා එන. එතකොට භික්ෂුන් වහන්සේලා කැලේ භාවනා කරන්න යන්න ගිහිල්ලා සොහොනේ මලමිනි ඉදිරියේ වාඩි වෙලා භාවනා කරපු භික්ෂුන් වහන්සේලාගෙන දේශනාවල තියෙනවා. එතකොට කැලේට භාවනා කරන්න ගියාම උන්වහන්සේට එදා දකින්න ලැබෙන ඒ සීවතික කියන්නේ මලමිනිය. ඒ සීවතිකට අනුව තමයි උන්වහන්සේ භාවනා කරන්නේ. එතකොට ඒ වගේ මලමිනි කෙනෙක් මැරුණාට පස්සේ ඒ මිනි මැරිච්ච මුත ශරීරයක් දිය වෙලා කුණු වෙලා ඉදිමිලා ටික ටික දිය වෙවි අන්තිමට ඇටසැකිල්ල තිරල කෑලි වෙන් වෙලා පස් වෙලාම යන අවස්ථාව දක්වා අවස්ථා 9ක් තියෙනවා. අවස්ථා 9. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් කෙනෙක් ඔන්න කැලේට භාවනා කරන්න යනකොට ඔන්න ළඟදි මැරිච්ච කෙනෙක්ගේ මృత ශරීරයක් ගෙනත් දාන දවස් 2-3ක් ඇති. අන්න එතකොට යාට පළවෙනි සීවතික අවස්ථාව. පළවෙනි සීවතික අවස්ථාවේ පෙන්නනවා එයාගේ දැන් මූණ ඉදිමිලා ඇස් වලින් ඕජාව ඇගිරෙනවා. ශරීරේ තැන් තැන් වලින් පුපුරලා එතකොට මේ ඕජාවල් වැගිරෙන ඉදිමිලා නිල් වෙලා ගියපු ඒ වගේ මృత ශරීරයක් දැන් යාට තියෙනවා. එතකොට එහෙම මృత ශරීරයක් තියෙනකොට එයාට ඒ වෙලාවේ දෙවනි සීවතිකේවත් තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි ඒ වගේ සීවතිකයක් භාවනා වඩන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එතකොට අර වෙලාවේ තමන් වාඩි වෙලා කල්පනා කරනවා මමත් මැරුණාට පස්සේ මගේ ශරීරයත් මේ වගේම දවස් 2-3ක් යනකොට ඉදිමෙනවා. මගේ ශරීරයත් අද මම මෙහෙම තිබ්බට මගේ ඇස් වලින් පිපිරිලා මේ වගේ ඕජාව ගලයි. මගේ කට පුපුරලා නහයේ මේ වගේ ඕජා අර මලමිනිය දිහා බලාගෙන ඒකට වෙච්ච දේ තමන්ට ගලපමි. තමන්ටත් මීරණමත් වෙනව නේද කියලා භාවනා කරනවා. එතකොට අන්න පළවෙනි සීවතිකේ භාවනා වශයෙන් වඩනවා. ඊළඟට දෙවෙනි අවස්ථාව සතියක් විතර ගියාට පස්සේ කුණු වෙලා තවත් ටිකක් හොඳට මස් ගැලවිලා යන අවස්ථාව. එතකොට ඔහොම ඔහොම අවස්ථා 9ක් තියෙනවා.
දැන් අපි හිතමු මේක ප්‍රායෝගිකව මෙහෙම තේරුම් ගන්නකොට දැන් අපි හිතමු කවුරු හරි ඔන්න කැලේට යනවා භාවනා කරලා. යනකොට මාස ගාණකින් කැලේ සොහොනට මල මිනිහක් ගෙනල්ලා දාලා නැහැ. දැන් තියෙන්නේ ඇට කෑලි ටිකක් තියෙනවා මාස ගාණකට කලින් ගෙනත් දාපු මලකුණ. උන්වහන්සේ එතන ගිහින් වාඩි වෙනවා. දැන් උන්වහන්සේ ඉදිරියේ තියෙන්නේ පළවෙනි සීවතිකේවත් දෙවෙනි සීවතිකේවත් තුන්වෙනි හතරවෙනි නෙමෙයි. සමාලාවට 6 වෙනි 7 වෙනි 8 වෙනි වගේ අවස්ථාව. උන්වහන්සේ දිහා බලාගෙන කල්පනා කරනවා මේ මගේ ඉදිරියේ තියෙන ඇට සැකිල්ල. මමත් මරණයට පත් වෙලා මාස ගාණක් ගියහම මගේ කයටත් මේ වගේම ඉරණමක් අත් වෙනවා. මගේ කයෙත් මේ සම්මස් නහර මේ ඔක්කොම කුණු විලා දිය වෙලා ගිහිල්ලා අස්ති වෙන වෙනම වෙන් වෙලා හිස් කබල ගැලවිලා යයි. බෙල්ල යට වෙනම වෙන් වෙයි. ඉල යට පූඩුව වෙන දිහාකට යයි. කොඳු යට බේලිය ගැලවිලා යයි. අත් යට වෙන් වෙලා යයි. අර තියෙන ඇට සැකිල්ලේ දිහා බලාගෙන ඒක තමන්ගේ කයත් එක්ක ගලපලා මටත් මේ ඉරණමක් වෙනව නේද කියලා භාවනාවට. එතකොට ඔන්න ඔය විදිහට අවස්ථා නමයක් යටතේ කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මృత ශරීරයක් කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා පස්සෙලාම යන අවස්ථාව දක්වා වඩන භාවනා ක්‍රම නමයක්. ඒ කියන්නේ එක ඒ අවස්ථා නමයක් යටතේ භාවනා වඩන හැටි පෙන්වනවා. දැන් අද අපිට ඒක ප්‍රායෝගිකව නැති නිසා අපි ওই නමේම එකක් හැටියට තමයි වඩන්නේ. ඔබ දැකලා ඇති සමහර ලාට පන්සල් වල තියෙන අර නවසීවතික කියලා ගත්තාම අර චිත්‍ර තියෙනවනේ. එතකොට ඒ කියන්නේ මල කුණක් ඔන්න දවස් 3-4කට පස්සේ ඉදිමිලා තියෙනවා. ඊට පස්සේ ටිකක් කුණු වෙලා තියෙනවා. ඔහොම ඔහොම අර අවස්ථා නමයක් යටතේ ඇට සැකිල්ලක් දිරලා පස් වෙලා ගිය අවස්ථාව. ඉතින් අද අපි සමහර වෙලාවට භාවනා කරනකොට අර මృత ශරීරයක් කුණු වෙවි පස් වෙලා දිය වෙලා අර විදියට මැට සැකිල්ලත් වෙන් වෙලා ගැලවිලා පස් වෙලාම යනවා නේද කියලා අර නමේම එකක් හැටියට අරගෙන තමයි භාවනා කරන්නේ. හැබැයි එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රායෝගිකව උන්වහන්සේලා කැලේට ගිහිල්ලා මලමිනී දිහා බලාගෙන භාවනාවට පුරිසා ඔය අවස්ථා නමේ එක එක අවස්ථා උන්වහන්සේලාට වෙන වෙනම භාවනා හැටියට වඩන්න අවස්ථාව ලැබුණා. එතකොට ඔන්න ඔය ටික තමයි සතර සතිපට්ඨාන කායානුපස්සනාවට අයිති ටික. එතකොට මම මෙච්චර වෙලාවක් ඔබට කියලා දුන්නේ කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම ගණනාවක් සරලව කෙටියෙන් කියාගෙන ගියා. එතකොට දැන් මතක් කරගමු කායානුපස්සනාවේ පළවෙනිම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. ඊළඟට ඉරියාපත භාවනාව. ඊළඟට සම්පජාන ඒ ඉරියව් වෙනස් වීම තුල මගේ හිතට අකුසලයකට රිංගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා දැඩි සිහිනුවණින් හිත රැක ගන්න සම්පජාන. ඊළඟට පිළිකුල් භාවනාව. ධාතු මනසිකාර භාවනාව නව සීවතික හිතන නමයක් භාවනාව. එතකොට ඔක්කොමයිති කායානුපස්සන. ඔය භාවනා තුලම ඔය ඔක්කොම සතර මහා ධාතුගෙන් හටගත්ත කයේ යථා ස්වභාවය මුල් කරගෙන වැඩෙන භාවනාව. ඔය තුලින් හිත වඩලා භාවනා කරලා සමාධිය වඩලා විදර්ශනාවට ඇදලා නිවන කරා යන්න පුළුවන්. ඔන්න කායානුපස්සනා කොටස. ඊළඟට අපි බලමු සතර සතිපට්ඨානයේ දෙවනි අනුපස්සනාව තමයි වේදනානුපස්සනාව. වේදනානුපස්සනාවේදී අපේ ශරීරයේ විඳීම් ඇති වෙනවා. දැන් ඔබ මම අපි කාටක් තියෙනවා ආයතන හයක්. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරේ, මනස ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයේ ස්පර්ශයෙන් තමයි විඳීම ඇති. අපේ ඇහැ මුල් කරගෙන රූපයක් දකිමු. විඳීම කියන එක තියෙනවා. මේ සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත විඳීම. ඔය මොන විඳීම ඇති වුණත් ඇති වෙන ස්පර්ශය. අපි ඇහෙන් යමක් දකිනවා. දකින්නේ කොහොමද? ඇහැයි රූපයයි විඥානය එකතු වෙයි. අපි ඒකට කියනවා ඇහි ස්පර්ශය. ඒ ස්පර්ශේ නිසා ඇහි කරුණු තුනක් වෙනවා. අපි ඒකෙන් ගන්න පළවෙනි එක විදීම් හඳුනා ගැනීම චේතනා. වේදනා සංඥා චේතනා ඇති වෙන ස්පර්ශය. එතකොට විදීම ස්පර්ශ නිසා විදීමක් ඇති. අර පෙනිච්ච රූපේ අපි ආස කරන දෙයක් නම් දැක්කේ සැප විදීමක් ඇති.
අකමැති අප්‍රිය අමනාප දෙයක් දකිනකොට දුක් විඳීමක් ගැටෙනවා ඒකට. අනිත් වෙලාවට දුක් සැප රහිත විඳීමක් ඇති. මතක තියාගන්න ඔය විඳීමත් එක්කම හිත අභ්‍යන්තරයේ තියෙන අනුසය කෙලෙස් මතුවෙන්නේ උතන. ආශ්‍රව සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙලා යනවා. අකමැති අප්‍රිය දුක් විඳීමත් එක්ක පටිඝානුසය මතුවෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්ජානුසය එකතු වෙනවා. එතකොට මෙන්න මේ විඳීම අපි ඉච්ඡර දුරට යන්න ඕනේ. අපි මෙහෙම ගමු. ඇහැ මුල් කරගෙන විඳීම ඇති වෙනවා. ඇහැට පේන දේවල් එක්ක සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. කනට ඇහෙන ශබ්දයක් එක්ක සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ කණයි ශබ්දයයි විඥානය එකතු කණේ ස්පර්ශය නිසා. නාසයට දැනෙන ගඳ සුවඳ නිසා සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. දිවට දැනෙන රසය නිසා සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. කයට දැනෙන පහස නිසා සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. හිතෙන් මේවා හිත හිත ඉන්න කොටත් මනසේ සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. ඒ කියන්නේ තනියෙන් හිනාවේ ඉන්න දැකලා නැද්ද? ඉනායනෝ එහෙම ඉනවන්නේ. ඇයි අපිට අපි කැමති ප්‍රියමනාප දේවල් මතක් වෙන තනියෙන් ඉනායනෝ. සතුට ඇති වෙන දේවල් මතක් වෙන. එහෙම ඉන්නකොට එකපාරට නිකන් මූණ මැල වෙලා යනවා, ඇස්වල කඳුළු පිරෙනවා, දුක හිතෙනවා. එහෙම වෙන්නේ නැද්ද? අන්න මනසෙන් අපිට දුක හිතෙන දේවල් කවුරු හරි අපිව අතහැරලා දී මිය ගිය කෙනෙක් කවුරු හරි මතක් වෙනවා නේ අද හිටියන. මෙහෙම අපි එක හිටියන. ඒ මතක් වෙනකොටම දුක් විඳීමක් උපදිනවා. එතකොට ඒ වගේ අපේ හිතේ ඇති වෙන අරමුණු එක්කත් සැප දුක් උපේක්ෂා විඳින් ඇති වෙනවා. මෙන්න මේ ආයතන හයේම ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුල හිත පිහිටවන. මොන විඳීමක් ආවත් හැම වෙලාවෙම විඳින් ඇති වෙන මතක තියාගන්න. එක්කෝ අපි සැප විඳීමක්, දුක් විඳීමක්, දුක් සැප රහයි මේ විඳීම් ඇති වෙන හැම එකක්ම එක්කෝ ඇහැමුල් කරගෙන කන ආයතන හයත් එක්ක මාරු වෙවි හැම වෙලෙම විඳීම් හටගන්න. වේදනානුපස්සනා සතිපට්ඨානෙ තුල ඒ මොන විඳීමක් ඇති වුණත් ඒ විඳීම හේතුඵල වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. සැප විඳීමක් ආවත් සාමාන්‍ය අවිද්‍යාවේ ස්වභාවය තමයි සැප විඳීමට ඇලෙන්නේ. අර රාගානුසය එකතු වෙනවා. හැබැයි එයා මෙනෙහි කරනවා නෑ මේ විඳීම ඇති වුණේ ස්පර්ශ නිසා. ඇහැ මුල් කරගෙන නම් ආවේ ඇහත් අනිත්‍යයි. රූපයත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, ඒ විඳීමත් අනිත්‍යයි. ඒ ඇතිවන විඳීම හේතුඵල වශයෙන් අනිත්‍ය වශයෙන් දකින්න. අන්න එහෙම දකිනකොට ඒ විඳීම තුල මධ්‍යස්ථ භාවයක හිත පිහිටවන්න පුළුවන්. දැන් මම මේක ඉතාම සරලව කිව්වේ මේ වේදනානුපස්සනාව හොඳට වැඩුවට පස්සේ මතක තියාගන්න ඕනෑම දුක් සහිත විඳීමක් තුල ඒකේ අනිත්‍ය මෙනෙහි කරලා හිත මධ්‍යස්ථ ස්වභාවයට ගන්නවා විතරක් නෙමෙයි මොනතරම් අමාරු වේදනාවක පවා අනිත්‍ය මෙනෙහි කරලා ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ කාලේ උල ඉඳපු අය උල ඇඟ පසාරු කරගෙන උල බහිනකොට ඒ වේදනාව තුල අනිත්‍ය මෙනෙහි කරලා රහත් වුණා. ඔබ අහලා ඇතින උල උඩ රහත් වෙච්ච රහතන් වහන්සේ නමක්. සාමාවතී ඇතුළු 500ක් පන පිටින් ගිනි තිබ්බා. මාගන්තිය ගොඩනැගිල්ල ගිනි ගන්නකොට වේදනානුපස්සනාව වැඩුවේ. මෛත්‍රිය වැඩුවා, ద్వේෂයක් ඇති නොවෙන්නේ. ඒ ගිනි ගන්නකොට ඇඟේ ඇති වෙන වේදනාව තුල අනිත්‍ය මෙනෙහි කරලා 500ම පිච්චිලා කරුණා තමයි. හැබැයි අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. ඒ වේදනාව තුල අනිත්‍ය අවබෝධ වුණා. එහෙමනම් මතක තියා මේ ධර්මයේ වටිනාකම තමයි දැන් මේක තේරුම් ගත්තේ නැති කෙනාට තියෙන්නේ වේදනාවක් එනකොට කෑ ගහන්න, හූ තියන්න, දඟලන්න, විලාප දෙන්න විතරයි. ස්පිරිතාලවල බලන්න රිදෙනෝ දරා ගන්න බෑ, ඉන්න බෑ, දනවෝ කෑ ගහන එක තමයි. හැබැයි ධර්මයේ දන්න කෙනා ඒක කාගෙන දැඩිව මේ වේදනාවේ හිත පිහිටවල ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා හිත ඒකේ මුදු ඒකම අවබෝධයේ අංගයක් කරගන්න. මරණ මංචකේ මරණ වේදනාවේ පවා අනිත්‍ය මෙනෙහි කරලා අන්තිම මොහොතේ රහත් වෙනවා.
මේ බුද්ධ ශාසනය තුළ ගොඩාක් අය මරණාසන්න මොහොතේ මරණ මොහොතේ රහත් වෙච්චයි. මරණ වේදනාවේ අනිත්‍ය මෙනෙහි කළා රහත් වෙයි. එහෙමනම් මේ කියන දේ ලේසි පහසු දෙයක් නෙමේ වේදනානුපස්සන. මේක මහා පරම ගැඹීර ධර්ම කොටසක්. ඒක තේරුම් අරගෙන ටික ටික වඩලා පුරුදු කරලා වේදනාවේ හිත පිහිටෝලා ඒක වඩන්න වඩන්න ඒ දුක් වේදනාවේ සැප වේදනාවේ අපේ කොහේ හරි හිතන කකුලක් රිදෙනවා. කකුලේ වේදනාව ඇති වෙන්නේ කොහොමද? කයයි පහසයි විඥානය නිසා. එහෙම නැත්නම් ඔක දැනෙන්නේ නැහැ. එතකොට ඒ කයයි පහස බඩ ඇතුලෙන් රිදෙනවා. බඩ ඇතුල ඇඹරෙනවා වගේ. දැන් අර අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මරණ වේදනාව. ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ දැනෙන්නේ. මගේ හිස් මුදුනට උල් පිහියකින් අනිනවා වගේ තේරෙන්නේ. මාව උස්සගෙන ගිහිල්ලා ගිනි අඳුරු වලක දාලා පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියන. හැබැයි ඒ වේදනාවේ අනිත්‍ය සිහි කරන්න පුළුවන් නම් ඊතන මේ ධර්මය අල්ලගත්ත කෙනෙකුට මරණාසන්න මොහොතේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. අන්න ඒකයි මේකේ වටිනාකම. ඒ නිසා වේදනානුපස්සනාව කියන්නේ මහා පරම ගැඹීර ධර්ම කොටසක්. මේ කය අභ්‍යන්තරින් වේවා බාහිරින් වේවා ආයතන හයේ ඇතිවෙන ස්පර්ශයකින් වේවා විඳීමක් ඉපදුනාද ඒ විඳීම හේතුඵල වශයෙන් මෙනෙහි කරලා ඒකේ අනිත්‍ය මෙනෙහි කරලා ධර්මාවබෝධයට හිත වඩන අනුපස්සනා කොටස තමයි වේදනානුපස්සනා සතිපට්ඨාන ඔන්න දෙවෙනි කොටස. තුන්වෙනි අනුපස්සනාව තමයි චිත්තානුපස්සනා. චිත්තානුපස්සන චිත්ත කියන්නේ හිත, අපේ හිත. එතකොට මේ වැදගත්ම ඉන්ද්‍රිය මේ හිතට එන හැම අරමුණක් තුළම සිහියෙන් ඒ අරමුණ දකින්න. ඒක තමයි චිත්තානුපස්සන. රාග සිතුවිල්ලක් එනවනම් රාගං වා චිත්තං රාගං චිත්තං තිපජානාති. මගේ හිතේ රාග සිතුවිල්ලක් හටගත්තා කියලා හොඳ සිහිනුවණින් ඒ සිතුවිල්ල දකින්න. දැක්කොත් මේක ප්‍රහාණය කරන්න පුළුවන්. ඊට පස්සේ ආයක අසුභ වශයෙන් හරි පිළිකුල් වශයෙන් හරි ආදීන වශයෙන් හරි මෙනෙහි කරනවා. එකක් භාවනාවේ කොටස. කායනුපස්සනාපත්. ඒ මෙනෙහි කරනකොට අර සිතුවිල්ල නැති වෙනකොට වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං තිපජානාති. මගේ හිත දැන් වීතරාගී වුණා. අන්න චිත්තානුපස්සනාවෙන් දකින්න. හිත ගැන හොඳට සිහියෙන් ඉන්න කෙනා හිතේ හටගන්න හැම වෙනස් වීමක් ද්වේෂයක් ඇති වෙච්ච ගමන් සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා දැන් මගේ හිතට ද්වේෂ සිතුවිල්ලක් ආවා. මගේ හිත ද්වේෂයෙන් යටපත් වෙලා තියෙනවා. එයා ඒක නැති කරගන්න මෛත්‍රිය වඩනවා ආදීනව සිහි කරනවා. එතකොට එයාගේ හිතේ ද්වේෂයේ ක්‍රමානුකූලව හිතෙන් පහ වුණාද දැන් මගේ හිත ද්වේෂයෙන් පහ වුණා. ඒක දකින්න චිත්තානුපස්සනාව. හිත විසිරිලා විකිත්තං වා චිත්තං විකිත්තං චිත්තං තිපජාන. දැන් මගේ හිත විසිරිලා තියෙන්නේ. හිත අවුල් වෙලා නොයේ කර්මනෝස්සේ විසිරිලා නම් හොඳ සිහියෙන් බලනකොට තේරෙනවා හිත අවුල් වෙලා හිත විසිරිලා. එයාගේ හිත හොඳට භාවනාවේ තැම්පත් වෙලා සමාධිමත් වෙලා. ඒක තේරෙන්නේ චිත්තානුපස්සනා. දැන් භාවනා වඩනකොට හිත එකඟ වෙලා නම් එයාට තේරෙනවා දැන් මගේ හිත නීවරණෝස්සේ දුවන්නේ නැහැ. දැන් මගේ හිත භාවනා මානසිකාරය තුළ හොඳට තැම්පත් වෙනවා. හොඳට හිතේ දියුණු සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තං තිපජානාත. හිත උත්තරීතර තත්ත්වයටපත් වෙනකොට හිත සමාධිමත් වෙනකොට හිත එකඟ වෙනකොට හිත විසිරෙනකොට නිදිමතට බර වෙනකොට හිතේ හැම වෙනස්කමක්ම සිහියෙන් දකින්න. ඒක චිත්තානුපස්සනා. මේක තව ගොඩාක් විස්තර කරන්න තියෙනවා. සරලව මතක තියාගන්න හිත ගැන හොඳ සිහියෙන් ඉන්න. මේ හැම දෙයක්ම හිත මුල් කරගෙන නෙමෙයි දහට ගන්න. මනෝ පුබ්බංගමා ධම්ම. මනස මුල් කරගෙන තමයි. ඒ නිසා හිත ගැන හොඳ සිහියෙන් අවධානයෙන් ඉන්න පුළුවන් කෙනාට අනෙක් සියල්ල දමනී කරන්න. දවසක් බුදුරජාණන් දැන් බුදුහාඳුරු ගොඩාක් ශික්ෂාපද පනවලා තියෙනවා. දවසක් එක ස්වාමීන් වහන්සේ නමකට හිතුණා මේවා මෙච්චර ගොඩක් ශික්ෂාපද මියෝ මතක තියාගන්නත් බෑ මට නම් බෑ මේ මහානකමේ ඉන්න කියලා.
බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද වැඩි මියා මතක තියාගන්නත් අමාරුයි මියා ගොඩාක් වැඩි මට අමාරුයි බුදුරජාණන් වහන්සේ වදාලා එකක් පුළුවන් ස්වාමීනි එක පුළුවන් එහෙනම් මුදෙට හිත ගැන සීයෙන් හිත දමනය කරගන්න එතකොට අර ඔක්කොම ශික්ෂාපද ටික රැකෙන අන්න ඒ නිසා මතක තියාගන්න අපේ හිත ගැන හොඳ සිහියෙන් හිත ගමනේ කරගෙන හිත ගැන සිහිය පිහිටවා ගන්නවා කියන්නේ අනික කොහොම රැකෙන්න ප්‍රධානම මුල් වෙනදී මනස. ඒ නිසා මේ මනසේ හටගන්න හැම සිතුවිල්ලක් දිහාම හොඳ සිහියෙන් දකින්න. සිහිය මේ මුළු සතර සතිපට්ඨානෙම වඩන්න උපකාර වෙන ප්‍රධාන කරුණු තුනක් සතිපට්ඨානෙ පුරා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා. ඒ තමයි ආතාපි සම්පජානු සතිම. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවණ. සතිමා කියන්නේ සිහිය. එතකොට අපිට මේ කායානුපස්සනා වඩන්න වේවා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේ මොන භාවනාවක් වඩන්නත් අවශ්‍යයි කෙලෙස් තවන වීරිය. නුවණ සිහිය වල ඔය කරුණු තුන මුල් කරගෙන තමයි මේ සතිපට්ඨානෙ වඩනකොට තවදුරටත් වැඩෙන්නේ තර කරුණු තුනම. වීරිය තවත් වැඩෙනවා, නුවණ තවත් වැඩෙනවා, සීය තවත් බලවත් වෙනවා. එතකොට අපේ හිතේ හටගන්න හැම සිතුවිල්ලක් දිහාම හොඳ සිහියෙන් බලන්න පුරුදු වෙමු. ඒක තමයි චිත්තානුපස්සනාව. රාග සිතුවිල්ලක්ද, ද්වේෂ සිතුවිල්ලක්ද, ඉරිසියා සහගත සිතුවිල්ලක්ද, හිත විසිරිලාද, හිත ඇකිලිලාද, නිදිමතට බර වෙලාද, හිතේ දැන් මොන වගේ ස්වභාවයක්ද, හිත එකඟ වෙනවද, හිත විසිරෙනවද, මේ ඔක්කොම හිත දිහා හොඳට බලාගෙන ඉන්නකොට හිතට එන හැම අරමුණක් දිහාම හොඳට දකින්න පුළුවන්. එතකොට භාවනා වශයෙන් සතිපට්ඨානෙ වඩන්න හොඳට එන හැම සිතුවිල්ලක්ම සිහියෙන් දකින්න. ඒ සිතුවිලි හොඳට තේරුම් ගන්න. සිතුවිලි වෙනස්කම් දකින්න පුළුවන් හැකියාව තමන් තුළ වැඩි. ඒක ධර්මාවබෝධයටම උපකාර කරගන්න පුළුවන්. චිත්තානුපස්සනා. ඊළඟ අනුපස්සනා කොටස තමයි ධම්මානුපස්සනා. ධම්මානුපස්සනාව යටසේ කොටස් කීපයක් බුදුහාඳුරු අපිට පෙළගස්සලා පෙන්නලා තියෙනවා. පළවෙනි කොටස තමයි නීවරණ කොටස. පංච නීවරණ කොටස. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස. සලායතන කොටස ආයතන හයක. ඊළඟට සප්තබුද්ධංග චතුරාරි සත්‍ය. එතකොට ඔන්න ඔය ටික තියෙනවා. එතකොට ඔය ටික ගත්තොත් ධම්මානුපස්සනාව තනි ක්‍රම තියෙන විදර්ශනාක නිවන් අවබෝධයේ පැත්තට ගොඩක් යොමු වෙයි. දැන් ධම්මානුපස්සනාවේ මෙහෙම නීවරණ පංච නීවරණ අපි භාවනා දැන් මේවා සතර සතිපට්ඨානෙ හැටියට අපි වෙනම ඉගෙන ගත්තට භාවනා කරනකොට මේවා ඔක්කොම වෙන වෙන ඉස්සල්ලා කායානුපස්සනාව වැඩිලා ඊට පස්සේ වේදනානුපස්සනාව වෙලා ඊට පස්සේ චිත්තානුපස්සන එහෙම වැඩෙනව නෙමෙයි මේ ඔක්කොම එකට තියෙන මේක වෙන් වෙන්ව හොඳට තේරුම් ගත්තට පස්සේ සීයත් වැඩෙනකොට හිතේ ස්වභාවයත් තේරෙනකොට හිත හැම වෙලාවෙම මොන පැත්තටද දුවන්නේ කියලා හොඳට සිහියෙන් දකින්න පුළුවන්. දැන් අපි මෙහෙම ගමු. පංච නීවර. ඒක භාවනාව පටන් ගන්නකොටම වද දෙන ප්‍රධානම පහ තමයි. අපිට භාවනාවට බාධා කරන ප්‍රධානම පහ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පහ නුවණින් සලකලා ප්‍රහාණී කරන්න වීරිය වඩන. අන්න එතකොට ධම්මානුපස්සනාව පැත්ත වැඩේ. හැබැයි මේ පහට ඔහේ යන්න දෙනවා කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් අපිට ලැබිච්ච දායාදෙන් එහා ඔහේ ඇවිදින්. ඇහැට පේන රූප ඔස්සේ, කෙලෙස් සහිත රූප ඔස්සේ ඔහේ දුවන්න දෙනවා. මාර වසඟයට යන්න දෙනවා. අනට ඇහෙන අරමුණු ඔස්සේ ඔහේ දුවන්න දෙනවා. කෙලෙස් ඔස්සේ යන්න දෙනවා. මාරයාට වසඟයට යන්න දෙනවා. හැබැයි අපි මේ පහ පාලනය කරලා ඒවා හොඳට නුවණින් විමසලා පංච නීවරණ ප්‍රහාණය කරනවා යටපත් කරනවා කියන්නේ
අන්න අපි සතර සතිපට්ඨානි ධම්මානුපස්සනාවේ වාසය කරමු. එහෙමනම් අපි භාවනාවක් පටන් ගන්න දැන් අපි ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා කියලා හිතන්න. පළවෙනියටම සටන් කරන්න තියෙන ওই පහත් එක. අපි හුස්ම රැල්ලට හිත යොමු කරාට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හිත දුවන්නේ කොහෙට? නීවරණවලට. එක්ක කාමච්ඡන්දේට, ව්‍යාපාදේට, තීනමේ, නිදිමතට, කම්මැලිකමට හිත දුවන්නේ ඒවට. ඒ දුවනකොට ඒවැ ආදීනව සිහි කළා බහු භාවනා අරමුණට හිතගේ. එතකොට නුවණින් මේ ධම්මානුපස්සනාවේ වැඩිපුරම තියෙන යෝනිසෝ මනසික නුවණින් විමසා ප්‍රහාණය කළ යුතු දේවල්. නුවණින් විමසලා තමයි පංච නීවරණ ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස නුවණින් විමසා යෝනිසෝ මනසිකාරය අවබෝධ කළ යුතු දේ. දුක හැටියට ගත්තොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. බුදුරජාන් වහන්සේ අපිට අවබෝධ කළ යුතු දුක හැටියට මුළු දුකම අකුලවල පෙන්වුවේ පංච උපාදානස්කන්ධේට. සරලවම රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධ. මේ පහ අවබෝධ කළ යුතු දුක. මේක විස්තර කරන්න ගිය ගොඩක් වෙලා යනදී ඊළඟ කොටස තමයි සලායතන කොටස, ආයතන හය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ආයතන හයේම තමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. මතක තියාගන්න. එතකොට අර පංච උපාදානස්කන්ධය නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධ කරනවා. ඒක ධම්මානුපස්සන. ආයතන හයත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, හේතුඵල වශයෙන් විමසලා අවබෝධ කරන එක ධම්මානුපස්සනයි. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ ධම්මානුපස්සනයි. එතකොට මෙන්න මේ කියන කොටස් ටික මේ ඔක්කොම එකතු වෙච්ච තැන. දැන් බලන්න මෙතන ගත්තහම මේක නිකන් සතර සතිපට්ඨාන කියලා හතරක් වගේ පෙවුනට මුළු ධර්මයේම මෙතන එකතු වෙලා නැද්ද? චතුරාර්ය සත්‍ය කියලා ආයි අන්තිමට ධම්මානුපස්සනාවට අර ඔක්කොම එකතු කරමු. ඊළඟට මම ඔබට ප්‍රායෝගිකව පෙන්නන්නම් භාවනා කරගෙන යනකොට ඔය ඔක්කොම කොහොමද වැඩෙන්නේ කියලා. දැන් අපි ගමු මෙහෙම. අපි ආනාපාන සතිය වඩනවා කියලා හිතන්න. අපි හුස්ම රැල්ල හිත පිහිටවල ආනාපාන සතිය වඩමු. ආනාපාන සතිය කියන්නේ කායානුපස්සනාවටයි තිබා. දැන් ඔන්න අපි ආනාපාන සතිය වඩමු. එතකොට කායානුපස්සනාවේ පටන් ගන්න. ආනාපාන සතිය වඩාගෙන යනකොට දැන් බද දෙන්නේ මොනවද? නීවරණ. ඒ නීවරණ හොඳට විමසලා නීවරණ ප්‍රහාණය කරනකොට එතන වැඩෙන්නේ ධම්මානුපස්සනාව. දැන් ආනාපාන සතිය වඩාගෙන යනකොට ඔන්න කොන්ද රිදෙනවා. දැන් දැනෙනවා කොන්දේ කැක්කුම. දැන් මේක තේරෙනකොට මේ මොකක්ද වෙන්නේ? වේදනානුපස්සනාව. එතකොට මේ වේදනාවත් හිත යොමු කරලා යා එතන විදර්ශනා වඩනවා නම් එයා හිතනවා මේක ස්පර්ශයෙන් ඇති වෙච්ච දෙයක්. ඒකත් අනිත්‍ය වශයෙන් සිහි කරලා ආපහු ආනාපාන සතියට හිත ගේනවා. එතකොට එතන වේදනානුපස්සනා කොටස. දැන් හිතට එහෙම ඉන්නකොට අපි හිත මොකක් හරි හිතේ දුකක් ඇති වෙනවා. හිත එක්ක වෙන අරමුණකට දුවනවා. භාවනා කරගෙන ඉන්නකොට ඔන්න hina යන්නත් පුළුවන්. තනි එහෙමත් වෙනවන්නේ. SP ආගෙන භාවනා කරගෙන ඉන්නවා තනි hina යන. ඒ මොකද වෙලා තියෙන්නේ? ප්‍රියමනාප අරමුණක් මතක් වෙන මොනවා හරි කාමච්ඡන්ද. එතකොට චිත්තානුපස්සනා හොඳට තේරුම් ගන්නවා. දැන් මගේ හිත මේ කොහෙද දුවන්නේ? මගේ හිතට මොන අරමුණද හැම අර ඔක්කොම චිත්තානුපස්සනා, කායානුපස්සනා, වේදනා, ධම්ම ඔය ඔක්කොම එකට මිශ්‍ර වෙලා ඉන්නේ. ඒ නිසා අපි විදර්ශනා වඩාගෙන කියන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි කියලා හොඳට විදර්ශනා වඩාගෙන වඩාගෙන යනවා. ඒ භාවනා කරගෙන යනකොටත් අපිට අර විදිහටම අපේ හිතේ ඇති වෙන වෙනස්කම් තේරුම් ගන්නවා. හිත වැඩෙනවද නැද්ද? ඒ ඔක්කොම තේරුම් ගන්න හිත විසිරෙනවා. ඒ ඔක්කොම චිත්තානුපස්සනාවෙන් තමයි හිතේ ඇති වෙන වෙනස්කම්. මේ භාවනා වඩනකොට ඇති වෙන වේදනා දැනෙනේවා ඒව ඔක්කොම විදර්ශනා කර කර භාවනාවෙම හිත පිහිටවන වේදනානුපස්සනාව. එතකොට මේ සියල්ලම
අපිට ධර්මාවබෝධයට අවශ්‍යයි. මතක තියාගන්න සතර සතිපට්ඨාන හැටියට වෙනම පෙන්නුවට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන යනකොට ඒ හැම තැනකමත් ඕක තියෙනවා. පංච ඉන්ද්‍රිය ගැන කතා කරනකොට සති ඉන්ද්‍රිය කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ සතර සතිපට්ඨානෙමයි. පංච බල ධර්ම ගැන කතා කරනකොට සති බලං ඒ මොකද්ද? ඒ සතර සතිපට්ඨානෙම තමයි. ඊළඟට සප්ත බොජ්ජංග ගැන කතා කරනවා. පළවෙනි මේක මොකද්ද? සති සම්බොජ්ජංගය. ඒ මොකද්ද? සතර සතිපට්ඨානෙම තමයි. සති සම්බොජ්ජංගය. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සම්මාව සති. ඒ මොකද්ද? සතර සතිපට්ඨානෙ. එතකොට සතර සතිපට්ඨානෙ හැටියට වෙනම ගත්තත් අපිට වෙනම පංච ඉන්ද්‍රිය තුල සම්මා සතිය කියලා ගත්තත් සම්මා මේ සති ඉන්ද්‍රිය කියලා ගත්තා, සති බලය කියලා ගත්තා, සති සම්බොජ්ජංගය කියලා ගත්තත්, සම්මා සති කියලා ගත්තත් කතා කරන්නේ සතර සතිපට්ඨානෙමයි. ඒකයි සතිපට්ඨානෙන් තොර නිවන් මඟක් නැහැ. හැම බුදු කෙනෙක්ම අත් නොහැර මේක දේශනා කරන්නේ ඒකමයි. ඒ නිසා සිහිය මේකෙන් වැඩෙන්නේ සිහිය දියුණු වෙනවා. සිහිය වැඩෙන්න වැඩෙන්න මතක ශක්තිය වැඩෙනවා මතක තියාගන්න. දැන් අපි යමක් මතකයට ගන්නේ කොහොමද? සිහි කළා නෙමෙයි. ඔබ ඉගෙනගත්ත දේවල්, පාඩම් කරපු දේවල් හරි මතක් කරගන්නේ කොහොමද? සිහි කර කර නෙමෙයිද මතකයට ගන්න. සිහි කර කර තමයි අපි මතකයට ගන්න. කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනකොට සිහිය දියුණු වෙනවා කියන්නේ දියුණු වෙන්නේ මොකද්ද? මතක ශක්තිය, ධාරණ ශක්තිය. අපිට වඩා සතිපට්ඨානෙ වඩලා දියුණු වෙච්ච අයගේ සති ඉන්ද්‍රිය වැඩිච්ච අයගේ මතක ශක්තිය ගොඩාක් ප්‍රබලයි. ඒ නිසා තමයි 84 දහසක ධර්මස්කන්ධේ කටපාඩමින් ගෙනා කෑලි මගදී හැලිලා අමතක වීම වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම මතක තියාගන්න පුළුවන්. සති ඉන්ද්‍රිය පරිපූර්ණ කරගත් අය සිහි මුලා වීම වෙන්නේ නැහැ. ඒ කාලේ බුදුහා දැන් අපේ ලංකාවේ උනත් ඉඳලා තිනවා දීඝ බාහනක මුළු දීඝ නිකායම කටපාඩම් කරගත්තායි. මජ්ඣිම බාහනක මුළු මජ්ඣිම නිකායම කටපාඩම් කරගත්තායි. සංයුක්ත බාහනක සංයුක්ත නිකායම කටපාඩම් කරගත්තායි. ඒ නිසා ඒ සිහිනුවන දැන් බලන්න භාවනා කිරීම කියන්නේ කොච්චර දරුවන්ට ඉගෙන ගන්න අයට මතක ශක්තිය මේ ඔක්කොම වැඩෙනවා. අපි යමක් කියෙව්වද ඒක හේමම පිටපත් කරා වගේ හොඳට මතක තියාගන්න පුළුවන් ධාරණ ශක්තියක් ගොඩනැගෙන සිහිය වැඩෙන. ඒ නිසා සිහිනුවන දියුණු කරගන්න උත්සාහ එහෙම නොකරනකොට වෙන්නේ මේ අපේ ස්වභාවය තමයි කය දුර්වල වෙනවනේ. ඒක කොහොමත් වෙනවනේ. දැන් අපිට යම් මට්ටමකට එක්සයිස් කරලා හොඳ කෑම බීම රටාවක් අරගෙන ටිකක් අල්ලගෙන ඉන්න පුළුවන්. එහෙම හිටියත් උපරිම අපි අවුරුදු අද කාලේ අවුරුදු 70 80 90 වෙනකොට හැම රැලි වැටෙනවා. ඊට පස්සේ කය දුර්වල වෙලා ජරාවටපත් වෙලා අපේ කාය ශක්තිය නැති වෙනවා. හිතේ තියෙන අර මනසේ තියෙන රැකවරණයත් ඒ වගේ සිහිය. කය දුර්වල වෙනවා වගේම හිත රැකගත්තේ නැත්නම් මොකද වෙන්නේ? වයසට යන්න යන්න අර වගේම වෙනවා. ඔබ බලන්න ගොඩාක් අයට වෙන්නේ අපේ ඔය ආචිල සීල ගොඩක් අයට උනේ ඕකනේ. භාවනාවක් කරේ නැහැ. සිහිය දියුණු කරගන්න මහන්සි ගත්තේ නැහැ. පෙර පින තියෙනවා නම් ඒත් අල්ලගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ නීවරණ වලින් වෙන දෙයක්. ඒක නීවරණ වල ස්වභාවය. බුදුහාමුදුරු නීවරණ පෙන්නවා. මහණෙන් නීවරණ වලින් අචක්කු කරනා, ධම්මැස නැති කරනා, අඥාන කරනා, පඥායි දුබ්බලීක ප්‍රඥාව දුබල කරනවා, සිහිනුවන දුර්වල කරනවා, මතක ශක්තිය දුර්වල කරනවා. වයසට යන්න යන කල්පනා වඩු වෙනවා. ඊට පස්සේ කෑවද බීවද මතක නැහැ. මේ කවුද අහන? අමතක වෙද? බණ ඇහුවත් ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට අනේ මතක නැහැනේ දැන් අපි වයසයි කියලා. ඒ වයස නිසා නෙමෙයි. සිහිය තියුණු කරලා නැහැ. සිහිය ටික ටික දුර්වල වෙන්න ගන්න. ඒ නිසා භාවනා කරන කෙනා, මනස වඩන කෙනා, දැන් ඔබ අහලා ඇති රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ ඇස් දෙක පේන්නේ නැතුව අවුරුදු 12ක්ද 13ක්ද එක තැන හිටිය ඇඳේ අන්තිම කාලේ. උන්වහන්සේ අපවත් වෙන්න කලින් දවසේ
උන්වහන්සේට උපස්ථාන කරපු ධම්මානන්ද කියන ස්වාමීන් වහන්සේට කියන උන්වහන්සේගේ පොතක් තියෙනවා එකක් මේ කල නිවුණු ඇත්තෝ කියලා. ඒකේ තියෙනවා මට ඊයේ රාත්‍රී චතුරාරි සත්‍ය ගැන වැටහිච්ච අවබෝධය අද මම පොතකට ලියනවා නම් පිටු 8000ක් විතර ලියන්න පුළුවන් කියලා. මම ওই ලියලා තියෙන චතුරාරි සත්‍ය පොත මොකද්ද කියලා මට දැන් හිතෙනවා කියලා. ඒ අපවත් වෙන කලින් දවසේ. එතකොට බලන්න

ගන්න ඔබේ ආරක්ෂා. එනිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේකින් අපිට ලැබිච්ච දායාදවි. සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ලැබිච්ච ශාසනික උරුමේ අපිට ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන ජීවිතේ පුරුදු කරගන්න ටික ටික හරි පුරුදු කර. අද මේ ඔබට පැයක් එකමාරක් තුළ මුළු සතර සතිපට්ඨානෙම විස්තර කරන්න බෑ. මේක මහා පරම ගාම්භීර ධර්ම කොටසක්. හැබැයි ඔබට යම් සාරාංශයක් මේක වටිනවා කියන එක හරි තේරුණා නේද? මේක මීට වඩා ගොඩක් ගැඹුරුයි. මේක ජීවිතේට ගොඩක් වටින දෙයක්. ඒක හරි අපිට තේරුම් ගියා. සතිපට්ඨානෙ පොතක් එක තියාගන්න ළඟ. ඒක නැවත නැවත කියවන්න. ධර්මයේ ගලප ගලප බලන්න. තමන් තුළින් විමසන්න. එතකොට මීට වඩා තව ගොඩාක් තේරෙන්න ගන්න. තව ගොඩාක් වැටහෙන්න ගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නැහැ. වේගෙ කොයි වෙලේ හුස්ම ටික ඇයිද නේ? හැබැයි මේ ධර්මයේ දිනු කරලා තිබුණොත් වේදනාලු අපි දන්නේ නැහැ. බලන්න මිනිස්සු හිතන්නේ නැති විදියට ගුටි කාලා මැරෙන්න වෙන්න පුළුවන්. ගින්නෙන් පිච්චිලා කර්ම විපාක එන්නේ එක එක විදියට. මුගලන් හාමුදුරුවන්ටත් 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් ගැහුවානේ. ඒකා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. මේ බුද්ධ ශාසනය රහත් වෙන්න පින් පුරාගෙන ආපු අය බාහ්‍ය දාරු කීරිය සිවුරක්වත් දාගන්න කලින් 80 මහ ශ්‍රාවකයන්ගෙන් කෙනෙක් එළදෙනෙක් කැනලා පාරායි මෙහෙම මැරිලා වැටුනේ. ඒ වෙලාවෙම තමයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත්තුනේ. එතකොට සමහර අය උලින් දෙව නොකල වැරදි අහක යන කුණු කොට වල වලට අහුවේ. තමන් දන්නේ නැහැ. හැබැයි පෙර සංසාර කර්ම ඔබ අහලා ඇති අපේ රටේ පවා කැලණිතිස්ස රජුණන්ගේ කාලේ අර මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දාලා. එතකොට ඔය වගේ රහත් උනාද සෝවාන් උනාද කියලා නෑ. දැන් බිම්බිසාර රජුණ සෝවාන් වෙලා කොච්චර වද දුන්නද නේ? කන්න නොදී හිරගේක දාලා වද දීලා යටිපතුල් පළලා ගිනි පොකුරුට ඇවිද්දෝල වද දීලා වද දීලා මැරෙන්න සැලැස්සු. ඒ නිසා සංසාර කර්ම විපාක අපි කොහොම හිටියත් මගඵල ලැබුවත් නැතත් මොන මට්ටමින් හිටියත් රජෙක් උනත් පස්සෙන් එනවා. හැබැයි මේ ධර්මයෙන් ජීවිතේ ආරක්ෂා කරගෙන තිබ්බොත් ධර්මයෙන් ප්‍රයෝජනේ අරන් තිබ්බොත් අන්නයා ධර්මයේ ගල්ප ගන්න බිම්බිසාර රජුගේ හිර කුටියේ වද දෙන කොටත් බුදුගුණ සිහි කරා, අනිත්‍ය මෙනෙහි කරා, සතර සතිපට්ඨාන මෙනෙහි කරා. ඒ නිසා ධර්මයේ සිහිය පිහිටවාගෙන ධර්මයේ මෙනෙහි කරගෙන මරණයටපත් වුණා. සාමාවතී ඇතුළු 500ක් ගිනි ගන්නකොට වේදනානුපස්සනාව තුළ අනිත්‍ය සිහි කළ අනාගාමී උල උඩ බඩවැල් හාරගෙන උලක් ඇඟ ඇතුලේ බහිනකොට ඒක තුල අනිත්‍ය මෙනෙහි කරලා රහත් වුණා. එහෙනම් අපිට පේනවා අමාරුම තැන අමාරුම වෙලාවක වේදනාව දරා ගන්නම බැරි තැන හරි ධර්මයේ තියෙන ක්‍රමයක්. ඒක තුලත් අනිත්‍ය දකින්න පුළුවන්. ඒක තුලත් ධර්මාවබෝධයට හිත වඩන්න පුළුවන්. ඒක තුලත් නිවන් මාර්ගක් තියෙනවා. ඒ නිසා මේ හුස්ම රැල්ලේ පවා ධර්මාවබෝධයට මගක් තියෙනවා. මේ කය දිහා බලාගෙන අපේ ඉරියව්ව තුළ සිහිය පිටවල නිවන් දකින්න. ඉරියාපත භාවනා. කුණු වෙලා යන මලකුණක් දිහා බලාගෙන ඒක තුළ ධර්මාවබෝධයට හිත වඩන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිවන් මග කියන එක බඹයක් පමණ මේ ශරීරය තුළ ලෝකෙම තියෙන. ඒ නිසා මෙන්න මේ ලෝකය කය තුළින් අවබෝධ කරගන්න දක්ෂ වෙන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අද දවසේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙ ඒකායිනු වයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි එකම මගක් තියෙනවා. සත්තානං විසුද්ධියා, කෙලෙස්සුන්ගෙන් අපිරිසිදු වෙච්ච සත්වයන්ගේ හිත කෙලෙස් වලින් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමාය, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, කායික මානසික දුක් දෝමනස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියාය, නිවන සාක්ෂාත් කරගන්න. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඊළඟට මේ සතර සතිපට්ඨාන දේශනාවේ අග
බුදුරජාණන් වහන්සේ

0: දින ඇතුව ප්‍රතිඵල පෙන්නලා තියෙන වින දේශනාවලනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, බුදුරජාණන් වහන්සේ කියන විදිහට කෙනෙක් ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් මේ සතිපට්ඨානෙ වැඩුවොත් උප්පරිම අවුරුදු 7යි කියන. වීරියවන්ත කෙනෙකුට එච්චර ඕනෙත් නැහැ. කාලය අඩු කරලා අඩු කරලා අන්තිමට දවස් 7කුත් ඇති කියන. දවස් 7ක්වත් අවුරුදු 7ක් ඇතුළත එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී වෙනවා කියන. මේ විදිහටම වඩන්න පුළුවන් නම් එහෙමනම් දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු සම්දික්ඨික ධර්මය. ඉතින් එහෙමනම් හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන මේ සතර සතිපට්ඨාන දේශනාව බුද්ධ ශාසනයේ තියෙන උතුම්ම මාණික්ක රත්න අතර වටිනාම මාණික්ක. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ උතුම් සතර සතිපට්ඨානයන් දියුණු කරගෙන අපි හැම දිනාටම උතුම් ධර්මයේම අවබෝධ කරගෙන ධර්මයේම දියුණු කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරා. එහෙමනම් පින්නතුණි, විශේෂයෙන් අපේ පුරුද්දක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ධර්මදේශනාවක් අවසානයේ බණහල අවසන් වෙලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒක අපේ බෞද්ධ සංස්කෘතිය, සාහිත්‍ය, අපේ ඉතිහාසය මේ සියල්ලත් එක්ක බැඳිච්ච ක්‍රමවේදයක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල වැඩිම පිරිසක් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගෙන තියෙන මිනිසයන් නොවේ, දෙවියන්. දැන් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව ගත්තොත් මනුස්ස ලෝකෙන් පස් දෙනයි. එදා කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන මේ පස් දෙනාටයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. හැබැයි එදා බණහන්න දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසෙ පිරිලා ඉතිරිලා ධර්මයේ සඳහන් වෙන්නේ ඉන්දිකටු තුඩක් තරම් ඉතා සියුම් දිව්‍ය ශරීර මවාගෙන මුළු අහසම දෙවියන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය අකනිටා බඹලව දක්වා දෙවියන් සාදු කාර දිදි. අන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා, ධම්මචක්කය දේශනා කරනවා. අපිත්‍යම් බණහන්, අපිත්‍යම් බණහන්. දෙවියන් අහසේ පිරුණා කියනවා. ඒ කවුරුත් දෙවියන්ට එන්න කියලා විශේෂ දේව ආරාධනාවක් කරලා නෙමෙයි. හැබැයි ඔබ දන්නවා වර්තමානයේ අපි දැන් අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට අපි මුලින් දෙවියන්ට ආරාධනා කරනවා. සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස. මේ මුනින්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා සුනන්තු සග්ග මොක්ඛදං ඒ උතුම් නිවන විමුක්තිය ලබා ගන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණෙත්වා ධර්මය අහන්න කාලයයි කියලා දෙවියන්ට ආරාධනයක් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට මේ ත්‍රිපිටකයේ තුල ගත්තොත්, බුද්ධ දේශනා අතර ගත්තොත් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බණ අහන්න ඉන්න කියලා ওই දේව ආරාධනාව කරලා බණ කිව නොයි. බුදුහාමුදුරුවෝ ආරාධනා කළත් නොකළත් උන්වහන්සේ දහම් දෙසන්න හිතනකොටම ඒ සිතුවිල්ල දකින දෙවියන් බණ අහන්න අහසෙ පිරිලා ඉතිරිලා දේශනාව අහන්න සූදානම් වෙනවා. රාහුලවාද සූත්‍රය කියලා සඳහන් වෙනවා. රාහුල හාමුදුරුව උතුම් අරහත්වයට පත්වෙච්ච දේශනාව. පුංචි රාහුල හාමුදුරුව පැවිදි වුණේ අවුරුදු 7න්නේ. හැබැයි උන්වහන්සේ රහත් වෙන්නේ අවුරුදු 19, 20 වගේ ඒ ටිකක් තරුණ වයසේදී. දවසක් බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා අද රාහුලයන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා. රාහුල හාමුදුරුවන්ට අරහත්වේ පිණිස දහම් දෙසන්න අද සුදුසු කාලයයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා පුංචි රාහුල හාමුදුරුව ඒ වෙනකොට ගහක් යට නිසීදනේ එලාගෙන භවනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ අන්දවණී පැත්තට ගියා. ඔය සවැත්නුවර ජේතවනේ ටිකක් නුදුරින් තිබිච්ච අන්දවනේ. දැන් මේ කාටවත් කියලා මෙහෙම දෙයකට යනවා, බණ කියන්න යනවා, අද රාහුල හාමුදුරුව රහත් වෙනවා, කවුරුත් වෙන කවුරුත් දන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සිත දකින දෙවියන් මුළු අන්ද වනේම අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරිලා ගියා කියනවා. අද රාහුලයන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට දහම් දෙසනවා. ඒ බණහන් අපිත්‍යං අපිත්‍යං කියලා දෙවියන් පිරුණා. ඒ වගේ මේ සතර සතිපට්ඨාන දේශනාව පවා එදා බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මස්ස ගම්ම කියන නියං ගමේ මේ දේශනාවන් කරද්දී දෙවියන් පිරිලා ඉතිරිලා අහස් කුස මේ දේශනාවන් අහන්න ඇති. ඒ නිසා බොහෝ දේශනාවල අපිට දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මනුස්ස ලෝකේ කීප දෙනෙක් ධර්මය අවබෝධ කරද්දී දෙවියන් අතරින් දහස් ගණන් පිරිස මගඵල ලැබුවා. ඒ නිසා දැන් අපේ වර්තමානයේ ගත්තොත් අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් තමයි අපේ ශ්‍රී ලාංකික තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය මේ ධර්මය අපේ රටේ ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසානේ මිහිඳු මහරහතන් වහන්සේට අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ ලංකාවට වැඩම කරලා එදා මිස්සක පව්වේදී පොසොන් පෝය දවසේ රාත්‍රී මුලින්ම රජ්ජුරුවන්ට චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවා. එදා රාත්‍රී සුමන සාමණේරයන් වහන්සේට කතා කරලා කිව්වා, ඔබ ඔය ගල මුදුනට වැඩම කරලා ඉර්ධියෙන් අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා දෙව් බමුණට මේ ලංකා භූමිය පුරාම ඉන්න උක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවරු, නොපෙනෙන අය, සදෙව්ලොව දෙවියන්ටත් සියලු දෙනාට ඉර්ධියෙන් ගෝසාවක් හැටියට බණහන් ආරාධනයක් කරන්න. අන්නේ ආරාධනය තමයි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදා, ධම්මසවන කාලෝ අයම් බදන්තා, ධම්මසවන කාලෝ අයම් බදන්තා කියලා කරපු ආරාධන. ඒ නිසා තමයි අද අපි ආරාධනා ගල කියලා එතන හඳුන්වන්නේ. එදා දෙවියන් මුළු අහසෙම අතුරු සිදුරු නැතුව පිරිලා ඉතිරිලා ගියා කියන මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රේ දෙවියන්ට දහම් දෙසුවා. එතකොට ඔන්න ඔය සම්ප්‍රදායත් එක්ක තමයි අදත් අපි ධර්මදේශනාව පටන් ගනිද්දිම සමන්තා චක්කවාලේසු කියලා දෙවියන්ට ආරාධනා කරලා අපේ රටේ ස්වාමීන් වහන්සේලා ධර්මදේශනා කරද්දී මේ ධර්මදේශනා සිදු කරා. ඉතින් අපි ධර්මදේශනාවක් අවසානයේ දෙවියනු සිහිපත් කරලා අපි බණ අහලා බණ ඇසීම පිනක්. දැන් ඔබ මේ දේශනාව ශ්‍රවණය කරලා බණ අහද්දී ඔබේ හිත ධර්මාවබෝධය තුළ භාවනාවන් ගැන, සතර සතිපට්ඨාන ගැන, කායානුපස්සනාව වැඩෙන්නේ කොහොමද, වේදනානුපස්සනාව වැඩෙන්නේ කොහොමද, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වැඩෙන්නේ කොහොමද, මේ ගැඹුරු ගාම්භීර ධර්ම කොටස් ගැන බණ අහනකොට ඔබේ හිතේ බණ ඇසීම කියන විශාල පිනක්. ඒ බණ අහලා රැස් කරගත්ත පින අපි දෙවියනු සිහිපත් කළ දෙවියන්ටත් පින් දෙනවා. පින් කැමති දෙවියන්ට, සම්මාදිට්ඨික දෙවිවරු, ධර්මයට කැමති අය, තමන්ටත් මේ ධර්ම මාර්ගේ ගමන් කරනකට උදව් උපකාර කරන ඉෂ්ට දේවතාවරු, ආරක්ෂක දේවතාවරු, මේ සියලු දෙවියන් සිහි කළ දෙවියන්ට පින් දෙනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියෝ සුවසේම උතුම් නිවනට පත් වේවා. පින් දීමත් පිනක්, පින් අනුමෝදන් වීමත් පිනක්. ඒ නිසා අපි පින් දෙනකොටත් අපේ පින තවත් වැඩෙනවා. ඇයි අපි පින් දෙන්නේ? මෛත්‍රියෙන්, කරුණාවෙන්. අනේ මේ අය පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා, මෛත්‍රී සිතමයි තියෙන්නේ. ඒ නිසා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඊළඟට අපි මිය පරලොව ගිය ඥාතීන්ට පින් දෙනවා බණ අහලා අවසන් වෙලා. එතනදිත් අපේ පින වැඩෙනවා, පින අඩු වෙනවා නෙමෙයි. දැන් සමහර නොදන්න කෙනෙක් හිතනවා අපි පින් දෙනකොට අපේ පින අඩු වෙනවානේ. ඒක හරියට භාජනයක තියෙන වතුර තව කෙනෙකුට පුරවලා දුන්නට පස්සේ මුල් භාජනයේ වතුර ටික අඩු වෙනවනේ. පර්ස් එකේ තියෙන සල්ලි තව කෙනෙකුට දෙනකොට තමන්ගේ සල්ලි ටික අඩු වෙනවනේ. අන්න ඒ වගේම හිතන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ උපමාව තියෙන්නේ එක පහනකින් පහන් 100,000 ගානක් දල්වද්දී ආලෝකයේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පින් දෙනවා කියන්නේ අපේ පින තවත් වැඩෙන මහා පින්කම. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ධර්මදේශනාව අවසානයේ අපි මියපරලොවගේ ඥාතීන්ට පින් දෙනවා. ඉතින් එහෙමනම් අද මේ ධර්මදේශනාව ශ්‍රවණය කළ ඔබ රැස් කරගත් සියලු පින් ඔබ හැම දෙනා නමේ ධර්මදේශනාවල දායකත්ව දරන පින්වතුන් ඉන්නෝ, ඒ අයගේ මියපරලොවගේ ඥාතීන්, විශේෂයෙන් අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු නෙත් ගුවන් විදුලිය ඔස්සේ බණ අහපු ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාගේම මියපරලොවගේ සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් ඒ අයත් අනුමෝදන් වෙත්වා. ඒ අයගේත් පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා ඒ අය සිහි කළ පින් දෙන්න. ඊළඟට ඔබත් මේ කරපු පින දේශනාවක් අවසානයේ බණ ඇහුවත් ඔබත් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා, අද මම මේ ධර්මයේ ශ්‍රවණය කරලා පැය දෙකකට ආසන්න කාලයක් පුරා මේ දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්ත පින බණ ඇසීම කියන්නේ විශාල පිනක්. ඒ තුලින් මම රැස් කරගත්ත මේ පින මට ධර්මාවබෝධයටම උපකාර වේවා. බණහද්දී තමන්ගේ හිත, තමන්ගේ වීරිය බලන්න කොච්චර කැපකිරීමක් තියෙන්න ඕනද, තමන්ගේ අවධානය යොමු කරගෙන දේශනාව තුළ හිත පිහිටවන්න. ඒව තමයි පාරමිතා කියන්නේ, අදිෂ්ඨාන පාරමිතා. මං කොහොම හරි ධර්මය අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨාන. වීරිය පාරමිතා, මං කොහොම හරි මේ ධර්මය දියුණු කරගන්නවා කියලා කායිකව මානසිකව ඇති කරගන්න වීරිය. එතකොට ධර්ම දානීය, දැන් මේ ධර්ම දේශනාවක් තව කෙනෙකුට අහන්න සලස්සනවා කියන්නේ පින අතර අග්‍ර පිනක්. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට ගෙදරක සාමාන්‍ය ඉස්සර ගෙවල් වල ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ගෙදරක බණක් කියන. හැබැයි ඊට වඩා අද මේ ගුවන් විදුලියක් තුල මාධ්‍ය තුලින් රටට ලෝකේටම ඔබ සමහර වෙලාවට පොඩි පිරිසක් එකතු වෙලා මේ කරන දේ, හැබැයි මේ ධර්ම දේශනාවක දායකත්වයක් බාරගෙන තව පිරිසකට බණහන්න සලස්සනවා කියන ඒ බණහන පිරිස ලංකාවේ වෙන්න පුළුවන්, ලෝකෙ පුරා අද අන්තර්ජාලය ඔස්සේ ලෝකෙ කොහේ හිටියත්, උත්තර අද්‍රවයේ පැත්තේ හිටියත්, දක්ෂිණ අද්‍රවයේ පැත්තේ හිටියත් අන්තර්ජාලය තියෙනවා නම් අද බණහන්න පුළුවන් මේ අතේ තියෙන ෆෝන් එක. අද කල්යාණ මිත්‍රේ කරගන්න පුළුවන්. බොහෝ පිරිසක් අද ෆෝන් එකක් පාවිච්චි කරන්නේ කෝල් එකක් ගන්න විතරක් නෙමෙයි, බණහන් ධර්මයේ දියුණු කරන්න. අද මුළු ත්‍රිපිටකේම කියවන්න පුළුවන්. භාෂ ගණනාවකින් අන්තර්ජාලයෙන් හොයාගෙන ෆෝන් එකේ දාගෙන ඒ අවශ්‍ය දේශනා, සූත්‍ර දේශනා කියවන්න පුළුවන්. දැන් මේ අහපු දේශනාව සතර සතිපට්ඨානෙ ගැන ඔබට තව තව බොහෝ කාරණා හොය හොය අන්තර්ජාලයෙන් කියවන්න පුළුවන්. ඒ බණ තව කෙනෙකුට යවන්න පුළුවන්. ඒ නිසා ධර්ම දානී කියලා කියන්නේ විශාල පිරිසකට බණහන්න සැලැස්වීම. ඉතින් ඒ නිසායි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ සබ්බ දානං ධම්ම දානං ජිනාත්, සියලු දානයන් අතර ධර්ම දානී මග්‍රයි. ඉතින් එහෙමනම් ඒ උතුම් ධර්ම දානමේ පිං ඔබටත්, මේ බණ ඇසූ ඔබටත්, මේ පින්කම් කරන නෙත් ආයතන හැම දෙනාටමත්, ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත්, ඔබ හැම දෙනාම අදිෂ්ඨානයක් කරගන්න මේ බණ ඇසීමේ පිනත්, ධර්ම දානමේ පිනත්, අපි හැම දෙනාටම සුවසේ ධර්මාවබෝධයේ පිණිස මේ පරම ගාම්භීර ධර්මය අවබෝධ කරගෙන, කොයි බුද්ධ ශාසනය වුණත් හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන අවිදහිත දේශනාව, උතුම් සතර සතිපට්ඨාන දේශනාව, ඒ පරම ගාම්භීර දේශනාවක් අදා අපි ශ්‍රවණය කරේ. ඒ උතුම් සතර සතිපට්ඨානීම සුවසේම අවබෝධ කරගෙන මේ භයානක සසර දුකින් නිදහස් වෙලා උතුම් නිවන කරා යන්න අපි හැම දෙනාටමත් මේ පින ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත්, බණ ඇසූ ඔබ හැම දෙනාටමත්, ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ.
1: සාධහු සාධහු සාධහු. අද මෙවතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමුවන්නට යෙදුණු අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාධුහනක් පවත්වමින් නිදුක්ක නීරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ එතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෙෆෙම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මය සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිත අවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0770-66-87-077-66-87 වැඩි විස්තර සඳහා විමසන්න 0760-980-980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 0112-863-363-0112-863-363 ඒ වගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM, Net Spirit Vanderbilt. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ

Nette fem. Nette ferit mandebær. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM, Nit Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරුවේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.